මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රීපාද පත්මේ දක්වා 32 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණ

රජවරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත් මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කෙළණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
1: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳ මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ. සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
2: Brought to you by
3: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
0: කවදත් අලුත් කාගේ

0: ಸಿದ್ಧನಿವನ ಸರ್ವಾಗಮಿಕ ದಹಂಸದಲ್ಲ ಕಿತ್ತು ದಹಮಿನ್ ಒಬೇ ದಿವ್ಯಟ
1: ಪ್ರೇಮವಂತ ದರ್ವಿನಿ ಒನ್ನ ಅದರ ಅವಶ್ಯದ ಮಂಗ್ ಒಬೇ ನಿವಹನಟ ಎನ್ನೆ අපේ එදිනදා ජීවිතයේ අප සමිධානන් වහන්සේ කිව්ූ සමහර දේවල් වලින් අති වැදගත් දෙයක් ඔබ වෙත රැගෙන එන්නයි. ඔබ ඔබව විශ්වාස කරන්න. යමෙක් තමාට ප්‍රේම කරන්නේ යම් තරම්ද එතරම්ම අන්න අයට ප්‍රේම කළ යුතුයැයි උන්වහන්සේ කියනවා. එසේ කියන අප සමිධානන් වහන්සේ ඔබට මෙන මේ වගේ අදහසක් එම ශුද්ධලියවිල්ල ඇතුළේ ගොනු කරනවා. ඒ දේවල් කරන්න ඔබ ප්‍රථමයෙන්ම කරන්න ඕන ඔබ ඔබව විශ්වාස කිරීමයි. ඔබ ඔබව විශ්වාස කළේ නැත්නම් ප්‍රේමයෙන් පිරෙන්න ඇදහිල්ලෙන් පිරෙන්න ඔබට බෑ. ලෝකයා ඔබට බොහෝ දේවල් කියාවි. ඒත් මං ඔබට ආරාධනා කරනවා සමිධානන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබ ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසයයි හැම දෙයකම ආරම්භය වෙන්නේ. නොපෙනෙන්නා වූ පෙනෙන් නැති වූ උන්වහන්සේව ඔබ අදහන්නේ විශ්වාස කරන්නේ කොහොමද? විශ්වාසය කියන්නේ නාම පදයක්. විශ්වාස කිරීම කියන්නේ ක්‍රියාපදයක්. ඇදහිල්ල කියලා කියන්නේ නාම පදයක්. ඇදහිලි වන්තවීම ක්‍රියාපදයක්. විශ්වාසය විශ්වාස කරන්නත් ඇදහිල්ල ඇදහිලිවන්ත වන්නත් ඔබ ප්‍රථමයෙන් ඔබට විශ්වාසවන්තව ඔබට ඇදහිලිවන්තව ජීවත් විය යුතුයි. ඔබ ඔබව පිළිගන්න. මෙන්න අද දවසේ සුභාරංචියයි. ඔබ මේ හැම දෙයකටම දෙන්න පුළුවන් උත්තරය ඇදහිල්ලේ ආත්ම විශ්වාසී ජීවිතයයි. එබැවින් ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජෙසුබේටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදරියනි, දෙමව්පියනි, අපි මේ සුන්දර උදෑසන අනුන්ට හානි කර දේ ඉවත් කිරීම යන මාතෘකාවෙන් බලමු. නබිතුමාණන් කිව්වා, ඉමාතතුල් අදා අනිත් තරීකි සදකා. පාර තොටේදී ඕනෑම තැනක අනිත් අයට හානි කරන දේ ඉවත් කිරීම ලොකු දානයක් සදකාවක් කියලා නබිතුමාණන් කිව්වා. අපි සෑම කෙනෙක්ම පාර තොටේ හම්බ වෙන ඕනෑම ටොෆි කලයක් වුණත් කෙසෙල්ලක් වුණත් ඒක ඉවත් කිරීම මගින් ලොකු දානයක් දුන්නු ඒ පින අපිට ලැබෙනවා නියතයි. අපි පාර තොටේ යනකොට අපි ළඟ තිබෙනවා නම් ටොෆි කොලයක් කෙසෙල්ලක් ඒක කුණු කූඩේට දැම මගින් අපි ලැබෙන්නේ ලොකු පිනක්. ඒ වගේම ගෙදරදිත් අපි අපගේ ළමයින්ට උගන්වලා දෙන්නට ඕන අනුත් අයට හානි කරන දේවල් අපේ නිවසෙන් ඉවත් කළ යුතුයි, පාර තොටින් ඉවත් කළ යුතුයි, ක්‍රීඩාංගණවලදී ඉවත් කළ යුතුයි. මේ සෑම ස්ථානයකම පොදු ස්ථානයක් තුලදී වුණත් අනින්ට හානි කරන දේවල් ඉවත් කළ යුතුයි. එමගින් අපිට පුළුවන්කමක් ලැබෙනවා සල්ලි නොදී අපිට ලොකු දානයක් කළ ඒ පින ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ගෞරවනීය දෙමව්පියන් සහෝදරයනි, නබිතුමාණන් කිව්වා අත්තුහූරු ශතුල ඊමා, මේ හානි කරන දේවල් ඉවත් කරනවා කියන එක තවත් පැත්තකින් අපි පිරිසුදුව සිටිනවා කියන එක අපිට කියන්නට පුළුවන්. මේ පිරිසුදුව සිටීමත් අපගේ විශ්වාසයේ අඩක් බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. ඒ නිසා අපි සෑම මොහොතකම අනුන්ට හිරියරක් වෙන සෑම දෙයක්ම ඉවත් කරමු, එමගින් දානය කළ පින ලබා ගනිමු.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: ZFM Alpha Studio with Kasumi and Lehansa.
1: රැකු නිදිමත පරාජයකොට සඳ එළියටත් හොරෙන් ඇවිදින් සුපුෂ්පිත උදැස්සනක අරුනැලු සිපගන්නා වූ නුඹලා දෙදෙනා කසුනී සහ ලෙහන්සා අන්ධකාරයේ විත්ති අතර හිරවී සිටින ලෝකයට වචනවලින් ප්‍රාණය මුදාහරින ආල්ෆා ස්ටුඩියෝවේ සොඳුරු ආලෝකයයි නුඹලා. Very good morning, Sundariya.
2: very good morning, Sundariya. එහෙම කියලා අහලා තියෙනව නේද?
1: ඔව්, අපි ගොඩාක් සතුටින් ඉපිලුනා මෙහෙම කියනවා.
2: ඔව්, මේ සමහර චූටි බබාල කියනවා ගොඩ ගොඩා කියලා කියනවා නේද? ඉතින් සුබ වේවා, ජය වේවා. උදේ 6යි, විනාඩි 6යි වෙලාව. අර කිව වගේ සුපුෂ්පිත උදැස්සනක් වෙන්නම ඕනේ. ඒ ලස්සන වචන කාගේද?
1: දේව් පන්හිඳෙන්.
2: බොහොම ස්තූතියි. හරිම ලස්සන මියුරු මිහිරි වචන අපිට මේ විදිහට එවනවාට ඒ වචන නිසා මුළු රටම ලෝකයම මෙබලෙනවා නේද? ඉතින් එහෙමනේ, දැන් අපි ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ දක්ෂතා හැකියා ඕනම කෙනෙක්ට අරගෙන එන්න පුළුවන් පාසල් වයස කෙනෙක් නම්. එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා ඕනම කෙනෙක්ට එයා දක්ෂ නම් එයාගේ හැකියා අරගෙන ඇවිල්ලා එයත් පැබලිලා රටත් බබලවන්න පුළුවන්. එහෙම කෙනෙක් නේ ආවේ.
1: ඕනේ, අපි හිතනවා නේද කසුනියකි, ගොඩාක් තරු මේ වෙදි බැබලිලා ඉවරයි.
2: ඉතින් දැන් ඊයේ මේ ගොඩකවෙල කුලරත්නන මධ්‍ය මහාවිද්‍යාලයෙන් ආවා. දැන් ඔයා දකින් නැති ලෙහන්සා, සමහර මේ අතිශය පෞද්ගලික කාරණා තියෙනවා නේව, එහෙම කියන්න බෑ, කියන්නේ නැහැ. ඉතින් ඔහුටත් ඒ වගේ අතිශය පෞද්ගලික කාරණාවක් තිබුණා. හැබැයි මම හිතනවා ෆේස්බුක් ලයිව් එක ඉතාම හොඳින් බැලුවා නම් ඔහුගේ ඒ කාරණාව ගැන යම් කිසි අදහසක් අපි හැමෝටම ගන්න පුළුවන්. හැබැයි ඔහු ඔහුගේ ජීවිතේ නතර කරලා නැහැනේ. එයාගේ හැරෝම් ලක්ෂ්‍ය වෙලා තිබුණේ ගුරුවරියක්, නිල්මිනී ටීචර් කියන ගුරුතුමිය, ගොඩකවෙල කුලරතන මහාවිද්‍යාලයේ. එතුමිය කියපු පාර නිසා දැන් කොහොමද ඔහු රටම බබලවන්න හිතාගෙන අර කිව්වේ මට නම් තියෙන්නේ හරිම ලොකු ලෙඩක්, ඒක මීඩියා වුණ කියලා. ඉතින් ඒ වගේ ලස්සන උණක් හදාගත්තට නම් කමක් නැහැ.
1: ඔව් නේද?
2: හරි, දැන් අද දවස කොහොමද අපි පටන් ගන්න හිතාගෙන ඉන්නේ?
1: අද දවසත් ඉතින් වෙනද වගේම කසුණියක්. අපි සතුටින් පටන් ගන්න. කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි සතුටින් තමයි පටන් ගන්න.
2: ඔව්, දැන් අපි හිතනවා සාමාන්‍යයෙන් මෙන්න මේක මෙහෙම වෙයි, මෙන්න මෙයා මට මෙහෙම කියයි, මෙයාගේ ප්‍රතිචාරය මෙහෙම වෙයි, අපි මෙහෙම කළොත් අපිට මෙහෙම දෙයක් වෙයි. එහෙමම වෙලා තියෙනවාද?
1: කොහෙත්ම නෑ.
2: ඒවට උදාහරණ තියෙනවාද?
1: ඔව්, පෞද්ගලික අත්දැකීම් තියෙනවා.
2: එකක් දෙකක් කියන්න පුළුවන්ද?
1: උදාහරණයක් විදිහට, මේක මට විතරක් නෙමෙයි අපේ වයස හැමෝටම වගේ තියෙන දෙයක්. දැන් එක්සෑම් එකට අපි යනවා. මේක නම් ඉතින් මට ගේමක්ම නෑ. මේ විෂයට ඉතින් මම කොහොමත් දක්ෂයිනි. ගිය පාර 95යි. මෙන්න මේ පාර පේපෙකට කිසිම සූදානමක් නැතුව යනවා. මෙන්න ගිය පාර වගේ නෙමෙයි මේ පාර. අර කිසිම සූදානමක් නැතිව ගිය එකේ ප්‍රතිඵල අපිට පේනවා. මට පෙනිලා තියෙනවා. ඒ කියන්නේ කසුණියකි, සමහර වෙලාවට හිතපුවත් නැති ප්‍රශ්න, හිතපුවත් නැති පේප එකක්. හැබැයි මං ඒකට මේ අර ටිකක් ඔළුවෙන් ඉන්න නැතුව සූදානම් වුණා නම් ඒක කරගන්න පුළුවන් වෙච්ච අවස්ථා තිබිලා තියෙනවා.
2: ඉතින් ඉස්කෝලේ පැත්තෙන් ගත්තොත් එහෙම, විභාග පැත්තෙන් ගත්තොත් එහෙම, ජීවිතේ හැම අවස්ථාවකම අපිට ඒ වගේ දේවල් ඕන තරම් ලැබිලා ඇති. වයස් ભેදයකින් තොරව අපි හිතනවා මේක මෙහෙම වෙයි කියලා. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. අපි හිතනවට වඩා සමහර දේවල් එහෙමනම් වෙන එකක් නෑ අයියෝ කියලා ඔහේ අතහැරලා දාලා තියෙන වෙලාවට හෝනේ, වාව් මරුනේ කියලා හිතන අවස්ථා ඕන තරම් ජීවිතේ තියෙනවා. ඉතින් අදත් මම කියනවා එහෙම දවසක්, අද මේ අඟහරුවාද දවස, සැප්තැම්බර් 8 වෙනිදා, එහෙම දවසක් අපි හිතනවා අහස එහෙම වෙන එකක් නැහැ. හැබැයි අපිට තේරෙන්නේ මහවැසි වැටුනම තමයි හානේ මෙහෙම වෙනවානේ කියලා. අපි හිතනවා පොළොව මෙච්චර රළු වෙන එකක් නැහැ කියලා. හැබැයි නියකේ ආවහම වතුර නැති වෙනකොට හානේ මේක මෙහෙම වෙන්න පුළුවන්නේ කියලා ඔන්න ඔළුවට ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අන්න එහෙම හිතලා අද දවස හරිගෙන යමුද? ලෑස්තිද?
1: ලෑස්ති.
2: නියමයි. ජය වේවා, සුභ වේවා, වාසනාවන්ත වේවා.

0: నీల ఇందు హసట కందులు వెస్సి దున్నే కౌరుద కొహమద ఏక దీపికా మహాత్మ్య కేన అపూర్వ
1: హితటమ దానేన
0: హబై ఏ సంగీతయత్ ఎక్క ముసూనహమ ඒ ගැම්මත් එක තියෙනවා. ඒ කියන්නේ මොන දේ කොයි විදිහට වුණත් මේ හැම දෙයක්ම දරා ගන්න සිද්ධ වෙන දෙයක් ජීවිතය කියලා කියන්නේ.
1: ඔව් කසුණියක්ie වගේම මට තව දෙයක් හිතුණා. දැන් ඕකේ තියෙනවනේ කසුණියක්ie ව්‍යංගාර්ථ. එතකොට ඔය අනුප්‍රාස හොමුම ගොඩාක් තියෙනවනේ.
0: රූපක.
1: අන්න හරි. එතකොට ඔය සාහිත්‍යමය දේවල් අපිට දැනෙනවා කියන්නේ ඇත්තටම අපි පුදුම තරම් කලාකාමී මිනිස්සු. අපි මේ ලෝකෙට වටින මිනිස්සු.
0: අපිට මං හිතන්නේ ගොඩාක් දේවල් දැනෙන මිනිස්සු. සංවේදන කියලා වචනයක් අහලා තියෙනවා නේද? දැන් මේ වෙනකොට එක එක පරීක්ෂණ ගොඩාක් කරනවනේ ලෝකේ. ඇමරිකාව, කැනඩාව, ඒ වගේ ඔක්ස්ෆර්ඩ් වගේ විශ්වවිද්‍යාල. එතකොට මේ පරීක්ෂණ වලදී හොයාගෙන තියෙනවා කලින් පරම්පරාවන් වලට වඩා මේ ටික අලුත් පරම්පරාව එනකොට සංවේදන ස්වභාවය අඩු වීගෙන යනවා කියලා. ඉතින් ඒකේ සමහර අවස්ථා අපිත් අත්දැකලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. හැබැයි අපි මේ උත්සාහ කරන්නේ අපේ සංවේදන ශක්තිය තව වැඩි කරගන්න, අපිට දැනෙන දේවල් වැඩි කරගන්න. දැනුනොත් තමයි ලෙහන්සා අපිට හරිම දේ කරන්න පුළුවන් වෙන්නේ නේ. අපි ඉන්න තැන ඉස්කෝලේ වෙන්න පුළුවන්, ඔයා යන තැන වෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ කී දෙනෙක් ඉස්කෝලේ යන ලෑස්ත වෙනවද? සමහර අය ඉස්කෝලේ යන ගමන් ස්කූල් වෑන් එකේ, ස්කූල් බස් එකේ, කෝච්චියට ඇවිල්ලා දැන් ස්ටේෂන් එකේ ඉන්නවා, පාරේ පයින් යනවා නේද? තාත්තගේ බයිස්කල් එකට යන්න නගින ගමන් නේද, බයික් එකට. එතකොට වාහනේ යන එන ගමන් එක එකයි එක එක තැන්වල එක එක බලාපොරොත්තු පොදි බැඳගෙන. හැබැයි අපිට දැනෙන ප්‍රමාණය වැඩි වෙනවා නම් අපි කරන දේ හරියට කරනවා. බයික් එකේ යනකොට අපි හරියට සිහියෙන් යනවා. අපි ඉස්කෝලෙට යනකොට අවශ්‍ය දේවල් දාගෙන ස්කූල් බෑග් එකේ අපි නිවැරදි සිහියෙන් යනවා. අපි ඉදි ගිහිල්ලා ටීචර්ස්ලත් එක්ක හොඳම දේවල් ටික කරනවා, හරියට ප්‍රයෝජන ගන්නවා. අපි ආයතනයට ආවහම අපි අකුරට අපේ රාජකාරිය වගකීමෙන් කරනවා. අන්න එහෙනම් ඒ කියන්නේ අපිට දැනෙනවා.
1: ඉතින් මට ඒ නිසාද හිතුණා කසුණියක් අපි සාහිත්‍ය මාසයේ සාහිත්‍ය ගැන කතා කරන්න ඕනි කියලා.
0: සාහිත්‍ය කිව්වම දැන් අපි සිංහල සාහිත්‍යනේ වැඩිපුර කතා කරන්නේ, ඒක අපිට දැනෙන නිසා වැඩිපුර. හැබැයි ඉංග්‍රීසි ලිටරචර්, ඉංග්‍රීසි සාහිත්‍ය, තමිළ සාහිත්‍ය, මේ වගේ මේ හැම භාෂාවකම සාහිත්‍ය තියෙනවා. සාහිත්‍ය කියලා කිව්වම මේ භාෂාව විතරක් නෙමෙයි, එතනින් එහාට ගිහිල්ලා ගැඹුරට හැමදේම සාහිත්‍යයක්. ජීවිතය කියන්නේ සාහිත්‍යයක්.
1: ඉතින් මට හිතනවා කසුණියක් කී, දැන් සාහිත්‍ය කිව්වම මන් දන්නවා ගොඩාක් අයට මතක් වෙන්නේ අපේ වයස කට්ටියට හයෝ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍ර තොගේ. එතකොට සිංහල සාහිත්‍ය පොතේ ලියන දින විචාර ගොඩ. හැබැයි එහෙම නැතුව මම මෙහෙම කියන්නම්කො, සාහිත්‍ය කියන්නේ කසුණියක් කී අපිට මේ තියෙන එකම එක ජීවිතය. අපිට මේ ලෝක අපේ හැමෝටම තියෙන එකම එක ජීවිතයක්නේ. ඉතින් ඒ එකම එක ජීවිතයක් විතරක් තියෙන අපිට තවත් ජීවිත දස දහස් ගණනක් ඇතුලේ ජීවත් වෙන්න දෙන අමුතුම විදිහ මැජික් එකකට කියලා. ඉතින් අර දැන් කසුණියක් කතා කරන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය ගැන.
0: ඉංග්‍රීෂ් ලිටරචර් කියලා කිව්වහම සමහර දරුවෝ ඉන්නවා මම දන්නවා, මට කියන අන්න ඒක තමයි ටිකක් අමාරුවට මතක ඇති. අර මේ කලින් පාර උසස් පෙළ විභාගයේ ලංකාවෙම තුන්වන ස්ථානය ගත් ආලියා, මතකයි නේද ආලියා බබා? ඉතින් මේ ආලියාට ඉංග්‍රීෂ් ලිටරචර් කොහොමද යා කියපු විදිහ, එයා ඉංග්‍රීෂ් ලිටරචර් විෂය විදිහට කරලා තිබුණා. ඉතින්
1: මේ ටිකේ අපේ ඉස්කෝලේ ඉංග්‍රීෂ් ඩේ ප්‍රැක්ටිසස්, හෙට ඉංග්‍රීෂ් ඩේ.
0: ඕ ඉතින් කොහොමද?
1: හරියටම කසුණියකි සාහිත්‍ය මාසෙනේ තියෙන්නේ. ඒක නෙමේ විශේෂම වැඩේ. අපේ තීම් එක අපේ අපි කියන්නේ අර මාතෘකාව විදිහට අපි ගලාගෙන යන්නේ The Living Legacy of Literature. ඉතින් අර මේ සාහිත්‍ය පරිණාමයන් ගැන තමයි අපි කතා කරන්නේ. ඇත්තටම ඔය ෂේක්ස්පියර්ලාගේ කාලේ ඉඳන් ඒ වචන කසුණියකි අර දැන් අපි කතා කරන වචන වගේ නෙමේ. දැන් අපි ප්‍රැක්ටිස් කරද්දීම අපිට හරි අමුතුයි. හිතන්නකෝ දැන් අපිට ඉස්සර දැන් අපි සාමාන්‍යයෙන් නුඹ ඔබ කියලා කතා කරන්නේ. ඒ කාලේ එහෙමනේ කතා කළ තියෙන රජ කාලේ එහෙම. ඒ කාලේ දැන් අපි කියන්නේ යූනේ. ඒ කාලේ කියලා තියෙන්නේ දව් දී එහෙම. ඉතින් ඔය වගේ මේ භාෂාවේ සාහිත්‍යයේ පරිණාමයන් ගොඩාක් තියෙනවා. සාහිත්‍ය ගැන කතා කරන්න කිව්වොත් ඉතින් මට අද ලියනකම් වුණත් කතා කරන්න පුළුවන්.
0: ඉතින් අපි මතක තියාගමු සාහිත්‍ය අමතක කරලා අපිට ඉස්සරහට යන්න අමාරුයි. සාහිත්‍ය කියන්නේ අපිට දැනෙන දෙයක්. මම ආයෙ කියනවා, ජීවිතය කියන්නේ සාහිත්‍ය. පොත් අපගේ නෙත් වගේ. 27 වෙනි සංවත්සරයේ සමරනෝ මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. අවුරුදු 27ක් කියන්නේ හොඳ තරුණ වයස හා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මේ පාර ඔන්න අපි මේ හිතපු නැති අපිට හොයාගන්න බැරි වුණු පොත් තියෙනවා. දැන් මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ලෙහන්ස හරි අමුතු අත්දැකීම් තියෙනවා, හරි අපූර්ව අත්දැකීම් තියෙනවා. ඔයාට අත්දැකලා ඇති, දැන් සමහර වෙලාවට හිතන්නකො අපි යනවා කියලා දවසක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඉන්නකොට ඔන්න කෝල් එකක් එනවා, මේ මට නම් එන්න වෙන්නේ නැහැ මේ පාර, මෙන්න මේ පොත මගේ බබාට මේ පොත ඕනෙමයි, ටීචර් නම් ටික එවලා තියෙනවා, එව්වොත් ඔයාට කරදරයිද, හොටක් ගාලා මේක ගන්න පුළුවන් වෙයිද, ඔයාට අමාරුද කියලා අහනවා. අපි කවදාවත් බෑ කියනවද ලෙහන්ස?
1: නැහනේ.
0: ඉතින් මේක වෙනම වැඩක්. ඒ කියන්නේ මේක ටීම් වර්ක් එකක්. සාහිත්‍යයෙන් අපේ සහයෝගයේ ආදරය, අපේ කියන හැඟීම දැනෙන තැනක්. ඒ නිසා මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයටත් වයින්. සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් තියෙනවා BMICH පරිශ්‍රයේදී උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකන්. කියවීමේ මාසේ හොයා හොයාගේ සාහිත්‍ය කොහොමද කියලා ටිකක් හිතලා බලන්න. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සංවිධාන කරන කවුද ඉන්නේ ඉතින්? නිල රේඩියෝ විදිහට
1: නැත් FM අපි.
0: ජය වේවා.

0: Net FM Alpha Studio with Vision Kya. Kasuni and Lehansa. FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM.
1: Net FM Alpha Studio Velavude Hayai Vinadi Visitunai.
2: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කල්නිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713 313 36.
3: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මධුකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය, අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747 21 33 540.
0: Net FM Alpha Studio.
6: Brought to you by
7: Haride Haritani Naraganna. Vision Care. Supahadili Dasunak Paripurna Jeevitayak.

0: උදේහයයි විනාඩි 28යි ඉන්නේ FM Alpha Studio වෙලාව. අපි හදිසියෙම අපි දෙන ලයිව් එකක් ආවනේ.
1: අපි දෙන ලයිව් එකක් ආපු හුඟ කාලෙකට පස්සේ නේද කසුණියක්කි.
0: තනියමනේ
1: තනියම.
0: හරි නැත්නම් අපි යාළුවෝ ගොඩක් එක්කනේ ඉන්නේ. ඉතින් මොනවද අපිට දැන් කියන්න තියෙන්නේ?
1: දැන් කියන්න තියෙන්නේ මට ඉස්සෙල්ලා කියන්න අමතක වෙච්ච දෙයක්.
0: අහහ.
1: මේ අපි අර ඉංග්‍රීසි දේ ගැන කතා කරානේ. ඒත් එක්කම කසුණියක් අර බුක් ෆෙයර් කියලා ලස්සන අත්දැකීම් කිව්වනේ. ඉතින් මට දැන් තමයි අනේ අයියෝ මේක කිව්වේ නෑ කියලා මතක් වුණේ. කසුණියා කී අපේ ඉංග්‍රීසි දෙයක කියන්නේ මම අවුරුදු ආසම කාල පරිච්ඡේදය. සාමාන්‍යයෙන් ඉතින් හැමදාම ප්‍රැක්ටිස් තියදී එපා වෙනවනේ. හැබැයි මට එහෙම වෙන්නේ නෑ. මොකද කිව්වත් ඉංග්‍රීසි දෙයක කියන්නේ අපේ මුළු ඉස්කෝලෙමට වඩා අපි කියන්නේ අපේ ආදරණීයම පිරිස එකතු වෙන කාලේ. මොකද දැන් වෙන ඉස්කෝලවලටත් අක්කලා ගියානේ. ඒ ඔක්කොම ඇවිල්ලා අපිට උදව් කරනවා. ඉතින් සාහිත්‍ය කියන්නේම අපිව එකතු කරන අමුතුම මැජික් එකක්. ඉතින් මට එන්න එක තමයි කියන්න ඕනුනේ. ඒ වගේම දැන් මට තව පොතක් ගැන කියන්නත් තියෙනවා.
0: එහෙනම් ඒකත් අගාලා අපි කියමු.
1: හා මම මුලින් මේ පොතේ කෑල්ලක් කියලා පොත ගැන කියන්න.
0: හරි.
1: කඩා වැටෙන තරුවකින් කිසි දෙයක් ඉල්ලන්න එපා මෝන. ඇයි? කඩා වැටෙන තරුවක් කියන්නේ පිච්චිලා පිච්චිලා දරා ගන්නම බැරි තැනට ආවට පස්සේ මරණය හොයාගෙන යන ආත්මයක්. ඒ මරණීය චාරිකාවේදී පවා එයා අසාමාන්‍ය විදිහට ලස්සනයි. ඒක තමයි තරුවක විශේෂත්වය. ඒත් දරන්නම බැරි තරම් දැවුණු කෙනෙක් මැරෙන්න යන මොහොතෙදිත් අපි වෙනුවෙන් තව එක දෙයක් හරි ඉෂ්ට කරන්න කියන ඉල්ලනික හරි ආත්මාර්ථකාමී. ඉතින් ඔහොම තව ලස්සනට දිගට තියෙනවා. අන්තිමටම ආය කියනවා, ඉතින් අන්න එහෙම තරුවක් අඳුන ගන්න. ඊට පස්සේ එයාට ඔයා වහන් ඉන්න ඉඩ දෙන්න. ඒත් කවමදාක්වත් කඩා වැටෙන තරවකින් නම් කිසිම දෙයක් ඉල්ලන්න එපා. මේ යේෂා ෆර්නෑන්ඩෝ මහත්මියගේ පෙපර්මින්ට් පොතේ කොටසක්, මගේ ආසම පොත.
0: හරිම ලස්සන පොතක්. පොත් කිව්වහම කොච්චර ලස්සන දේවල් අපිට කියව ගන්න පුළුවන්ද නේද? පෙපර්මින්ට් වගේම රහයි. ඉතින් ජීවිතයත් පෙපර්මින්ට් එකක්. පෙපර්මින්ට් එක රා කොහමද අපිට දැනෙන්නේ ලෙහස?
1: ඇත්තටම කසුණියා කී පෙපර්මින්ට් එකෙන් එන අර ෆ්‍රෙෂ් වයිබ් එක. අපි අර කොච්චර නිකන් අමුතු නිකන් දුකින් හරි එක්ක මහන්සිෙන් හරි හිටියොත් ඒක අපි කන්නේ රිෆ්‍රෙෂ් වෙන්නනේ.
0: ඒකනේ.
1: ඉතින් අනේ රිෆ්‍රෙෂ්මන්ට් එක මේ පොතේ තියෙනවා. මොකද කසුණියා කී ඒකේ තියෙනවා මෙහෙම ඩේලි ඩෝස් කියලා දාලා ඒකේ නර අපි බෙහෙත් ගන්නෙ. අනේ වගේ ඩෝස් එකයි මෙන්න මෙච්චර අපිට උපදෙස් දීලා තියෙනවා දිනකට මෙච්චරයි.
0: සතුට හිතුනහම මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගන්න. දුක හිතුනහම මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගන්න. ඒ පොතේ කියලා තියෙන එක හරියටම හරි. පෙපර්මින්ට් එකක් අපිට ඕන වෙනවා. පෙපර්මින්ට් එකේ රහ විඳින්න ඕන වෙනවා. ඒ රහ කොහොමද කියලා මං ආයේ අමුතුවෙන් ඔයාට කියන්න ඕන නැහැනේ. පොඩි සීතලක් එක්ක, හරි අමුතු දැවිල්ලක් එක්ක නේද? පොඩි නිකන් තිත්තත් නැති, කහටත් නැති, පැණි රසත් නැති, ඒක වෙනම වයිබ් එකක්. ජීවිතය පෙපර්මින්ට් එකක් දෝනේ.

0: හයයි විනාඩි 35යි වෙලාව අපි අද විෂන් කැත් එක හිතුවා පොඩක් FB live එකක් යන්න ඕනේ කියලා. මම ලෙහන්සේ තනියම කාලිකෙන් FB live එකක් ගියේ නේද?
1: ඔව්.
0: ඉතින් ඔව් ඒ නිසා දෙන්නව ටිකක් හොඳට බලන්න නේද? පොඩි විශ් එකක් දෙන්න. live එකට ඇවිල්ලා බලන්න ඉතින් නේද? හරි අපි birthday cake එකක් Facebook live එකේ කටියත් එක්කම සමරමුද?
1: හා. ඔන්න පළවෙනි අටම තියෙනවා very good morning ඔයාලා හැමෝටම චූටි නංගිගේ birthday එක තිබුණා එයාගේ නම ප්‍රියංගිකා හර්ෂණි වෙන්න ඕනේ අපිට හරියට ටයිප් වෙලා නැහැ මං හිතන්නේ happy birthday උස්පිටිය තේවත්තේ පදිංචි උපුල් ප්‍රසන්න ජයතිලක අපේ අයියාගේ උපන්දිනය අද සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මෙන්න හැමෝම විශ් කරනවා. ඒ වගේම මෙන්න ඊයේ උපන්දිනයකුත් තියෙනවා. ඊයේ දින උපන්දිනය සැමරූ ගම්පහ හංසගිරි පාරේ ධනපාල සොයුරාට සුබම සුබ උපන්දිනයක් කියලා කුමාරි සුබසිංහ ලොකු අක්කා ඇතුළු පවුලේ හැමෝම සුබ පතනවා.
0: තව කවුද එහෙම සුබ පැතුම් එකතු කරන්න ඉන්නේ අපිට මේ වෙලාවෙ චැට් එකේ ගොඩක් කට්ටිය ඉන්නවා නම් වශයෙන් කියන්න වෙලා නැති වුණත් ඒ හැමෝම අපි හරිම ආදරෙන් අපේ පවුලට එකතු කරගන්නවා නෙතෙෆේ මල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ ලස්සනම ලස්සන ලොකු පවුලක් නේ ඒ පවුලේ සමාජිකයෙක් නේ ඔයා ඉතින් ඒ හැමෝම වෙනුවෙන් අද අපි ඔන්න Facebook live එකේ කටියත් එකතු කරගෙන අද සැප්තැම්බර් 8 වෙනිදා උපන්දිනය සමරන ඔයාවත් එකතු කරගෙන ඔන්න birthday cake එකක කැපුවා ජය වේවා එහෙනම් මොකද කියන්නේ දැන් රිද්ම් ලැස්තද රිද්මේට එකතු වෙන්න ලැස්තද
1: ලැස්ති මට හුම කියදී අපේ රැපර්ව තමයි මතක් වෙන්නේ
0: ඕ එයා එවල තිබ්බ නේද ලස්සන එකක් මම දැක්කා
1: ආ මේ තියෙන්නේ
0: සූර්ය උදා වෙනකොට කිරණ පතිත කරනවා
1: තව කෙකුට දෙන්න පුළුවන් නම් එළිය ඒක වටිනවා
0: මාසේ හරිනේ කියවීමෙන් මනුෂ්‍යතාවය සම්පූර්ණ කරනවා
1: කියන්න වචන නැහැ Alpha Studio රටක් මෙලිය කරනවා
0: Come on guys Raps කියලා කියන්නේ සාහිත්‍යයක් දන්නවද
2: Oh come on kick it slower We want the world to know why

0: මේ පරිශිෂ්‍යත විභාගයෙන් ප්‍රතිඵල ආපු දවසේ ඉඳලා ප්‍රතිඵල ගැන වෙනදට වැඩි උනන්දුවක් මුළු රටටම තිබුණා. ඒකට හේතු තිබ්බනේ ලෙහන්. ඉතින් මේ ඒ හේතු අතර පළමු ස්ථානයට, එතකොට දෙවන ස්ථානයට, තුන්වන ස්ථානයට පත් වුණු දරුවෝ වගේම අසමත් වුණු හැම දරුවෙක්ම අපි හැමදාකම නිත මතක් කරනවානේ. ඉතින් ඔයා දන්නවද, කුරුණෑගල අර දිනපු චූට පුතා, එයා හරි ලස්සනයි, හරි හොරතල් නේද? ඔන්නේ හොරතලයා අද එනවා ඇල්ෆා ස්ටුඩියෝ. හරි, ඉතින් අපි එයාට අවස්ථාව දුන්න කොළඹෙන්න ඔන්න එයාගේ ස්කෝලි ටීචර්ස්ලත් එක්ක අද එනවා නෙතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ. උදේවරු එනවා ඔන්න.
1: අර මීකසුනියකි, ඒ වගේ දක්ෂයන්ව බලන්න ලැබීම, ආශ්‍රය කරන්න ලැබීම, අහන්න ලැබීම, යාලගේ කතාව මං හිතන්නේ ලොකු පිනක් නේද?
0: ඒකනේ ඒකනේ. ඉතින් ඒ විදිහට එක එක දක්ෂතා හැමෝටම තියෙනවා. ඉතින් අපි හිතනවා අපිට මුකුත් කරන්න බැහැ කියලා. එහෙම නෑ, අපි හැමෝටම ආවේනිකව යමක් තියෙනවා. ඒකට අපි ඉන්නේ කොහෙද එහෙම අදාළ නෑ. කොච්චර දුෂ්කර වුණත් අපි හිතන විදිය වෙනස් කරගත්තොත් අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්.
1: ඒත් එක්කම අපිට තියෙන පරිශෝධනාවක්.
0: ඒ මොකද්ද?
1: මං කියවන්නම්කෝ. කසුනියකි, ලෙහන් සකි, සාහිත්‍ය නිර්මාණ නොකියවීමේ චෝදනාව යටතේ රිමාන්ඩ් භාරයට.
0: එහෙමද? මොකන්ද රෙවල තිරන්නේද? නල දන්තය දෙවිඳුන් බඳු හෙට තිනෙනා බව කියෝ, වාසනාවන්තේ යැයි ඇසුමට ලැබූ සැමටම ලැබේවා රන් දෙවිඳු. ආනේ, අර යාගේ නලදත් පේන නේද ෆොටෝ එක දාන් තියෙන්නේ?
1: දැන් තේරුනේ වැඩි.
0: තේරුනේ දැන් තමයි.
2: Net FM Alpha Studio with Vision Kya. Kasuniyan Lehansa.
0: උදේ 6:42යි.
3: පොල් ගාල මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙසකර ජීවිතෙන් අත්මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි, පොල් කිරිපිටි භාවිත කර පහසුව වාසියාත් විඳින්න. ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි, පොල් කිරිපිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි, පහසුවේ වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
5: කොහොමද දෙවිලා?
4: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
5: මම මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජය කිරි මාළු කරි.
6: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
7: අත්තම්මේ මේ දෙක නම් හොඳට සෑහෙනවනේ.
6: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
8: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
9: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: චන්ද්‍රයන් පෙරේත් එමිලිපිටිය ලයිට් පරීක්ෂණය කරන්න ගිහින් කරහම මගේ වැය තුනක් බ්ලොක් පස්සේ මම විදුල හස්තයන් ගැන මට කීප දෙනෙක් කියලා තිබුණා. එනිසා මං ගියා. එනවන මං දවස් 14න් 14ට හතරක් ගත්තා. ඊට පස්සේ මං එකෝ එක කරා. ආයි දැන් මෙහෙත් දීලා ඉවර වෙලා. ඉතංගල් දොස්තරෝ ඔයාට මොකක් කිසිම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මේක මාත්‍යට තේ සිද්ධ වෙනවා.
0: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
3: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
6: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, Net FM.
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න, කියවන්න, දැනගන්න, ජය ගන්න 4. යන කලින් ඉතින් විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ඇඩ්‍රස් එක කියන්න ඕනේ. මම අර කලින් කිව්වා වගේම විෂන් කියා පාටසිතම් තරගෙට ඔයාගේ චිත්‍රය තෙවන්න ඕනේ. 1 ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම් දරුවන්ට මුඛත මාතෘකාව
1: හෙටලොව දකින මාගේ දැස්.
0: එන්නේ මාතෘකාවට ලස්සනම ලස්සන සිතවිලි එක්ක චිත්‍රය ඇඳල එවන්න ඕනේ මැනික සැප්තැම්බර් 25ට කලින් ඉක්මන් කරන්න.
1: දවස දිග වුණා.
0: ඒකනේ මොකද එච්චරට උනන්දුව වැඩි නිසා. එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම් ආපහු හම්බ වෙමු හෙට. ලස්සනම මෝර්නින් වයිබ් එකෙන් ඔයාව හොයාගෙන එනව. මුළු ජීවිතේම ලස්සන වෙවි. දවස ලස්සනට අරගෙන යන්න. මම කසනි.
1: මම ලෙහන්සා.
11: FM 95. FM 94.8. Net FM.
0: Divine Apura. Divine Apura. උදැස්ස 9:45.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් දැම්මම

0: ඇක්ටිවේට් කරගන්න.
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0766 716 3672.
3: යුත් එකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: විශ්වාස කරන සත්‍ය
5: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 8 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා.
4: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල 22 ගැන ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කතානායක පාර්ලිමේන්තුවට අද කියයිද? වන්දනාගාරයේ ඉන්න නාමලුත් අද පාර්ලිමේන්තුවට. මීළඟ ජනාධිපතිවරණය තනි අශ්වයෙකුගේ සටනක් කිරීමේ උත්සාහයක් ඇති බව ගම්මන්පිල කියයි. ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා අද දිවයිනට කොළඹ විශේෂ රථවාහන සැලසුමකුත්. නාවල පිටියේ සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය යළි විවෘත වන දිනය ගැන ඉඟියක්. දකුණු ලෙබනනට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් බිලිඳුන් 2 දෙනෙකු ඇතුළු 16 දෙනෙකු ජීවිතක්ෂයට. මෙරට බොහෝ දිනාගේ අවධානය අද පාර්ලිමේන්තුව ගැනයි. ඒ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද යන්න පිළිබඳවයි. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
2: පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30 යළි රැස්වනවා. මෝටවාහන පනත යටතේ අංක 2248 ඇල ඉරක් 22 සහ 2014 ඇල ඉරක් 19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමතය සඳහා අද දින විවාදයට ගැනීමට නියමිතයි. ඉන් අනතුරුව පස්වරු 5:30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහාද කාලය වෙන් කර තිබෙනවා. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පසුගිය සතියේ එම පෙත්සම් විභාගයෙන් අනතුරුව කතානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. එම තීරණය ලැබී තිබුණ හොත් ඇතැම් විට අද දිනේදී කතානායකවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාවක් පවතිනවා. කෙසේ වෙතත් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනු කළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් වී ඇති බව ඊයේ වාර්තා වුණා. ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වූ දුලාර ගුණතිලක සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක යන මහත්වරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් දුලාර ගුණතිලක නැමැති පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කළ බවයි. එහෙත් එම පෙත්සම විභාගය සඳහා විවෘත අධිකරණයේ කැඳවීමක් සිදු නොවූ බවත් පෙත්සම්කරුවන් පවසනවා. මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතානායකවරයා වෙත දැනුම් දීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුවට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද තහවුරු කර තිබෙනවා. තමාට ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීමලට සහභාගී වීමට අවශ්‍ය පහසුකම් සලසන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මියගෙන් ඊයේ දින ඉල්ලීමක් කර තිබූ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ. එම ලිපියට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසට පාර්ලිමේන්තුව විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දීමක් කර ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවා. ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින නාමල් රාජපක්ෂ මහතා විශේෂ ආරක්ෂාවක් යටතේ අද පාර්ලිමේන්තුවට රැගෙන එන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන මීළඟ ජනාධිපතිවරණය තනි අශ්වයෙකුගේ තරඟයක් බවට පත්කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව පිවිතුරු හෙළවරුමේ නායක උදේගම්මන්පිල මහතා පවසනවා. ඊට මෙරට ජනතාව කෙතරම් විරුද්ධදැයි ලබන දොළොස්වනදා අනුරාධපුරයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැල්ලියට එක්වන ජනතාවගෙන් පැහැදිලි වනු ඇති බවයි ඔහු කියා සිටියේ.
0: සාක්ෂි නැති හුදු කටවචන මත පදනම් වෙලා විපක්ෂයේ දඩයම් කිරීමේ දේශපාලනයක විපක්ෂයට බය වුණු වර්තමාන ආණ්ඩුව කරනවා. මේ අය දැනටමත් කියලා තියෙනවා ධවනපාල ජනාධිපතිවරණයට ඉතුරු වෙන්නේ පෙරටුගාමි පක්ෂයේ කුමාර් ගුණරත්නම් ජනසිත පෙරමුණේ බත්තර මුල්ලේ සීලරතන හිමි සමග අනුර දිසානායක පමණයි කියන. අන් සියලු දෙනාම අත්අඩංගුවට අරන් විපක්ෂයේ අත්අඩංගු සිටියේදී තනි අස්වැයාගේ තරගයක් බවට 2029 ජනාධිපතිවරණය පත්කිරීමේ දුෂ්ට උත්සාහයක තමයි ආණ්ඩුව එදිලා ඉන්නේ. ඒකට මේ රටේ ජනතාව කෙතරම් විරුද්ධද කියන එක 12 වෙනිදා අනුරාධපුරයට පක්ෂ ભેදකින් තොරව ගලන ජනගඟෙන් ආණ්ඩුවටම තේරුම් ගන්න පුළුවන්.
2: ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සඳහා අද දිනේ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔහු ලබන දහවනදා දක්වා මෙරට රැඳී සිටින බවයි වාර්තා වුණේ. දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය ශක්තිමත් කිරීම ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා. ඔහු සිය නිල සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් උයකොන්තා යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් හමු වීමට නියමිතයි. පසුගිය වසරේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සංචාරයේදී සමාලෝචනය කරනු ඇති බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ වසර 38කට පසුව වීමද විශේෂත්වයක්. මේ අතර ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව මෙම සංචාරය අතරතුර රාජ්නාත් සිං මහතා ගමන් ගන්නා කාල සීමාවන් තුළ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක අවස්ථානුකූලව රථවාහන ගමනාගමනයේ සීමා කිරීමට පියවරගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මෙදපෙරදිග පවතින දැඩි උණුසුම් තත්ත්වයේ හමුවේ හෝමු සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් බව කටාර් විදේශ මාත්‍යංශයේ ප්‍රකාශක මොහමඩ් අල් අන්සාරි පවසනවා. ඔහු අමරිකානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙම අර්බුදය තවදුරටත් පැවතුනොත් ලෝකයේ දැවැන්ත කර්මාන්ත කඩාවැටීමකට මුහුණ දෙනු ඇති බවයි. මේ අතර අමරිකාව සහ ඉරානය විසින් නෞකාවලට එල්ල කළ ප්‍රහාරවලින් පසුව පසුගිය දින 10 තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇත්තේ දිනකට වෙළඳ නෞකා 10ක් වැනි අවම සංඛ්‍යාවක් බව කෙප්ලර් දත්ත පෙන්වා දෙනවා. එවන් පසුබිමක් තුළ මැදපෙරදිග නෞකා මාර්ග ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල $97 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය පසුගිය සති 6ක කාලය තුළ වාර්තා වූ ඉහළම තෙල් මිල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඊශ්‍රායල් හමුදා විසින් දකුණු ලෙබනනයට එල්ල කළ ප්‍රහාර තවදුරටත් දැඩි කර තිබෙනවා. සිදු කළ නවතම ප්‍රහාරවලින් බිලිඳුන් 2 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා. නාවලපිටියේ සිට බදුල්ල දක්වා දුම්රිය දහවනිය මේ වසරේ දෙසැම්බර් මාසයේ සිට යළි ආරම්භ කරන බව නුවරළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරාරච්චි මහතා පවසනවා. දිට්වා සුලිකුණාට වෙන්න යාමට ලක් වූ ග්‍රේඩ් වෙස්ටර්න් සහ නානුය දුම්රිය ස්ථානයේ අසල දුම්රිය මාර්ගයේ නායගේ ස්ථානයේ මේ දිනවල සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සුවබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
6: දිට්ඨවලින් වෙච්ච විනාශය සාමාන්‍ය ජනතාව හිතනවා මේක පැයෙන් දෙකෙන් අවුරුත් මාසෙන් කරන්න පුළුවන් කියලා. ඉතින් නමුත් ඉතාමත් කාර්යක්ෂම ලෙස විශේෂම දුම්රිය දෙපාර්තමේන්තුව ඒ ප්‍රධාන වගකීම් දරන නානුවේ ස්ටේෂන් එකේ ප්‍රධානීන් ඉංජිනේරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය සේවකයන් සියලු දෙනා එකතු වෙලා මේ බිඳ වැටිලා විනාශ වෙච්ච දිට්ඨා වලින් අපිට හානි කරපු දුම්රිය මාර්ගය ඉතාමත් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරමින් දැවැන්ත වැඩ කොටසක් කරමින් තියෙනවා. දෙසැම්බර් මාසයේ අවසන් වෙන්න කලින් නැවතත් දුම්රිය මාර්ගය යථාතත්වයට පත් කරලා අපිට නානුවේ සිට නාවල පිටිය දක්වා ප්‍රධාන මාර්ගය ක්ලියර් කරලා දෙන්න අදාළ සියලු කටයුතු සූදානම් කරමින් තියෙනවා. ඉතින් අපි කියන්න කැමති විශේෂයෙන්ම ජනතාවට දිට්ඨා වලින් වෙලා තිබුණු විනාශය, දේපල විනාශය ඉතාමත් ඉක්මනින් නැවත සම්පූර්ණ කරගනිමින් ජන ජීවිතයේ යථාතත්වයට පත් කරගන්න විශාල කැපකිරීමක් කරමින් විශේෂයෙන්ම ආණ්ඩුවත්, විශේෂයෙන්ම ඇමතිතුමා, ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා ඔබගේ බලාපොරොත්තු ඉතා ඉක්මනින් ඉෂ්ට කරන්න කටයුතු කරමින් ඉන්නවා.
2: මෙට්‍රෝ බස් සමාගමේ ආයෝජනය කිරීමට ඉදිරියේදී පුද්ගලික අංශයටද අවස්ථාව ලබා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
7: අපි කියලා තියෙන මේක නියම ව්‍යාපෘතියක් ලබන වසරේ මේ වගේ කාලය වෙනකොට අවුරුද්දක් වෙනවනේ. ඒ අවුරුද්දක් මේක හරියටම කරලා ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා අපි දැන් මෙට්‍රෝ සමගම කියලා තියෙනවා මේ ව්‍යාපාරික ක්‍රම අර බිස්නස් මොඩල් කියලා කියන්නේ ක්‍රම කීපයක් බලන්න කියලා. තේරෙන විදිහට කිව්වොත් අපි හිතමුකෝ යම්කිසි ව්‍යාපාරිකයෙක් කැමති කියලා බස් පහක් දාන්න කියලා. දැනට තියෙන යෝජනා තමයි එයා ඒ බස් පහ මෙට්‍රෝ සමගමට දෙනවා. මෙට්‍රෝ සමගමේ අත් එක කිස්මක් අත්සන් කරලා එයාට අවශ්‍ය කරන ලාභය ලබා දෙනවා. සමාජයක වෘත්තීය සමිතියකටත් සල්ලි තිරණම් කරන්න පුළුවන්. සමහරලාට සමුපකාර සමිතියකටත් එයාම බස් එක දුවන්න ඕනේ. එයා බස් හරන් දෙනවා මෙට්‍රෝකට. මෙට්‍රෝ එක මේ පිළිවෙලට විනයට දුවනවා. මොකද තනි තනි බස් හිමියෝ ආවොත් ඔය දැන් අවිලස්ස වෙලා තියෙන අලකලන්තිය වෙනවා. ඒ නිසා අපි තව මේ ගැන අවසාන අදහසක නැහැ. නමුත් ස්ථිරවම පුද්ගලික අංශයට මේක අවස්ථාව ලැබෙනවා.
2: පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා අභියාචනා කැඳවීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ දින සිට ලබන 21 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අභියාචනා කැඳවීම ආරම්භ කර ඇති බවයි. මේ සඳහා විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින් පාසල වෙත ලබා දී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙත පිවිස එම අභියාචනා ඉදිරිපත් කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: ඔබ වෙත ගෙන ආවේ
9: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
11: FM 95 FM 94.8 FM Divine Pura
12: Good morning. Vela udhe hatai dan.

0: සුබ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Melwa Box Bar වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
4: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අමතන්න 13.22 Prime Lands.
5: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත්ිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112-125-125 මතන්න BYD කරුසරු.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117-388-388 මතන්න.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
11: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපද වූ ජෙනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
13: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
14: විජයකුරක්කන්
15: ඇන්කර්පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම.
16: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
17: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
18: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
16: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
17: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
18: 69 දී හඳටත් යනවා.
17: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
16: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
19: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
1: NET FM. Algo Town.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital પરંપરાවේ analog territory එකයි.
2: Net FM algo.

0: Good morning. Ude hatai vinadi atai. Good morning nuwa.
1: Good morning. Good morning.
0: Api denna yelawala neida?
1: Ee api denna welewwa.
0: Oh.
1: Api denna
0: ada achi welewwa.
1: Api denna welewwa wage ekak unath danne.
0: Sachini ආක්‍රමණය කරලා තිබ්බ මේ පැත්ත මේ
1: අද ඒගොල්ලන්ට අපි පොඩි chance එකක් දීලා
0: බලන්න දෙන්න ඕනේ නේද
1: අපි තරුණ පරපුරට අත දෙන්න
0: ඕනේ ඔව් අනිවාර්යෙන්
1: නැගියන අයට නේද
0: අනිවාර්යෙන්
1: අපි එක
0: ගැන කියලා ඔව්
1: ඔයගොල්ලෝ තීරණය කරන්න ඉතින් නේද පස්සේ ආපු අඟද ලොකු කියලා
0: ඒක තමයි අපි අපිව මිස් වුණාද දන්නේ නැහැ කටිරනේ අපි දෙන්න
1: කොහොම වුණත් මේ අද මට හරි අපූරු කතාවක් මතක් වුණා. 1972 මේ ඇමරිකාවේ වෝටගේට් කාර්යාලයට
0: රයිට්
1: මේ ජූලි 8 වෙනිදා 1971 ජූලි 8 වෙනිදා වෝටගේට් කාර්යාලයේ තමයි වෝටගේට් ගොඩනැගිල්ලේ තමයි ඩිමොක්‍රටික් පක්ෂේ මූලස්ථානේ තිබුණේ.
0: රයිට්
1: මේකට 5 දෙනෙක් හොරෙන් ඇතුළු වෙලා ඉන්නකොට පොලිසියට හවු
0: වෙනවා.
1: මුලින් මේ සිකියුරිටිකට හවු වෙන්නේ නැති පස්සේ පොලිසියට බාර දෙනවා. හරිද? දැන් මේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ 5 දෙනා මොකටද මේ වෝටගේට් ගොඩනැගිල්ලේ තියෙන ඩිමොක්‍රටික් පක්ෂේ කාර්යාලයට ඇතුළු වුණේ කියලා. මේගොල්ලෝ එකේ සල්ලි අරගෙනත් නැහැ මේ පස්සේ හොයාගෙන යනකොට මේගොල්ලෝ මේ 5 දෙනා ඇතුල් වෙලා තියෙන්නේ අර ඩිමොක්‍රටික් පක්ෂේ කාර්යාලයේ එක එක ගැජමැටික් ටිකක් හයි කරන්න කියලා පරීක්ෂකයන්ට පෙනී යනවා
0: රයිට්
1: ඒ විතරක් නෙමෙයි මෙතන 5 දෙනාකින් නායකත්වයේ ගත්ත හාදයා CIA කලින් වැඩ කරපු කෙනෙක් කියලත් හෙළි වෙනවා.
0: හරි.
1: මෙතනින් පස්සේ කතාව ඇමරිකාවේ සිද්ධ වෙච්ච සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න.
0: ඔව්. ඩිස්ක්ලේමර් එකක් දුන්නා
1: වගේ. ඔව්. අපි කලින්ම කියනවා මේක ලෝක රටවල් 190 ගානක් තියෙනවා. ඒ රටවල් අතරින් ඇමරිකා එක්සත් ජනපදය කියලා එකක් තියෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර කියලා එකක් තියෙනවා. ඒ වොෂින්ටන් නුවර වෝටගේට් කියලා කාර්යාලයක් තියෙනවා. මේ ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ ඩිමොක්‍රටික් පක්ෂ මූලස්ථානයේ තියෙනවා. එච්චරයි. මේ අනම්මනම් හිතන්න යන්න එපා.
0: හරි.
1: හරිද? ඒකින්ද අපි යලි යලිත් කියනවා මේක ඇමරිකාවේ සිදු වූ සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න.
0: හරිද?
1: ඊට පස්සේ මේම හොයාගෙන යනකොට මේගොල්ලන්ට පරේක්ෂකයන්ට තේරෙනවා මේක ඇත්තටම FBI එකට මේ තමයි බාර දෙන්නේ මේගොල්ලෝ මේ 5 දෙනා මොකටද ඇතුළු වුණේ කියලා හොයලා බලන්න. දැන් මේ CIA එකේ කෙනෙකුත් කලින් හිටපු කෙනෙකුත් මෙතන ඉන්නවානේ.
0: ඔව්.
1: ඉතින් අවසානයේදී මේගොල්ලෝ හොයා ගන්නවා පරේක්ෂකයෝ මේගොල්ලෝ මේ ඩිමොක්‍රටික් පක්ෂයේ එක එක තැන්වල දුරකථන මාර්ගවල පටිගත කිරීමේ යන්ත්‍ර මේ තාක්ෂණික උපකරණ හයි කරන්න තමයි ආවේ කියලා.
0: රයිට්.
1: ඉතින් මොකද්ද තියෙන හේතුව මෙහෙම හයි කරන්න? අවසානයේදී හොයා ගන්නවා මේක ඒ වෙනකොට ඇමරිකාවේ ජනාධිපතිවරයා හැටියට හිටපු රිචඩ් නික්සන් මහත්තයාගේ ඉදිරි ජනාධිපතිවරණ කටයුතු සඳහා අනිත් පක්ෂයෙන් මොකද කරන්න කියලා මේ හොයන්න ගහපු උපක්‍රමයක්.
0: රයිට්.
1: මං අහන්නේ ඇමරිකාවෙන් ඔච්චර නැහින්න ඕනේද අනිත් පක්ෂවලෙන් හොයක් කරන්න මොනවද කියලා හොයාගන්න. අනේ මන්ද ඇමරිකාව නේද ඇති. ආයිබෝන්.
2: ආයිබෝන්. ආයිබෝන්. ගුඩ් මෝර්නින්.
1: මන් දන්නේ ඇමරිකාව කොහෙද ඉන්නේ කියලා.
2: ඒකනේ. ඕව මේ සුළු වැඩනේ.
1: ඒක තමයි. අපි මේ වැඩසටහන මේ කතාව කියනකොට මම කියපු එකද කියලා දෙන්න සාර.
0: ඩිස්ක්ලේමර් එකක් තියෙනවා මේ කතාවේ.
1: මේක ඇමරිකාවේ සිදුවෙච්ච සිදුවීමක් පමණක් බව කරුණාවෙන්
0: සලකන්න.
1: ඉතින් කොහොම හරි අවසානයේදී මෙතන රිචඩ් නික්සන් ජනාධිපතිවරයාව ගෑවෙනවා.
0: රයිට්.
1: එතකොට කෙලින්ම තේරුම් යනවනේ දැන් නික්සන්ගේ ජනාධිපති වර්ණය ලං වෙනවා ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් කරපු අපේක්ෂකයා සහ ඒගොල්ලන්ගේ ප්‍රචාර කටයුතු මොනවද කරන්නේ කියලා හොරෙන් සමන් දෙන්න තමයි දුරකථන වලට මේවා සවි කරලා තියෙන්නේ කියන එක වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ බොබ් කියලා මේ මාධ්‍යවේදියෙක් මේක හෙළි කරනවා.
0: රයිට්.
1: මේ අතුලාන්තේ මොකක් හරි අභ්‍යන්තරයක් තියෙනවා කියලා වොෂින්ටන් පුවත්පතේ බොබ් කියන මාධ්‍යවේදියා මේක ලියන්න ගන්නවා. කේස් එක අදිනවා. මාධ්‍යවේදින්ටත් ඕනේ දේවල්නේ.
0: ඔව්. ඒකනේ මම කියන්නේ නේද? පාඩුව.
1: ඉතින් කෙසේ හෝ දැන් මේගොල්ලෝ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙලා යනකොට අර CIA එකට සම්බන්ධයි කියලා හිතපු නිලධාරියා ඉන්නේ. ඔහු රාස් ප්‍රකාශයක් දීලා වැඩේ ජෝන් බාස් කරනවා. හරිද? ඊට පස්සේ අධිකරණය කියනවා ඒ වෙනකොට හැබැයි 1900 රිචඩ් නික්සන් පත් වුණෙන් පස්සේ ඇචි එයා මේ විශේෂ පියවරක් කරන් තියෙනවා වයිට් හවුස් එක ඇතුලේ දවල මන්දිරය ඇතුලේ. ඒ තමයි ජනාධිපතිවරයා කරන සියලුම දේවල් රටේ ඉතිහාසයට සම්බන්ධයි. ඇත්තනේ. එතකොට වයිට් හවුස් එක ඇතුලේ සිදුවෙන දේවල් සියල්ලම ඔහු පටිගත කරන්න කියලා තියෙනවා. සියලුම සාකච්ඡා ඒ දේවල් ඔක්කොම පටිගත කරලා තියෙන මේක තමයි ඇමරිකානු ඉතිහාසය කියලා. ඒක හොඳ වැඩක් නේ. අවසානයේදී ඒකම තමයි යාට පාරවලල්ලක් වෙන්නේ. අධිකරණය මේ පටිගත කිරීම
2: ඉල්ලනවා.
1: හරිද? රිචඩ් නික්සන් කියනවා නෑ මේවා ජනාධිපතිවරයා සතු රහස්. මේවා අධිකරණයට ලබා දෙන්න බෑ කියලා රිචඩ් නික්සන් කියනවා. ඒත් අධිකරණ තීන්දුව සහ ඔහුගේම පක්ෂයය රටේ නීතිය වෙනුවෙන් පෙනී හිටපු හින්දා රිචඩ් නික්සන් ජනාධිපතිවරයාගේ කාර්යාලයට සිද්ධ වෙනවා ඒ පටිගත කිරීම දෙන්න. ඉතින් පටිගත කිරීම දුන්නෙන් පස්සේ ඉතින් ආයේ මුකුත් ඕනේ නැහැ.
2: වැඩේ
1: මාට්ටු වෙනවා. ඉතින් අවසානයේදී 1972 අගෝස්තු 8 වෙනිදා ඇමරිකානු ජනාධිපති ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිවරයෙක් ජාතිය අමතලා ධූරෙන් ඉල්ලාස් වෙනවා. හරිද? ධූරෙන් ඉල්ලාස් වුණාම එතන මරු සිද්ධියක් වෙනවා. ඒ තමයි දැන් මේ ධූරෙන් ඉල්ලාස් වුණෙන් පස්සේ කවුරු හරි ජනාධිපති කෙනෙක් පත් කරන්න ඕනේ. ඡන්ද තියන්නත් බෑනේ. සල්ලිත් නැතුව ඇතිනේ ඒ වෙලාවේ නේ. ආ නෑ ඇමරිකාවෙ නේ.
2: ඒ ප්‍රශ්නේ
1: නැතුව ඇතිනේ.
2: අනුප්‍රාප්තිකයක්
1: ඉන්නේ. ජනාධිපතිවරණයට කවදාවත් ඉදිරිපත් වුනේ නැති ෆෝඩ් කියන උපජනාධිපතිවරයා නිකම්ම ජනාධිපති
2: වෙනවා
1: මේ ඇමරිකාවේ. මේ ඊට පස්සේ ෆෝඩ් මරු වැඩක් කරනවා. දැන් ඔහු ජනාධිපතිනේ, විධායක ජනාධිපති. ඔහු කරන්නේ අද වගේ දවසක රිචඩ් නික්සන් ජනාධිපතිවරයාට සම්පූර්ණ ජනාධිපති සමාව දෙනවා. ඉතින් මේකට ලොකු විරෝධයක් පැන නැගුණම ෆෝඩ් ජනාධිපතිවරයා කියනවා කෙනෙක් ජනාධිපති ධූරයෙන් ඉල්ලාස් වීමම ඔහුට ලැබිච්ච ලොකුම දඬුවම. ඒකින්ද ආයේ දඬුවම් කරන්න ඕනේ නැහැ මේ වැඩේට. ඒකින්ද ජනාධිපතිවරයා කිසිම ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කිසිම දඬුවමක් දිය නොහැකි කියලා ප්‍රබල ප්‍රකාශයක් නිකුත් කරමින් අද වගේ දවසක සැප්තැම්බර් 8 වෙනිදාවක රිචඩ් නික්සන් ජනාධිපතිවරයාව ෆෝඩ් ජනාධිපතිවරයා විසින් සම්පූර්ණයෙන්ම ජනාධිපති සමාව දීලා නිදොස් කොට නිදහස් කරනවා.
2: නිදහස් කරනවා.
1: ඒක නෙමේ ලස්සනම වැඩේ.
2: ඔව්.
1: අර හවුෙච්ච 5 දෙනා ඉන්නවනේ. උන් 5 දෙනාම හිරේනවා. ඒ විතරක් නෙමේ ජනාධිපතිගේ ආරක්ෂක නිලධාරියා ඇතුළු ජනාධිපති කාර්යාලයේ හිටපු තව 4-5 දෙනෙකුත් ඉරේ යනවා. ඔන්න ඔහොමයි සුප්‍රසිද්ධ වෝටගේට් සිද්ධිය අවසන් වෙන්නේ. අද දවස ඉතින් අර රිචඩ් නික්සන් ජනාධිපතිවරයා ජෝර්ජ් ෆෝඩ් ජනාධිපතිවරයා විසින් සමාව දුන්න දවස හැටියට සටහන් වෙනවා. මේක යලි යලිත් කියනවා මේක ඇමරිකාවේ සිද්ධ වෙච්ච සිදුවීමක්. මාධ්‍යවේදීන්ට නිකන් ඉන්න බැරි හින්ද වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මේක දාලා මාධ්‍ය ඉතිහාසෙත් ලොකු ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වෙච්ච කාරණයක් බව කියන්න ඕනේ. ඒකම මට මතක් වෙනවා ඊයේත් මාධ්‍ය පිළිබඳව ෂෝක් පොතක් රංග ආචාර්ය රංගකලන් සූර්යගේ නිකුත් වුණා. මේ අපේ මියන්මාරයේ බංගලදේශයේ අපේ වටපිටාවේම අපේ කලාපේම අරගලකාරී මානසිකත්වයට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය බලපෑවේ කෙසේද කියලා ඔන්න ආචාර්ය රංගකලන් සූරේ වෝටර්ගේට් සිද්ධිය වගේම පොතක් ලියලා තිනවා. ඒකේ නම Earthquake නෙමෙයි
2: Youth Quake. මේ මේ මේ Nixon Republican නේ.
1: ඔව් නෑ මම මේ කියන්නේ නැතුව මේ මේ ට්‍රම්ප් මහත්තයාගේ පක්ෂෙම තමයි ඈ.
2: තමයි නේ. ඩිමොක්‍රටික් එකෙන් පස්සේ මේ ලියුමක් එහෙම දැන් මට දන්නේ.
1: මේ රිචඩ් නික්සන් වනාහි වර්තමාන ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාගේ පක්ෂයේ කෙනෙක් බව කරුණාවෙන් සලකන්න. එකම පක්ෂ කට්ටිය.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Deha Thai Minadi Visi Dekai Dan.
2: Eka, service eka free, demo eken deno.
3: Deka, aurudu thunak ho, kilometer laksha deka kyanakang, labenoa, superi warranty.
4: Ati navina Tata Yodha cab ekak, obe vyaparayatath ekathu karaganna. 13.88 amathanna.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී මාර්ගයට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 3:22 Prime Lands.
7: කෑම උයත්ති පොල් වලට යන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මතිද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
8: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0.114 700 550.
9: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවර මේ ජාතික සුරක්ෂිත කරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
0: FM 95 94.8 Net FM දිවයින පුරා

0: උදේ 7යි විනාඩි 28 යල්ගටවුන් මේ වෙලාව හරිද මේ
1: හරිද නැද්ද කියලා ඉතින් ඔයාලා ඔනි වෙලාව තියන්නේ
2: ඔයා තමයි දන්නේ
0: වෙලාව හරි මම දැන් අහන්න හැදුවේ අචී ගෙන් අහන්න බැරුණානේ අපිට උදේ ප්‍රශ්නයක්
1: මොකද්ද
0: අපි මිස් වුණාද කියලා
2: මිස් වුණාද
0: ඔව්
1: ඒක නිකන් බස් එක මිස් වුණා වගේ වැඩක් තමයි
2: මෙහෙමයි
0: මතක් වුණාද
2: මට ප්‍රශ්නයක් තියෙනවා
0: මොකද
2: ඒ කියන්නේ දැන් ටවුන් එකේ අපි 3 දෙනා ඉන්නේ එකටනේ
0: ඔව්
2: ඇයි ඒ දෙන්නෙක් එකපාර අතුරුදහන් වුණේ මට නොදන්නවා
1: මම කිව්වනේ අර මේ සමහර ඒවා තියෙනවා දැන් වෝටර් ගේට් සිද්ධිය වුණත්
0: ඔව්
1: මේ ඒවා ඔක්කොම හෙලි කරේ නෑනේ
2: ඔව්නේ ඔව් ඒ ජනාධිපති රහස්නේ
1: නෑක තමයි මම මේ කියන්නේ ඇද්දි මේ වෝටර් ගේට් සිද්ධිය ඒ බොන්නගිල්ලේ විදියටම වුණා මට පේන විදියට දැන් වෝටර් ගේට් කියන්නේ වක්කඩනේ
2: ඔව් කඩාගෙන ගියා
1: කඩාගෙන ගියා වගේ රිචඩ් නික්සන්ට වුණේ
2: හරි මේ දැන් දැක්කද මේ රිපබ්ලිකන් පක්ෂයයි හරි අමුතු කතානේ කියන්නේ දැන්
1: හඳ ඒගොල්ලන්ගේලු
2: නේද හඳ ඒගොල්ලන්ගේලු
1: ඔහේ ගනන් ඔහේ ගන්න හොඳ නෑ නෝයා දොස් කියන්න
2: හඳ ඒගොල්ලන්ගේ කියලා ඒගොල්ලෝ මේ විශේෂ නිවේදනයක් කරලා තියෙනවා ට්‍රුත් සමාජ මාධ්‍ය හරහා තමයි ජනාධිපති
1: ඩොනල්ඩ් ට්‍රම්ප් එතකොට අපි හඳෙන් ගන්න ආලෝකයට ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ නැද්ද නේද
2: හැබැයි දැන් ඉස්සරහට බයයි ඔයගේ දේවල් වෙන්න පුළුවන්
1: දැන් අපි ලයිට් දාන්නේ විදුලි බල මණ්ඩලයෙන් අරන්නම් අපි ඒගොල්ලන්ට බිල ගෙවනවනේ
2: ටැරිෆ් එකක් එහෙම ගැහුවොත් 100ට 100ක විතර ඉතින් ඉවරයි
0: නැත්තම් හඳ කැරකෙන එකම නම
1: පිස්සු හැදෙන සඳ කියලා එකක් සිංහල භාෂාවේ තියෙනව නේද? ඉංග්‍රීසි භාෂාවේ එහෙම එකක් නැහනේ.
0: පිස්සු හැදෙන සඳ නැහනේ.
1: නැහනේ. ඒක තමයි. එහෙම එකක් ඉක්මනටම හදන්න වෙනවා ඇමරිකාවට.
0: රයිට්.
2: හරි. මේ දැන් ඕගොල්ලන්ට මතක් කරන්න ඕන. අපි දැන් කතා කරානේ හඳ ගැන. මිනිස්සු හඳට විතරක් නෙමෙයි සාරා අඟහරු වලටත් යන්න උත්සාහ කරනවා.
0: රයිට්.
2: අඟහරු වල මේ ජනපද හදන විදිහ ගැන එලෝන් මස්ක් එහෙම සෑහෙන කාලෙක ඉඳලා දැන් සැලසුම් කරමින් තමයි ඉන්නේ. ඒ වගේම තමයි අපි දැන් ආටමිස් මෙහෙයුම ගැන එහෙම පහුගිය ටිකේ කතා කරානේ. හඳට යන්න ආයෙ පාරක් try කරනවා කියලා. ඒ අය ඒගොල්ලෝ try කරන්නේ දැන් 2030 වෙනකොට ඒගොල්ලන්ගේ සැලසුම තමයි කාන්තාවක් හඳට බස්සන එක.
0: රයිට්.
2: ආම්ස්ට්‍රෝන් බැසට වඩා වැඩි අමාරු වෙනවා.
0: හඳේ පා තබන එක.
2: ඔව්, පා තබන එක.
1: ගෑනු සෑහෙන වැඩ කොටසක් සිද්ධ වෙනවා.
2: සිද්ධ වෙයි. හඳට මොනවා වෙයිද දන්නේ
1: නැහැ. නෑ වැඩේ තියන්නේ කාන්තාවන් අපි මොනවාද උපමා කරන්නේ හඳටනේ.
2: හඳටනේ.
1: ඈ
2: ආවාට නැතුව.
1: නෑ ආවාට තියෙන හින්දානේ.
2: ලියන්නේ නැහැ මේගොල්ලෝ.
0: එහෙම නෙමෙයිනේ සඳට ලප්පතියේ මල් නැමලෙහි කඩුතියේ මොකද කියනා නේද?
1: නෑ නෑ කෙසේ වෙතත් ඉතින් අනිවාර්යෙන් ඉස්සෙල්ලම දාන්නේ මොනවද දන්නවද?
0: මොනවද?
1: සැලොන් කීපයක්.
2: සැලොන් කීපයක්.
0: නෑ එහෙම නෙමෙයි. ඒ උපමාව හරිද කියලා බලන්න තමයි මේ කාන්තාවක් අරන් යන්නේ. ඊළඟ තිබ්බහම කම්පයා කරන්න ලේසියිනේ. ඒකයි.
2: හරි. කමක් නෑ.
1: කමක් නෑ කොහොම හරි කමක් නෑ. ඔයගොල්ලෝ ගිහිල්ලා ඉන්නකෝ
2: හරි ඉතින් සෙතක් කරන්න කියලා කියන්නේ කොහොම හරි දැන් මේ විදිහට ඩොලර් බිලියන ගණනක් වියදම් කරලා මේ කරන දැවැන්ත මෙහෙයුම් වල බලාපොරොත්තුව තමයි ජනාවාස පිහිටවන එක. අගහරු වල වෙන්න පුළුවන්, හදේ වෙන්න පුළුවන්. දැන් හදටත් ගිහිල්ලා පරීක්ෂණ කටයුතු සිද්ධ කරනවා. කොහොමද මේ ජනාවාස පිහිටවන්න පුළුවන් කියන්නේ කාරණාව ගැන. මෙහෙම කරන්න හේතුව තමයි සාරා මේ වෙනකොට මේ භූමියේ තියෙන ඉඩකඩ නැත්නම් අපේ පෘථුවියේ තියෙන ඉඩකඩ අපිට ක්‍රමයෙන් අඩු වෙමින් යනවා.
0: Yes.
2: මං කියවනේ මේ ලෑන්ඩ් එක නැත්තම් භූමිය කියලා කියන්නේ limited resource එකක්. මේක හරිම මේ සීමිත සම්පතක් බවට අපිට පත් වෙලා තියෙනවා. ඒක හින්දා මේ ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් ඉඩමක් එහෙම තෝරගන්නවා කියන එක ලේසි පහසුවක්
1: නෙමෙයි.
2: අන්න හරිනේ. ඒ කියන්නේ මේ නිකන් ඉඩමක් තිබ්බ පළියට ගිහිල්ලා ගෙයක් හදන්න බෑ. බලන්න ඕනේ කොච්චර පහසුකම් තියනවද නේ. ගමනාගමනය වෙන්න පුළුවන්, වෙනත් අවශ්‍යතා වෙන්න පුළුවන්. මේ පහසුකම් කොච්චර ඉක්මනින් පහසුවෙන් කරගන්න පුළුවන්ද කියන කාරණාව. ඒ වගේම තමයි අද වෙනකොට ඉස්සර අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙච්ච දේවල් අද වෙනකොට ලක්ෂරි දේවල් වෙලා තියෙනවා.
0: රයිට්.
2: පළවෙනි දේ තමයි මේ නිදහස කියන එක. නිස්කලංක බව කියන එක. දැන් ඒවට අපිට මිලක් ගෙවන්න සිද්ධ වෙලා
0: තියෙනවා.
2: හරිද? ඉතින් එහෙම මිලක් ගෙවන්නේ නැතුව තකහණියක් නිදහස නිස්කලංක බව හොයාගෙන එහෙම බ්‍රින් ගන්න ඕනේ නැහැ.
0: වීකෙන්ඩ් වල යන්න නැතුව නේද?
2: වීකෙන්ඩ් වල එහෙම දුවන්න ඕනේ නැහැ. ඔයා මෙන්න මේ ප්‍රයිම් ලගේ අලුත්ම දැන් මෙහෙමයි ඒගොල්ලන්ගේ apartment projects තියෙනවා. ඊට පස්සේ ලංකා පුරාම විවිධාකාර ඉඩම් තියෙනවා. අපි දැන් මීට කලින් ඔයාලට මතක් කරා එක තැනක් ගැන. හෝමාගම ගැන මතක් කරා. හෝමාගම විතරක් නෙමෙයි දැන් තියෙන්නේ. තව තැන්වල තියෙනවා. අපි මේ කියන්නේ elite enclave ගැන. මේක ලොකු project එකක්. ඉඩම් කැබලි 96ක් තියෙනවා. ඉඩම් කැබලි 96ක් තියෙනවා. අලුත්ගම මතුගම ප්‍රධාන මාර්ගයට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී මාර්ගයට ඒ කියන්නේ අන්තර්ව මාරුව තියෙනවානේ විනාඩි 15න් ඔයාට යන්න පුළුවන්. දර්ගා නගරයට විනාඩි 15යි. ඒ වගේම තමයි අලුත්ගම නගරයට සහ ගාලුපාරට විනාඩි 20න් ඔයාට යන්න පුළුවන් හැකියාව තියෙනවා මේ එලීට් එන්ක්ලේව් එකත් එක්ක. මේකේ විශේෂත්වය තමයි සාරා මේක මනාව සැලසුම් කරපු තැනක්.
0: රයිට්.
2: හරිද? ඒ කියන්නේ මේ මේ වෙනකොට ලෝකයේ තියනවලු අලුත්ම මේ කන්සෙප්ට් එකක් සංකල්පයක් මිනිස්සුන්ට සහ සත්තුන්ට. ඒ කියන්නේ සත්තු කියන්නේ අලි කොටි වලස්සු නෙමෙයි. සාමාන්‍යයෙන් ඔය දැන් නාගරික ප්‍රදේශවලට වෙන්න ජීවත් වෙන සත්තු ඉන්නවනේ. ඒගොල්ලන්ටයි අපිටයි කෝඑක්සිස්ටන්ස් එකක්. එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන් විදියට සැලසුම් කරනවා.
1: විශේෂයෙන් කුරුල්ලු.
2: කුරුල්ලන්ට වෙන්න පුළුවන්, මීමැස්සන්ට වෙන්න පුළුවන්, කෘමීන්ට වෙන්න පුළුවන්. මේගොල්ලෝ අපේ පැවැත්මට නැතුවම බැහැනේ. ඔය කතාවරත් කියනවනේ මීමැස්සෝ නැතුව ගියොත් අපිට ඉන්න පුළුවන් වෙන්නේ දවස් 4ක් වගේ තමයි ලෝකෙ. මීමැස්සෝ නැතුව ඉන්න වෙන්නේ. එතකොට අපිට සත්තුන්ට මේ හැමෝටම අර සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් විදියට තමයි මේ එලීට් එන්ක්ලේව් එක සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේක බොහොම විශේෂ වෙන්නේ. අලුත් ගම මතු ගම පාරට අපි කිව්වනේ බොහොම ආසන්නව තමයි මේ වටිනා බීම් කොටස් තියෙන්නේ. ඔයාට ඉඩම් කොටසක් රුපියල් ලක්ෂ 18 ඉඳලා මිල දී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි එකපාර ගෙවන්න ඕන වෙන්නේ නැහැ. මූලික ගෙවීම විදිහට 125ක් ඔයාට ගෙවන්න තියෙනවා. සම්පූර්ණ වටිනාකමෙන් 125ක්. ඊට පස්සේ ඉතුරු ප්‍රමාණය තියෙනවානේ. තව කීයක් ඉතුරුද? 75ක්
0: ඉතුරු.
2: අන්නේ 75 ඔයාට මාස 24ක් පුරාවට පොලී රහිතව පහසුවෙන් ගෙවලා ඉවර කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අර අපි කියපු විදිහට බොහොම නිෂ්කලංක පරිසරයක මනාව සැලසුම් කරලා ප්‍රවාහන පහසුකම් බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන් විදිහට, ඒ වගේම තමයි බැංකු පහසුකම්, රෝහල් පහසුකම්, පාසල්, ඒ වගේම තමයි අපි දන්නවා දැන් ගියක් ගත්තට පස්සේ ඊළඟට අපි බලනවානේ සුපර් මාකට් එහෙම අහලා පහලා තියෙනවද කියලා. ඒ හැම පහසුකමක්ම වාට තියෙනවා. ඉතින් ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් දෙන්න 13:22 නම්බරකින්. ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ලෑන්ස් ලා තමයි මේ ප්‍රොජෙක්ට් එක වාට අරගෙන ඉන්නේ. 13:22 කෝල් එකක් දීලා වැඩි විස්තර වාට දැනගන්න පුළුවන්.
0: රයිට්. දැන් අචි ඊනුව උගලන්ගේ ගෙවල් වල හදනවා නේද මේ කට්ලට් වගේ කෑම හදනවා නේ?
2: හදනවා නේද? නෙමෙයි.
1: හරි,
0: එහෙම හදද්දි සමහර වෙලාවට කියනවනේ අයියෝ මේ කට්ලට් එකේ තෙල් වේරෙනවා කියලා කියනවනේ. ඒතර අපිට කන්න හිතෙන්නේ නෑනේ. එහෙම වෙන්නේ
1: එහෙම වුණත් අර මේ හෑන්ඩ් ටිෂු
0: අපි කැවුම් වලට එහෙම එක කරනවා නේද? මේ ඉතින් එහෙම වෙන්නේ ඔයා එකක් හරියට තෙල් රත් වෙනකන් ඉන්නේ නැතුව කට්ලට් එක දැම්මම. අනිත් එක තමයි ඔයා කොච්චර ඒක හරියට يعني විද්‍යානුකූලව එක කරත් ඔයා පාවිච්චි කරන්න හොඳ තෙල් වර්ගයක් නෙමෙයි නම් ඔයාගේ කට්ලට් එකට අර මැදට දාපු ටික අපරාධ කියලා හිතෙනවා. හරියට හරි. ඉතින් ඒක නිසා තමයි ඔයාට අපි මතක් කරන්නේ ෆෝචුන් ඔයිල් ගන්න. අරගෙන ඔයාට කියන්නේ රසය, ගුණය, ඒ වගේම තමයි සුවඳ කට්ලට් එක බදිද්දි. එහෙම නැත්නම්
1: පාරේ යන මිනිසුන්ට සුවඳ දැනෙන්න බෑ.
0: පරිප්පුවක් තෙම්පරාදු කරද්දි ඒ සුවඳ
1: දැනෙන්න.
2: වැඩේ අමාරු කරන්න එපා.
1: වැඩේ තමයි අමාරු කරන්න යන්නේ.
2: තව පෑ දෙකක් විතර ඉන්න ඕන.
1: බත පෙරියන ඔය කතන්දර වලින්.
0: ඉතින් ඒක ඔක්කොම ඔයාට එකම බ්‍රෑන්ඩ් එකකින් ගන්න ඕන නම් ඒ තමයි ෆෝචුන් ඔයිල්. ඔයාට දැන් තියෙනවා කොකොනට් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්, කුකින් ඔයිල්, ඒ වගේම තමයි කෝන් ඔයිල්. ඔයා කැමති වර්ගකින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මිලිලීටර් 200 ඉඳලා ලීටර් 20 දක්වා ඔයාට තියෙනවා මේ සයිසස්. ඒ කියන්නේ ඔයා බෝඩිම එක ඉන්න තනියෙන් ඉන්න කෙනෙක් නම් මිලිලීටර් 200 එක අරගෙන යන්න. හැබැයි ඔයාගේ ගෙදර ඉන්නවා නම් අර ලොකු ජනකායක් එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එක ඔක්කොම ඉන්නවා නම් එහෙම නැත්නම් වට දානයක් දෙන්න, එහෙම නැත්නම් දන්සලක් වගේ එකක් නම් වට ලීටර් 20 එක අරගෙන යන්න පුළුවන්. රුපියල් 340 ඉඳලා ඉහළට තමයි තියෙන්නේ. වට සිල්ලර කඩේකින් ගන්නත් පුළුවන්, සුපර් මාකට් එකකින් ගන්නත් පුළුවන්. හරි ලේසි නේද අඳුර ගන්න?
2: ඕනම දැනකින් ගන්න පුළුවන්. හරිම ලේසි අඳුන ගන්න. වට තියෙන්නේ ගිහිල්ලා මේ ලිඩ් එකේ මොඩියේ තියෙනවා ටැග් එකක්. ඒ ටැග් එකේ තියෙනවා සුපර් බ්‍රෑන්ඩ් කියලා. ඒ කියන්නේ 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක දිනා ගන්නෙත් ෆෝචුන් ඔයිල්ම තමයි. ඉතින් ආයි සුපර් බ්‍රෑන්ඩ් කියන්නේ ඒක සුපර් බ්‍රෑන්ඩ් එකක් නිසා. ඒ අවෝඩ් එක ගත්තු නැති කෙනෙක්ට ඒ ටැග් එක ගහන්න බෑ. ඒක හින්දා ගිහිල්ලා හොඳට බලන්න ටැග් එකත් එක්ක තමයි බෝටල් එක තියෙන්නේ. ඒ වගේම තමයි මිල ගණන්, ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද, එක්ස්පයර් ඩේට් එක, මැනුෆැක්චර් ඩේට් එක, මේ හැම මේ ඩීටේල් එකක්ම බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් ගිහිල්ලා ෆෝචුන් ඔයිල් ගන්න. ඔය ආවට ගියාට හැම තෙල් එකම දාලා කෑමු යන්න එපා. මොකද ඒක ඔකලංගේ පවුලේ අයගේ ආදරණීයන්ගේ සෞඛ්‍යයට ලොකු ප්‍රශ්න ඇති කරන්න පුළුවන් පසු කාලීනව.
0: අනිවාර්යෙන්. හරි, ඊට පස්සේ අපි අල්ගෝ ටවුන් එකේ ඉස්සරහා ගැන හිතලා වැඩ කරන කට්ටියට සෑහෙන උදව් කරනවානේ.
2: උදව් කරනවා, උදව් කරනවා. අපි මේ ඉන්වෙස්ට්මන්ට් ගැන සෑහෙන කට්ටියට කියලා දෙනවානේ. ඒකින්ද අපි කියන්නේ යන්න මේ CDB එකට ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් දාන්න. වාට වසරකට 15% දක්වා වූ පොලි අනුපාතයකට ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ කොච්චර අපි දන්නවා ආයෝජන ක්‍රම ලෝකයේ තිබ්බත් අපි අනිවාර්යයෙන්ම ගිහිල්ලා FD එකක් දානවම තමයි. ඒකක් නොදා ඉන්නේ නැහැ. මොකද FD එකක් කියලා කියන්නේ තව අවුරුදු 3කින් වෙන්න පුළුවන්, තව අවුරුද්දකින් වෙන්න පුළුවන්, තව අවුරුදු 5කින් වෙන්න පුළුවන්. අපේ ජීවිතේන අපි සැලසුම් කරපු, එහෙමත් නැත්නම් සැලසුම් නොකරපු හදිස්සි අවස්ථාවකදී අපිට මුදල් ඕන වුණොත් ආයෙත්ින් FD එකෙන් තමයි අපි ගන්නෙ. ඒක නිසා තමයි කියන්නේ යන්න CDB එකට බය වෙන්න එපා. ඔයාට 15% පොලි අනුපාතයක් ලැබෙනවා. CDB කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර සිවන විශාලතම මූල්‍ය ආයතනය. ඒ වගේම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම. ඔයාට unmatched return එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් FD නැත්නම් ස්ථාවර තැන්පතු ශේෂ්ත්‍රය ගත්තට පස්සේ වෙන කිසිම තැනකින් හම්බෙන්නේ නැති විදිහේ අසම සම ප්‍රතිලාභ ඔයාට ලැබෙනවා. කෝල් එකක් දෙන්න 0117388 නම්බරයකට 0111738388 නම්බරයකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් මේ කොහොමද ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න කියන එක ගැන දැනගන්න. වගේම දැන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා නම් වැඩිහිටි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ඔයාට CDB බ්‍රාන්ච් එකකට යන්න අමාරුයි නම් කෝල් එකක් දීලා ඒගොල්ලන්ගේ නියෝජිතයෙක්ව ඔය ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: ඕකේ. හරි. දැන් ඔයාගේ ගෙදරට ෆර්නිචර් වගේ දෙයක් ඕන නම් එහෙම නැත්නම් ෆෑන් එකක් වෙන්න පුළුවන්. AC එකක් වෙන්න පුළුවන්. මේ වගේ ගෘහ විදුලි උපකරණ වලට ඕනේ නම් ඔයාගේ ඔළුවට genuinely හිතලා කියන්න ඉන්නේ දම්රෝ නේද කියලා.
2: මේ කියන්නේ
1: ඒක මැවිලම පේනවනේ අර කොළපාට බෝඩ් එකේ කළුපාට
2: අකුරු ටික. ඒක ඔක්කොම පේනවා. ඒ කියන්නේ මේ දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර වගේම දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ලංකාව වටේම තියෙනවා. ඉතින් මේ තැන් වලට ගිහිල්ලා වාට ගෘහ භාණ්ඩ වගේම ගෘහ විදුලි උපකරණ ඩිස්කවුන්ට් එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ සාරවා Samsung නිෂ්පාදන මිලදී ගන්නවා නම් දම්රෝ එකෙන් වාට ඩබල් වොරන්ටි හම්බ වෙනවා. ඒ කියන්නේ Samsung ලගේ වොරන්ටි එක වගේම අනිත් පැත්තෙන් දම්රෝ ලගේ වොරන්ටි එකත් වාට හම්බ වෙනවා.
0: මම කැමතියි වගේ වාට.
2: එතකොට ඩබල් වොරන්ටි
0: දෙකක් හම්බ
2: වෙද්දී ඒ කියන්නේ ආයේ බය වෙන්න ඕනේ නැහැ. ඩබල් වොරන්ටි කියන්නේ හිතන්නකෝ Samsung ලා අවුරුදු දෙකක් දුන්නොත් දම්රෝලක් දෙනවා. අවුරුදු 3-4ක් ඔයාලට වොරන්ටි විතරක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන දැන් දම්රෝ කිව්වම අපිට මතක් වෙන්නේ ගෘහ භාණ්ඩ තමයි. හැබැයි ඔයාට දම්රෝ වොෂින් මැෂින් තියෙනවා. දම්රෝ එකෙන් AC ගන්න පුළුවන්. Samsung, Inovex, Panasonic වගේ ලෝක ප්‍රකට බ්‍රෑන්ඩ් නේම්ස් වලින් ඔයාට AC ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ටික ටිකක් දාඩිය රස්නේ වැඩි. අපි කිව්වා BTU එකෙන් බල්ල AC එකක් ගන්න කොහොමද කියලා. ඒවට ඕන කරන තාක්ෂණික දැනුමේ මග පෙන්වීම හැමදේම දම්රෝ එකෙන් දෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ අංක එකේ ආෆ්ටර් සේල් සර්විස් එකක් තියෙන දම්රෝ ළඟාව. ඉතින් යන්න ළඟම තියෙන දම්රෝ එකට ගිහිල්ලා මේ අත්දැකීම් විඳගන්න.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: උදේ 7යි විනාඩි 43යි දැන්
2: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි වැලිපැන්න අධිවේගී මාර්ගයට විනාඩි 15යි අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
3: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
5: ලීසින් පොලි අඩු කාලේ ඇයි මත් වාහනයක් ගන්න නැත්තේ
6: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
7: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට
8: දැන් මාම තන්න
9: 0112200
10: සේවයේ නියුතු රාජ්‍ය සේවක ඔබට වගේම විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112 125 125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදායි
11: විෂක්‍යා නවතම ශාකාව අම්බලංගොඩ මෙඩි හෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාශ මිලදී ගැනීමට පැමිණෙන්න. මෙඩි හෙල් රෝහල ගාලුපාර අම්බලංගොඩ අමතන්න 076-544-1518.
0: FM 95.4 FM 94.3

0: උදේ 7යි විනාඩි 50යි අල්ගටවුම වෙලාව.
1: හරි මේ සාර මේ වෙලාවේ අපි වහගෙන ඉන්න ඔයා.
0: ඕකේ.
1: ටවුන් එකේ බිස්නස් එකක් කරන කෙනෙක් නම්.
0: රයිට්.
1: සුළු පරිමාණ ව්‍යාපාරයක් විදියට ආරම්භ කරලා.
0: ඕකේ.
1: මේ වෙනකොට ඔයා සිහින දකින්න නම් ඔයාගේ ව්‍යාපාරය මහා පරිමාණ ව්‍යාපාරයක් වෙනකන් අරගෙන යන්න. ඔයා ප්‍රවාහන කටයුතු වෙනුවෙන් අනිවාර්යයෙන්ම විශ්වාසයේ තියන්න ඕන නමක් තමයි ටාටා කියලා කියන්නේ.
0: රයිට්.
1: ඉතින් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ රටවල් 35කට අධික ප්‍රමාණයක විශ්වාසයේ දිනපු නමක් තමයි ටාටා කියන්නේ. මගී ප්‍රවාහන සේවයේ වගේම ව්‍යාපාර කටයුතු වලට නැතුවම බැරි වාහනයක් තමයි ටාටා කියන්නේ. ඉතින් ටාටා නිෂ්පාදන ලංකාවට අරගෙන ආවේ වෙන කවුරුත් නෙමෙයි ඩීමෝලා.
0: ඕකේ.
1: අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක තමයි ලංකාවට ටාටා වාහන එන්නේ. ටාටා කිව්වට පස්සේ අපිට ඉස්සෙල්ලා මතක් වෙනවා ඩීමෝ බට්ටම්. ඊට පස්සේ ඩීමෝ ලොක්කයි ඉන්නවා ටාටා සුපර් එස් කියන්නේ. ඊට පස්සේ අපිට ඉන්නවා මේ ටාටා අල්ට්‍රා ට්‍රක් සීරීස් එකක්ම තියෙනවා දැන් ඇවිල්ලා. ඊට පස්සේ තියෙනවා ඩුවල් පර්පස් කැබ් එකක්. ඒ තමයි මේ ටාටා යෝදා කැබ් එක. ඉතින් මේ ඔක්කොම ආඩ ඩීමෝ විශ්වාසයත් එක්ක දැන් මිලදී ගන්න පුළුවන්. ගත්තට පස්සේ බය වෙන්න ඕනෙත් නැහැ. මොකද මේ ආෆ්ටර් සේල් සර්විස් එක ඩීමෝ සේවා මධ්‍යස්ථාන 18කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා. ඒ වගේම තමයි ටාටා ජෙනුවින් අමතර කොටස් ගන්න පුළුවන් බලයලත් නියෝජිතයින් 600කට වැඩි පිරිසක් ඔන්න ලංකාව වටේම ඉන්නවා. ඒ විතරක් නෙමෙයි වාගේ ටාටා වාහනේ කොයි හරි තැනක කැඩුණා කියලා හිතමුකෝ. කෙලින්ම 13:80ට කෝල් එකක් දෙන්න. ඒගොල්ලෝ එතනට ඇවිල්ලා ඒ වෙලාවෙම වාහනේ ගොඩ දාලා දෙනවා. ගොඩ දාන්න කලින් වාහනේ තියෙන්න බෑ. 13:80ට කෝල් එකක් දීලා ඔන්න ඔයාලට පුළුවන් ටාටා අලුත්ම වාහන මොනවාද කියලා දැනගන්න, ඒව ඕඩර් කරන්න, මිලදී ගන්න. ඉතින් තාමත් ඔයාලට ඩීමෝ බට්ටා බ්‍රෑන්ඩ් නිව් පිට මිලදී ගන්න පුළුවන් අන්න.
0: ඔව්
1: මතක තියාගන්න. ඔයා මේ වෙනකොට සුළු පරිමාණ මධ්‍ය පරිමාණ නැත්නම් මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට ඔයාලට තාමත් ටාටා ඩීමෝ බට්ටව මිලදී ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ප්‍රයිමෝවර්ස් එකකන් තියෙනවා බට්ටගෙන් පටන් ගත්තම ලොකු
2: ටාටා කියන්නේ නිකන් අපේම දෙයක් වගේ නේද?
1: ඒ
2: කවදාවත් හිතනවාද ඒක ඉන්දියාවේ හරි කොහේ හරි කියලා?
0: ඒක
2: අපේ ජීවිතත් එක්ක අපි ඉපදිච්ච දවස්වල ඉඳන්ම
1: නේද? අර ඉස්සර ටාටා පරණ ලොරි හැම තිබ්බ ලොකෝ.
2: ඒ කියන්නේ සද්දෙන් කියන්න මට මතකයි සමහර ලාවට කියනවා දැන් මේ ගම්මල උදවිය අන්න ටාටා එක එනවා කියලා.
1: ටාටා එක එනවා කියලා. ඒ තරම් අපිට හරි සමීපයි. ඉතින් 13:80ට කෝල් එකක් දීලා වට පුළුවන් මේ ගැන වැඩි විස්තර දැනගන්න. හරි. ඊළඟට මේ ගෙවල් වයරින් කරනකොට ආය වෙන කතා මුකුත් නැහැ. ඔයා දාන්න ඕන කැලනි ෆයර් ෂීල් පර්පල් වයරගම තමයි. මොකද මේ ගෙයක් හදද්දී ඔයා කෝටි ගාණක් වියදම් කරනවා. ලොකු ලොකු බැංක් ලෝන් දානවා. හරිද? ගෙදර ඉන්ටීරිය එක, ඊට පස්සේ එක්ස්ටීරිය එක, පෙනුම, බිත්ති වලට ගාන පාට, ඊට පස්සේ ඇතුළට දාන ෆර්නිචර්ස්, මේ හැම දෙයක් ගැනම ඔයා සෑහෙන්න හිතනවා. හැබැයි වාගේ වයරින් ගැන ඔයා හිතන්නේ නැහැ. හිතන්නේ ගෙදර ගෘහ මූලිකයා තාත්තා වැඩ කරන්න එළියට බහලා යනවා. ගෙදර කවුද ඉන්නේ? අම්මයි. ඊටසත් පුතාලා දුවලා ටික ඉන්නවා.
0: බබාලා ටිකයි. ඔව්.
1: ඒගොල්ලෝ ඉස්කෝලේ ගියේ නැත්තම් ඒගොල්ලෝ ගෙදර ඉන්නවා.
0: ඒ
1: නැත්තත් ඉතින් ගෙදර ඉන්නවනේ. මේ බිරිඳ ඉන්නවා, ගෘහණියක් නම්. ඉතින් මේ අයගේ ආරක්ෂාව තාත්තා එළියට බහලා යන්නේ මේ ගෙදර තියෙන වයරින් කේබල් ටිකට බාර දීලා. මොකද අපිට මේ සමහර සොර සතුරු වදුර වෙන්න පුළුවන්, නැත්තම් වෙන වෙන අභියෝග වෙන්න පුළුවන්. ඒ දේවල් එන බව පේනවා. පේන්න තියෙනවා. හැබැයි ওই ගෙදර බිත්ති ඇතුලෙන් යන වයර් වල ෂෝට් එකක් වුණොත් මොනාද වෙන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. ඒ විනාශය වෙලා ඉවර වෙනකම්. ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ කැලනි ෆයර් ෂීල් පර්පල් වයකම වය ගෙදරට දාන්න කියලා. ගිනි ගන්නවා. මොකක් හරි ෂෝට් එකක් වෙච්ච ගමන් ගිනි ගන්නවා. හැබැයි මේ කැලනි ෆයර් ෂීල් පර්පල් වය වල තියෙන විශේෂත්වය තමයි ගින්න පැතිරෙන්නේ නැහැ. අන්න. ඔයාගේ වයරින් එකේ වෙන්න පුළුවන්, වයරින් කරපු බාසුන් නැහැ මාත්‍යාගේ වැරද්දක් නිසා වෙන්න පුළුවන්. නැත්නම් ඕවර්ලෝඩ් වෙලා වෙන්න පුළුවන්, සර්කිට් ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්, ගිනි ගන්න පුළුවන්. හැබැයි ගින්න පැතිරෙන්න දෙන්නේ
0: නැහැ.
1: ඒක තමයි අපි ඔයාලට කියන්නේ කැලනි ෆයර් ෂීල් පර්පල් වයකම වයගේ දෙට්ට දාන්න කියලා.
0: ඕකේ.
1: හරි. මේ පොඩ්ඩෝ වෙනුවෙන් තියෙන මැසේජ් එකක්. ඒක ඔයා කියන්න සාරා.
0: පොඩ්ඩ වෙනුවෙන් තියෙනවා මැසේජ් එකක්. ඒ මොකද දන්නවද? අපේ පොඩ්ඩොන්ගේ වර්ධනය ගැන අපි අනිවාර්යෙන් හිතන්න ඕනේ. මොකද දැන් ඉන්න ජෙන් ඇල්ෆානේ දැන් ඉන්නේ. ඇල්ෆා ඉන්නවා, ඊට පස්සේ
1: ඊළඟට බෙටා
0: එනවා. ඉතින් ඒ අවුරුදු 5ට වඩා අවුරුදු 5න් පල්ලෙහා කියන්නේ, ඒ කියන්නේ වර්ධනේ අර හරි ක්‍රිටිකල් ඒජ් එකක්.
1: ඒ
0: කියන්නේ ඒ කාලේ හරි පෝෂණය වැටුනේ නැත්තම් පොඩ්ඩෙක්ට එයාගේ මානසික වර්ධනය, ප්‍රතිශක්තිකරණය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වගේ වැදගත් අංග වලට හානියක් වෙන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම.
0: ඒක නිසා තමයි ඇංකෝට මතක් කරන්නේ සමබල ආහාර වේලක් දෙන ගමන්ම ඇංකපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා ඔයාගේ පොඩඩට.
1: හරි. අපි මේක කිව්වේ ගෙදර ඉන්න වැඩිහිටි කට්ටියට, අම්මලා තාත්තලා අච්චිලා සීයලා කට්ටියට. මොකද මේ අවුරුදු 5ට අඩු කට්ටියනේ. ඒගොල්ලන්ට තනියම ඇංකපීඩියා ප්‍රෝ ගිහිල්ලා අරගෙන බොන්න බෑ. ඒකින්ද ඕගොල්ලෝ තමයි එයාලගේ මේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථයන් ඒ වයස් සීමාවන් වෙලදී නිසි විදිහට ලැබෙන්න ඇංකපීඩියා ප්‍රෝ අරගෙන දෙන්න ඕන. හරි. දැන් ඒ වගේම තමයි ගෙදර මේ වෙලාවේ දැන් අපි කිව්වනේ මේ වැඩි හිටියෝ තමයි අහගෙන ඉන්නේ අපිව කියලා, පොඩි හිටියෝ වෙනුවෙන්. දැන් මේ මේ වෙලාවේ ඉන්නවා රාජ්‍ය සේවය වෙන්න පුළුවන්, පුද්ගලික අංශය වෙන්න පුළුවන්, කටයුතු කරලා රාජකාරී කරලා විශ්‍රාම ගියපු අපේ වැඩිහිටි කට්ටිය අම්මලා තාත්තලා වෙන්න පුළුවන් ඉන්නවා. ඒගොල්ලන්ට බලාපොරොත්තුවක් තියෙනවා නම් තමන්ට කියලා රෝද හතරක් ගන්න. ඔන්න දැන් BYD ගරුසරු එක්ක තමන්ගෙම කියලා BYD වාහනයක් මාසික වාරිකයක් ගෙවාගෙන යන්න මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? ආයි ලොකු දේවල් කියන්නේ වා කෝල් එකක් ගන්නකො 0112 125 125 නම්බෙකට 0112 125 125 කෝල් එකක් අරගෙන වා රාජ්‍ය සේවයේ හරි පුද්ගලිකංශේ හරි රාජකාරී කරලා මේ වෙනකොට විශ්‍රාම ගිය කෙනෙක් නම් අහන්න මං කොහොමද BYD එකක් ගන්න කියලා. ඔයාට පුළුවන් ගරුසරුත් එක්ක මාසික වාරිකයක් ගෙවාගෙන යන්න BYD එකක් වාගේ කරගන්න.

0: Anu Paha FM Anu Hatarai tak cuma ada Net FM. Sri Lankika ihalama pramithiyata saha jaatyantara tattayanta anukoola wenapadawu Gini Rakawarame jaathika surakshithakaranaya Galani Fire Shield Purple Fire Dan welandapole. කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී මාර්ගයට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 Prime Lands.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
0: සේවයේ නියුතු රාජ්‍ය සේවක ඔබට වගේම විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0.112125125 අමතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සයිදායි. පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
2: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකින් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
3: බොක්ස් බාර් නම් වෙළඳපළේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
0: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී මාර්ගයට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 Prime Lands. FM 95 FM 94.8 Net FM.
5: උදේ 8:02 දැන්.

0: සත්‍ය. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියස්.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්‍යස් සමග මම කේසර. පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 35169කට අයත් පුද්ගලයින් 115586 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35ක පිරිසක් එලෙස බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ. ඉවන් පසුබිමක් තුළ පානීය ජල ගැටලුවට මුහුණ දෙන ජනතාවට අඛණ්ඩව ජලය බෙදා හැරීමට කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව දිස්ත්‍රික්ක 7ක පවුල් 34628කට අයත් පුද්ගලයන් 113406කට පානීය ජලය බෙදා හැරීම සිදු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ. අමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ටයිටස්විල් හි ස්පේස් කෝස් ප්‍රදේශයේ ගුවන් තුටුපල කාසන්නේ සිදු වූ කුඩා ගුවන් යාන අනතුරකින් එහි ගමන් කළ නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම කුඩා ගුවන් යානය කඩා වැටීමට පෙර විදුලි රැහැනක ගැටි ඇති අතර අනතුරුව ඒ ප්‍රධාන මාර්ගය මතට කඩා වැටිමින් ගිනිගෙන තිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ නියමුවා පමණක් සිට තිබෙනවා. මීළඟට නිවුස් පෙරවරුණ වේට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news, the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital පරම්පරාවේ analog territory එකයි.
2: DFM algo

0: උදේ 8යි විනාඩි 11යි යල්ගෝ ටවුමේ වෙලාව. අපි ආවේ අපේ දෙවනි පැයට.
1: දෙවනි පැයට ආවේ.
2: ඔව් ලංකාවේ ජනගහනය ජනාධිපතිතුමා ඊයේ පෙරේද කියපු විදිහට මිලියන 22යි නේද?
1: 22.
2: ඔව් මිලියන 22කින්
0: හහා
2: 102.6%.
0: ඔව්
2: බැරි වැඩක් තියෙනවා.
0: මොකද්ද?
1: එහේ මොකද්ද?
0: 102.6%.
2: ඒ කියන්නේ 102.6%කට බැහැ කියලා කියන්නේ මොකද්ද? කෙසේ හෝ ග්‍රහණය කරා ගෙනියන්න ඕනේ.
1: මේක මේ දේශපාලනිකව දකින්න එපා.
2: ඔව්
1: 102.97 කියද්දි වෙනවා.
2: ඉතින් ලංකාවේ 97.4%කට අද වෙනකොට සාක්ෂරතාවය තියෙනවා. අද ලෝක සාක්ෂරතා දිනේ.
1: සාක්ෂරතා දිනේ.
2: ඒ කියන්නේ කියවන්න ලියන්න පුළුවන්. කියවන්න ලියන්න පුළුවන් කියලා කියන්නේ කියෝන එක තේරුම් ගන්න පුළුවන් කියන එක නෙමෙයි.
1: නෙමෙයි.
2: එහෙමනම් ඉතින් මෙහෙම වෙන්න බෑනේ.
1: බෑ නේද?
2: අපිට අපි කියවන්න ලියන්න පුළුවන් වෙලා නේද? අපි කියෝපු දේවල් හැටිය වල හැටියට. ඔව්.
1: මෙච්චර වැඩේ අවුල් වෙන
2: විදිහක් නැහැ. ඉතින් දැන් සාක්ෂරතාවය කියලා කියන්නේ අකුරු කියවන්න පුළුවන්කම විතරක් නෙමෙයි. කියවන දේවල් තේරුම් ගන්න පුළුවන් කොච්චරද කියලත් ඒක ඉතින් මනගන්න වෙන ඡන්දෙකදී වගේ තමයි.
1: ඒක
2: සමීක්ෂණ වලින් බෑ.
1: බෑ.
2: ඉතින් කෙසේ හෝ මේ ඇත්තරම අපේ ආසියානු කලාපේ විශාල ලොකු අගයක්නේ ලෝක සාක්ෂරතා දිනේ. දැන් ලංකාවේ මේ පුවත්පත් විකිණීම යම් කිසි ආකාරයකට ලොකු තරදෙන්නකට ලක් වෙලා තියෙනවානේ අපේ සහෝදර මාධ්‍යයන්. උනත් හැබැයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දැක්කම කවදාවත් අපිට හිතෙනවද ලංකාවේ මිනිස්සු කියෝන එක අඩු වෙලා තියෙනවා.
1: අඩු වෙලා තියෙනවා කියලානේ.
2: නෑ අවුරුදු 27ක් තිස්සේ. ඉතින් ඒ ආස්වාදජනක දවස් කීපය ලංකාවේ ජනතාව භුක්ති විඳින්න ඉන්නවනේ. දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් ලෝකේ අලුත් තෙන් සාක්ෂරතාවයේ දිනා ගන්න රටවල් තියෙනවානේ. නේපාලයේ එහෙම රටක්. විශේෂයෙන් බංගලදේශ අපේ කලාපේ ගත්තොත් බංගලදේශ සමහර අප්‍රිකානු රටවල්. ඒගොල්ලොන්ට දැන් තමයි මේ 120 විතර ඉඳලා 140 විතර වෙනකන් සාක්ෂරතාවයේ දිනු වෙලා තියෙන. හිතා ගන්නත් බෑ නේද? දැන් අපේ මොකක් හරි බෝඩ් එකක් හරි කියව ගන්න පුළුවන්
1: නේ අපේ රටේ.
2: හැබැයි අප්‍රිකාවේ රටවල් වලට 100ක් ගත්තොත් 10 දෙනෙක් විතර වගේ තමයි අකුරු කියවන්න පුළුවන්. අනිත් එකේ භාෂාවලත් ප්‍රශ්න තියෙනවා. ඒ භාෂා වල ආකරාදිය ඇල්ෆබට් එක මේ සමහර ලාවට ඒ භාෂාවේ කතන භාෂාව තරම් දියුණු නැහැ. ඒගොල්ලෝ දැන් තමයි අක්ෂරමාලාවල් හදාගෙන යන්නේ. ඉතින් විශේෂයෙන් බංගලාදේශයේ සහ අප්‍රිකානු රටවල් වල දැන් ලංකාවේ පත්‍ර විකිණන එක අඩු වුණා කියලා කිව්වට එහෙ වෙලා තියෙන පත්‍ර විකිණන එක වැඩි වෙලා. හේතුව මොකද දන්නවද? මිනිසුන්ට කියවන්න දැනගත්තාන් පස්සේ අකුරු දැනගත්තාන් පස්සේ මිනිස්සු හවු වෙන දෙයක් කියවනවා. ඉතින් දැන් එහෙ අලවිය වැඩි වෙමින් යනවා කියලා ආරංචි තියෙනවා. කෙසේ වෙතත් අපිට වැදගත් දේ අපි අවුරුදු 27න් 21ක්ම එතකොට ඉතුරු අරටි ගහන්න පුළුවන් දැන් 2.6 වගේ. එතකොට අවුරුදු 27න් ඉතුරු 6යි ඕගොල්ලෝ මාධ්‍ය අනුග්‍රහය දැක්ක නැත්ද කියලා. එතකොට net කියලා එකක් තිබුණ නැහැ.
1: දෙන්න විදියක් තිබ්බේ නැහැ.
2: දෙන්න විදියක් තිබුණ නැහැ. අපිට අවුරුදු 21යි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට අවුරුදු
1: 27යි. ඔව්. ඉතින් මෙවරත් ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා සැප්තැම්බර් 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන්. කොහෙද කියලා ඉතින් දන්නවා කියන්න ඕනේ නැහැ. BMI stage පරිශ්‍රයේ තමයි පැවැත්වෙන්නේ උදෑසන 9 ඉඳලා රාත්‍රී 9 වෙනකන්. මතක් කරන්න ඕන මෙවරත් ඉතින් සුපුරුදු විදිහට නිල මාධ්‍ය අනුග්‍රහකත්වයේ දරන්නේ net FM අපි net FM radio ව්‍යාපි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තමයි මේ විදිහට 27 වෙනි වරටත් පොත් ප්‍රදර්ශනය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ. දැන් අපි කිව්වා අද කවද්ද ලෝක
0: සාක්ෂරතා දිනේ
1: සැප්තැම්බර් 8 වෙනිදා මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ෆැක්ස් ටිකක් අංක ටිකක් ලෝකයට නිකුත් කරලා තියෙනවා. 1966 දී තමයි පළවෙනි වතාවට මේ විදිහේ දිනයක් ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ. 66 දී ප්‍රකාශයට පත් කරාට සමරන්නේ 1967 දී. දැන් එක්සත් ජාතීන් කියනවා මේ වෙනකොට ලෝකයේ තරුණයන් සහ වැඩිහිටියන් ගත්තට පස්සේ අර ඕන කරන මූලික සාක්ෂරතාවය අකුරක් කියව ගන්න ලියා ගන්නවත් බැරි අය මිලියන 739ක් ඉන්නවා කියලා.
2: මිලියන 739.
1: මිලියන 739. බිලියනයකට ආසන්න ප්‍රමාණය. ලෝක ජනග්‍රහණයෙන් 8න් එකක් කියලා ගන්න පුළුවන්. මේ වෙනකොටත් ඉන්නවා බේසික් ලිටරසි. ඒ කියන්නේ ලියන්න කියවන්න බැරි. සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා ලෝකයේ දරුවන් 10 දෙනෙක්ගෙන් 4 දෙනෙක්ට මූලික සාක්ෂරතාවය ලබා ගන්න ඕන. ඒ කියන්නේ දැන් ඉස්කෝලේකට යන්න ඕනේනේ, මොන්ටිසෝරියකට යන්න ඕනේ, ගෙදර හරි කියවන්න ප්‍රවේශය තියෙන්න ඕනේනේ,
0: ඇක්සස් නැහැ,
1: ඇක්සස් තියෙන්න ඕනේනේ. දරුවන් 10 දෙනෙක්ගෙන් 4 දෙනෙක්ට ඇක්සස් නැහැ කියලා.
0: රයිට්.
1: මූලික සාක්ෂරතාවයවත් ගොඩනගා ගන්න ඕන කරන ඇක්සස් එක නැහැ.
0: ඕකේ.
1: ඒ වගේම තමයි එක්සත් ජාතීන් කියනවා ලෝකයේ දරුවන් මේ වෙනකොට මිලියන 272ක් සම්පූර්ණයෙන්ම තමන්ගේ පාසල් අධ්‍යාපනය අත්හැරලා ගිහිල්ලා තියෙනවා කියලා.
0: ඕකේ.
1: එතකොට හිතා ගන්න පුළුවන් මේ ලෝකයේ සාක්ෂරතාවය සම්බන්ධව ගණන් කොහොමද තියෙන්නේ සහ ඒක කොහොමද ලෝකයට තාමත් අභියෝගයක් වෙලා තියෙන්නේ කියලා.
2: දැන් අපේ රටට තේරෙන්නේ නැහැ මොකද අපේ රටේ ඒ කියන්නේ සාක්ෂරතාවය තිබුණේ 112ක් වගේ තමයි. විශේෂයෙන් ස්වාමින් වහන්සේලාට තමයි මේ මූලික වශයෙන් සාක්ෂරතාවය තිබ්බේ. අපේ කීප දෙනෙක්ට පුළුවන් වෙලා තිබ්බා. අනිත් අය ඒගොල්ලෝ කියන දේ අහගෙන හිටපු එක තමයි කරේ.
1: හැබැයි
2: ඉතින් අපේ පාසල් පද්ධතිය මේ යම් කිසි ආකාරයකට හරියට වැටිච්ච හින්දා හැම ගමකටම හැම ගමකම කෙනෙක්ට ළඟ පාසලකට ළඟා වෙන්න පුළුවන් වෙච්ච හින්දා අර දූෂයන් වගේ ගුරුවරු එච්චරටම අවශ්‍ය වුණේ නැහැ.
1: ඔව්.
2: බෑෆුට් ටීචර්ස්ලා ඕනේ වුණේ නැහැ.
1: ඕනේ නැහැ.
2: ඉතින් ඒ අතින් අපි කන්නම් කර මහත්ය ඇතුළු සියලු දෙනාටම
1: සිංහනුමෝදන්
2: කරන්න ඕනේ ඒ කරපු විප්ලවයට
1: අනිවාර්යෙන්ම. ඉතින් මේ වෙනකොට මේ සාක්ෂරතාවය කියන්නේ ලෝකයේ මේ මානව හිමිකමක් හියුමන් රයිට් එකක් බවට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ කිසිම දරුවෙට ලියන්න කියවන්න තියෙන මූලික අධ්‍යාපනය ලබන්න තියෙන අවසරය නැති කරන්න කිසිම ජගතෙට අයිතියක් නැහැ. ඒකින්ද මේක මේ වෙනකොටත් මානව හිමිකමක් බවට පත් කරලා තියෙනවා. සහ මෙවර දැන් ලෝක සාක්ෂරතා දිනය සමරන්නේ මෙක්සිකෝවේ. මේකේ මේ නිල උත්සවය දැන් මෙක්සිකෝවේ මේ සමරන මේ ඉවෙන්ට් එකේ නිල උත්සවයට සහභාගි වෙන්න පුළුවන්, නැත්නම් මේකට සවන් දෙන්න පුළුවන්. ඔයාට භාෂා තුනකින් විතරයි. ඉංග්‍රීසි භාෂාව, ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂාව. ඒ කියන්නේ මේක ගැන UN එක කියලා තියෙනවා. මේ වෙනකොට ලෝකයේ වැඩිම දැනුම් පද්ධතියක් තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි කියන්නේ තවදුරටත් මේ එක්තරා ජාතියකට හරි ගෝත්‍රයකට හරි වර්ණයකට හරි සීමා වෙච්ච භාෂාවක් නෙමෙයි. ඉංග්‍රීසි වෙනුවෙන් ප්‍රවේශය ලෝකයේ හැම දරුවෙක්ටම ලැබෙන්න ඕන.
0: අනිවාර්යෙන්.
1: ඒක ලැබුණට පස්සේ ඒ දරුවන්ට පුළුවන් මුළු ලෝකෙම දකින්න.
0: අනිවාර්යෙන්.
1: ලෝකෙම කියවන්න පුළුවන් වුණාට පස්සේ ඒගොල්ලෝ තාර්කිකව හිතන්න පටන් ගන්නවා. ලොජිකල් තින්කින් කියන්නේ සාක්ෂරතාවෙන් අපි ඊළඟට යන්න ඕන තැන තමයි තාර්කික චින්තනය කියන්නේ. තාර්කික චින්තනය වර්ධනය වෙද්දි තමයි රටක IQ එක වැඩි වෙන්නේ. එතකොට අද ලෝකේ බුද්ධිමත්ම ජාතීන් තෝරන්නේ සාක්ෂරතාවෙන් නෙමෙයි IQ
0: ඒ වගේම තමයි ආචි ඉංග්‍රීස් ගැන කතා කරාම මේ අපේ රටේ පොඩි ෆෝබියා එකක් තියෙනවා නේ ඉංග්‍රීසි වලට.
2: මම කිව්වේ අපි ඇත්තටම අපි ඉංග්‍රීසි කතා කරන්න බය සිංහල ඇත.
1: සිංහල ඇත් එක්ක. සුද්ද එක්ක අපි දේ හම්බුනාම කතා කරනවා නේ.
2: මොනවද සුද්දට තේරෙනවානේ. මං එදා කරලා පෙන්නුවා නේද දැන් අපි දැන් එහෙම බය වෙන්න දෙයක් නැහැ. කිසිම හැලහොල් මනක් නැති කිසිම හැඟීමක් නැති කෙනෙක් ඉන්නවා අපිට ඉංග්‍රීසි කතා කරන්න. ගෙදර කවුරුවත් නැති වෙලාවට ජෙමිනායි හරි ChatGPT හරි දාගෙන එයාටම සිංහලෙන් කියන්න මගේ ඉංග්‍රීසි වැරදුනොත් ඔයා
1: හදන්න
2: කියලා ඔන්න ඔය තියෙන වල්පල් ගොසිප් අපි ගැන හරි කතා කරන්න
1: කතා කරන්න
2: අර අචි සාරයි නුවයි මොනවද අර උදේට දොඩවන්නේ කියලා ඔය කතා කරන්න. එතකොට කතා කරන විදිය රටාව
0: අනිවාර්යෙන්. ඒ කියන්නේ ඉංග්‍රීසි කියන එක ආභරණයක් ඉදිරිය පාවිච්චි කරන්න එපා. හැබැයි දැනුම ගන්නවාට ඉංග්‍රීසි ඕනේ. අර කිව්වේ දැනුම දැන් අවේලබල් ගොඩක් ඉංග්‍රීසි වලින් කියලා. ඒක නිසා ඒක ගන්නවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒක වාට අනිවාර්යෙන්ම ප්ලස් පොයින්ට් එකක් වේවි.
2: අපි එදා කිව්වෙන් පස්සේ බොහෝ දෙනෙක් මේ
1: ට්‍රයි
2: කළා සක් අඩේ ඇත්ත නේද කියලා පටන් අරන් තියෙනවා.
1: ඔව් ෆීඩ්බැක් අපිට
2: ආවා. දවසකට විනාඩි 5ක් 10ක් කතා කරන්න.
1: පොඩි ට්‍රයි එකක් දීලා බලන්න. ඔය ඉංග්‍රීසි වලට තියෙන බයත් නැති වෙයි. එතකොට මීට වඩා පුළුල් විදිහට ලෝකේ දකින්න පුළුවන් වෙයි. එතකොට කාටවත් ඔයාව ලේසියෙන් රවට්ටන්න බෑ.
0: අනිවාර්යෙන්. ඒ වගේම තමයි ගන්න දැනුම අචී කිව්වා වගේ ෆිල්ටර් කරලා හිතලා බලලා ක්‍රිටිකලි ඔළුවට ගන්න කියලා මතක් කරගන්න.
2: ඊයේ නේද ඉස්කෝලේ පටන් ගත්තේ.
1: ඊයේ.
2: ඔව්. ඉතින් අපේ ගුරුතුමා තාම යනවා ඉස්කෝලේ.
1: ඉස්කෝලේ.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: උදේ 8 විනාඩි 25යි දැන්.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
5: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
6: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක ලංකාවේ එක.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 8 වනදා නුවර පොදු වෙළඳපොළ ඉදිරිපිට SLT Mobitel Fiber, Real Fiber, Real Performance.
10: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී මාර්ගයට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
11: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු.
12: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට ඔබත් අදම රස බලන්න.
13: අම්බලංගොඩ නගරයේ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින විවෘත වන විෂන් කෙයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා 12% තීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න මෙඩිහෙල් ප්‍රෝහල ගලු පරම්බලංගොඩ අමතන්න 076 544 15 18.
14: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ

0: ඉනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
1: FM 95 94.8 Net FM දිවයින පුරා

0: උදේ 8යි විනාඩි 31යි ඇල්ගෝ ටවුමේ වෙලාව. හරිද අචී?
1: හරි හරි. ඔයා අපි කිව්වනේ ඔයා කිව්වොත් හරි ඔතනින්.
0: කතාවක් කියන්න හැදුවේ.
1: වැරදුනත් ඔයාට තමයි.
2: ඔයා හරියට කතා කියනවා දැන් නේද?
1: අපිට කතා කියනවා කතා හදනවා ඔවා වෙනවා ගෑන් ළමයි.
2: ඔයාට කතන්දර පොත් ගොඩක් ගන්න පුළුවන් තව ටික දවසක් ඉවසලා හිටියනම්.
1: ඔව් නේද?
0: කොළඹ කියවන්න. බෑනේ මට ඕන මගේ කටින් කතාව කියන්න.
2: කියන්න කියන්න. දැන් කියන්නකෝ.
0: නෑ අමතක වුණා. කියන්න.
1: ඔයාට කතාවක් ලියන්න අදහසක් නැද්ද?
0: මට පුළුවන් මගේ ජීවිත කතාවෙන් ඇත්තටම කතා.
1: අපි ලෝන්ච් එක එහෙම කරමු.
0: කරමු. ඔව්. නුවා ලියලා දෙනවද මට කතාව?
1: ආ.
2: මෙහෙමයි මේ මම සාහිත්‍යකරණේ තව සෑහෙන කාලයක් යෙදෙන්න බලාපොරොත්තු
1: වෙනවා. මෙතනින් ගමන අඩාල
2: කරගන්න.
0: මෙහෙමයි නුවා. නුවා දැන් අහන් හිටියන්නේ මගේ කතා ටික මෙතන නේද? ඒ කතා නුවා හිතන්නේ පොතකට ගත්තොත් මිනිස්සු කියවන්න නැතුව ඉන්නේ.
2: නෑ පොත අර මේ මොකද්ද ලෝකේ ලොකුම පොත යුද්ධය හාසාමේ නේද? මේ ටොලස්ටොයිගේ ඒ පොත් සෙට් එකකටත් වැඩිය ලොකු වෙනවා අනිවාර්යෙන්.
0: ඒ කියන්නේ හරි කොහොම හරි දැන් අපි පොත් ගැන කතා කරේ. අද වර්ල්ඩ් ලිටරසි ඩේට් එක. ඒ වගේම තමයි ඔයාලට අපි කියවනේ කොහොමද දැනුම රැස් කරගන්න ඕනේ. වා ඒක පුරුද්දක් විදියට කරන්න ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ බුක් ෆෙයා එකකින් ඒ වැඩේ පටන් ගන්න.
1: ඔව්.
0: මම පොත් අරගෙන ගිහිල්ලා.
1: ඔව්. ඒ කියන්නේ මේ මෙහෙමයි පොත් ගොඩාක් ගන්න ඕනේ නැහැ. සමහර අය අර මේ ලකුවට පොත් කඳු ගහගෙන යනවා. එහෙම නෙමෙයි. පොත් දෙක තුනක් තිබ්බත් ඇති. කියවන්න පටන් ගන්න. කියවන එකෙන් ඔයාට ඇත්තටම සෑහෙන ලොකු දැනුමක් ලැබෙනවා. අර මේ මිනිසා සම්පූර්ණ කරයි කියනවනේ කියවීම. මේ සම්පූර්ණ වෙනවා කියන එකම නෙමෙයි. අපි දන්නේ ඇත්තටම පොත් කියවලා සම්පූර්ණ වෙන්න පුළුවන්ද කියලා. පොත් විතරක් ප්‍රමාණවත්ද කියලා. මේ හැබැයි ඔයාට මේ විවිධාකාරයෙන් හිතන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා.
0: Perspectives
1: කියලානේ. විවිධාකාරයෙන් දේවල් දකින්න, විවිධ කෝණයන්ගෙන් දේවල් දකින්න කියවන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එහෙම මේ සම්පූර්ණ වෙන්න පොත් කියවන්න එපා.
0: ඔව් සම්පූර්ණ වෙයි කියලා හිතලා පොත් කියවන්න එපා. පොඩි ටිප් එකක් කියන්නම්. ඔයා පොත් කියවන්න කැමති නැත්නම් කම්මැලි වගේ නම් ඔයා පටන් ගන්න මුලින් පොඩි පොතකින්, පොඩි අකුරු ලොකු පොතකින් පටන් ගන්න. ඒක මගේ අම්මවට දීපු ටිප් එකක්. එතකොට ඔයාට තේරෙන්නේ නැහැ ඒක කියන අමාරුව. කියන්නේ පොතක් කියවනවා කියන්නේ
1: කන්සෙප්ට් එක. පොඩි අකුරු ලොකු.
0: ඔව්. ඒ කියන්නේ පොඩි කියන්නේ මේ පොඩි බබාලගේ පොත් නෙමෙයි. කියන්නේ ඔයාට ගැළපෙන හැබැයි පිටු ගාන ටිකක් අඩු. අකුරු අපිට හොඳට පේන. චූටි අකුරෙන් තියෙන නෙමෙයි print එක බලන්න ටිකක් ලොකු අකුරු තියෙන අරගෙන කියවලා බලන්න. එතකොට ඔයා රිදම් එකට පුරුදු වුණාම ඔයාට ඕන පොතක් කියවන්න පුළුවන්.
1: පුළුවන්නේ. හරි. දැන් ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන මේ වෙලාවේ දැන් business කරන කට්ටිය.
0: Yes.
1: අපි වහගෙන ඉන්නවා.
0: ඔව්.
1: business එකේ ඉන්න ගමන් නැත්නම් වැඩකට යන ගමන් වෙන්න පුළුවන්, gedara idan වෙන්න පුළුවන් අපි වහගෙන ඉන්නවා.
0: Okay.
1: අපි ඔයාලට මතක් කරන්නේ Tata ගැන. Tata කියන්නේ ලංකාව විතරක් නෙමෙයි රටවල් 35ක විශ්වාස කරන brand එකක්. ඔන්න දැන් Tata Ultra ට්‍රක් එක ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඩීමෝල තමයි මේක ගෙන්නන්නේ. මේ වෙනකොටත් දකුණු අප්‍රිකාව, ඊට පස්සේ ඩුබායි වගේම සවුදි අරාබිය ඇතුළු මේ ජාත්‍යන්තර වෙළඳපොළවල් ගණනාවක විශ්වාසය දිනපු, ඒ කියන්නේ රටවල් 15කට වැඩි ප්‍රමාණයක විශ්වාසය දිනපු බ්‍රෑන්ඩ් එකක් තමයි Tata Ultra කියලා කියන්නේ. ලෝකේ පුරාම මේ වෙනකොට කන්ෆර්ම් ඕඩර්ස් තියෙනවා 45,000කට වැඩි ප්‍රමාණයක්.
0: රයිට්.
1: ඒ කියන්නේ තහවුරු කරපු ඇනවුම්. දැන් වාහනේ ලැබෙන්න විතරයි දින LC ඔක්කොම ඕපන් කරලා වැඩේ ඉවරයි. ඒ කියන්නේ ඒ තරම් විශ්වාසයක් දිනාගත්තු වාහනයක් කෙටි කාලයක් ඇතුළත. ඉතින් ඔයාටත් ඔයාගේ ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යද්දි දැන් හිතන්න ඩීමෝ බට්ටගෙන් කරන්න පුළුවන් රේන්ජ් එක ඔයා දැන් පහු කරා. ඊට පස්සේ ඔයාට නිකන් Tata Super S එකෙන් යන්න පුළුවන් රේන්ජ් එකත් ඔයා දැන් පහු කරා. දැන් එතනින් එහාට යද්දි ඔයාට ඊට වඩා ටිකක් ලොකු වාහනයක් ඕන වෙනවා. අන්න ඔයාට ඔප්ෂන් එක අරගෙන එනවා Tata Ultra. නිකන් නෙමෙයි ඔයාට අවුරුදු 3ක එහෙමත් නැත්නම් කිලෝමීටර් 1,00,000ක වොරන්ටි එකකුත් හම්බ වෙනවා. ඒ කාලේ ඔයාට තියෙන ඉතින් තෙල් ටික ගහගෙන වාහනේ පදින්න විතරයි. මොනා හරි ප්‍රශ්නයක් වුණොත් හිතන්න නිකන් ඔය පාරේ යද්දී එහෙම ඒ වද්දගෙන ඌරගෙන ඕවා වෙනවනේ සාමාන්‍යයිනේ. ඊට පස්සේ කාලයක් පාවිච්චි කරද්දී පේන්ටින් එකේ ප්‍රශ්නයක් ආවොත්, එන්ජින් වල ප්‍රශ්නයක් ආවොත් මේ හැම දෙයක්ම මව් සමාගමේ විශ්වාසයත් එක්ක ඔයාට එකම වහලක් යටින් කරගන්න පුළුවන්. මොකද Tata එහෙම නැත්නම් ඩීමෝ සේවා මධ්‍යස්ථාන 18කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙන නිසා. ඒ වගේමයි පැය 24 පුරාම ක්‍රියාත්මක මාර්ගස්තු උපකාරක සේවයක් තියෙනවා. ඔයා කතා කරන්න ඕනේ 1388 හොට්ලයින් එකෙන්. ඔයාගේ ටාටා අල්ට්‍රා එක වෙන්න පුළුවන්, වෙන ඕනම ටාටා වාහනයක් වෙන්න පුළුවන්. ඩීමෝ ලගෙන් ගත්තු බ්‍රේක් ඩවුන් එකක් වුණොත් 1380 කෝල් එකක් දෙන්න, එතනට අවිල්ල ඒගොල්ලෝ ඒක හදලා දෙනවා. ඒ වගේමයි මතක් කරන්න ඕන මේ ටාටා අල්ට්‍රා එක ගන්න ගියාට පස්සේ ඔයාට නැරෝ ෆේස් වයිට් ෆේස් අවශ්‍යතාවය අනුව මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ පටු සහ පළල් මුහුණත. ඒ වගේම තමයි තට්ටුවේ දිග. ඊට පස්සේ ට්‍රේල් එක අඩි 14.5 වගේම අඩි 22.5 කියන දිගින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා ගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට. ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 1388 නම්බර් එකට.
0: හරි. මට මගේ කතාව මතක් වුණා.
1: අයි.
0: මොකක්ද දන්නවද?
1: මං කල්පනා කරන්නේ ඔයාගේ කතා දාන්නේ මොන කැටගරි එකටද? ඒක රොමෑන්ස්ද නැත්නම් කොමඩිද?
2: මට හිතෙන්නේ හොරර්.
1: හොරර් ගැතියුත් යනවා නේ පොඩි.
0: එහෙම කියන්න එපා, මේ අහිංසක ළම යන.
2: බීම රසයේ
1: තියෙන්නේ නේ.
2: ඔව් බීම රසය කියන්නේ මේ
1: බීම වර්ග.
2: එක එක බීම වර්ග වල රස.
1: තනි නෙමෙයි.
2: ඔව්. සත්‍ය නීතිය නම් කියලින් මයිස් කෝෆි රස අරගෙන
1: රස
2: නෑනේ.
1: බීම රස.
0: හරි, මගේ කතාව මේ එහෙම ඔය දෙන්නට මේ මයික් ඕෆ් කරද්දි කියපු කතාවක් නෙමෙයි. මේ කතාව ඇවිල්ලා මේ මගේ යාළුවෙක්ගේ නේබර් කෙනෙක්ට උන වැඩක්. ඒ ගෙදර ඒ වයිෆ් තමා ගෙදර ඉන්නේ, කියන්නේ බිරිඳ, අපි කියවනේ මහත්තයා හස්බන්ඩ් යනවා වැඩට. හරිද? ඉතින් මේගොල්ලෝ අලුතින් බැඳපු කපල්ලයක්. ඊට පස්සේ දැන් හස්බන්ඩ් වැඩට ගිහින් ඉන්න අතරේ වයිෆ් එළියට ගිහිල්ලා ගෙදරට ඕන බඩු ටික අරගෙන වාහනේ එද්දී ගෙදර කරන්ට් ලීක් එකක්. එයා දන්නේ වාහනින් බැස්සට පස්සේ එයාට කරන්ට් එක වදිනවනේ, කරන්ට් ලීක් එකක් ගෙදර තිබ්බාම එයාගේ ජීවිතේට කිසිම හානියක් වෙලා නැහැ. කියන්නේ මේ මොකක් හරි වාසනාවක්. හැබැයි අර අපි කියනවනේ හැමතිස්සෙම ඔයාට වතුර පැල්ලමක් බිත්තියේ පේනවා. හරිද? වාගේ මොන හරි පොළවේ කැඩිලා මොන හරි තියෙනා නම් ඒක වට පේනවා.
2: හිරිතල්ලා තියෙනවා නම් ඒ
0: ඔව් ඒව පේනවා.
1: ඒක වට එකක් නම් පේනවා.
0: ඔව් ඔයාට ඒක අවධානය දීලා ඒක හදා ගන්න පුළුවන් අනතුරක් වෙන්නේ නැති තැනට. හැබැයි ඔයාට කරන්ට් එක කියන එක, ඉලෙක්ට්‍රිසිටි කියන එකේ තියෙන දෝෂ ඔයාට පේන්නේ නැහැ.
1: ඔව්.
0: මොකද ඒක වයරින් එක අපිට පේන්නේ නැතුවනේ තියෙන්නේ. ඒක නිසා තමයි ඒකේ ආරක්ෂාව.
2: හරිද? වයර් එක පෙවුණා කියලා හිතන්නකෝ. වයර් එක කරන්ට් එක තියෙනවා කියලා පේනවා.
1: පේන්නේ
0: නැහැ නේ. පේන්නේ
2: නැහැ. ලයිට් එකකට මොකක් හරි පද්දු කරන්න බැහැ.
0: ඔව් ඒ ටෙස්ට් එක කරලා තියලා බලන්න ඕනේ අපිට. ඉතින් ඒ වගේ අනතුරු වෙන්න පුළුවන්.
2: දැන් අල්ලලා බලන්න පුළුවන්. අම්මු කරන්න යන්න එපා ඔය.
1: චෙකින්.
0: මෙයා අනවශ්‍ය උපදෙස් දෙන්නේ
1: නේ. මේ වගේ
2: කියලා කරන්න එපා. මම කරපු දේවල් මම මේ කියන්නේ.
0: ඒක නිසා තමයි වාට කියන්නේ කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දාන්න කියලා. වාගේ ගෙදර වයරින් එකට.
1: අනිවාර්යෙන්ම. ඉතින් කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් කියලා කියන්නේ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. ඔන්නාට කැලණි කේබල්ස් විශ්වාසයත් එක්ක දැන් පුළුවන්කම තියෙනවා. ඒක ගෙදර වයරින් කරනවා නම් ගෙදර විතරක් නෙමෙයි, ඔයගේ ව්‍යාපාරික ස්ථානයක් ඕනම ගොඩනැගිල්ල වයරින් කරද්දී ඔයාට විශේෂයෙන්ම කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ආරක්ෂාව තමයි අංක එක. ඔයා දහස් ගාණක් කෝටි ගාණක් වියදම් කරලා ඔයාගේ පවුලේ ආදරණීයන්ට ආරක්ෂිතව ඉන්න තමයි ගියක් හදන්නේ. හැබැයි මේ වගේ පොඩි පොඩි දේවල් වලින් මහා ලොකු ඛේදවාචක ඇති වෙන්න පුළුවන්. ලොකෝ ඛේදවාචක වලින් මේවා නිමාවටපත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි යන්නේ ගෙදරට දාන වයරින් කේබල් එක ගැන සැලකිලිමත් වෙන්න. කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක අනිවාර්යයෙන්ම දාන්න කියලා. FPBC ටෙස්ට් එක සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ගිනි ගන්නවා. ඒක සාමාන්‍යයි. ගිනි ගන්නවා. ගිනි ගන්න නැති දේවල් නැහැනේ. මම දන්න ඕනේ නැහැනේ. එහෙම තියෙනවා ඉන්ඩස්ට්‍රියල් මේ සෙක්ට් එකට හදපු වයර්ස්. එහෙම ගිනි ගන්න නැති විදියට. හැබැයි මේ සාමාන්‍යයෙන් ගෘහස්ථව භාවිතා කරන්නේ එහෙම හදන්නේ නැහැ. හැබැයි මේ ගින්න පැතිරෙන්නේ නැහැ. ඒක තමයි සුවිශේෂීම කාරණාව. ඒ ෂෝට් එකක් වෙලා යම් තැනක ගින්නක් හටගත්තොත් ඒ එතන පොඩ්ඩක් අර පිච්චෙනවා විතරයි. එතනින් එහාට මේක පැතිරිලා ගිහිල්ලා මුළු ගේම ගිනි ගන්න තැනට යන්නේ නැහැ. සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා එක කඩපේලියක් ගිනි ගත්තම ඒක යායට පැතිරිලා යනවා. එහෙම වෙන්නේ නැහැ. ඔයා දාලා තියෙන්නේ කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් නම් ඒ වගේම තමයි සෙල්සියස් අංශක 255ක් දක්වා උෂ්ණත්වයක් දරා ගන්න පුළුවන් හැකියාවත් මේ කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එකට තියෙනවා.
0: ඕකේ. ඒක නිසා ඔයා දාන්න ඒ ලස්සනම ලස්සන වයර් එකේ පාට හරියම ලස්සනයි.
1: ඒක යුනික් පාටක්. හරියම ලස්සන පර්පල් එකක් තියෙන්නේ. මේ ඒක හින්දා ඔයාට නිකන් අර එක්ස්ටීරියර් එක වගේම ඉන්ටීරියර් එක ගැන ඔයා හිතනවා නම් එහෙම පොඩි ඩිසයිනින් ගැන පොඩි අවබෝධයක් තියෙනවා නම් නිකන් ඊස්තටික් විදිහට ඔයා වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් කේබල් එක එළියෙන් දාන්නත් පුළුවන්. ඒ තරම් ලස්සනයි.
0: සෙකියුරිටි වගේම ලස්සනත් ඔයාට හම්බ වෙනවා. හරි, ඊට පස්සේ අපි ඇල්ගෝ ටවුන් එකකින් ඔයාට නිතරම මතක් කරනවා ඔයා ජීවත් වෙන්න තෝරගන්න වටපිටාව අනිවාර්යෙන් ප්‍රයිම් ලොකේෂන් එකක් වෙන්න ඕනි. ඔව්. ඒ කියන්නේ ඒක නිෂ්කලංක වෙන්න ඕනි. ඒ වගේම තමයි ඔයාගේ බබාලා විස්කෝලේ දාන්න වෙන්න පුළුවන්. ඔයාගේ ජොබ් එකට යන්න වෙන්න පුළුවන්. ලයිෆ් එකේ එදිනෙදා වැඩ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න යන්න ඉඩ තියෙන තැනක් වෙන්න ඕනි. ඔයාට සුපර් මාකට් එකක්, බැංකුවක්, හොස්පිටල් එකක් ළඟ තියෙන්න ඕනි. එතකොට තමයි ඔයාගේ ලයිෆ් එක ස්මූත්ලි ගලාගෙන යන්නේ.
1: යන්නේ. ඒ වගේ එකට මේ සාර අපි සරලවම කියනවා වෙල් ප්ලෑන් කියලා.
0: Yes.
1: ඒ කියන්නේ මනාව සලසුම් කරපු භූමියක් වෙන්න ඕන. ඉතින් එහෙම තනක් ඔන්න දැන් තියනවා. වෙන කොහෙවත් නෙමෙයි වැලි පැන්නේ. කවුරුත් නෙමෙයි මේක අරගෙන ඉන්නේ. කවුද වහිතන්නේ? ප්‍රයිම්ලා. ප්‍රයිම් ලොකේෂන්ස් අරගෙන ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි ප්‍රයිම් ගෲප් එක. ප්‍රයිම් ලෑන්ඩ්ස්ලා. ඔන්න අලුත්ගම මතුගම පාරට ආසන්නව අගනා බිම් කොටස් වාට තියෙනවා. කීයක් දන්නවද? 96ක්. ඉඩම් කැබලි 96ක් වාවෙන වෙන වෙලා තියෙනවා. ඉඩම් කොටසක් රුපියල් ලක්ෂ 18 ඉඳලා වට මිලදී ගන්න පුළුවන්. ඉස්සෙල්ලම 125ක් ගෙවන්න. මුළු වටිනාකමින් 125ක් ගෙවන්න. ඊට පස්සේ වාට මාස 24ක් හම්බ වෙනවා. අවුරුදු දෙකක් හම්බ වෙනවා. පොලී රහිතව හිමින් සැරේ පහසුවෙන් ගෙවාගෙන යන්න. ගෙවාගෙන ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ කරගන්න මේ ඉඩම වැඩි විස්තර දැනගන්න ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් දෙන්න 13:22 නම්බර් එකෙන්. 13:22
0: රයිට්. ඒත් එක මතක් කරනවා ඔයාට ඔයාගේ පාසන වැඩවලට ගෙදර වෙන්න පුළුවන්. ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් සයිට් ඕන මෙහෙකට මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් දාන්න කියලා. මොකද ඉතින් පාසනා නම් අය ගැලවෙන්නේ නැති වෙන පාසන ඕනනේ ආචි.
1: ආයෙත් මේ ඒ කියන්නේ විශ්වාසනීය විදියට පාස්සන්න පුළුවන් වෙන්න ඕන. එහෙම පාස්සනවා නම් ලංකාවේ SLS සහතිකයත් එක්ක එන එකම එක ඉලෙක්ට්‍රෝඩ කූරයි තියෙන්නේ. ඒ තමයි මෙල්වා ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ. ඉතින් මෙල්වා විශ්වාසයත් එක්ක ඔන්න අපේ පෑස්සොම් ශිල්පීන් විදියට කටයුතු කරන මහත්ම මහත්මීන්ට වගේම ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කටයුතු කරන ආටත් පුළුවන්කම තියෙනවා මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර මිලදී ගන්න. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සම්මතයන්ට අනුව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අමතක කරන්න එපා බලන්න SLS සහතිකයේ තියනවද කියලා. මොකද අනුකරණ තියෙන්න පුළුවන්. එහෙම බලලා ගන්න. මෙල්වා කියන්නේ ලංකාවේ අපේ එක.

0: FM Anupaha, FM Anuha Terai dan Shumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අලි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: උදේ 8 විනාඩි 45යි දැන්.
4: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
5: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
4: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
5: පොල් තෙල් විතරක් නේ.
4: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්,
5: ඔව් ඉතින්
4: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
6: බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
8: බෙල්ලි කොන්දේ වේදනාද, ආතරයිටිස් සන්ධි වේදනා හෝ මාංශපේශි වේදනාද? ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අද මම තණ්ඩ 0174227870 හෝ 0777511398 ඇක්ටිව් ප්ලස් ඔබේ සුවය වෙනුවෙන්.
9: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
10: වෙනස්ම රසයක්, වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
11: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි, වැලිපැන්න අධිවේගී මාර්ගයට විනාඩි 15යි, අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්.
12: සුවපහසුව කල් පැවැත්ම වගේම නිමාවත්තිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රැසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
13: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB ෆයිනෑන්ස් වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200.
14: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතෙන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
15: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 අමතන්න BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
0: FM 95, FM 94.8, Net FM.

0: උදෑසන විනාඩි 48 යල්ගටවුමේ වෙලාව. අද මං හිතන්නේ මේ වෙලාව ඉක්මනට යනවා.
1: අද හරි ඉක්මනට යනවා.
0: ඒකනේ
1: මං ආපු ඉක්මනට ගියා.
0: ඒ මම නැති නිසා.
1: නැති නිසා ද ආපු නිසා.
0: අද ආපු නිසා.
1: කොහොමරි මේ හැමදේම සිද්ධ වෙන්නේ
0: සාරා නිසා
1: තමයි මේ කිව්වේ.
0: හරි. අපි මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. කොහෙන්ද දන්නවද පටන් ගන්නේ?
1: අපි යනවා ඉස්සෙල්ලම කුස්සියට.
0: Yes.
1: මුළුතැන් ගෙදර.
0: මුළුතැන් ගෙට.
1: දැන් මේ වෙලාවේ අපේ අපි දන්නවා අපේ බබලත් උදවිය අපේ කාන්තා පාර්ශවය
0: රයිට්
1: ගෙදරට වෙලා ඉන්න ගමන් අපි වහගෙන ඉන්නේ.
0: ඔව්.
1: සමහර දවස් වලට අපිට මේ පැත්තට මේ WhatsApp message එහෙම දානවා. අපි ඕගොල්ලන් වහන ගමන් තමයි උයන්නේ. උයන දේවල් plan කරන්නේ කියලා. හරිද? දැන් මේ වෙලාවේ අපි උයන හැටි කියලා දෙන්න යන්න.
0: හරිද? කොහොමද උයන්නේ කියලා?
1: කොහොමද උයන්නේ කියලා? එහෙම උයනකොට ඔයාව දාන ingredients අඩංගු කරන ද්‍රව්‍ය සෑහෙන්න වැදගත්. විශේෂයෙන්ම මේ තෙල් කියන සාධකය ඔයාගේ මුළු උයන කතාවේ කෙමිස්ට්‍රියම වෙනස් කරන්න බලපානවා.
0: අනිවාර්යෙන්.
1: හරිද? තෙල් බේරෙන්න අපි කන්න කැමති දේවල් තියෙනවානේ. හැබැයි ඔය ඕනාට වඩා තෙල් බේරෙනවා කියන එක හොඳ සලකුණක් නෙමෙයි. ඒ කියන්නේ වැඩේ හරියට පදම ඇවිල්ලා නැහැ. තෙල් බේරෙනවා කියන්නේ. ඒ කියන්නේ ඔය නියම ක්වොලිටි තෙල් එක නෙමෙයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ තෙල් එක කෑම එකේ නෙමෙයි තියෙන්නේ එළියේ. ඒකයි බේරෙන්නේ. හරිද? එහෙම වෙන්න විදිහක් නැහැ. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ෆෝචුන් ඔයිල් ගැන. නියම ගුණ සුවඳ රස වගේම ෆෝචුන් ඔයිල් විශ්වාසයත් එක්ක අපේ ගෘහණියෝ දන්නවා ෆෝචුන් ඔයිල් කිව්වට පස්සේ අවුරුදු ගණනාවක් පුරාවට තහවුරු කරගත්තු විශ්වාසයක් ඒක. දැන් ඔයාට කොකනට් ඔයිල්, ඒ කියන්නේ මොනවද? පොල් තෙල්.
0: පොල් තෙල්.
1: ඊට පස්සේ සන්ෆ්ලවර් ඔයිල්. දැන් එහෙම තියෙනවනේ දැන් පොල් තෙල් කිව්වම හැමෝම දන්නවා. සූර්යකාන්ත තෙල් කිව්වම නිකන් වැඩි සෙට්
0: මාරි වගේ.
1: සන්ෆ්ලවර් ඔයිල්.
0: ඔව්.
1: ඊට පස්සේ ඔයාට ඕනනම් කුකින් ඔයිල්, ඒ වගේම තමයි කෝන් ඔයිල් කියන මේ ඕනම වර්ගයකින් ෆෝචුන් ඔයිල් දැන් මිලදී ගන්න පුළුවන්. දිවෙන පුරාම තියෙන සිල්ලර වෙළඳසැල්, ඒ වගේම තමයි සුපර් මාකට්ස් වලින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මිලිලීටර් 200 බෝතල් තියෙනවා. බෝඩිමක වගේ ඉන්න කෙනෙක් නම් තනියම ඉන්න කෙනෙක් නම් මිලිලීටර් 200 බෝතලයක් ඇති. ඔයා මහා පරිමාණෙන් උයන කෙනෙක් නම් ඔන්නවට ලීටර් 20 ලොකු කෑන් තියෙනවා. එහෙමත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මිල රුපියල් 340 ඉඳලා තමයි පටන් ගන්නෙ. ඉතින් යන්න සුපර් මාකට් එකට නැත්නම් ළඟම තියෙන සිල්ලර කඩේට බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. ලේබල් කරලා තියෙනවා මැනුෆැක්චර් ඩේට් එක, ඊට පස්සේ එක්ස්පයර් ඩේට් එක, මිල ගණන්, ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කොහෙද හදලා තියෙන්නේ, ඒ ඔක්කොම තියෙනවා. ඔයාර කඩෙන් ගිහිලා නිකන් වක් කරන්ගෙන තෙල් බෝතලේ වගේ නෙමෙයි. එහෙම තියෙනවානේ කඩේ ගිහිල්ලා අපි තෙල් බෝතලයක් වක් කරන් එනවා. බූලිය යට තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඊයේ මායි සචිනිය ඔය ගැන කතා කරා. බූලිය මොනවද තියෙන්න පුළුවන් කියලා අපි විශ්ලේෂණය කරා. එහෙම කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන විදිහට තෙල් වගේ දේවල් අරගෙන ඉන්න එපා. ඒ නිසා තමයි කියන්නේ අපි ෆෝචුන් ඔයිල් මිලදී ගන්න කියලා. 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් එක තමයි ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ.
0: හරි. ඊට පස්සේ දැන් අපේ ගෙදර ඉන්නවා චි
1: මේ
0: අවුරුද්දේ 60 සම්පූර්ණ වෙන කෙනෙක්. හරිද? එයාට ගන්න ඕනලු හොඳ වාහනයක් අවුරුදු 60 සම්පූර්ණ වෙන. ඉතින් මයාට කිව්වා BYD C-Line 5 එකක් ගන්න.
1: මොකද මේ
0: 60ට ගැලපෙනම කියන්නේ
1: ගැලපෙනම වාහනය.
0: අනිවාර්යයෙන්ම සෙලිබ්‍රේට් කරන්න ගැලපෙනම වාහනය.
1: වාහනේ මේ මොකද මේ වෙනකොට BYD ල ගරුසරු පටන් අරගෙන තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවයේ වගේම විශ්‍රාම ගිහිල්ලා ඉන්න කට්ටිය දැන් රාජ්‍ය සේවයේ විතරක් නෙමෙයි පුද්ගලිකංශේ පවා රාජකාරී කරලා විශ්‍රාම ගිය කට්ටිය ඉන්නවානේ. ඒගොල්ලන්ට ඔන්න පුළුවන්කම තියෙනවා BYD වාහන දැන් මාසික වාරිකයක් ගෙවන්න ගෙදර අරගෙන යන්න. ඉතින් එහෙම අරගෙන යද්දී අපි මතක් කරන්න ඕන වට BYD C-Lion series එක ඇවිල්ලා තියෙනවා. C-Lion 5 ගැන මතක් කරන්න ඕනේ. C-Lion 5. මේක මේ SUV එකක්.
0: හරි.
1: හයිබ්‍රිඩ් එකක්.
0: රයිට්.
1: ඒ කියන්නේ ඉන්ධන වලින් දහනය කරන, ඒ කියන්නේ ඉන්ධන දහනය වෙනවා. හැබැයි ඒකෙන් වාහනය දහවණය වෙන්නේ නැහැ.
0: රයිට්.
1: ඉන්ධන දහනය කරලා කරන්නේ AC කරන්ට් එකක්, ඕල්ටර්නේටිව් කරන්ට් එකක් නිෂ්පාදනය කරලා ඒකෙන් බැටරිය එක චාර්ජ් කරනවා.
0: රයිට්.
1: BYD වාහනවල තියෙන බ්ලේඩ් බැටරිය එක චාර්ජ් කරනවා. චාර්ජ් කරලා බැටරියෙන් ලැබෙන පවර් එකෙන් තමයි වාහනේ මෝටර එක දුවන්නේ. ඉලෙක්ට්‍රික් මෝටර එකක් තමයි තියෙන්නේ. මෙකැනිකල් මෝටර එකක් නෙමෙයි. ඒකින්ද වාට මේ බය වෙන්න එපා. දැන් මේකේ දුම් පිට වෙන ඒ වගේ ප්‍රශ්න එන්නේ නැහැ. මොකද ඉන්ධන තියෙන බැටරිය පවර් අප් කරන්න පාවිච්චි කරන සෙකන්ඩරි සෝස් එකක් විදිහට.
0: රයිට්.
1: හරිද? එහෙම නැතුව කෙලින්ම තෙල් ගහලා දුවන හැම කතාවක් නැහැ. ඒක තමයි මේ හයිබ්‍රිඩ් කතාවේ වෙනස. ඉතින් SUV මාදිලියේ වාහනය. ඒ වගේම තමයි අගල් 8.8ක පුළුල් තිරයක් තියෙනවා. මේ තිරයෙන් තමයි මුළු වාහනයම කන්ට්‍රෝල් වෙන්නේ. දැන් විශ්‍රාම යන කෙනෙක්ට එහෙම හොඳයි කියලා වා කිව්වනේ. නේද සාරා? හරිම පහසුයි. යූසර් ෆ්‍රෙන්ඩ්ලි. ලොකු ලොකු ස්විච් අනම්මනම් දේවල් නැහැ. ඔයාට කෙලින්ම මේ ඩිජිටල් ඉන්ටර්ෆේස් එකෙන් බලලා වාහනය කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. සේෆ්ටි ආ බෑග්ස් හතක් තියෙනවා. 360 view කැමරාස් තියෙනවා. වටේම වෙන දේවල් බලා ගන්න පුළුවන්. බ්ලේඩ් බැටරි එක ලෝක ප්‍රකට බැටරි එකක් අපි කියලා තිනවා බ්ලේඩ් බැටරි එකයි විශේෂ වෙන්නේ කියලා ඒ වගේම තමයි V2L ෆන්ක්ෂන් කියලා ඔප්ෂන් එකකුත් තියෙනවා ඔය එලියට එහෙම ඔයගොල්ලෝ ගියොත් පොඩි නිකන් පික්නික් එකක් කැම්පින් එහෙම ගියොත් ඔයාගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් තියෙනවා නිකන් හිතන්න මයික්‍රෝවේව් එකක් එහෙම අරගෙන ගියා කියලා ඔයාට වාහනේ බැටරි එකෙන් මයික්‍රෝවේව් එක පවර් අප් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඕන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා V2L ෆන්ක්ෂන් කියන්නේ අන්න ඒකට ඉතින් මේ වගේ ඔප්ෂන්ස් ෆීචර්ස් ගණනාවක් එක්ක තමයි මේ වෙනකොට C-Lion 5 එක වෙළඳපොළට ඇවිල්ලා තියෙන්නේ ඉතින් BYD එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ගැන වැඩි විස්තර දැනගෙන ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම ගිහිල්ලා ඔයාගේ C-Lion එක ගෙදර අරගෙන යන්න
0: ඕකේ BYD එකක යන ඔයා අනිවාර්යෙන් ඔයාගේ ගෙදරට ගන්නේ දම්රෝ එකේ බඩු
1: ඔව් ඒ කියන්නේ ප්‍රීමියම් දේවල්
0: ප්‍රීමියම් දේවල් දම්රෝ එකට ගියොත් ඔයාට අනිවාර්යෙන් තියෙන ප්‍රීමියම් දේවල් ගෘහ භාණ්ඩ වගේම ගෘහ විදුලි උපකරණ ඔයාට ඕන රේන්ජ් එකකින් ගන්න පුළුවන් දම්රෝ එකට ගියොත් දැන් දම්රෝ තියෙන වර්ගඩි 50000 මෙගා ප්‍රදර්ශනාගාර වගේම සාමාන්‍ය ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් නේද ලංකාව වටේම තියෙනවා
1: වටේම තියෙනවා ඉතින් ගෘහ භාණ්ඩ ඊට පස්සේ ගෘහ විදුලි උපකරණ මේ ඕන දෙයක් වාට දම්රෝ එකෙන් ගන්න පුළුවන් දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර ගැන කතා කරද්දි කොල්ලුපිටියේ තියෙනවා නුගේගොඩ තියෙනවා කටුබැද්ද රාජගිරිය වත්තල මහනුවර කුරුණෑගල ගාල්ල රත්නපුර අනුරාධපුර මාතර ගම්පහ කිරිබත්ගොඩ මේ හැම තැනම තියෙනවා ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන කෙනෙක් නම් ඔයා දම්රෝ එකට ගියාට පස්සේ මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාට ඕන කරන දේවල් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ, ෆෝචුන් ඔයිල් දාලා ඔයාට බදින්න පපඩමක් තියෙනවා මතක් කරන්න.
1: වෙන මොකුත් නෙමෙයි. විජේ පපඩම්.
0: හරියට හරි. ඔයාගේ පපඩමක් වෙන්න ඕනේනේ. කරස් ගාලා හැපෙන්න ඕනේ. ඔයාගේ කැමිකේ රසය වැඩි කරන්න ඕනේ. ඒක නිසා තමයි කියන්නේ ඔයාට නියම උදු පිටියේ දෝ විජේ පපඩම්ම ගන්න කියලා. හැබැයි WP ලාන්ජ්නේ බලලම ගන්න කියලා ඔයාට මතක් කරනවා.

0: anu hatarai dashmata net fm
1: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
3: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී මාර්ගයට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට. අමතන්න 13.22 Prime Lands.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.

0: සැලසුම් ගන්න හොඳම තැනයි දම්රෝ.
1: පෘතු වීඳ ළඟහරුට රේල් පාර ඔන්න හොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: මොකක් හරි 3-wheel එකක් ගන්න ඕනි.
4: මොකක් හරි නෙවෙයි 3-wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
5: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝදරතය. ත්‍රිරෝදරත මහගෙදර වන David Pierce Motor Company Private Limited
6: වසත් නැති, විසත් නැති, රසකාරකත් නැති, ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස්කරි තුන පහ කුඩු
7: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
8: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී මාර්ගයට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්.
9: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් ඉදෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
10: FM 95 FM 94.8 NET FM.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
13: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
12: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
14: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
15: උදේ 9:00 විනාඩි 2යි දැන්.

0: දේශම අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ දිවසම
5: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්‍යව සමග මම කේසර. ග්‍රෑන්ඩ් පාස් ලක්සඳ සෙවන සාලමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 2ක් සමග තරුණයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ලද තොරතුරක් මත කොළඹ දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී 24 හැවිරිදි වියේ පසුවන සැකකරු එම ප්‍රදේශයේම පදිංචි කරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ටාසේ විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. යුක්‍රේනයේ නීති විරෝධී අමතුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සහ මුදල් විශුද්ධීකරණය කිරීමේ චෝදනා වකට සම්බන්ධ බවට එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් එරට ප්‍රධාන අභිචෝදක රුස්ලාන් ක්‍රෞචෙන්කෝ සිය දුහුරින් ඉල්ලා සිටී තිබෙනවා. යුක්‍රේන දූෂණ මර්ධන විමර්ශකයන් විසින් ඔහුගේ කාර්යාලය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි ඔහු මෙලෙස ඉල්ලා සිටීමේ ලිපිය බහර දී ඇත්තේ. අදාළ ඇමතුම් මධ්‍යස්ථානය මගින් සිදු කළ වංචා ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රෞචෙන්කෝගේ කාර්යාලයේ නිලධාරියෙකු ඇතුළු පිරිසක් විශාල වශයෙන් අල්ලස් ලබාගෙන ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. මෝතින් මොහොත වෙනස්වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
4: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: FM 95, FM 94.8, Net FM.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital પરંપરાවේ analog territory එකයි.
2: Net FM algo

0: උදේ 9යි විනාඩි 10යි ඇල්ගොටවුමේ වෙලාව. අපි ආවේ අපි අවසාන පැයට.
1: අන්තිම පැයට අද දවසේ මේ අවසාන පැය ගිවම නිකන් ආයෙට එන්නේ නැහැ වගේ වෙනවා කට්ටියට.
0: හෙට එනවා. මටම ඊයෙ ඇවිල්ලා නැතුවත් හරි නිකන් මොකද්ද.
1: අද දවසේ මේ අන්තිම පැය
0: අපි.
1: හරි දැන් අපි මේ කතා කරානේ සාරණුවා.
2: මේ ඔයා හිතන්න ඔයා ආපු නැතුවම නිකන් මොකද්ද
1: වගේ.
2: දෙන්නම ආපු නැතුවම සාරා මේ ලංකාවේ මිනිස්සු කොච්චර සෝකාකූලව නේද?
0: වෙන්නේ
2: කොච්චර අමාරුවෙන් ඉඳද්දි
0: කියන්නේ. ඒක තමයි. ඒක නිසා ටග් ගාලා.
2: නේද ආපු හින්දා තවත් අමාරුවෙන් ඇති.
1: තවත් අමාරු. ආපු නිසා අමාරු. හරි මේ දැන් අපි කතා කරන්නේ අද ලෝක සාක්ෂරතා දිනේ.
0: ඔව්.
1: දැන් මේ සාක්ෂරතාවයේ විවිධ ප්‍රභේද තියෙනවා.
0: රයිට්.
1: එහෙම ප්‍රභේද අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර සාක්ෂරතාවය කියන්නේ ලියන්න කියවන්න පුළුවන් එක වුණාට අද වෙනකොට තව සාක්ෂරතාවයන් තියෙනවා. අපි අත්පත් කරගන්න ඕන. එකක් තියෙනවා මේ මාධ්‍ය සාක්ෂරතාවය කියලා. මීඩියා ලිටරසි කියලා. තව වැදගත් එකක් තියෙනවා. ඒ මාධ්‍ය සාක්ෂරතාවය වැදගත් වෙන්නේ අද වෙනකොට ඉතින් මාධ්‍ය වට කරන්නේ අපි ජීවත් වෙන්නේ ටීවීද, රේඩියෝද, සෝෂල් මීඩියාද හැමදේම තියෙන. ඒවයින් එන දේවලුත් තේරුම් ගන්න පුළුවන් හැකියාව අපිට තියෙන්න ඕන.
0: හරිද?
1: ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා වැදගත් දෙයක්. දැන් අපි මේ ඉන්නේ තොරතුරු යුගයේ අපි හැම වෙලෙම කියනවානේ ඩිජිටල් ඊරා එක. ඉන්ෆෝමේෂන් ඒජ් එක කියනවා ඩිජිටල් ඊරා එක
0: කියනවා.
1: ඔහොම එක එක නම් වලින් කියනවා. ඩිජිටල් යුගය, තොරතුරු යුගය ඔහොම කියනවා.
2: ඒක බරපතල වචන වලින් ඔවා කියන්න ඕන නැත්තම් කවුරුත් ගණන් ගන්නෑ.
1: ගණන් ගන්නෑ නේ. නැත්තම් කිසි නෑ එකක්. ගැම්මක් නෑ. හරිද? ඉතින් මේ වෙනකොට මේ සියවසේ මේ යුගයේ අපිට තියෙන්න ඕන තව සාක්ෂරතාවයක් තමයි ඩිජිටල් සාක්ෂරතාවය කියන්නේ.
0: රයිට්.
1: ඩිජිටල් ලිටරසි එක කියලා කියන්නේ.
0: ඕකේ.
1: මේ ලංකාවේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දත්ත ටිකක් නිකුත් කරනවා.
0: රයිට්.
1: ඩේටා ටිකක්. ඒකේ විදිහට මේ 2024 2025 කාලයට තමයි නිකුත් කරන්නේ. 2026 තාම ඉවර නෑනේ.
0: ඔව්.
1: ඒගොල්ලෝ කියනවා ලංකාවේ ඕනිකන් මේ අගේ පොඩ්ඩක් හිතලා බලන්න. අපි හිතන් ඉන්නේ නිකන් අපි ඔක්කොම දන්න අයියලා කියලානේ. ලංකාවේ ජනගහණයෙන් 64.1%කට තාමත් පරිගණකයක් පාවිච්චි කරන්න හැකියාව නැහැ.
0: 64.1%කට
2: පොඩ්ඩක් වෙනස් වෙලා ඇති. දැන් 104.5ක් තව එකතු වෙලා ඇති. වැඩිම වුණා.
1: ඔව්. මේ 2024-25 කාලේ ගැන කියන්නේ. ඒ වගේම තමයි තමන්ට කියලා පරිගණකයක් තියෙන අය ඉන්නේ ලංකාවේ
0: 19.1%. 19.1.
1: තමන්ට කියලා පරිගණකයක් හිතන ඔය ගෙදර ඡායාරූප එකක් එහෙම තියෙන කට්ටිය ඉන්නේ 19.
2: හරිනේ මටත් නැහැ.
1: එහෙම කියලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් පරිගණකය කියලා කියන්නේ මේ දැන් කට්ටිය හිතන්න පුළුවන් ඉතින් ඔක තිබිලා මොනාටද?
2: මෙහෙමනේ අපි ඉස්සෙල්ලම ශීතකරණයක් ලංකාවේ ගත්තම ඔක තියලා තිබ්බේ සාලේනේ.
1: සාලේ.
0: පේන්න.
2: ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් සාලේ තමයි කියන්නේ සාලේ තියන්නේ ගෙදරට එන අයට පේන්න තියෙන දේවල්නේ. ඉතින් දැන් හැබැයි සාලේ ෆ්‍රිජ් තියෙන ගෙවල් මම හිතන්නේ නැහැ. ඒක හරි දැනට කුස්සියට ගිහිල්ලා තියෙනවා.
0: ෂේක්ස්පියර්ගේ කාලේ ඇඳන් තිබ්බේ සාලේලු.
1: ආ එහෙමලු.
0: ඔව්. පේන්න. ඒ කියන්නේ ඒක ලොකු මේ ප්‍රෙස්ටිජ් එකක්.
2: ඔයගේ අපි තියෙන නේ කාලේ.
0: ඒ කියන්නේ ඒකයි මම කිව්වේ ඔයාලගේ.
2: මේ ඉතින් කෙසේ වෙතත් මේ දැන් ඉතින් කම්පියුටර් එකක් කියන්නේ එහෙම සුභෝගී භාණ්ඩයක් නෙමෙයි. දැන් මේ ටෙලිවිෂන් එකක් වුණත් දැන් සමහරලාට ඒකට අදාළ කාමරයක තියන්නේ දැන් ඔය විසිට කාමරේ ඕක තියන්නේ
1: නෑනේ. ඉතින් ඕක ගැන ওই විදිහට මේ කතා කරද්දී මේ දැන් ඩිජිටල් ලිටරසි රේට් එකේ මේ අඩුවීම අපි කියවනේ 64.1% විතර තාම පරිගණකයක් පාවිච්චි කරන්න පුළුවන් මූලික සාක්ෂරතාවයවත් නෑ කියලා
2: දැනුවත් නෑ. ඔක්කොම ස්මාර්ට්ෆෝන් නම් තියෙනවා.
1: ස්මාර්ට්ෆෝන් ගොඩක් තියෙනවා හැමෝටම. ඒ කියන්නේ
2: ලංකාවේ ඩිජිටල් ලිටරසි වලට අයිති දෙයක්. හැබැයි අපි ඒක පාවිච්චි කරන්නේ මොකටද? දැන් Facebook යනවා කියලා කියන්නේ ඩිජිටල් ලිටරසි නෙමෙයි.
1: අන්න හරි. දැන් ඔය ગેප් එක තමයි අපි පැහැදිලි කරගන්න ඕන. අපි හැමෝටම ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. Facebook යන්න දන්නවා, කමෙන්ට් එකක් දාන්න දන්නවා, කාටරි බයි ඉන්න දන්නවා, ඔක්කොම දන්නවා.
2: මමත් අහන සමහර අය ඉතින් ඔච්චර ලක්ෂ ගණන් දීලා මොකටද Facebook යන්න ෆෝන් නැද්ද?
1: ෆෝන් නැගන්නේ. එහෙම නෑනේ.
2: ඕනේ දහස් ගණනක එකක් අරන් Facebook යන්න පුළුවන්.
1: පුළුවන්නේ.
2: නිකන් දැන් සමහර වෙලාවට ඔය Apple 17 වගේ එකක් ගත්තොත් ඒක සෑහෙන බරපතල ගාණක්. ඉස්සර වාහනයක් ගන්න ගාණනේ. දැන් ෆෝන් එක දැන් ඒක අරගෙන කරන්නේ කාටරි කෝල් කරනවා. මොනවාරි WhatsApp අනුවිට බලනවා.
1: මේ
2: Facebook යන ඔය තුන විතරයි.
1: විතරයි.
2: තමන්ගේ වාහනේ ලියාපදිංචි ඕකෙන් කරගන්න
1: පුළුවන්
2: ලංකාව ඇතුලේ. ඊළඟට බැංකු කටයුතු බැංකුවට යන්න නැතුව ගොඩාක් දේවල් කරගන්න පුළුවන් බව. ඊළඟට තමන්ගේ වෛද්‍යවරයා channel
1: කරගන්න පුළුවන් බව. දැන් දඩ ගෙවන්න පුළුවන්.
2: ඒකට පොලේ ගිහිල්ලා එමේ ස්පිරිතාලේ යන්න ඕනේ නැහැ. ගෙදර ඉඳන්ම වෛද්‍යවරය channel කරන්න යන්න පුළුවන්. නැත්නම් ඉතින් අපි පොලේ ගියාම ස්පිරිතාලේ යන්නේ නේද?
1: ඔව්. අන්න ඒකනේ.
2: ඉතින් ඒ වගේ බව මේ ඔය වගේ දේවල් ගොඩාක් ලක්ෂ ගණක් දීලා ගත්ත ෆෝන් එකෙන් කරගන්න පුළුවන්.
1: කරගන්න පුළුවන්.
2: මේ ඉතින් වෙන රටවල් වල නේද Facebook වගේ යන එක අර ඔක්කොම කරලා වෙලාවක් තිබ්බොත් තමයි යන්නේ.
1: යන්නේ.
2: දැන් Facebook ඔක්කොම කියලා වෙලාවක් තිබ්බොත් අර ටික කරගන්නකෝ.
1: අන්න හරියට. ඒ කියන්නේ
2: මේ ඔය digital literacy පිළිබඳව ඇත්තටම අපේ රටේ බලන්න බැංකු ATM වලට තාම තියෙන අපේ බය.
1: බය.
2: දැන් අනන්තවත් අපිට මුණ ගැහිලා තියෙනවා. බැංකුව ගාව ඉඳන් අපි ATM machine එකක් ගාවට ගියාම මේ අනේ මට මේ සල්ලි ටික ඩිපොසිට් කරලා දෙන්නකෝ නැත්තම් මේ කාඩ් එකෙන් සල්ලි අරන් දෙන්නකෝ මට හම්බෙලා තියෙන අර ඩිපොසිට් කරන කුහරයට අත දාලානේ සල්ලි දාන්න තියෙන්නේ ඒකට අත දාන්න බය අය මං කියන්නේ මේ අපේ රටේ තත්ත්වය මං සිංහලෙන් කියන්නේ ඒකින්ද මේක අනිත් අයට තේරලා අපිට ලැජ්ජාවටපත් වෙන්න දෙයක් නැහැ අපේ රටේ තත්ත්වය ඒ කුහරයට අත දාන්න බැරි බය අය ඒ බීතිකාවෙන් පෙළනාය මට හම්බෙලා තියෙනවා. ඉතින් මම නම් හරි ඒ උදව්ව කරනවා. හැබැයි එයාගේ ඇඟිලි තුඩු වලින්. ඒක තමයි ඔබ කරන්න
1: ඕනේ.
2: ඒක තමයි ඒ ලිටරසි එක දෙනවා කියලා කියන්නේ ඒක. අර වැලි පිල්ලෑවේ අකුරු ගන්නවා වගේ තමයි ATM machine එකක් ගාවදී සමහර ලාවට අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට එතනින් සල්ලි ගන්න විදිය. සල්ලි තැම්පත් කරන විදිය අද ඉඳන් පටන් අරන් උගන්වන්න. එතකොට ලබන අවුරුද්දේ සාක්ෂරතා දිනේ වෙනකොට අපේ ඔය ඩිජිටල් ලිටරසි රේට් එක වැඩි වෙලා තියෙයි. බොහොම සරල දෙයක්. අනන්තවත් ඔබට මුණ ගැහිලා ඇති ATM machine එකක් ගාවදී සමහර ලාවට දැන් අපේ බස් වලටත් ස්මාර්ට් ඉදිරි ටිකට් ගන්න ක්‍රමය ඇවිල්ලා
1: තියෙනවා.
2: ඉතින් ඒකෙන්ද කවුරු හරි ATM machine එකක් ගාව ඉඳන් ඔබට කිව්වොත් සල්ලි අරන් දෙන්න කියලා, සල්ලි ඩිපොසිට් කරන්න කියලා ඔබ මිනිත්තු කීපයක් අරන් ඔහුට ඔය ඇයට කියලා දෙන්න කොහොමද ATM machine එකෙන් ඒක කරන්නේ ඒ බය අරින්න
1: කියලා. ඉතින් දැන් අපි මේ ඔව් බස් ගැනත් මේ කිව්වනේ මේ ටිකේ දැන් ඔය මෙට්‍රෝ බස් වල එහෙම
2: අපිට අයියට අදිනම් ටිකක් වැඩිපුර යනවා නේ
1: වැඩිපුර යනවා. ඉතින් QR වලින් කාඩ් පේමන්ට්ස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි මේ මගේ ළඟ දිමිත්‍රයේ කියපු කතාවක් තමයි මේ ඔය මෙට්‍රෝ බස් එක ගිය කොච්චර QR පේමන්ට් මෙතඩ් තිබ්බත් තාමත් අර කොන්දොස්තර මහත්තයා ළඟට ඇවිල්ලා සල්ලි ගන්නකම් කට්ටිය බලන් ඉන්න. ඒකට තමයි කැමති. නැත්තම් මේ විශ්වාස කරන්නේ අතින් සල්ලි දුන්නොත් විශ්වාසයි. ඔන්ලයින් පේමන්ට් මෙතඩ්ස් ඕවා හරි අවිශ්වාසයෙන් තමයි බලන්නේ.
2: තේරුම් ගන්න ඉන්දියාවේ හිඟන්නේ හිඟා ගන්නෙත් දැන්
1: QR වලින්. ක්‍රිප්ටෝ වලින් මේ හිඟා කරන කට්ටිය බිට්කොයින්ස් වලින් ගනුදෙනු කරන මේ හිඟන්නෝ ඉන්නවා ඉන්දියාවෙත්. ඉතින් දැන් අපි කතා කරා සාක්ෂරතාවය ගත්තට පස්සේ 97% ගානක් මේ දකුණු ආසියානු කලාපයේ ඉහළින් ඉන්න රටක් තමයි අපි. හැබැයි ඩිජිටල් සාක්ෂරතාවෙන් දකුණු ආසියාවේ බොහොම පහළින් ඉන්න රටක් තමයි ලංකාවේ අපි.
2: හැබැයි ඩිවයිස් වලින් ලංකාවේ ජනගහනයට වැඩිය දෙගුණයක් දුරකතන අපේ අත්වල තියෙනවා.
1: අන්න හිතලා බලන්න.

0: அனுபா எஃப்எம் அனுஹதராய் தசம அட நெட் எஃப்எம் வேலாව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch ratings A-LK Outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: උදේ 9යි විනාඩි 22යි දැන්.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Galani Fire Shield Purple Fire දැන් විලඳපොලි.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: බ්‍රන්ස් ගන්න එන්න තම්රෝ.
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
2: හිරු සහල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසේ දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරු සහල් පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසබත්වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරු සහල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරු සහල් හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: FM 95 FM 94.9

0: උදේ 9 විනාඩි 29 අයල්ගු ටවුම වෙලාව. අචි දන්නවද?
1: ඔය
0: ආලෙක ඉන්නවා. අචි ඇත්තම දන්නවා. දන්නේ දෙයක් නැහැ අචි ඇවිල්ලා ආයි.
1: ඉතින් ඉන්නේ. හරි.
0: හරි. අවගේ ආලෙක ඉන්නවා.
1: ඔව්.
0: එයාට මේ සැලරි එක හම්බුන ගමන් එයා එකෙන් FD එකක් දානවා.
1: සැලරි එකක් හම්බුණු ගමන්
0: ඔයාට ලොකු සැලරි එකක් හම්බ වෙනවා ඒකෙන් එයා හැම මාසෙ යගම FD එකක් දානවා
1: FD එකක් දානවානේ
0: ඔව්
1: හරි ඉතින් එහෙම FD එකක් දානවන් නම්
0: ඔව්
1: මං හිතන්නේ ඉතින් එයත් යන තැන වෙන කොහෙවත් නෙමෙයි CDB එක තමයි
0: yes
1: මොකද ලංකාවේ ස්ථාවර තැන්පතුවක් වෙනුවෙන් හම්බෙන අපි කියන්නේ unmatched return එක සම කරන්න බැරි විදිහේ ප්‍රතිලාභ ලබා දෙන තැනක් තමයි CDB කියලා කියන්නේ. දැන් CDB ගත්තට පස්සේ ලංකාවේ සිවවන විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම. ඒකත් විශේෂත්වයක්. මොකද ඒ විශාලත්වය අනුවනේ මේ අපි මේ කියන දේවල් දෙන්න පුළුවන් දෙකින් එක තීරණය වෙන්නේ.
0: අනිවාර්යයෙන්.
1: ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැංකුවක විශාලත්වයේ තීරණය වෙන්නේ ඒ බැංකුව සතුව තියෙන වත්කම් ප්‍රමාණය අනුව.
0: දැන්
1: ඒ වගේම තමයි CDB වගේ මූල්‍ය ආයතනයක විශාලත්වයේ තීරණය වෙන්නේ ඒ සතුව තියෙන වත්කම් ප්‍රමාණය අනුව. එතකොට අපිට තේරෙනවා CDB කියන්නේ ලේසි පහසු තැනක් නෙමෙයි ලංකාවේ සිවවන විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම. ඒ වගේම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනය. ඒ වගේමයි වසර 30කට වැඩි කාලයක් මේ මූල්‍ය ශේෂ්ත්‍රයේ ගනුදෙනු කරලා අපේ විශ්වාසය දිනාගත්තු දශක 3කට වැඩි කාලයක් අපේ විශ්වාසය දිනාගත්තු ආයතනයක් තමයි CDB කියන්නේ. ඉතින් සාරගේ යාළුවා වගේම ඕන කෙනෙක්ට ස්ථාවර තැන්පතුවක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා යන්න ඕන තැන තමයි CDB කියලා කියන්නේ. කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකට 0117388 0117388 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ. ඊට පස්සේ අපි ඔයාට මතක් කරන්න ඕනේ මොනවා ගැනද දන්නවද? ඔයාගේ ආරක්ෂාව ඔයාගේ අංක එකනේ.
1: ඔව්.
0: රටක ආරක්ෂාව අංක එක.
1: ඔව්.
0: ඒ වගේම තමයි පෞලක ආරක්ෂාව අංක
1: එක.
0: ඒ වගේම තමයි ඉන්ඩිවිජුවල් සෙකියුරිටි එක කියන්නේ තම තමන්ගේ ආරක්ෂාව අංක එක. එතකොට ආරක්ෂාව කියන එක ඒක එක ලෙවල්ස් වලින් හදාගන්න එක අපි හැමෝගෙම වගකීම. ගෙදර ආරක්ෂාව හදාගන්න පුළුවන් ඔයාටනේ. නේද? يعني අපි හිතන්නේ නැති සමහර දේවල් වලින් අපේ ආරක්ෂාව නැති වෙනවා. මේ එක්සැම්පල් එකක්. ඔයා ගෙදර හදනවා මාර ලස්සනට. ලොකු ඩ්‍රීම් එකක් තියාගෙන ඉඳලා ඒ හිතපු විදිහටම ගෙදර හදලා.
1: ඒ කියන්නේ මේ ලේසි නෑනේ සාර අද කාලේ ගියක් හදනවා කියන එක නේ. ඉස්සෙල්ලම ගැලපෙන ඉඩමක්. දැන් අපි කියනවානේ ප්‍රයිම් ලොකේෂන්ස් ගැන අපි සෑහෙන්න ඔයාට කියනවා. ඊට පස්සේ ඉඩම වෙනුවෙන් ඔයා වියදම් කරනවා. ඊට පස්සේ ගෙයක් හදනවා සැලසුම් කරනවා. ඕක ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක්ට දීලා ඒ ස්ට්‍රක්චර් එක බලා ගන්නවා. ඊට පස්සෙ ආ ඕකේ මේ දන්නවනේ වාස්තු විද්‍යාත්මක කාරණාවන් ඔක්කොම निराකරණය කර ගන්නවා. මොකද වාස්තු විද්‍යාව හරියට ගැලපුවේ නැත්තම් මට විතරක් නෙමෙයි මගෙන් පස්සෙන හැම පරම්පරාවකටම මේක අවුලක් වෙන්න පුළුවන් කියලා. උළුහව වෙන්න ඕන මෙහෙම. මේ ඊට පස්සේ දොර මෙහෙම එන්නේ නැහැ ප්‍රධාන දොර. ඒක gedara ගෘහ මූලිකයට මෙහෙම ප්‍රශ්න ඇති කරන ඔය ඔක්කොම ඔයා හිතනවා. ඔය ඔක්කොම අපි කියන්නේ අපේ වචනෙන් තක්කෙටම ඩිසයින් කරලා ඩිසයිඩ් කරලා ගෙදර හදනවා. හැබැයි දානවාම ගෙදර වයරින් එකට නිකම්ම නිකන් කිසිම ක්වොලිටි එකක් ප්‍රමිතියක් විශ්වාසයක් නැති වයර් කෑල්ල. ඔයාගේ අර කරපු සමස්ත ආයෝජනයම වතුරේ යන වැඩක්.
0: ඒ
1: කියන්නේ එක ගින්නක් ඇති ආයිතින් මේ වාස්තු විද්‍යාවට ඒක නවත්තන්න බෑ. ඒ ගින්න ඇති වුණාට පස්සේ ගෙදරම අපි කියන්නේ අර අලු කරලා තමයි වැඩේ නවතින්නේ. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් එක ගැන. කැලනි කේබල්ස් විශ්වාසයත් එක්ක දැන් අර වා කිව්වනේ ගෙදර ආරක්ෂාව, පුද්ගලික ආරක්ෂාව, ඊට පස්සේ තමයි ගමක ආරක්ෂාව හැදෙන්නේ ටවුමක. ඊට පස්සේ තමයි ඔක රටකට බලපාන්නේ. ඒ නිසාම තමයි මේ කැලනි කේබල්ස්ලා මේ කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් එකට මෙන්න මෙහෙම නමක්
0: දෙන්නේ.
1: ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය.
0: right
1: ඒ කියන්නේ අපේ කුටුම්බය අපි කියන්නේ හවුස් හෝල්ඩ් එක අපේ ගෙදර ආරක්ෂිතයි කියලා කියන්නේ මුළු රටම ආරක්ෂිතයි
0: අනිවාර්යෙන් සමාජයේ ස්මෝලෙස්ට් යුනිට් එකනේ පවුල
1: කියලා කියන්නේ
0: පවුල් ගොඩක් එකතු වෙලා තමයි රටක් අන්තිමට හැදෙන්නේ
1: ඉතින් ඒ පවුල ආරක්ෂිතයි කියලා කියන්නේ මුළු රටම ආරක්ෂිතයි ඒ නිසා තමයි අපි වාට කියන්නේ කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් එකම දාන්න කියලා ඒ වයර් එක දැම්මට පස්සේ ওই ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.
0: ඒ
1: කියන්නේ ඔයාට වයරින් එකේ මොකක් හරි ෂෝට් එකක් නිසා ගිනි ගැනීමක් නිසා අන්තිමට ඔයාගේ මුළු ගේම ගිනි ගනි ගිනි ගිනි ගත්තත් කමක් නැහැ. ගෙදර ආදරණීයන්ගේ ජීවිත ඒක අනතුරට ලක් වෙයි කියන බය
0: ඔයාට
1: සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන් කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් එක
0: ඔයා
1: ගෙදරට දැම්මොත්. ඒ නිසා අර හැම දේ ගැනම හිතනවා වගේම අපි අර කිව්වේ ප්ලෑනින් එක, ස්ට්‍රක්චර් එක, ඊට පස්සේ වාස්තු දෝෂ ගැන හැම දේ ගැනම හිතලා කෝටි ගණන් වියදම් කරලා ගෙයක් හදනවා වගේම ගෙදරට දාන වයරින් කේබල් ගැනත් හිතන්න. එහෙම හිතලා අනිවාර්යයෙන්ම කැලනි ෆයර් ෂීල් පර්පල් වයකම දාන්න කියලා අපි මතක් කරනවා.
0: හරි. දැන් අචී අපි ඉස්සෙල්ලා කතා කරන්නේ සෝෂල් මීඩියා කියන එක දැන් හරියට තියෙනවානේ. සෝෂල් මීඩියාවල අපි හැමෝම අපේ පර්සනල් ලයිෆ් ෂෙයා කරනවානේ. ඒක නිසාද දන්නේ නැහැ සෝෂල් මීඩියාවල දැන් ගොඩක් පොඩි ළමයින්ගේ දේවල් තියෙනවානේ. ඒව බැලුවාම හිතෙනවා අපි ඒ වයසේදී හරි මෝඩයි කිය. සමහර ළමයි අහන ප්‍රශ්න, සමහර ළමයි කියන දේවල්, හිතන විදිහ. ඒ ඉතින් ජෙන් අල්ෆා නැත්නම් ජෙන් බෙටා ඔය අවුරුදු ඒ පොඩි අවුරුදු පහට අඩු පොඩ්ඩොන්ගේ ඒ ඒගොල්ලන්ගේ ජෙනරේෂන් එකේ හැටි. ඒගොල්ලෝ හරි අපි කියන්නේ ඉන්ක්විසිටිව් කියලා, කියන්නේ නිරතුරුව ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරලා තමයි ඉගෙන ගන්න. හරි කියුරියස් ඒගොල්ලෝ. ඉතින්
1: කුතුහලය තියෙනවානේ.
0: කුතුහලය තියෙනවා. ඉතින් ඒ වගේ හැදෙන වාගේ ස්මාර්ට් පොඩ්ඩගේ පෝෂණය ගැන
1: අනිවාර්යයෙන්ම දැන් ඔය සාර කිව්වා වගේ මේ ජෙනරේෂන් බෙටා ඇල්ෆා ඔය විදිහට අපි කතා කරනවානේ. ඒ වගේම අපි කලින් වචනයක් කිව්වා මේ ඩිජිටල් සාක්ෂරතාවය ගැන. ලෝක ඉස්සරහට යද්දී මේ සාක්ෂරතාවයේ පවා ප්‍රභේද වෙනස් වෙලා තියෙනවා. දැන් පොතක් කියන්න නැත්තම් ලියන්න කියවන්න පුළුවන් වුණා කියලා විතරක් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතනින් එහාට ගිහිල්ලා තව සාක්ෂරතා අගයන් තියෙනවා අපි අත්පත් කරගන්න ඕන. ඉතින් ඔය දේවල් මේ පොඩ්ඩු තනියමනේ ජීවිතය අත්පත් කරගන්න ඕන. ඒගොල්ලන්ට දෙමාපියන්ගෙන් වෙන්න පුළුවන්, ඉස්කෝලෙන් වෙන්න පුළුවන්, කවදරි දවසක විශ්වවිද්‍යාලයෙන් වෙන්න පුළුවන්. ලැබෙන්නේ මග පෙන්වීමක් විතරයි. ඒගොල්ලෝ තමයි තනියම ගිහිල්ලා කියන්න මොන හරි දෙයක් ඉගෙන ගන්න ඕනෙත් ඒගොල්ලෝ. ඒකත් සාක්ෂරතාවයක්නේ. අපි මේ කියන්නේ කියවන්න නෙමෙයි කියන්න.
0: කියන්න.
1: කෙනෙක්ට පැහැදිලිව දෙයක් සම්නිවේදනය කරන්න පුළුවන් හැකියාව.
0: අනිවාර්යයෙන්.
1: ඊට පස්සේ කියව ගන්න. ඊට පස්සේ ලියන්න. මේ ඔක්කොම පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඩිජිටල් ලිටරසි එකත් මේගොල්ලෝ තනියම තමයි අත්පත් කරගන්න ඕන. මේ දේවල් ලොකු වයසේදී කරන්න නම් ඒගොල්ලන්ට පොඩි වයසේදී ලැබෙන පෝෂක පදාර්ථයන් වල වටිනාකම සෑහෙන්න තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා.
0: ඕකේ.
1: ඉතින් ඒ නිසා තමයි පොඩ්ඩන්ට ඕන කරන යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථයන් රසක් සමගින් ඒගොල්ලන්ට ඇන්කපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා අපි මතක් කරන්නේ. මේ අපි කියන්නේ අවුරුදු 5ට අඩු පොඩ්ඩන්ට ඒ පොඩ්ඩෝ වැඩි වියටපත් වෙද්දි අපි අර කිව්වනේ එක එක දේවල් ඒගොල්ලෝ කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය, මේ හැම දෙයකටම මේ පොඩි වයසේදී ඒගොල්ලන්ට ලබා දෙන පෝෂණයන් බලපානවා. ඒ නිසා තමයි පොඩ්ඩට ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න කියලා අපි මතක් කරන්නේ. මොකද ඉස්සරහට එන ලෝකේ හරිම තරගකාරී වගේම අභියෝගාත්මකයි.
0: රයිට්. ඉතින් ආටි අපි කලින් කිව්වා මේ ගෙදරක් හදන එක කොච්චර ලොකු වැඩක්ද
1: කියලා. ලේසි නෑ.
0: ලේසි නෑ. බිස්නස් ස්පේස් එක වෙන්න පුළුවන්. ගෙදරක් වෙන්න පුළුවන්. මේ දවස්වල ගොඩනැගිල්ලක් හදනවා කියන්නේ හරි බරපතල කාර්යයක්. ඉතින් ලෝන් දාලා ඔයා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලානේ ගෙදරකට හරි බිල්ඩින් එකකට හරි අත තියන්නේ. එතකොට ඔයා මතක තියාගන්න ඕනේ හරි අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න. ඒක නිසා තමයි ඔයාට කියන්නේ මෙල්වා ස්ටීල් දාන්න කියලා ඔයාගේ හදන ඕනම කන්ස්ට්‍රක්ෂන් එකකට.
1: අනිවාර්යෙන්ම. ඉතින් මෙල්වා ස්ටීල් කියලා කියන්නේ ලංකාවේ අංක එකේ ස්ටීල් එක. ඒ වගේම තමයි මෙල්වා කියන්නේ ලංකාවේ අංක එකේ ස්ටීල් මැනුෆැක්චරර්.
0: ඕකේ.
1: ලංකාවේ මේ වෙනකොට පුද්ගලික අංශයේ වගේම රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති ගණනාවක භාවිතා වෙන්නේත් වෙන මොනාවක් නෙමෙයි මෙල්වා ශක්තිය.
0: රයිට්.
1: ආයෙත් ඔයාලට විශ්වාසය ගැන වෙන උදාහරණ ඕනේ නැහනේ. ඒ හැමතැනකම මෙල්වා කියලා ලොකු බෝඩ් එකක් ගහලා තියෙන්නේ මෙල්වා ඒ තරම් විශ්වාස නිසා. ඉතින් ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන් නැත්නම් ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන් ඕනම ගොඩනැගිල්ලක වානේ ශක්තිය නම් මෙල්වාම තමයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාර්ික රුපියල් 26000 සිට ඩේවිඩ් පිරිස් e-mobility වෙතින්
1: උදේ 9යි විනාඩි 41යි දැන්
2: ගෑනු ළමයින්ට යාලුව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: ඔබ වෙළඳපොලේ පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගත වෙති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැක. එබැවින් ඔබත් වෙළඳපොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.

0: සැම්සුන් ගන්න හොඳම තැනයි දම්රෝ.
1: හැමෝම අහනවා රංජයි ටාටා එකක් ගත්තේ කියලා. හේතු ගොඩයි, විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
2: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
1: බිස්නස් කරන අයට මේක යෝධ හයියක්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: FM 95 94.8 Net FM දිවයින පුරා

ഡെത്ത് ന്യൂസ് ജനതാവ് വിശ്വാസകരണ സത്യ ബ്രേക്കിംഗ് ന്യൂസ്. දෙවලව දේශන 9යි විනාඩි 45යි. මෙන්න දැන් ලැබුණු පුවතක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සඳහා වූ කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට මීට නොබෝ වේලාවකට පෙර දැනුම් දුන්නා. එහිදී ප්‍රකාශ කෙරුණේ කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි. ඒ අනුව එම වගන්ති සහිතව කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බවද, කෙසේ වෙතත් ඇතැම් වගන්ති ඉවත් කරන්නේ නම් හෝ තවත් සමහර වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි සංශෝධනය කරන්නේ නම් කෙටුම්පත සම්මත කිරීමට විශේෂ බහුතරයක් අවශ්‍ය නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. විශේෂයෙන් සඳහන් කර ඇති වගන්ති හැර සෙසු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. මෙන්න එම පුවත නැවතත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සඳහා වූ කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට මීට නොබෝ වේලාවකට පෙර දැනුම් දුන්නා. එහිදී ප්‍රකාශ කෙරුණේ කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි. ඒ අනුව එම වගන්ති සහිතව කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බවද, කෙසේ වෙතත් ඇතැම් වගන්ති ඉවත් කරන්නේ නම් හෝ තවත් සමහර වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි සංශෝධනය කරන්නේ නම් කෙටුම්පත සම්මත කිරීමට විශේෂ බහුතරයක් අවශ්‍ය නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. විශේෂයෙන් සඳහන් කර ඇති වගන්ති හැර සෙසු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

0: Dette fem. Algo Town. Nagri Kataba.
1: උදේ 9යි විනාඩි 50යි ඇල්ගොටවුමේ වෙලාව අපිට යන්න වෙලාව හරි යාගෙන එනවා
2: හරි වෙලාව හරි බ්‍රේකින් නිවුස් එකකුත් ආපු ඉඳලා පොඩ වෙලාව එහෙම හෙත්
1: උනා එහෙම හෙත් උනා ඔව්
2: හරි එහෙනම් ඉතින් යන්න කලින් මතක් කරන්න ඕන ටාටා සුපර් ඒස් ගැන
1: ඕකේ
2: දැන් මේ ටාටා ඩීමෝ බට්ටත් එක්ක ඔයාගේ බිස්නස් එක වා කරගෙන ආපු වැඩ ටික ඔයාටියක් කරගෙන යන්න අමාරුයි නම් බට්ටට වඩා ලොකු එකක් දැන් ඔයාට ඕන නම් I think වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ ඔප්ෂන් වෙන මොකුත් ඕනේ නැහැ ටාටා සුපර් ඒස් එක නැත්තම් ඩීමෝ ලොක්කව ඔයාට ගන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා.
1: ඕකේ.
2: ඉතින් දැන් මෙන්න මෙහෙමයි. අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක දැන් ටාටා සුපර් ඒස් එකක් ගනිද්දී ඔයාට මෙන්න මේ දේවල් හම්බ වෙනවා.
1: ඒ
2: තමයි දිවයින පුරාම තියෙනවා. දැන් ඩීමෝ ලගේ අලවියෙන් පසු සේවා මධ්‍යස්ථාන.
1: ඕකේ.
2: ඊට පස්සේ ඔයාගේ ටාටා සුපර් ඒස් එකේ ඕනම නඩත්තු කටයුත්තක් ඔයාට ලංකාවේ ඕනම තැනකින් කරගන්න පුළුවන්. මොකද සේවා මධ්‍යස්ථාන 18කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා.
1: ඕකේ.
2: ඒ වගේම තමයි ඔයාගේ වාහනේ මේ අමතර කොටස් අවශ්‍යතාවයක් වුණොත් ජෙනුවින් ස්පෙයාර් පාර්ට්ස් ගන්න පුළුවන් බලයලත් නියෝජිතයින් 600කට වඩා වැඩි පිරිසක් ලංකාව පුරාම ඉන්නවා. ඒ වගේමයි මතක් කරන්න ඕන මේ ටාටා සුපර් ඒස් එකේ විශේෂත්වය ඔයාට ඕනම තැනිතලා භූමියක කන්දක මේකෙන් මේ ඔයාගේ බිස්නස් වැඩ ටික බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. නඩත්තුව හරිම අඩුයි. ඒ වගේම තමයි හොඳට තෙල් කරනවා. හොඳ මේ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන වාහනයක්. සුව පහසුවත් එහෙමම තමයි. මොකද AC කැබින් එකක් තියෙන්නේ අපේ රියදුරු මහත්මයාට. ගොඩක් කලවට දැන් ව්‍යාපාරවල රියදුරු මහත්මයා විදිහට වැඩ කරන්නෙත් සමහර විට අයිතිකාර මහත්තයා වෙන්නම පුළුවන්.
3: ඒක පිළිවෙලකට යන්න පුළුවන් වෙන්න බෑ නේද?
2: පිළිවෙලට යන්න පුළුවන් වෙන්න බෑ. මේකෙම ගිහිල්ලා වාගේ බිස්නස් ඩීල් ටික කතා කරගන්න යන්නත් පුළුවන්. මොකද AC කැබින් එකක් තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. පවර් ස්ටියරින් තියෙන්නේ. දාඩිය දාගෙන එහෙම වාහනේ පදින්න ඕනේ නැහැ. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයා කෝල් එකක් දෙන්න 1388 හොට්ලයින් එකට. කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ටාටා සුපර් ඒස් ගැන වැඩි විස්තර දැනගෙන ඔයාගේ බිස්නස් එකට අදම ටාටා සුපර් ඒස් එකක් ගන්න.
1: ඕකේ හරි ඊට පස්සේ ඔයාට මතක් කරනවා මොකක් ගැන දන්නවද අද ඔයා දවල් කෑමකට විජය පපඩමක් බැදගන්න හරිද බැදගෙන මං කියනවාට ඔයාට පපඩුනේ බතේ විතරක් කන්න පුළුවන් විජය පපඩම් එක එච්චරට රසයි
3: හරි විජය පපඩම් බණ්ඩියේ බත් පුරවල කන්න
1: පොල්ටික දාගෙන අම්මෝ නුවා ඉතින් මේ වඩගිනිය වාට කියන කතාවද ඔවා
2: මොකද දැන් අවුලක් නැහැ ඉවරින් දවල්
1: ඉවරයි නේද විජය පපඩම් කියන්නේ නියම උඳු පිටි වලින් හදපු පපඩම් අචි ඔයා දන්නවද ඒක නිසා එක ගානට පිපෙනවා කරස් ගාලා හැපෙනවා ඔයාට අර අමුතු රසවල් ඔයාට රියල් පපඩම් රස ඕන නම් ඔයා විජේ පපඩමක් අද ගන්න හැබැයි WP ලාන්ච්නේ බලල ගන්න කියලා මතක් කරනවා ඊට පස්සේ ඔයාට මතක් කරනවා
2: BYD ගැන මතක් කරනවා අපි දැන් ඔයාට ව්‍යාපාරයක් කරගෙන යන්න නම් ගන්න ඕන වාහන ගැන මතක් කරා ඒ වගේම තමයි ව්‍යාපාර මහත්මයෙක්ට වෙන්න පුළුවන් ව්‍යාපාර කටයුතු ගැන නියැලෙන කෙනෙක්ට වෙන්න පුළුවන් දැන් ව්‍යාපාර කටයුතු හැරුණම තමන්ගේ ඔය තියෙනවනේ ගමන් බිමන් ව්‍යාපාර කිව්වට පස්සේ තියෙනවනේ එක එක හමු තියෙනවා කට්ටියව හම්බෙන්න යන අවස්ථා තියෙනවා ඒ වගේ දේවල් වලටත් වාහනයක් ඕනේ වෙනවා ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ BYD එකක් ගන්න කියලා දැන් විශේෂයෙන්ම මේ BYD ගරුසරු ගැන මතක් කරන්න ඕන මේක අපේ තියෙන්නේ විශ්‍රාමිකයන්ට රාජ්‍ය සේවයේ අන්න මොකක්ද දුනා
1: රාජ්‍ය
2: සේවයේ වෙන්න පුළුවන් පුද්ගලික අංශයේ වෙන්න පුළුවන් තමන්ගේ රාජකාරී කාලය අවසන් කරලා මේ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා ඉන්න අපේ මහත්ම මහත්මීන්ට පුළුවන්කම තියෙනවා BYD ගරුසරු වෙතින් ඔයාගේ වටිනා BYD එක මිලදී ගන්න මාසික වාරිකයේ විදියට රුපියල් 68000ක් ගෙවල වාහනේ ගෙදර අරගෙන යන්න තමයි තියෙන්නේ. ආයේ ලොකු කතා මුකුත් නැහැ.
1: ඊට
2: පස්සේ හිමින්සරේ ගෙවාගෙන යන්න තියෙන්නේ. තව ඔයාට ඔප්ෂන්ස් ගණනාවක් හම්බ වෙනවා මේ වාහනේ ගද්දි BYD ගරුසරු එක්ක. ඒ මොනවාද කියලා ඔයාට හිමින්සරේ අපි මතක් කරන්නම්. එහෙම අපි මතක් කරනකන් ඉන්න බැරි නම් මොකද අපි ආයෙ හෙටනේ ඉන්නේ. ඔයා කෝල් එකක් දෙන්න 01121125125 නම්බර් එකට.
1: රයිට්.
2: හරි නේ එහෙනම්.
1: හරි එහෙනම් අදට යමු.
3: ඔව් යන්න කලින් කියන්න ඕනේ මේ අද ලෝක සාක්ෂරතා දිනේ
2: හින්දා
3: අර අපි කිව්වා වගේ ATM මැෂින් එක ගාවදී කවුරු හරි ආච්චි අම්මා කෙනෙක් සීයා කෙනෙක් සමාලලට එහෙම වෙන්න ඕනේ නැහැ කවුරු හරි හම්බුනොත් ඒගොල්ලන්ට ඒක ක්‍රියා කරන විදිය කියලා දෙන්න ඒකත් ඔබ අකුරු කියලා දුන්නා වගේම ලොකු පුණ්‍ය කර්මයක් තාමත් අපේ රටේ 2.6කට අකුරු කියන්න ලියවන් ලියන්න බෑ ඉතින් ඔබේ ජීවිතේ එක්කෙනෙක්ට හරි අකුරු බැරි කෙනෙක්ට අකුරු කරන්න මේ බලන්න ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් වෙයි මේ ලෝකේ සාක්ෂරතාවය 100%ක්ම ඉහළින්ම තියෙන රට ලෝකේ කවුරුවත් දන්නේ නැති පුංචි රටක් ඇන්ඩෝරාව ගොඩක් අය දන්නේ නැහැ නේ ඇන්ඩෝරා කියන රට බොහොම පුංචි 90,000 කෝ ජනගහනින් ලක්ෂයක් වන්දා. ඉතින් 100%ක් මේ සාක්ෂරතාවය කරගන්න ගලේසි ස්පාඤ්ඤටයි ප්‍රංශටයි මැද්දේ අර ඇලක් තියෙනවනේ. ඒ ඇල අයින් තියෙන පුංචි රටක්. ඉතින් අපේ රටත් ඊට වැඩිය ලොකුයි. අපේ මිලියන 22ක් ඉන්නවනේ. ඉතින් අපි කොහොම හරි 2030 වෙනකොට අපේ සාක්ෂරතා ඉලක්කය 99%ක්. ඒ කියන්නේ ඇමරිකාවේ ගානට එන්න පුළුවන්. ඇමරිකාවේ 99%කට තමයි ඕක පුළුවන්. ඉතින් අපි ඒ ගානටවත් අපේ රටේ ජනතාව අරන් යමු.
2: අනිවාර්යයෙන්ම. එහෙනම් ඉතින් අපි අදට සමු ගන්නවා. අපි ආයෙ හෙට උදේ 7 වෙද්දි ඇල්ගෝ ටවුන් එකත් අරගෙන එන්නම්. එහෙනම් අදට සමු ගන්නවා. පරිස්සමෙන් ඉන්න මම අචින්.
1: මම සාරා.
3: මම නුවා.

0: Red FM Algo Town
1: brought to you by
2: Melva Box Bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melva එක ලංකාවේ එක.
3: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අමතන්න 13.22 Prime Lands.
4: AC ගන්න එන්න තම්බරු. ලෝකෙම කූල් කරන AC brands ගන්න එන්න තම්බරු.
5: සේවයේ නියුතු රාජ්‍ය සේවක ඔබට වගේම විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්ද BYD කරුසරු.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. 0117738388 මතන්න.
7: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ පාරේටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
8: බිස්නස් කරන අයට මේක යෝධ හයිය.
9: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල් ම තමයි.
10: ඕ ඉතින්
9: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳපොලේ.
12: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
13: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
14: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
15: කොල්ලෝ කෙල්ලෝ

0: ජාතිකල තරයි මණ්ඩලය.
1: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
3: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
4: විජයකුරක්කන්
5: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු.
7: බ්ලැක් කාර් එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.

0: FM 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: Good morning. වේලාව උදේ 10:00 විනාඩියකයි.

0: ගෝලයා ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටවීම සඳහා වන කෙටුම් පද සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව එම කෙටුම් පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව එම වගන්ති සහිතව කෙටුම් පත ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බවද, කෙසේ වෙතත් ඇතැම් වගන්ති ඉවත් කරන්නේ නම් හෝ තවත් සමහර වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි සංශෝධනය කරන්නේ නම් කෙටුම් පත සම්මත කිරීමට විශේෂ බහුතරයක් අවශ්‍ය නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. විශේෂයෙන් සඳහන් කර ඇති වගන්ති හැර සෙසු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සඳහා වූ කෙටුම් පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන් බවට අප විසින් මීට නොබෝ වේලාවකට පෙර විශේෂ ප්‍රවෘත්තියක් පළ කළා. නමුත් එම ප්‍රවෘත්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සඳහා වූ කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වෙනුවට ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා වන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලෙස නිවැරදි විය යුතුයි. සිදු වූ දෝෂය පිළිබඳව නෙට් නිවුස් කණගාටුව පළ කරනවා. මීළඟ නෙට් නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාව සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: Dedunu mavata. Brought to you by
7: Akunu lake namahubavana ratapurama rasagena yana Aule sama rasakara kana Mother Freela noodles taste ke trust ka
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
8: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන?
9: මගේ මේඟපත හොඳටම රිදෙනවා.
8: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
2: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය, අපේ රස.
11: ඒක දේ දුනු මාවත

0: පිටුවනේ රෙඩිගිති
1: මූඩ් එක චිල් කරන හැපි පිල් එක ජනි එක දේ දුනු මාව.

එහෙම තනි වුණු වෙලාවක වුණත් කිසිම පාළුවක් නැතුව ජොලියේ ඉන්නනම් හොඳ කෝපි එකක රස බලන්න කියලා මං ඔයාට මතක් කරනවා. කෝපි රස අපේ දිවට දැනුණාට පස්සේ දැනෙන ප්‍රබෝධයත් එක්ක නිදිමත ගතියක් තිබුණා නම් නිදිමත ගතිය, කම්මැලි ගතියක් තිබුණා නම් කම්මැලි ගතිය, තනිකමක් පාළුවක් දැනුණා නම් ඒ ගතිය. මේ හැම දෙයක්ම නැති වෙලා සුපිරි ප්‍රබෝධයකින් වැඩ කරන්න පුළුවන් ශක්තිය, ඒ වගේම තමයි මේ මානසික තත්ත්වය අපිට හදා ගන්න පුළුවන්. හැබැයි ඉතින් හොඳ කෝපි එකක් බොන්න ඕන. ඔය කඩේ තියෙන කෙමිකල් ගොඩවල්, ඩයි ගොඩවල් බීලා නම් හරියන්නේ නැහැ. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ ලංකාවේ අපේම ස්වභාවික කෝපි අට වලින් විතරක් නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් කෝපි බෑගට් එකක් ඔයාගේ ගෙදරට අනිවාර්යෙන් අරගෙන යන්න කියලා. මුළු ලෝකේම කෝපි රස කිව්වම මතක් වෙන පළවෙනි දෙයක් තමයි ලංකාවේ අපේ රටේ හැදෙන කෝපි වලින් නිෂ්පාදනය වෙන කෝපි කොඩු. ඉතින් එහෙම ලංකාවේ අපේම රටේ කෝපි හොඳම කෝපි වෙලා තියෙද්දි අපි මොකටද මේ නිකන් අහක යන ඩයි එකක් හරි කරුබාඩ කුඩු එකක් හරි මොකක් හරි කෙමිකල් එකක් හරි අරන් කෝපි කියලා බොන්නේ? ෆ්‍රීලන් කෝපි අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙදරට අරගෙන යන්න. ඒ අර දැනෙන නිදිමත ගතිය වෙන්න පුළුවන්, කම්මැලි ගතිය වෙන්න පුළුවන්, ඔය හැම දෙයක්ම නැති කරලා වැඩ ටික සුපිරියට කරන්න ෆ්‍රීලන් කෝපි එකක රස බැලුවට පස්සේ ඔයාට පුළුවන්. ඒව අත්දැකීමෙන් කියන කතා, මේ කටකහනවට කියන ඒවා නෙවෙයි. ෆ්‍රීලන් කෝපි පැකට් එකක් අදම අරන් හදලා බීලා බලන්නකෝ. ඒ වගේම තමයි දැන් පහුගිය දවස් කිහිපයේ වගේම අපි ඔයාලට මතක් කරානේ මේ ලංකා ටයිල්ස් ඔයාට අරගෙන ඇවිල්ලා තියෙන මොබයිල් ෂෝරූම් එක ගැන. ඔන්න කටි ආයෙත් වාරක් දැන් ඔයාගේ නගරයට එන්න සූදානමින් ඉන්නවා නෙවෙයි, අද එනවා. හරියටම කිව්වොතින් එහෙම මේ වෙලාවේ උඩුගම්පොළ නගරයේ තමයි ලංකා ටයිල්ස් කණ්ඩායමත් එක්ක නෙත් FM අපේ කණ්ඩායම ඔයාව හොයාගෙන ඇවිල්ලා ඉන්නේ. උදේවරු උඩුගම්පොළ ඉන්නවා වගේම තමයි හවස් වෙනකොට ඒගොල්ලෝ දිවුල පිටිය පැත්තට යන්න සූදානම් ඉන්නේ. ලංකා ටයිල්ස් කියලා කියන්නේ ඔයාගේ ගෙදරට ගැල්ලපෙනම ටයිල් වර්ගය තෝරගන්න හරියටම හරියන තැන. ලෝකෙම පිළිගත් බ්‍රෑන්ඩ් එකක්, ලංකාවේ අපේ රටේ ප්‍රොඩක්ට් එකක් මුළු ලෝකෙටම යනවා නම් ඒ ලංකා ටයිල්ස් එක්ක. ඉතින් ඔයාගේ ගෙදර සාලෙට ගැලපෙන ටයිල් එක වෙනම, ඊට පස්සේ බාත්รูම්ස් වලට ගැලපෙන ටයිල්ස් වෙනම, බාත්รูම් ෆිටින්ග්ස් මේවා හොඳම ක්වොලිටියෙන් අරගන්න පුළුවන් ලංකා ටයිල්ස් එක. දැන් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ගියාට පස්සේ ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ ගෙදරට ගැලපෙනම ටයිල් එක අරගන්නවා වගේම බාත්වයා ෆිටින්ග්ස් අරගන්නවා වගේම මේ දේවල් සුවිශේෂී මිලකට ලබා ගන්නත් ඔයාට අවස්ථාව හම්බ වෙනවා. ඉතින් අද දවසේදී උඩුගම්පොළ නගරයට, ඒ වගේම තමයි හවස් වරුවේ දිවුල පිටියට එනවා වගේම හෙට උදේ වරුවේ මීරිගමට හවස් වෙනකොට අලව්වට එන්නත් ලංකා ටයිල්ස් කණ්ඩායම එක නෙත් FM අපේ කණ්ඩායම සූදානම් ඉන්නවා. ගෙදරට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔෆිස් එකක් හදනවා නම් ඔෆිස් එකට වෙන්න පුළුවන්, කඩයක් හදනවා නම් කඩේට වෙන්න පුළුවන්. ටයිල් එකක් තෝරනකොට නිකම්ම මේ ඔහේ තියෙන ටයිල් එකක් අරගන්නේ නැතුව ගුණාත්මක භාවය, මෝස්තරය, විශ්වාසය පිරුණු ලංකා ටයිල් එකක් බරගන්න කියලා මං ඔයාට මතක් කරනවා. සෙවනගල කිරිබන්නාර බෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර සඳුදා අඟහරුවාද පොය දවස් ඇරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතව තියෙනවා. සුව කරන්න බෑ කියලා කියන ලෙඩ තියෙන්නේ, ඒව සුව කරන්න බෑ කියලා කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවනේ. අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ එහෙම ලෙඩ නෑ, ඕනි ලෙඩකට ප්‍රතිකාර දෙන. හැබැයි ඒ දේවල් ඉතින් දැනගෙන ඉන්න ඕන. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් වන්දුල වීරපිරුම වෙද මහත්තයා. ඒතුමාගේ ආශ්චර්යයන් වගේ ප්‍රතිකාර රටාවන් ගැන දැන් මුළු රටේම පැතිරිලා තියෙනවා හොඳ පුවත. කමල් වන්දුල වීරපිරුම වෙද මහත්තයාව හම්බ වෙන්න යන පිළිකා, ස්නායු රෝග, ගෑස්ට්‍රයිටිස්, දියවැඩියාව, වකුගඩු රෝග, ඔය ඕනි ලෙඩක් නිට්ටාවටම සුවපත් කරගන්න පුළුවන්. කතා කරන්න 0777 300 940 හරි 0773 273 540 හරි ජනි අපිව සින්දුවකට එකතු කරගන්න.

ජනියයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ කලවාන පුෂ්ප මැසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් ප්‍රියන්තව, ලොකුදුව චූලණීව, පොඩිදුව අචිනීව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ අපේ බෝකුන්දර නිවන්තිරිය දේවින්‍යා ෆැෂන් එකේ කට්ටිය. මට ඉතින් එක එක දවස්වලට එක එක ආදරණීය නම් වලින් තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. අද සුදු පැංචෝ කියලා දෙනවා. එකතු කරගන්නවා අපේ දීප්ති අක්කවයි, ඉනෝෂර්වයි, අනුෂා, ලලිත අක්කා, මානෙල් අක්කා, අමන්දි නංගි, නදීෂමිෂ්, ක්‍රිෂාන්ත, චන්ද්‍රිකා අක්කා ඇතුළු සෙට් එකම. ඊට පස්සේ අපේ මහරගම දුලාණි අක්කයි පවුලේ හැමෝමයිත් එකතු කරගන්නවා මේ සින්දුවට. අලව්වේ කරු අක්කා මොවින්දුරන් දැන් ඉස්කෝලේ ගිහිල්ලා. අමපාණි පුතා, අමපාණි දුව, රුක්මන් පුතා මේ ඇතුළු කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 10යි විනාඩි 27යි.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් එක අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී

0: එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 8 වනදා නුවර පොදු වෙළඳපොළ ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance.
1: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
0: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 8 වනදා අපි එන්නේ උදේ උඩුගම්පොළ සවස දියුලපිටිය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: යාලුවත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සෙ දොරෙන්?
3: පිටිපස්සෙ දොරෙන්.
2: අදත් වැරද්දුවනි. දැන් තමුන් හිතන් ඉන්නේ යාලුවත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න එකයි

0: नेत वाहन जानिए क दे दुनु मावत
1: ලස්සන සින්දුව කහන්න යන්න හදන්නේ සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න ඒක හන්දා දැන් වැඩි වැඩියෙන් කෝල් කරන්න මේ පැතර 01 1 2 55 33 63 WhatsApp messages දාන්න 0711 95 95 95ට මමත් ගේම් එකට එකතු වෙන්න කැමතියි කියලා Facebook fan page එකේ මම දාලා තියෙන post එකට පහලින් ඔයාගේ නම ගම contact number එක වැඩි වැඩියෙන් comment කරන්න ඔය කොහේට හරි එක තැනකට chance එක දෙන්න මම ලෑස්ති මේ සින්දුවෙන් පස්සේ ඔයාට මතක් කරන්න ඕනි Vision Care ආයතනය ඔයා වෙනුවෙන් සංවිධානය කරන නොමිලේම පැවැත්වෙන සෞඛ්‍ය සායන මාලාවේ මීළඟ සෞඛ්‍ය සායනය තියෙන්නේ කොහෙද කියන කාරණාව දැන් හැමදාම Vision Care ආයතනය ඔබ වෙනුවෙන් ඔයා වෙනුවෙන් නිරන්තරයෙන් නැපකැප වෙලා ඉන්න හන්ද තමයි ඔයාගේ අක්ෂි සෞඛ්‍ය වෙනුවෙන් ඒ වගේම තමයි ශ්‍රවණ සෞඛ්‍ය ගැන පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන හන්ද තමයි මේ වගේ නොමිලේම සංවිධානය කරන සෞඛ්‍ය සායනයන් ඔයා වෙනුවෙන් අරගෙන ඉන්නේ හෙට දවසේදී තමයි මේ වැඩ කටයුත්ත පැවැත්වෙන්නේ අම්බලංගොඩ නගරයේදී. දැන් අම්බලංගොඩ අවට ඉන්නව නම් ඔයා Vision Care නවතම අම්බලංගොඩ ශාඛාව මගින් සංවිධානය කරන නොමිලේම පැවැත්වෙන සෞඛ්‍ය සායනයත් එක්ක හෙට දවස පුරා එකතු වෙන්න පුළුවන්. හරියටම කිව්වොත් එහෙම ගාලුපාර අම්බලංගොඩ කියන ලිපිණයේ තියෙන මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේදී තමයි හෙට දවසේදී මේ සෞඛ්‍ය සායනය පැවැත්වෙන්නේ. ඉතින් එදාට මූලික අක්ෂි පරීක්ෂාව ඔයාට නොමිලේම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි රුධිරයේ සීනි පරීක්ෂා කරගන්න රුධිර පීඩන පරීක්ෂා කරගන්න කියන ප්‍රෙෂර් බලා ගන්න ඊට පස්සේ ශ්‍රවණ පරීක්ෂාව කන් ඇසීම හොඳට තියෙනවද කියලා බලා ගන්න දේහ ස්කන්ධ දර්ශකය කියන්නේ BMI එක බලා ගන්න මේ හැම දෙම නොමිලේම ඔයාලට කරගන්න අවස්ථාව හම්බ වෙන අතරේ ඇස් කන්නාඩි අරගන්නව නම් ඒ වෙනුවෙන් සුවිශේෂී දීමනා ලබා දෙන්නත් වටම් ලබා දෙන්නත් Vision Care ආයතනය සූදානමින් ඉන්නවා. ඉතින් හෙට දවස ඔයාගේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරලා තියාගන්න. හෙට දවසේදී Medihelp රෝහල් පරිශ්‍රයේදී ගාලුපාර අම්බලංගොඩ කියන ලිපිණයේ තියෙන්නේ සෞඛ්‍ය සායනය නොමිලේ මොයා වෙනුවෙන් පැවැත්වෙන්නේ Vision Care නවතම අම්බලංගොඩ ශාඛාව විසින් සංවිධානය කරන්නේ. ඉතින් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මතක් කිරීම කරන අතරේදී රටමයකට ජාතික මෙහෙයුම පිළිබඳවත් ඔයාලට මතක් කරන්න ඕනි. මොකද හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් මුළු රටම මුදා ගන්න තමයි රටමයකට ජාතික මෙහෙයුම අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපි වගකීමක් විදිහට අරගෙන තමයි ඔයාව දැනුවත් කරන්නේ. තරුණ පරපුර හානිකර මත්ද්‍රව්‍යයන්ට පෙළඹීමත් එක්ක සමාජයට වෙන අයහපත පිළිබඳව අපිට හැම වෙලේම අහන්න දකින්න හම්බ වෙනවා. ගොඩක් වෙලාවට ওই මත්ද්‍රව්‍ය වලට බැහි වෙලා ඉන්න කට්ටිය ඒවා විකුණන කට්ටිය ටාගට් කරන්නේ අපේ තරුණ පරපුර. දැන් කෑනු ළමයින්ද ප්‍රීමි ළමයින්ද කියලා ભેදයක් නැහැ. ඒ හැමෝම ඒගොල්ලන්ගේ ගොදුරු බවට පත් වෙන්න තියෙන ഇടකඩ වැඩි. ඒ හින්දා තමයි අපි මතක් කරන්නේ කවුරු හරි යාළුවෙක් වෙන්න පුළුවන්, එකපාරට හම්බ වුණු කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට ප්‍රශ්නකින් නම් ඉන්නේ මේ ප්‍රශ්නේ අමතක කරන්න මෙන්න මේ පුංචි දේ පාවිච්චි කරලා බලන්න වගේ දේවල් කියලා ඔයාව පොළඹවා ගන්න හැදුවොත් කිසිම වෙලාවට ඒ දේවල් වලට හා කියන්න එපා. මොකද ඔය හානිකර මත්ද්‍රව්‍යව එකපාරක් පාවිච්චි කරලා ඇබ්බැහි වුණාට පස්සේ ඇබ්බැහි වීමෙන් ගැලවෙන එක සෑහෙන්න අමාරුයි. ඊට වඩා ලේසි ඒ දේවල් ප්‍රතික්ෂේප කරලා පැත්තකට වෙලා ඉන්න එක. සතුටු වෙන්න විනෝද වෙන්න ක්‍රම ඕනි තරම් තරුණ අපිට තියෙනවා. ඉතින් ඒක හන්දා ඒ ගැන අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. අපිට ස්පෝර්ට් එකක් මොකක් හරි ක්‍රීඩාවක් කරන්න පුළුවන්. හවසට යාළුවෝ කට්ටියක් එකතු වෙලා ක්‍රිකට් ගහන්න, වොලිබෝල් ගහන්න කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්. පොතක් පතක් කියවන්න පුළුවන්, සින්දුවක් අහලා පොඩි ඩාන්ස් එකක් දාන්න පුළුවන්, TikTok එකක් කරන්න පුළුවන්, Facebook එකට කන්ටෙන්ට් එකක් කරන්න පුළුවන්. වැඩනම් කීයක් තියෙනවද? ඒක හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ පුංචි වෙලාවක සතුටක් වෙනුවෙන් හානිකර මත්ද්‍රව්‍යන්ට පෙළඹෙන්න එපා කියන කාරණා. දැන් මේ වැඩවලදී අපේ තරුණ ජීවිත රැකගන්න අපිට පෙළඹෙන්න පුළුවන්, ඇබ්බැහි වෙන්න පුළුවන් පුරුද්දක් තමයි පොත් කියවන එක. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ සාහිත්‍ය මාසයේනේ. ඒ වගේම තමයි ලබන මාසය කියලා කියන්නේ ඔක්තෝබර් මාසය කියලා කියන්නේ කියවීමේ මාසය. අපි හැම පාරම සැප්තැම්බර් මාසයේ එනකම් බලාගෙන ඉන්නේ සාහිත්‍යයට ආස කරන, කියවන්න ආස කරන අපි හැමෝම ලංකාවේ සාහිත්‍යයේ වසන්තය, පොත් වසන්තය. ඒ තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. 27 වෙනි වතාවට තමයි මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය වෙන්නේ. ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙනකන් සැප්තැම්බර් 25 වෙනිදා සිට BMICH පරිශ්‍රයේදී මේ වැඩ කටයුත්ත සිද්ධ වෙනවා. උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් හැම දවසකම පැවැත්වෙනවා. ඉතින් කියවීමේ මාසයේ ඉන්නේ ඔක්තෝබර් මාසේ. ඒ මාසේ වෙනුවෙන් අලුත් පොතක් අරගන්න අපි ඔයාලට ආරාධනා කරනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්න ඉන්න කියලා. අනෙක් හැම අවුරුද්දකම වගේ මෙවරත් සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව විදිහට මෙවරත් අභිමානයෙන් මාධ්‍ය දායකත්වයේ ලබා දෙන්නේ net fm රේඩියෝ ව්‍යාපි. සින්දු අහන්න, සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න. එන්න, කෝල් කරන්න, WhatsApp message එවන්න, post එකට පහලින් comment කරන්න.

0: වෙලාව 10යි විනාඩි 39යි මංවාඩ පොරොන්දුනා වගේම අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න කෙනෙක්ව මේ වෙලාවේ සම්බන්ධ කරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ මගේ කටහඬ විතරක් ඔයාලට ඇහුණාට ඇත්තටම කියනවා නම් මේ වෙලාවේ මාව වට කරගෙන අපේ වැඩසටහනකට ආපු පුංචි වීරයෝ ගොඩ දෙනෙක් මාව වට කරගෙන ඉන්නවා. ඒ හැම දෙයක්ම ඔයගොල්ලන්ට NetFM YouTube channel එකට ගියාට පස්සේ අපේ කසුණි එක කරපු Alpha Studio program එකත් එක්ක ඔයගොල්ලන්ට මේ දේවල් බලා ගන්න පුළුවන්. හරියටම කියනවා නම් එක්ක මං කියන්න නැතුව ඉන්න. ඒ දේවල් බලන්න NetFM YouTube channel එකට යන්න. මේ වෙලාවේ ඔයගොල්ලන්ට පේන්නේ නැති වුණාට මගේ වටේට ඉන්නවා පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ ඉහළින්ම ලකුණු අරගෙන සමත් වෙච්ච කට්ටිය. කටි පොඩි අපුඩියක් ගහන්න කටි ඉන්නවා කියලා නිකන් තේරෙන්න පොඩි සද්දයක් ඇහෙන්න. අන්න ඒ කට්ටිය මේ වෙලාවේ මගේ වටේටම ඉන්නවා. ඒක හන්ද NetFM YouTube channel එක subscribe කරලා තියාගන්න. ඕගොල්ලන්ට ඒ විස්තර හැම දෙම බලා ගන්න පුළුවන් වෙයි. ඒකන මතක් කරන අතරේ මම යන්න හදන්නේ අකුරෙන් අකුර තරංග වටයට කෙනෙක්ව සම්බන්ධ කරගන්න ඕනි කියලා කල්පනා කර කර ඉන්නකොට WhatsApp එක පැත්ත බැලුවා, Facebook fan page එක පැත්ත බැලුවා. ඉතින් මම බලනකොට අපිට ෂෙරීන්ව තමයි හම්බ වුනේ. එයා මේ වෙලාවේ කොහෙ ඉඳන්ද අහගෙන ඉන්නේ කියලා නම් මට අහගන්න බැරි වුණා. ෂෙරීන් ආයුබෝවන් සුබ උදෑසනක් වේවා.
1: ආයුබෝවන් සුබ උදෑසනක්.
0: කොහෙ ඉඳන්ද මේ වෙලාවේ දේදුණු මාවත අහගෙන ඉන්න ගම කොහෙද ඔයාගේ?
1: මම ගම්පහ දැන් නම් ඉන්නේ ගෙදර.
0: දැන් නම් ඉන්නේ ගෙදර. ඉතින් ගෙදර තියෙන ගම්පහනේ නේද? හරි, දැන් ඉතින් අකුරෙන් අකුර තරංග වටේට ලෑස්ති වෙලා ඉන්නේ. මම ඔයාලට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. මේ වෙනකොට තප්පර 30ක කාලය ඇතුලේ වැඩිම වචන ගාන විදිහට වචන 29ක් තමයි අපිට කියලා තියෙන්නේ අපේ චන්ද්‍රාණී බටපොල ඉඳන් කතා කරලා. මං හිතනවා ෂෙරීන්ට මේක අභියෝගයක් වෙන එකක් නෑ කියලා. මොකද මට මතකයි මේ තරගේ පටන් ගත්ත දවසේ ඉඳන්ම අපිට WhatsApp message එවනවා, comment දානවා. කොහොම හරි ඔන්න අද අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ෂෙරීන් ලෑස්තිද තරගයට යන්න? රයිට්. හරි, අපි තරඟයට යන්න හදන්නේ. මං ඔයාට දෙන අකුර මොකද්ද දන්නවද? මං ඊට පස්සේ කලින් මේ තරඟේ නීතිරීති කියන්න ඕනේ. ඔයාට එකම වචනේ දෙපාරක් කියන්න බෑ, අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ අර වචන දෙක ගන්න එකට එකතු කරලා කියන්නේ මල් වත්ත පාට පැන්සල අන්න ඒ වගේ ඒවා කියන්න බෑ. හරිද? කිව්වොත් අවුට්. ලෑස්ති නේද? හරි, ඔයාට දෙන අකුර මොකද්ද දන්නවද? අකුර තමයි ගම්පහ කියන වචනේ අන්තිම අකුර මොකද්ද? ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. ලැස්සීද තරගයට යන්න? රයිට්. අපි යමු අකුරෙන් අකුර තරඟ වටයට.
2: Your time starts now.
1: හවස, පවන, නහය, යතුර, රහස, සයන, නවය, යකඩ, දක්ව වහන, නයන,
0: කාලය අවසන්. මං ඉදරම ඉතින් හොඳ අභියෝගයක් දුන්න කියලා. මෙහෙමයි ෂෙරීන්, සහභාගීත්වය තමයි වැදගත් ඉතින්. හරිද? හරි, මේ සින්දුවට යන්න කාවද එකතු කරගන්නේ?
1: මේ වෙලාවේ නම් මං ගෙදර තනියම ඉන්නේ. මගේ බබාවයි හස්බන්ඩ්යි පවුලේ හැමෝමයි NetFM එකේ ඔයාවයි හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු.
0: බොහොම ස්තුතියි. දිගටම නැතහගෙන ඉන්න. මේ වෙලාවේ සින්දුවට යන්න කලින් අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනි. මං අර ඕගොල්ලන්ට කිව්වේ මේ වෙලාවේ මැදිරියේ ඉන්නවා කියලා. පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම ලකුණු ලබාගත් කට්ටිය ඒගොල්ල වෙනුවෙන් තමයි මේ සින්දුව වැඩිපුරම මම දෙන්නේ.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා dpmc ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: වේලාව 10යි විනාඩි 47යි
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19යි 27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
5: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
6: විෂංකයා නවතම ශාකාව අම්බලංගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාශ මිලදී ගැනීමට පැමිණෙන්න. මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලංගොඩ අමතන්න 076-544-1518.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කරන දි ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල. 0777-300-940.
10: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
11: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
12: පොත් අපගේ net වගේ
13: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4 මොහොතේ වතුර බොන්න පුළුවන්ද බෑනේ හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා වතුර හැදෙන මල් කඳමුදුන් වල දකින්න පුළුවන්ද බෑනේ ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා දැනෙනවද සාහිත්‍යයත් ජීවිතයක් ජීවිතයත් සාහිත්‍යයක් ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ ඇල්ෆා ස්ටුඩියෝ සතියේ දවස්වල උදේ 6ට උදේ 6ට
14: brought to you by
15: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
16: මේ හස්බ
17: මොකද වයිෆ්
16: ඔයාට අතීතයේදීන chance එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපව්
17: නැතුව
16: අනේ හිතේ ඇති කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපො මෝඩ වැඩි මං ආපෝ සරයක් කරයි කියලා
18: කිලියේ කිලියේ මනි මනි මේ ගැටෝ පිළ ඔරු මලතුල්ලම්
19: පොගුම් මම නලගින්නලි පවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
20: වෙලාව 10යි විනාඩි 51යි සී දේවිගේ හැලයගේ කතාව අහන්න යන්න හදන්නේ දැන් මේ දවස්වල සෝෂල් මීඩියා වල වෛරල් වෙනවා සී දේවිගේ බර්ත්ඩේ එක වෙනුවෙන් හැලය දීපු සර්ප්‍රයිස් එක මං හිතන්නේ Facebook එකේ හැම පැත්තේ ඉන්නව නම් දකින්න නැති Instagram එකේ පැත්තේ ඉන්නව නම් දකින්න නැති මම මේ කල්පනා කරේ දැන් ඔයාටත් එහෙම සී දේවි කෙනෙක් ඉන්නව නම් ඔයාගේ ගෙදරට එයා කැඳගෙන ඉන්න හිතාගෙන ඉන්නව නම් පරණ ගෙදරටම කැඳගෙන ඉන්න බෑනේ ඉතින් ගෙදර අලුත් කරගන්න වෙනවා. එහෙම නැත්නම් අලුතින් දෙයක් හදාගන්න වෙනවා. අන්න ඒ වෙලාවට ටයිල් එක තෝරගන්නවා නම් ලංකා ටයිල්ස් කියන නම මුලින්ම ඔයාගේ ඔළුවට එනවා කියලා මම දන්නවා. ලංකා ටයිල්ස් එක්ක දැන් ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල් වර්ග ටික හරියටම අරගන්න පුළුවන්. ඒ වගේම තමයි බාත්รูම් ෆිටින්ග්ස් ටික. දැන් මේ දේවල් ගැන විස්තර කියන ලංකාවේ පළවෙනි වතාවට ඔයගොල්ලන්ට හඳුන්වා දීලා තියෙන මොබයිල් ෂෝරූම් කන්සෙප්ට් එකත් එක්ක අපේ කණ්ඩායම එනවා ඔබේ නගරයට. මේ වෙලාවේ ඉන්නේ හරියටම කිව්වොත් උඩුගම්පොළ පැත්තට ගිහිල්ලා. ඉතින් මාත් හිතුවා උඩුගම්පොළ පැත්තට ගිහිල්ලා විස්තර අහගන්න. අපේ දර්ශන තමයි ඉන්නේ. ආයුබෝවන් දර්ශන, මොකද වෙන්නේ ඔය පැත්තේ?
14: උඩුගම්පල සුරවරේ ආවරණය කරන එකද වෙන්නේ. මොකද මේ ලංකටයිල් කියලා කියන්නේ අපේ නිවසට අවශ්‍ය කරන හොඳම උපාංග තියෙන ලංකටයිල්. මොකද ලංකාවට ටයිල් කලාව හඳුන්වා දුන්න එකම සන්නාමය හැටියට තමයි වසර 50කට එහා ඉතිහාසයක් තියෙන ලංකටයිල් අපි දන්නේ, කවුරුත් දන්නේ ජනිත්. මේ වගේම පරිසර හිතකාමී වගේම සමාජ හිතකාමී ටයිල් සම්මානයක් තමයි ලංකටයිල් කියලා කියන්නේ.
20: අනිවාර්ය
14: හැඩතරයි චමත්කාරී සුන්දර නවතන් කියලා කියන්නේ. ඒක නෙවෙයි. ඒක නිසා එහෙම කියනකොට ජනිත් මේ දවස්වල චුට්ටක් අර ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් අස්නේ. එතකොට අන්නේ අපේට විසුම්බක් ඔන්න ලංකටයිල් ඉතින් හන්වදේ ජනිත්. ඒ තමයි කූල් රූෆ් ටොප් ටයිල් එක. ඒකෙන් වෙන්නේ මොකද මේ අපි ෆෑන් එකක් ගන්න කියලා හිතාගෙන ඉන්නවා. මෙහෙම නැත්නම් ඒසියක් ගන්නවා නම් ඒකට බොරුවට සල්ලි දෙන්න කරන්න ඕනේ.
20: ඕනේ.
14: මොකද ඔව් දැන් අපේ ගෙදර උඩ ස්ලැබ් එක තියෙනවනේ. දැන් ඕක නම් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද ස්ලැබ් එකකින් අර දවල්ට වැටෙන ඉරු කිරණ රෑට තමයි පිට කරන්නේ. එතකොට රෑට හරියම අපේ කාමරේ
20: ඉන්නේ. අනිවාර්යයෙන්.
14: එතකොට බාඩියයි. අන්න ඒකට තමයි දැනුත් විසඳුමක් විදිහට කූල් රූෆ් ටොප් ටයිල් එක හඳුන්වා දෙන්නේ ශ්‍රී ලංකා ටයිල් වලින්.
20: මොකද
14: ඒක ඇල්ලුවට පස්සේ ඒකෙන් වෙන්නේ මේ අපි වැටෙන ඉරු කිරණ ආපහු හරලා උඩටම යවනවා.
20: නමේ දිනනවා වගේම කූල් වෙනවා.
14: අන්න රයිට්. එතකොට සම්පූර්ණයෙන් කූල් වෙලා තියෙන්නේ. එතකොට අපිට කිසිම බාධාවක් නැහැ. අර ෆෑන් හොයන්න ඒ తీරන්න රස්ති අදුවක් වෙන්න දෙයක් නැහැ. මොකද කූල් රූෆ් ටොප් ටයිල් කැටේ හරහා අර ඉරුගින අපහරල යන නිසා කිසිම බාධාවක් නැහැ. අපිට පාඩුවේ නිදා ගන්න පුළුවන් කූල් එකේ.
20: අනිවාර්යයෙන්.
14: ඒ වගේම ජමී 140ක ලොකුම ලොකු ඩිස්කවුන්ට් එකක් තනවල
20: බලන්න.
14: ඒක නිසා මේ අරගේ අවස්ථාව තියෙනවා අද දවසේදී ඔන්න ආදරණීය උඩුගම්පල පුරවැදන හිතවතුන්ට කියන්න. මොකද අලුතෙන් ගියා හදන්න කියලා හිතාගෙන ඉන්නෝ නම් එහෙම නැත්නම් කියන නිවස අලුත් වැඩිය කරන්න හිතාගෙන ඉන්නෝ නම් ඔන්න ලංකටයි කියලා දෙනවා වසර මැද වාසි 140ක් දක්වා ඩිස්කවුන්ට්. ටයිල් වලට විතරක් නෙමෙයි ජමී. පාත්‍ය උපාංගමේ සියල්ලටම වසර වගකීමක් එක්ක 140ක ලොකුම ලොකු ඩිස්කවුන්ට් එකක් හම් වෙනවා. ඒ වගේම කොළොම පාත්‍ය සහ උපාංග වලට වසර 25ක ලොකු ලොකු වගකීම් කාලෙකට ඔන්න ලැබෙනවා. මොකද වසර 25 කියලා කියන්නේ ජනිත් පොඩි කාලයක් නෙමෙයි. මොකද මම දන්න විදිහට නම්
20: ආයේ ඕන්නේ නැහැ කියන්නේ.
14: අනිවාර්යයෙන්. මොකද වෙන කවුරුවත් මේ වගකීම ලබා දෙන්නේ නැහැ. ලංකාටයිල් එතනමයි ඒක ලබා දෙන්නේ. මේක නිසා වසර 25ක වගකීම් කාලයක් කොළඹ බාත්‍ය සහ උපාංග වලට ඔන්න ලැබෙනවා. මේ විතරක් නෙවෙයි තවත් වාසි ගොඩක් තියෙනවා. අද දවසේදී ඔන්න අවස්ථාව දෙනවා අපේ උඩුගම්පල පුරවැදන හිතවතුන්ට හිතවතියන්ට අරුණ ට්‍රේඩර්ස් එකට ගොඩනම් තවත් විශේෂ වාසි ගොඩක් ඔන්න ලබා දෙන්නට අරුණ ට්‍රේඩර්ස් ආයතන මේ පැත්තෙන් සූදානම් ජනිත. මේක නිසා මේ වාසි එක තමයි ඔන්න අපි අද දවසේ මේ විදියට සුන්දර උඩුගම්පල පුරවරේ ආවරණය කරන එකතු වෙන. ඉතින් තවත් වාසි බොහෝමයක් ජනිත අද දවසේදී අපි ලබා දෙන්නේ සූදානම්. මේක නිසා තමයි මතක් කරන්නේ. අපි අහගෙන ඉන්න ආදරණීය හිතවතුන්ට හිතවතියන්ට තන අවස්ථාව දෙනවා. ඔයා අරුණ ට්‍රේඩර්ස් එකට ළඟ පාත ඉන්නෝ නම් ඔන්න දැන් මෑනට අග්ග අරුණ ට්‍රේඩර්ස් එකට. එහෙම කියොත් ඔයාට මේ අනගිය අවස්ථාව මගේ අරගන්න. මොකද ජනිත් මේ අවස්ථාව වෙන කවුරුත් ලබා දෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ ඔබට ඔන්න වාසි ගොඩක් තියෙනවා. 140ක ලොකුම ලොකු ඩිස්කවුන්ට් එකක් තවත් වාසි බොහෝමයක් ලබා දෙන්නට ලංකටයිල් දෙන අරුණ ට්‍රේඩර්ස් ආයතනයේ සූදානම්. මේක නිසා තමයි මතක් කරන්නේ. එකතු වෙන්න කියලා අද දවසේදී අපි ඉන්නවා ආදරණීය උඩුගම්පල පුරවරේ ආවරණය කරමින්. ඉතින් අපි මතක් කරනවා පරිසර හිතකාමී සමාජ හිතකාමී ටයිල් ඇත්මලදී කරන මොන ඉස්සදා හොඳම සම්මානය තමයි ලංකාටයිල් කියලා කියන්නේ. ඒ වගේම ජනි දැන් අපි කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් අපරාධ මං ගෙදර ටයිල් ටික අලලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි ටිරස ඔකලා ටයිල් ටික
20: ඉන්නේ කියලා. ටයිල් එක උඩ ටයිල් අල්ලන්න පුළුවන් නේ?
14: ටයිල් එක උඩ ටයිල් අල්ලන්න මොකද ඒක ගලවන්න දෙයක් නැහැ. මේ ටයිල් එක උඩම ටයිල් අල්ලන්න ඒක ලව හඳුනනත් නේ ලංකාවේ මුල්ම වතාවට ලංකා ටයිල් එක. මේ වාසි බොහොමයක් තව දිනවා ජනිත්. මේ වාසි එක තමයි වසර මැද වාසි ගොඩක් අරගෙන තමයි 340ක ලොකු ඩිස්කවුන්ට් එකක් යුත් එක අපි මේ විදියට රටවට යන්නේ. ඉතින් ඒක නිසා මතක් කරනවා ඔබට තවස්තාව දිනවා එකතු වෙන්න උඩුගම්පල පුරේ කෙනෙක් නම් ඔබට පුළුවන් අරුණ ට්‍රේඩර්ස් එකට කොට වෙන. එහෙම නැත්නම් ළඟම තියෙන ලංකටේ ප්‍රදර්ශනකට කොට වෙන්නත් පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි ජනිත් අවස්ථාව මේ පැත්තට ලබා දුන්නට.
20: බොහොම ස්තුතියි දර්ශන විස්තර කියන්නවට.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Te Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteke
3: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උණ වගේ සේන
5: ලින් පස් පංගුව බමු
6: ගත්ත තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
10: පෘථුවියෙන්ද ලඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
11: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.

0: ඇයි ෂුග කියල මූනෙල්ලගෙන සෙවනගල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද පින්දොය 47 31 33 540. ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
1: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
4: එහෙම ගණන් නැහැ. අනික කීලස්සගේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
3: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
6: වේලාව දැන් 11:00 වෙනාඩියකයි.

0: සත්‍යා ඔබ වෙතගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවස්ම Bad News.
4: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය Bad News සමග මම කේසර. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අල්ලස්හූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ එම කොමිසම කළ දැනුම්දීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. එයාබස් ගුවන්යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට දාළව චමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසම එම ප්‍රකාශය ලබාගන්නා බවයි වාර්තා වුණේ. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙනවා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින මන්ත්‍රීවරයා බන්ධනාගාර වස්ත්‍රයකින් පාර්ලිමේන්තුව වෙත රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ. මේ අතර අද දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
7: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන?
8: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
7: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
6: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනික සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණිය ඇති තයාගේ ඔබට හිමි වේ. මේනික සහල්, අපේ උරුමය අපේ රස.
10: ජනී එක් දේ දුනුමාවත දේ

වෙලාවෙ කොළහයි විනාඩි දහයයි මූඩ් එක චිල් කරන හැපි පිල් එක නෙතෙෆෙම් දේදුණු මාවත නෙතෙෆෙම් දේදුණු මාවතේ දෙවැනි පැයේ වැඩ කටයුතු ටික තමයි අද දවසේ මේ විදිහට අපි පටන් අරන් තියෙන්නේ. දැන් ඉතින් දේදුණු මාවතේ දෙවැනි පැය පටන් ගන්නකොට ඕගොල්ලෝ දන්නවා මේ වෙලාවේ ඔයාට මාව රේඩියෝ එකෙන් අහනවට අමතරව නෙතෙෆෙම් Facebook fan page එකට ගිහිල්ලා ලයිව් එකෙන් මාව බලාගෙන මන්දිහා බලාගෙන කතා කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක හන්ද ඔන්න ඒ ගැනත් මතක් කරන ගමන් තමයි දේදුණු මාවතේ දෙවැනි පැයේ වැඩ ටික මේ විදිහට අපි පටන් ගන්නෙ. Facebook live එක පටන් ගන්නකොටම අපේ නිරංජි අඹගහ ගෙදර, මදු තාරුකා, දුලංජලි දුලා, ඒ වගේම තමයි ශාලි, මදුෂි, කසුනි, අනුෂිකා, ඒ වගේම මහේෂිකා, රත්නායක, අනුර, ලක්ෂ්මන් මේ ඇතුළු කට්ටිය කමෙන්ට් කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. ඉතින් ඒ කට්ටියම එකතු කරගන්න ගමන් තමයි දේදුණු මාවතේ දෙවැනි පැයේ වැඩ ටික මේ විදිහට ඔයාට මතක් කරන්නේ. අපි හොඳ දෙයක් ගැන දැනගත්තොත් ඒ හොඳ දෙය ගැන ප්‍රවෘතිය අනිවාර්යෙන් රට වටේම බැතිරිලා යනවා. ඉතින් එහෙම හොඳ දෙයක් පිළිබඳව ඔයාට මතක් කරන්න හදන්නේ, හොඳ දෙයක් කියන්නේ මේක ක්වොලිටි සහල් එක. ඒ තමයි මේනක සහල්. මේනක සහල් කියලා කියන්නේ අපි අර කාලයක් තිස්සේ හෙව්වනේ, අපි හැම වෙලේම කන බත් එක රසට හදාගන්න පුළුවන්, හොඳට හදාගන්න පුළුවන් ප්‍රමිතියකින් එන සහල් එකක්. අන්න එහෙම හොඳ සහල් එකක් තමයි මේනක සහල් කියලා කියන්නේ. ගෙදර හදන බත් එක හදනකොට අර ඒ කාලේ මතක් වෙන සුවඳක් එනවනම්, ඒ වගේම තමයි බත් එක කනකොට අපේ අම්මා අපිට හදලා දුන්න බත් කටක රස අපිට දැනෙනවනම් ආයේ තව මොනාදනේ. අන්න ඒ වෙනුවෙන් තමයි වාට මේනක සහල් ගැන මම මතක් කරන්නේ. මේනක සහල් ඔයාට වර්ග රසකින් අරගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවනේ සහල් වර්ග කිව්ව ගමන් නාඩු, සම්බා, කීරි සම්බා, සුදු කැකුළු, මල් නාඩු, මේ ඇතුළු තවත් සහල් වර්ග රසක් ඔයාට මේනක සහල් සන්නාමයට තේ අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේනක සහල් buy and win එක ඔයාට තෑගි දිනන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ස්මාර්ට් ටීවී එකක්, රයිස් කුකර් එකක්, ඒ වගේම තමයි බ්ලෙන්ඩර් එකක් ඔයාගෙම කරගන්න අවස්ථාව තියෙනවා. එක එක නෙවෙයි, හොඳේ ගොඩ ගොඩ තියෙනවා. මං කිව්වේ මේ ಜಾති වලින් තමයි තෑගි තියෙන්නේ. ඔයාට කරන්න තියෙන මේනක සහල් අරගන්න එක විතරයි වැඩි වැඩියෙන්. මේනක සහල් අරගන්නකොට සහල් බෑග් එක ඇතුලේ කූපන් එකක් තියෙනවා. ඔන්න ඔය කූපන් එකේ තියෙනවා කන්ටැක් නම්බර් එකක්. අන්න ඒ නම්බර් එකට WhatsApp මෙසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. ඒ කෝල් එක හරි WhatsApp මෙසේජ් එක හරි යන්නේ මේනක සහල් නියෝජිතවරයෙකුට. එයා ඊට පස්සේ දුවගෙන හරි වාහනයක නැගලා හරි අර ටැග් උස්සගෙන ඔයාගේ ගාවට එනවා. තෑගි දිනන එක කෙසේ වෙතත් තෑගි දිනන එක අනිවාර්යයෙන්ම වට මේනක සහල් එක හම්බ වෙනවා. ඒක වෙනම කතාවක්. මං අර කියන්නේ ප්‍රමිතිය සහ ක්වොලිටි එක. අනිවාර්යෙන් අර ගොවියන්ගෙන් අරගන්න හොඳම සහල් අස්වැන්නෙන් හැදෙන සහල් එකක රස ඔයාට බලා ගන්න හම්බ වෙන්නේ මේනක සහල් එක විතරයි. ඒක හන්දා සුපර් මාකට් එකට ගියාම ගෙදරට අවශ්‍ය කරන බඩු ටික අරගන්න, එහෙම නැත්නම් කඩේට ගියාම ගෙදරට අවශ්‍ය කරන බඩු ටික අරගන්න. සහල් අරගන්නකොට මේනක සහල් නම යටතේ දෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම බලලා මතක තියාගෙන අරගන්න කියලා මම මතක් කරනවා. සඳෝ ලියනගේ අපිව අහගෙන ඉන්නේ දෙයියන්දර ඉඳන්. මේ වෙලාවේ අපේ Facebook live එකට comment දාලා තිනවා සඳුන් ලියනගේ. ඊට පස්සේ අපි දීප්තියක් අහගත් අපිට comment එකක් දාලා තිනවා Facebook live එකේ. ඊළඟට අපේ ලක්මාලි, මනෝරි, ප්‍රේමරත්න මේ දෙන්නව මට good morning කියලා තිනවා. good morning දෙන්නටම. උදේ උදේ උදේත් මාව බලාගෙන ඉන්නවා Facebook live එකේ. hi සුද්දා මොකද වෙන්නේ කියලා අහලා තිනවා. වෙන්නේ ඉතින් අපි වැඩ. ඊට පස්සේ අප්සරා, අපේ තංගල්ලේ අප්සරා අපිට කමෙන්ට් එකක් දාලා තිනවා Facebook live එකේ. මේ වගේ ගොඩ දෙනෙක් මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්නවා. අද දවසේ අකුරෙන් අකුර තරඟ වටය වෙනුවෙන් මං කෙනෙක්ව තෝරා ගන්නවා නම් මේ පැයි ඒ තෝරා ගන්නා කෙනා NetFM Facebook fan page එකේ live එක හරහා තමයි තෝරගන්නේ. එන්න NetFM Facebook fan page එකට වැඩියෙන් කමෙන්ට් කරන්න. ඔයාගේ නම, ගම, contact number එක කොයි වෙලේ ඔයාට chance එක හම්බ වෙයිද කියලා කියන්න බෑ. මොකද මේ වෙනකොට ඔගොල්ලන්ට පොඩි ගේමක් දෙන්න පුළුවන් තරඟයක් තියෙන්නේ. වචන 29යි තරඟය. ගේමක් දෙන්න පුළුවන්, ගේමක් දෙන්න පුළුවන්. ඉරාන් ප්‍රදීප් අපිව බලාගෙන ඉන්නවා Facebook live එකේ. තලගල ඉඳන් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියනවා. hi ජනි, අද birthday එක තියෙනවා husband ගේ. WhatsApp එකට එවලා තියෙන්නේ අනිවාර්යෙන් කිවන්න කියන්න කියලා. කුමාරි සිල්ව තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. උදේ කුමාර Facebook live එක බලාගෙන ඉන්නවා. සුජීව ප්‍රසන්න Facebook live එක බලාගෙන ඉන්නවා. ඒ අය අතරේ WhatsApp එකේ ඉන්න කට්ටියත් මන් ටග් ගාලා කියන්න තමයි හදන්නේ. මොනරාගල මේනක සඳරුවන් මල්ලි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ අපේ අම්බලංගොඩ යාළුවෝ කට්ටිය. අම්බලංගොඩ good health eco products එකේ set එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මෙන්න මං හොයාගත්ත අපේ කුමාරිගේ මැසේජ් එක.
ഹസ്ബൻഡ് ഉപാന്തിനെ അറിയണോ കീഴാണ് കിയാണേ ഹസ്ബൻഡ് നമ സുദാത് ഇന്ദിക പെരേറ കൊള്ളാതെ അർദ്ധശതകയെ വാർത്താകരണം പണഹായി പണഹായി നിതുക് നിരോഗി സുബ് ഉപാന്തിനെയാക്കും എന്ന കീഴാണ് എത്ത് എഫ് എം ടീമേക്ക് അപ്പൊ ഹെമോമായി വൈഫ് കുമാരി ദുവ ഗഗണി നവിധി എത്തുളു കട്ടിയമ്മ സുബപത്തനോ കീലത്തമായി മെസ്സേജ് ചെയ്ത ആളെ വല്ലതീ സുബ ഉപാന്തിനെയാക്കേവാ സുദത്തയ്യേ ഇവകേമ തമായി അപ്പേ ഷാണക്ക് അമ്പം തൊട്ട് കലുതൊതുൽ കടയിതങ് അപ്പൊ വഹകണിന്നു ആനന്ദ നിലന്ത് മഹീമ സസീമ റാന്തിമ സെറ്റകം എക്കതുകരകാന്നോ മേ സിന്ധുവോട്ട്.

වෙලාව 11:19 අපි ඇවිල්ලා තියෙන්නේ මේ සින්දුව අහන්න යන්න කලින් දේවල් ගොඩාක් ගැන මතක් කරගන්න. මේ වෙලාවේ සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න තියෙන විශේෂම දේ තමයි විෂන් කෙයා ආයතනය අම්බලංගොඩ ඉන්න ඔබ වෙනුවෙන් සංවිධානය කරන නොමිලේම පැවැත්වෙන වෛද්‍ය සායනය පිළිබඳව පතක් කරන එක. මොකද විෂන් කෙයා ආයතනය පහුගිය දවස් කීපය පුරාම, ඒ කියන්නේ පහුගිය කාලෙ පුරාම ඔබ වෙනුවෙන් සංවිධානය කරා නොමිලේම සෞඛ්‍ය සායන මාලාවක් එක එක පැතිවල. දැන් ඉතින් ඔබට අම්බලංගොඩ නගරේ නම් ඉන්නේ ඔන්න අවස්ථාව හම්බ වෙනවා අම්බලංගොඩ නගරයේදී නවතම විෂන් කෙයා ශාඛාව විසින් සංවිධානය කරන නොමිලේම පැවැත්වෙන සෞඛ්‍ය සායනයත් එක්ක හෙට දවසේදී සම්බන්ධ වෙන මූලික අක්ෂ පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, ශ්‍රවණ පරීක්ෂාව, දේහස්කන්ධ දර්ශකය, ගැන අර BMI එක බලා ගන්න ඔයාට චාන්ස් එක තියෙනවා. මේ හැම දෙයක්ම නොමිලේම අවස්ථාව ලැබෙනකොට ඔයාට තව අවස්ථාවක් හම්බ වෙනවා. ඔයා ඇස් කන්නාඩි අරගන්නවා නම් ඔන්න ඒ වෙනුවෙන් සුවිශේෂී දීමනා වට්ටම් ලබා දෙන්නත් අම්බලංගොඩ විෂන් කෙයා ශාඛාව සූදානම් ඉන්නවා. කොහෙද තියෙන්නේ කියලා කියන්න ඕනේ නේ, නැත්තම් ඉතින් දන්නේ නැතුව කොහෙ යන්නද නේ. හරියටම කිව්වොත් හෙට දවසේදී අම්බලංගොඩ මෙඩිහෙල් ප්‍රෝහල් ශාඛාවේදී තමයි මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. දන්නවනේ ගාලුපාර අම්බලංගොඩ කියන ලිපිණියේ තමයි මෙඩිහෙල් ප්‍රෝහල තියෙන්නේ. වැඩි විස්තර දැනගන්න ඔයාලට 0766 544 1518 කියන නම්බරයකට කෝල් එකක් ගන්න පුළුවන්. 0766 544 1518. ගෙදරදි කෑම හදනකොට ඒ කෑම එකේ රස වගේම තමයි කෑම එකේ හොඳ සුවඳක් තියෙන්නේ. ඉතින් එහෙම හොඳ සුවඳක් හොඳ රසයක් ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම හොඳ කුළුබඩු එකතු කරගන්න ඕනි. කුළුබඩු කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ඒ කාලේ ඉඳන් අපේ අම්මලා අපේ ආච්චි අම්මලා කෑම රසවත් කරගන්න එකතු කරපු ෆ්‍රීලන් කුළුබඩු. ෆ්‍රීලන් කුළුබඩු හැම දෙයක්ම නිෂ්පාදනය වෙන්නේ අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින්. ඒක හන්ද කිසිම බයක් සැකක් නැතුව ඔයාලට පාවිච්චියට අරගන්න පුළුවන් ෆ්‍රීලන් කුළුබඩු. දැන් මේ මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු එක ගැන. තේරෙන සිංහලින් කියනවා නම් රෝස්ටඩ් කරි පවුඩර් එක ගැන. ඉස්සර තමයි බැදපු තුන පහ කුඩු ඕනි වුණු වෙලාවට අමු තුන පහ කුඩු ටික අරගෙන ඕක කබලක තියලා බැදලා රත් කරලා වටේ නොකෝටම හචින් යන අතරේ බැදපු තුන පහ කුඩු හදාගන්න. දැන් එහෙම කරන්න ඕනේ නෑ. බැදපු තුන පහ කුඩු පැක් කළාම ඔයාගේ ළඟටම අරගෙන ඇවිල්ලා තිනවා ෆ්‍රීලන්ස් අනාමේ යටතේ. ඒකින්ද වාට ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු බැකට් එකත් ලේසියෙන්ම අරගන්න පුළුවන්. ආයුමා ආයුර්වේද වෙදමැදුර කමල් බන්දුල වීරපෙනෝ වෙද මහත්තයා කියලා කියන්නේ දැන් මුළු රටේම ජනප්‍රිය පුද්ගලෙයි. ලේසියෙන් ජනප්‍රිය වෙන්න බෑනේ. කරන වැඩ හොඳ වුණාට පස්සේ තමයි ජනප්‍රියත්වේ ලැබෙන්නේ. කමල් බන්දුල වීරපෙනෝ වෙද මහත්තයා ගාවට සමහර අම්මලා තාත්තලා යන්නේ හරියට ඇවිද ගන්නවත් බැලු. හැබැයි එතනට ගිහිල්ලා මාසයක් හමාරක් ඒ ප්‍රතිකාරවලට අදාළ කාලය ප්‍රතිකාර කරාට පස්සේ හිතා ගන්නවත් බෑ ඒගොල්ලන්ට ඒගොල්ලෝ අසනීප වෙලා හිටියද කියලා. කොල්ලා වගේ නැගිටලා එන්නේ ඒගොල්ලෝ ඊට පස්සේ යන්නේ සිරිපාද සීගිරියේ වැඩි හිටි කැන්දේ යන්න දින හැම තැනම යනවා. ඒ හින්දා තමයි මතක් කරන්නේ සුව කරන්න බෑ කියලා කියන රෝගාබාධ, ස්නායු රෝග වෙන්න පුළුවන්, කැන්සර් වෙන්න පුළුවන්, ඩයබටික් එකෙන් දියබැඩියාව, ඔය වගේ ඕනිම රෝගාබාධයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්න කමල් බන්දුල වීරපෙරෝ වෙද මහත්තයාව හම්බ වෙන්න කියලා යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 948 හරි 0773 273 540 හරි. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න. එන්න net fm facebook fan page එකට live එකේ ඉන්න කට්ටියට මම කියලා තියෙන්නේ නම ගම contact number එක comment කරන්න කියලා. ලෑස්ති වෙලා ඉන්න game එකත් එක්ක එකතු වෙන්න.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 11 විනාඩි 25යි.
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? Vision Care පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම Vision Care ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
6: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 8 වෙනිදා අපි එන්නේ උදේ උඩුගම්පොළ සවස දියුලපිටිය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වය සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
7: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
8: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरक लंगन ने पा I am the Russian Berry Way උපන් කාන්දම් හැඟීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට නෙත් අහන්න අහන්න
9: මේ හස්බන්
10: මොකද වයිෆ්
9: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
10: අහහ
9: මොකද කරන්නේ ඔයා?
10: ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
9: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
11: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
10: වෙලාව 11යි විනාඩි 28යි මං ඔයාට මතක් කරා වගේම අකුරෙන් අකුර තරංග වටයා ක්‍රියාත්මක කරන්න හදන්නේ මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්න කට්ටියට තමයි chance එක දෙන්න හදන්නේ මං හිතනවා මේ වතේට කවුරු හරි පිරිමි ළමෙක්ව මට සම්බන්ධ කරගන්න අවස්ථාව හම්බ වෙයි කියලා මොකද Facebook live එකේ දැන් එහෙම කීප දෙනෙක් comment කරගෙන යනවා මං හිතනවා එහෙම කෙනෙකුට chance එක දෙන්න කොහොම හරි ඔන්න අකුරෙන් අකුර තරංග වටයත් එක්ක අපි මේ සින්දුවෙන් පස්සේ හම්බ වෙනවා එන්න Net FM Facebook fan page එකට ඇවිල්ලා බලන්න මොකද්ද අපි මේ කරන්නේ game එකක් කියලා ඒක බලන්න ඉතින් ඇවිල්ලා ඒ අතරේ මතක් කරන්න ඕනි දෙයක් තමයි ඔයාට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන ලංකා ටයිල්ස් වසර මැද වාසි දීමනාමේ හැම දෙයක්ම ඔයාට අරගෙන තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකේ කණ්ඩායම ඔයාව හොයාගෙන ඉන්නේ මේ වෙනකොට කටියේ ඉන්නේ උඩුගම්පොළ නගරයේ අපි අර කලින් දර්ශන එක කතා කරපු වෙලාවෙත් එයා අපිට විස්තර කිව්වනේ ඩිස්කවුන්ට් ගොඩක් තෑගි ගොඩක් දෙන්න ලෑස්ති කරන් ඉන්නවා කියලා හවස් වෙනකොට කටිය දිවුල පිටියට යන්න තමයි ලෑස්ති වෙලා

ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙන්න ඔයාට chance එක තියෙනවා. ඒ වගේම තමයි ගෙදරට ටයිල් අරගන්නකොට ඒ ටයිල් ටික බාත්รูම් එකට ගන්නවා නම් වෙනම ගන්න ඕනේ. ඊට පස්සේ සාලෙට වගේ අල්ලනවා නම් වෙනම ටයිල් ටික. ඊට පස්සේ අර ගෙදර වාහන නවත්තන හරිය වැරෙන්ඩ එක වගේ හරියකට නිකන් ටයිල්ස් ආනවා නම් ඒවා වෙනම ටයිල්. හිරු එරියට නිරාවරණය වෙන්න තැන්නේ. ඉතින් මේ තැන් වලට ගැළපෙන ටයිල් වර්ගය හරියටම තෝරගන්න නම් ඒකට හරියටම දැනුවත් වෙලා කරගන්න ඕනේ. ඒකින්ද තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක දැන් ඔයා ගාවට එන ෂෝරූම් එකට යන්න ඕනේ. ෂෝරූම් එක නේ ඔයාගේ ගාවට. අද දවසේදී උඩුගම්පොළ දිවුල පිටිය අවට ඉන්න කටීර අවස්ථාව ලැබෙනවා වගේම හෙට උදේ වරුවේදී මීරිගම නගරයට හවස් වරුවේදී අලව්ව නගරයට එන්නත් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක අපේ කණ්ඩායම සූදානම් වෙමින් ඉන්නවා. ඉතින් හැම වෙලේම මතක් කරනවා වගේ ඔයාගේ ගෙදරට හොඳම ටයිල් වර්ගය තෝරගන්න ඒ තමයි ලංකා ටයිල්ස්. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවතැන්. සිංදුවට යන්න හදන්නේ සිංදුවෙන් පස්සේ මම ලෑස්ති වෙන්නේ අකුරෙන් අකුර තරංග වටය එක්ක සම්බන්ධ වෙන්න. එන්න නෙත් FM Facebook fan page එකට බලමු කොල්ලෙක්ට chance එකක් දෙන්න ඕනේ.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාවයි 11යි විනාඩි 35යි. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය තමයි මේ විදිහට ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. දැන් Facebook live එක බලාගෙන ඉන්න කට්ටිය නම් දන්නවා මේ වෙලාවේ මාත් එක්ක අකුරු එක වචන ගලපන්න ඇවිල්ලා ඉන්නේ කවුද කියන කාරණාව. මම යන්නේ දකුණු පළාතට, දකුණු රටට. වීසා නැතුව දකුණට ගිහිල්ලා තංගල්ලෙන් නතර වෙලා අපේ මලිත්ව හම්බ වෙන්න තමයි හදන්නේ. ආයුබෝවන් මලිත්, සුබ උදෑසනක් වේවා.
1: උදෑසනක්
0: අයියේ. ආ, ඉතින් මොකද වෙන්නේ මල්ලි?
1: ඉන්නවද?
0: දෙයදුණු මාවත අහගෙන Facebook live එක බලාගෙන වැඩ ටික කරගෙන දෙයනේ කියලා ඉන්නවනේ සතුටින්. ආ, ඒක තමයි ඉතින් වෙන්න ඕනි. අකුරු එක වචන ගලපන්නේ කොහොමද කියලා මම ඔයාලට මතක් කරන්නම්. ගේම් එක වෙන්නේ කොහොමද කියලා, මේ අතරේ Facebook live එක බැලුවොත් මලිත් මල්ලි මේ වෙලාවේ ආව අමාරුවේ දාන්න මේ Facebook live එක බලාගෙන ඉන්න අක්ක බබාලා, නංගි බබාලා, මල්ලිලා, අයියලා සෙට් එකම අකුරු කමෙන්ට් කරනවා ඔයාට දෙන්න ඕනි පළවෙනි අකුර මොකද්ද කියලා. හරිද? ඒක හන්ද ඉතින් ඒගොල්ලන්ව මතක තියාගෙන ඉන්න. හොඳේ. හරි, මම අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයා වචනයක් පටන් ගන්න ඕනි. ඊට පස්සේ ඒ වචනේ අගාකුරෙන් ඊළඟ වචනේ කියනවා. ඊළඟ වචනේ අගාකුරෙන් ඊළඟ වචනේ කියනවා. ඊළඟ වචනේ අගාකුරෙන් ඊළඟ වචනේ කියනවා. අන්න ඒ විදිහට ඔයාට ලැබෙන තප්පර 30ක කාලය ඇතුළේ එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. හැබැයි වැරදිලාවත් මලිත් මල්ලි එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. වචන දෙක ගන්න එකට අමුණලා කියන වචන කියන්න බෑ. ලෑස්තිද? දකුණේ කොල්ලෙක් නේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගැම්මක් තමා මේවා. ඉතින් ඒගොල්ලන්ට ලොකු ලොකු දේවල් නෙවෙයි නේ මල්ලි. හරි, අපි යමු තරඟෙට. මේ තරඟෙට යන්න කලින් දැන් ඔයාට දීලා තියෙන අමාරු වචනේ අකුර මොකද්ද කියලා මං කියන්න හදන. දිලිනි ගමගේ තමයි මේ අමාරු අකුර දෙන්න කියලා අපේ Facebook live එකේ මේ වෙලාවේ කමෙන්ට් කරලා තියෙන්නේ මලිත්. ඔයාට දෙන්න කියලා කියන්නේ අහස කියන වචනය දන්නව නේද?
1: ඔව්.
0: අන්නේ වචනේ මැද අකුර මොකද්ද?
1: අයන්නනේ.
0: ආ, ඒක තමයි ඔයාලට හම්බ වෙන අකුර. ලෑස්තිද තරඟයට යන්න?
1: ලෑස්ති.
0: Right, අපි යමු. මේ පටන් ගන්න අකුරෙන් අකුර.
2: Your time starts now.
1: Hello.
0: කාලය ආරම්භ වෙලා තියෙන්නේ.
1: සඳුනි.
0: හා, යන්න ඔයාට හම්බ වුනේ.
1: අනුමන්ත.
0: හරි, එකක් ආවා.
1: ආයිත් නැවත මැද ඉන්නන්ද කියන්න ඕන?
0: නෑ නෑ නෑ, ඊළඟට තයන්නෙන් කියන්න ඕනි.
1: හරිද?
0: කාලේ අවසන්. කමන්නේ මලිත්, ආයෙ දවසක් අහගෙන ඉඳලා හරියටම වැඩේ වෙන්නේ කොහොමද කියලා දැනගෙන ආයෙ දවසක සම්බන්ධ වෙමුනේ. සම්බන්ධ වෙන එකනේ වටින්නේ නැද්ද කොල්ලෝ? කවුද මේ සින්දුවට එකතු කරගන්නේ කියන්නකෝ.
1: ගෙදර කට්ටියයි මගේ යාළුවා ඉන්න තීස්සන සඳුන් අයියා අතේ රුපේෂ් අපේ අක්කලයි කවුරුත් නතර
0: සෙට් එකම.
1: ඔව්. ඔක්කොමයි සියලු දාම එක දුර.
0: අනිවාර්යෙන් අර මේ දිලාන් දිලා දිලිනිවත් එකතු කරගන්න ඕනි. යා තමයි වාව අමාරුවේ දැම්මේ.
1: ඒක තමයි.
0: ස්තුතියි වලි, දිගටම net අහගෙන ඉන්න.
1: හරියයි.
3: හබ හයාලෝ හහිෂ කොචේ.

0: Anu Hatarai Dashma Ata Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අලි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500 කට අධික අලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david piris motor company private limited වෙතින්
3: වේලාව දැන් 11 විනාඩි 42යි
4: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
7: බෙල්ලේ කොන්දේ වේදනාද ආතරයිටි සන්ධි වේදනා හෝ මාංශපේශී වේදනාද ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අදමම තණ්ඩා 0-34-22-17-870 හෝ 0-77-511-39-18 ඇක්ටිව් ප්ලස් ඔබේ සූය වෙනුවෙන්
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: අම්බලංගොඩ නගරයේ මෙඩිහෙල්ත් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින විවෘත වන විෂන්කයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි පැමිණෙන මෙඩිහෙල්ත් රෝහල ගලුපාර අම්බලංගොඩ අමතන්න 076-544-1518
10: මුදලාලි
11: අනෝනා
10: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
12: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙව තෝටාම මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ
13: විජය දාන්න ඔක්කොටම
12: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
10: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහුවෙමු
14: මිරිස් නම් මිරිස් විජය මිරිස්
15: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 8 වනදා අපි එන්නේ උදේ උඩුගම්පොළ සවස දියුලපිටිය නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
16: මේ හස්බන්ඩ්
17: මොකද වයිෆ්
16: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
17: දන්නවා.
16: මොකද්ද?
17: මගේ ඔළුව.
16: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
18: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
17: මේ සින්දුවත් එක පොඩි මතක ගොඩාක් තියෙනවනේ සාමාන්‍යයෙන් ඔය වැස්ස නැති දවස් වලට එහෙම වහිනවා කියලා දෝරයන් නුවර ගැන පොඩි වැඩක් මතක් වුණා. ඉතින් ඒකත් එක්ක තමයි ඕගොල්ලන්ට මේ සින්දුව අහන්න දෙන්න ඕනේ කියලා හිතුනේ. මොකද අර SLT 5 එක ගැන මම හැමදාම ඔයාලට මතක් කරනවානේ ලංකාවේ අපේ රියල් 5 එක SLT 5 කියලා. ඕනි තරම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් ගැන අහන්න දකින්න හම්බ වෙනවා. හැබැයි අර රියල් 5 එක්ස්පීරියන්ස් එකත් එක්ක 100 MB ඉඳන් MB 1000ක වෙනකන් ඔයාට ස්පීඩ් එක දෙන්නේ SLT 5 කනෙක්ෂන් එකෙන් විතරමයි. ඒක අඳ ගෙදරට වෙන්න පුළුවන්, ඔෆිස් එකට වෙන්න පුළුවන් 5 කනෙක්ෂන් එකක් අරගන්නවා නම් SLT 5 කනෙක්ෂන් එක අරගන්න මේ ගැන විස්තර දැනගන්න. ඉතින් අර අපේ ඉෂාන් කොල්ලා දැන් නෑ කොල්ලා. කොල්ලාට පයින් ගහලා එළවල අපේ තෂී තමයි දැන් අපිත් එක්ක කතා කරන්න එන්නේ. තෂී ඇවිල්ලා ඉන්නවා. තෂී ආයුබෝවන්. මොකද වෙන්නේ සෙන්කඩගල නුවර?
19: ආයුබෝවන් ආයුබෝවන් ජනි. ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නවා මහවැලි ගඟේ සිසිලසත් ඒ වගේම දල්දා සම්ින්දුන්ගේ ආශිර්වාදයත් එක්ක ඉතිහාසයෙන් නවීනත්වයත් එකට හමු වෙන අපේ ආදරණීය පුරවරයේ සෙන්කඩගල පුරවරයට. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ තාක්ෂණයේ වේගයත් ජීවිතයේ පහසුවත් ඔයාලගේ නිවසට රැගෙන එන SLT මොබිටෙල් ෆයිබර් තාක්ෂණය ගැන මුළු ලංකාවටම කියන්න. ඉතින් අද ලෝකයේ අපි අතේ තියෙනකොට මේ පුංචි ස්මාර්ට් ෆෝන් එක ඇතුලේ ඉඳලා දැනුම හොයාලා යන දරුවෙකුගේ ඉඳන තමන්ගේ ව්‍යාපාරය ලෝකෙට රැගෙන යන ව්‍යාපාරිකයෙකු දක්වා ඉතින් මේ අපි හැමෝගෙම ජීවිතයත් එක්ක ඉන්ටර්නෙට් කනෙක්ෂන් කියන එක බැඳිලා තියෙනවා. ඉතින් මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්ක ස්පීඩ් එක කියන්නේ අද වෙන විට පහසුවක් විතරක් නෙවෙයි. ඉතින් ඒක අපේ මුළු ජීවිතේම වෙලා තියෙනවා. ඉතින් මේ ස්පීඩ් එකට වටිනාකමක් එකතු කරලා SLD මොබිටෙල් ෆයිබර් තත්පරයකට MBCA ඉඳලා 1000 දක්වා ලොකු ස්පීඩ් එකත් එක්ක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඔයාලට ලබා දීලා තියෙනවා. ඉතින් ජනි එක්ක දෙදෙනම ආවට අහන් ඉන්න මහනුවරවට ඉන්න හැමෝටම ආරාධනා කරනවා එන්න මේ පැත්තට තෑගි රාශියක් තියෙනවා ඒක ඔයාලගේ කරගන්න කියලා. ඉතින් මේ SLT 5 ගැන මට වැඩි හොඳට කතා කරන්න ඔයාලට පැහැදිලි කරලා දෙන්න අද දවසේදී මාත් එක්ක එකතු වෙලා ඉන්න SLT මොබිටෙල් ආයතනයේ මහනුවර ශාඛාවේ අලෙවි කළමනාකාරතුමිය ඉතින් තුෂාරා මහත්මිය.
17: අයුබෝවන් සුබ උදෑසනක් වේවා ඔබතුමියට.
11: සුබ උදෑසනක් වේවා. ශ්‍රී ලංකාව තුළ සැබෑම ෆයිබර් අත්දැකීමක් ලබා ගැනීම නම් ඔබ යා යුතුම තැන තමයි SLT මොබිටෙල් ආයතනය. අපේ එක් ෆයිබර් සමතාවයක් තුළින් අධිවේගී ඉන්ටර්නෙට් පහසුකම, බියුටිව නැරඹීමේ පහසුකම හා නිවසේ දුරකථන ඇමතුම් ලබා ගැනීමේ සේවාව යන තුනම ලබා ගැනීමට හැකියාව තියෙනවා. 12,500ක් යන මෙම SLT 5 සමතාවේ අද දවසේ 4,500ක් යන වාර්ෂිකයක් ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබට ගැලපෙන ආකාරයට GB 80 සිට unlimited package කීපයක්ම ලබා ගැනීමටත් හැකියාව තියෙනවා SLT 5 කනෙක්ෂන් එක තුළින්. කණ්ඩ උඩරට මහනුවරාවට සිටින ඔබට අද තමයි හොඳම දවස. අද දවස පුරාවටම අපි මහනුවර මධ්‍යම වෙළඳ සංකේතය අසල රැඳී සිටිනවා. මම ආරාධනා කරනවා SLT මොබිටෙල් අපහා එක්ක ලෙස ඒ වගේම තමයි ඔබ සොයන රැහන් රහිත ඉන්ටර්නෙට් සේවාවක් නම් SLT මොබිටෙල් 4G LTE සමතාවය ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. 7,990ක් යන මුදලකට ඔබට SLT 4G LTE කනෙක්ෂන් එකක් ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ ව්‍යාපාරික ස්ථානයට ගැලපෙන ආකාරයට Wi-Fi නෙට්වර්ක් වැඩි දියුණු කර ගැනීමට, අභ්‍යන්තර දුරකථන පහසුකම් ලබා ගැනීමට, CCTV පහසුකම්, බල්ක් ඉන්ටර්නෙට් පහසුකම් වැනි ව්‍යාපාරික සංවේදන පහසුකම්ද SLT මොබිටෙල් ආයතනය හා සම්බන්ධ වී ලබා ගැනීමට අද හැකියාව ලැබී තිබෙනවා. ඉතින් මහනුවර අවට සිටින ඔබ සැමට මම ආරාධනා කර සිටිනවා මත් එන්න අද දවසේ මධ්‍යම වෙළඳ සංකීර්ණ අසලට, ඒ වගේම SLT මොබිටෙල් සමග එක්කන හැකියාව.
17: බොහොම ස්තුතියි සෙන්කඩගල නුවර සිට මේ ගැන විස්තර කියන්න මේ පැත්තට ආවට. සින්දුව ප්ලේ වෙනකොට වහින එකක් නැති වෙයි නේද? වැලා දෝරේ ගලලා ගියොත් එම මට තමයි බැනුම් ගන්න වෙන්නේ. දිනේෂ්ට නෙවෙයි.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura Thedunu Mavata Thedunu Mavata
1: Brought to you by
2: Atunu Lake Namahubavana Ratapuram Rasaganayana Aulesavama Rasakarakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540.
4: මට උණ වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්තා තැඹුවා සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
4: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස

0: ගන්න එන්න තම්රෝ.
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
2: අපේ අම්මා ගෙදර ආවද?
3: නැහැ, අම්මා මෙයා වෙන දෙයක්.

0: அக்மா வித் இல் ஃபேட்டி லிவர் பயவே நிப்பா சிவனகல லிவர் பூஸ்டின் கேப்சூல் அரகான் அப்பே விதகாம அப்பே உருமையா ஹத்தலிஸ் வசரக்கு அபிமானய சிவனகல ஆயுர்வேத பிந்துவாய் ஹத்தலிசத்தாய் திசக்காய் திஸ்துனாய் பன்சிய ஹத்தலிஹா
1: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
2: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
3: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
1: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
2: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
3: 69 දී හඳටත් යනවා.
2: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
1: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
4: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
5: Net FM Algo Town
6: Brought to you by
7: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands
8: ලොම දන්න Samsung ගන්න හොඳම තැනයි
9: Samsung ගන්න හොඳම තැනයි දම්රු
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න
11: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි
12: ඔව් ඉතින්
11: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ
13: රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
14: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජය කුරක්කන් පිටි
15: විජය කුරක්කන්
16: එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
5: Net FM Algo Town FM Anupaha FM Anu 4.8 Net FM
17: Divine Pura
18: Velavu Daval Dolahai

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා

0: ගන්න.
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-362-76-716-3672.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 8 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල දැඩි රැකවල් මැද බන්ධනාගාර බස් රථයකින් නාමල් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් දෙන්න අල්ලස් කොමිසමට ආ චමල් පිටවයයි. ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා වන කෙටුම් පොත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට. ඉන්දුනීසියාවේ ගිනිකන්ද නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් තවදුරටත් අවහිරයි. වියලි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස තවත් ඉහළට. අකණ්ඩව ජලය ලබා දෙන්න පියවර. රිමාන්ඩ් භාරයේ පසුවන නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර බස් එකකින් පාර්ලිමේන්තුවට රැගෙන ආවා. මේ අතර හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට පැමිණියා. ඒ සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් දෙන්න. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතෙන් සිට. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙනවා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින මන්ත්‍රීවරයා බන්ධනාගාර බස් රථයකින් පාර්ලිමේන්තුව වෙත රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ. මේ අතර අද දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ ආරම්භ වුණා. ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා වන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එහිදී දැනුම් දුන්නා. ඒ අනුව කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි සඳහන් වුණේ. ඒ අනුව එම වගන්ති සහිතව කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බවද, කෙසේ වෙතත් ඇතැම් වගන්ති ඉවත් කරන්නේ නම් හෝ තවත් සමහර වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි සංශෝධනය කරන්නේ නම් කෙටුම්පත සම්මත කිරීමට විශේෂ බහුතරයක් අවශ්‍ය නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. විශේෂයෙන් සඳහන් කර ඇති වගන්ති හැර සිසු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. පැය එකහමාරක කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා. එම කොමිසම කළ දැනුම්දීමකට අනුව සිදුකරන විමර්ශනයකට දාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා චමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා. එයාබස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසම එලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ. මද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනාට අදාළ නඩුව යළි ඔක්තෝබර් මස දෙවනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එහිදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිටින විත්තිකාර ශිරාන් බාසික් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ පවුල් 35,169කට අයත් පුද්ගලයින් 115,586 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35ක පිරිසක් එලෙස බලපෑමට ලක්වෙති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. එවන් පසුබිමක් තුළ පානීය ජල ගැටලුවට මුහුණ දෙන ජනතාවට අකණ්ඩව ජලය බෙදා හැරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව දිස්ත්‍රික්ක හතක පවුල් 34,628කට අයත් පුද්ගලයින් 113,406කට පානීය ජලය බෙදා හැරීම සිදු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ. කෙසේ වෙතත් අද දිනේ පස්වරු දෙකෙන් පසු ඇතැම් ප්‍රදේශවලට වැසී තිබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යනි උතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා පැවසුවේ.
0: අද දිනේදී ඌව මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පස්වරු දෙකෙන් පමණ පසුව තැන වැසි හෝ විකුණු සහිත වැසි බලාපොරොත්තු වෙනවා. මේ අතුරින් ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරනවා. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල සමාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක්ද ඇතිවීමේ හැකියාව පවතිනවා. කිගුම් සහිත වැසි සමග ඇති හැකි තාවකාලික තද සුළං සහ අකුණු වගේ සිදුවන අනතුරු අමු කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණා
5: කෙසේ වෙතත් මෙම දිනවල ඇතැම් ප්‍රදේශවලට වැසි ලැබුණද ගංගාවල ජලමට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා. මේ එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා.
6: මේ තත්ත්වය යටතේ ගංගාවල ජලමට්ටම් සැලකුව කිසිම ගංගාවක ජලමට්ටම් ශීඝ්‍ර වැඩිවීම හෝ අවදානම් මට්ටමක වැඩිවීම පෙන්වුම් කරන්නේ ඉතා සුළු වැඩිවීම ඇතැම් ස්ථානවල දක්නට ලැබෙනවා. එම නිසා අද දවසේ මේ දක්වා පවතින තත්ත්වයන් අනුව ගම්මතර තත්ත්වය පිළිබඳ අවදානමක් දක්නට නැහැ. කෙසේ නමුත් අද දිනේ කාර්යබල විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන පුරෝකථනයන් තමයි විශේෂයෙන්ම ඌව සහ නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථාන සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට සැලකිය යුතු වර්ෂාපනයක් ලැබීමේ හැකියාව තියෙන බවත් උපදේශ වේලේ කාලගුණයක් පවතින බව තමයි ඒ තත්ත්වයටතේ ඉන්ද්‍රියදී ඇතිවිය හැකි වර්ෂාපතනයන් අනුව අදාළ නිවේදන හා උතුරුතුරු ලබා දීමට අපේක්ෂා කරනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින්.
5: ඉන්දුනීසියාවේ අනාක් රකටාව ගිනි කන්දක් විධාරණය වීම හේතුවෙන් එරට වෙත යන සහ එරටින් පිටත් වන ශ්‍රී ලංකන් ගුවන් යානා තවදුරටත් තාවකාලික වාත්තිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවරගෙන තිබෙනවා. ඒ අනුව අද දිනේ එහි කාලගුණික සහ දේශගුණික තත්ත්වයක් විමසා බලා තවදුරටත් ගුවන් ගමන් අවලංගු වීමට ඉහළ සම්භාවිතාවයක් පවතිනවා. මේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගෙනෙන කටුනායක ගුවන්තොටුපළ නෙට් නිවුස් නියෝජිත TKG කපිල.
7: ඉන්දුනීසියාවේ ගිනිකන්දක් විදාරණය වීම නිසා එරට වෙත යන සහ එහින් පිටත් වන ශ්‍රී ලංකන් ගුවන් යානා තාවකාලිකව අතිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවරගෙන තිබෙනවා. ඒ අනුව අද දිනේ එහි කාලගුණික සහ දේශගුණික තත්ත්වය විමසා බලා තවදුරටත් මේ ගුවන් ගමන් අවලංගු වීමට සම්භාවිතාවය තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරන්නේ. ඉදිරි දිනවලදී මේ ගිනිකන්දේ විදාරණය අවම වීමත් සමගම ඉන්දුනීසියාවේ ජකර්තා වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් සේවා යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදනාංශයේ ප්‍රධානි දීපාල් පෙරේරා මහතා මේ පිළිබඳ විමසීමකදී සඳහන් කළා. ඔබට තවදුරටත් මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් ඒ ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ එසේ නැතිනම් 1979 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හොට්ලයින් එක අමතා මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගන්නා ලෙස දීපාල් පෙරේරා මහතා අපෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මම TKG කපිල නෙට් නිවුස් නියෝජිත කටුනායක ගුවන් තොටුපළ සිට.
5: ඉන්දුනීසියාවේ අනාක් රකටාව ගිනිකන්ද ඉකුත් සිකුරාදා රාත්‍රියේ සිට සක්‍රිය වී තිබෙනවා. ඒ සමග එරට ගුවන් තොටුපළ අටක කටයුතු තාවකාලිකව අත්හිටු වූ බවයි ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළේ. ගුවන් තොටුපළ කටයුතු අත්හිටුවීම හේතුවෙන් ඉන්දුනීසියානු ගුවන් තොටුපළවල මගින් 170,000කට වැඩි පිරිසක් සිරවි අසරණ වී සිටින බවද ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තාවල සඳහන්. අවලංගු වූ ගුවන් ගමන් සංඛ්‍යාව 2,000කට ආසන්න වනවා. සිංගප්පූරුව, දෝහා, සිඩ්නි සහ ක්වාලාලම්පූර් වැනි ප්‍රධාන ජාත්‍යන්තර නගර වෙත යන සහ එන ගුවන් ගමන් රැසක්ද බලපෑමට ලක්ව තිබෙනවා. එසේ තිබියදී තත්ත්වය තවත් සංකීර්ණ නොවී කළමනාකරණය සඳහා ගුවන් ගමන් අවලංගු වූ මගීන්ට ටිකට් පත් සඳහා මුදල් ආපසු ගෙවීමේ කටයුතු ඉක්මන් කරන ලෙසයි ඉන්දුනීසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ගුවන් සමාගම්වලට යෝජනා කර තිබෙන්නේ. අනවශ්‍ය ලෙස ගුවන් තොටුපළ තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා මගීන්ට නිවැරදි තොරතුරු ලබා දෙන ලෙසද ඉන්දුනීසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ගුවන් සමාගම්වලට දැනුම් දී තිබෙනවා. ගිනිකන්දෙන් නිකුත් වූ අළු අඩි 20,000 සිට 50,000 දක්වා ඉහළ අහසට පැතිර ගොස් තිබෙන බවයි ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි තර්ජනයක් නොමැති බව ඔවුන් තහවුරු කළා. අනා ක්‍රොකටාව් ගිනිකන්ද මීට පෙර 2018 වසරේදීද සක්‍රිය වූ අතර එහිදී දැවැන්ත සුනාමි රැල්ලක් නිර්මාණය වුණා. ඒ හේතුවෙන් මියගිය ගණන 400කට අධිකයි. ගිනිකන්ද නැවත සක්‍රිය වීම නිසා ගුවන් තොටුපළවල කටයුතු පමණක් නොව සාමාන්‍ය ජන ජීවිතයටද බාධා ඇතිව තිබෙනවා. ගිනිකන්දු අලු සහ දූවිලි පරිසරයට එකතු වීම හේතුවෙන් ජනතාවට නිවෙස්වලට විසිටින ලෙසයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් ලබා දී ඇත්තේ. අත්‍යවශ්‍ය කරුණකට පිටතට යන්නේ නම් අනිවාර්යෙන්ම මුහුණු ආවරණ පළඳින ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. ඇස් දෙවිල්ල සහ ශ්වසන අපහසුතා හේතුවෙන් ප්‍රදේශයේ පාසල් කිහිපයක්ද වසාදමා ඇති බවයි ඉන්දුනීසියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. ධීවරයින්ට මුහුදු ගමන් යාමින් වලකින් ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ ඇස්වලට වැලිකට වැටෙන්නක් මෙන් දැඩි දෙවිල්ලක් හටගන්නා බවයි. අලු තට්ටු අතුගා දැමීමට පවා නොහැකි තරමට පරිසරය දූවිල්ලෙන් වැසී ඇති බවද ඔවුන් පැවසුවා. අනා ක්‍රොකටාව් ගිනිකන්ද පිහිටා ඇත්තේ පැසිෆික් ගිනිවලල් සහ සුමත්‍රා දූපත් අතරයි. 1883 දී ක්‍රොකටෝවා ගිනිකන්ද විධාරණයෙන් පසුව එය නිර්මාණය වී තිබෙනවා. ලොව භූමිකම්පාවලින් 90%ක්ම සිදුවන්නේ සහ සක්‍රිය ගිනිකඳුවලින් 75%ක්ම පිහිටා තිබෙන්නේද ඉන්දුනීසියාවට අයත් මෙම කිලෝමීටර් 40,000ක් පමණ දිගැති පැසිෆික් ගිනිවලල්ලේ වීම විශේෂත්වයක්.
4: විශ්වාස කරන සත්‍ය
5: net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට එතෙක් පෙන් පෙ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: net news රාව ප්‍රතිරාව
5: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ MRD කසුන් ගුණරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා.
8: ජනමාධ්‍යයක ප්‍රමුඛ පෙළේ වගකීමක් වෙන්නේ ජනතාව සඳහා නිවැරදි සමබර අපක්ෂපාතී ප්‍රවෘත්ති සම්පාදනය. ඒ වගේම කාලානුකූලව වේගයෙන් පැහැදිලිව සරලව සදාචාරාත්මක සීමා ආරක්ෂා කරමින් නිසි තාක්ෂණික ප්‍රමිතියෙන් යුක්තව තොරතුරු ලබා දීම ප්‍රවෘත්ති සම්පාදනය ජනමාධ්‍යයක ප්‍රමුඛ වගකීමක් වෙනවා. ඒ අර්ථයෙන් net FM ප්‍රවෘත්ති මේ රටේ ජනතාවට ඉතාම සමබර නිවැරදි තොරතුරු වේගෙන් සහ ඉහළ ප්‍රමිතියකින් ලබා දීමට දරන උත්සාහය පිළිබඳව අප තුළ ඇති ලොකු ප්‍රසාදයක්. ඒ වගේම සදාචාරාත්මක සීමා ආරක්ෂා කරගනිමින් ප්‍රවෘත්ති වලට අතිරේක අර්ථකථන එකතු නොකරමින් තොරතුරු ලබා දීම අතින් ඔවුන් ඉතාම ඉදිරියෙන් ඉන්න බව විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒ වගේම ශ්‍රාවකයාට වඩාත් ලෙංගතු ලබැඳි ශෛලියක් ඔවුන් අනුගමනය කරනවා. net FM ප්‍රවෘත්ති වඩාත් ජනතාව අතරට සමීප වෙන්නේ මේ කාරණා නිසා කියලා මම විශ්වාස කරන්නේ.
4: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
4: FM 95 FM 94.8 net FM divine pura divine pura
9: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුන වෙද පහතා හමුවන්න 0773 273 540.
10: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන
11: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
10: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ
12: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
13: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස

මෙලව 12යි විනාඩි 21යි මූඩ් එක චිල් කරන හැපි පිල් එක. ඒ ඉතින් වෙනමුකුත් නෙවෙයි net fm දේදුණු මාවත. අපි ඇවිල්ලා ඉන්නේ දේදුණු මාවතේ අද දවසේ අවසාන පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න. අද නම් ඉතින් පොඩ්ඩක් වෙලාව ඉතුරු වෙලා තියෙන ඕගොල්ලොත් එක කතා කරලා ඕගොල්ලෝගේ නම් ටික කියලා ඕගොල්ලොත් එක කතා කරන්න තියෙන දේවල් ටික කතා කරගෙන යන්න. හරි, මේ වෙලාවේ මුලින්ම මම ඔයාට මතක් කරන්න හදන්නේ මේනක සහල් පිළිබඳව පණිවිඩය. දැන් මේනක සහල් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ මේනක සහල් buy and win එක තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා කියන කාරණයනේ. දැන් මේ වෙනකොට කෑගල්ල ඉන්න අපේ ලංකා කුමාරි මහත්මිය නම් මේනක සහල් වෙතින් හම්බ වුණු අලුත්ම අලුත් ස්මාර්ට් ටීවී එකේ තමයි බට් එකක් කන ගමන් ටීවී බලන. එතකොට අපේ තරූෂි බූපා මහත්මිය ඉන්නේ ජයන්තිපුර. එයා මේනක සහල් වෙතින් හම්බ වුණු අලුත්ම අලුත් බ්ලෙන්ඩර් එකේ තමයි ගෙදර හදන ඔය කෑම බීම වලට අවශ්‍ය බ්ලෙන්ඩර් කරන වැඩ කටයුතු ටික කරගත්. අන්න ඒ වගේ ඔයාටත් පුළුවන් ඔයාගේ ගෙදරට අලුත්ම බ්ලෙන්ඩර් එකක් හරි රයිස් කුකර් එකක් හරි නැත්නම් ස්මාර්ට් ටීවී එකක් හරි දිනා ගන්න. කරන්න තියෙන්නේ වැඩි වැඩියෙන් මේනක සහල් මිලදී ගන්න එක විතරයි. මේනක සහල් අරගන්න තියෙන එකම හේතුව මේ තෑගි හම්බ වෙන එක නෙවෙයි. අපි අර හැම වෙලේම කැමතිනේ අපේ ගෙදර කෑමට එකතු කරගන්න දේවල් හොඳම ප්‍රමිතියෙන් තියෙනවනම්. අන්න එහෙම ප්‍රමිතියකින් අපිට අරගන්න පුළුවන් සහල් වර්ගය තමයි මේනක සහල් කියලා කියන්නේ. මොකද ගොවි මහත්තුරුන්ගේ සහල් ලස්වැන්නේ හොඳම සහල් ටික තමයි මේනක සහල් එකෙන් අරගෙන පැක් කරලා ඔයාගේ ළඟට එවන්නේ. මේනක සහල් කිව්වට පස්සේ ඔයාට අවශ්‍ය කරන නාඩු සහල්, සම්බා සහල්, කීරි සම්බා, සුදු කැකුළු, මල් නාඩු මේ අතුළු වර්ග රසකින් මේනක සහල් ඔයාට අරගන්න පුළුවන් කියන කාරණාව මතක් කරන්න ඕනි. තෑගි දිනා ගන්න නම් ඉතින් මේනක සහල් සහල් බෑග් එක ඇතුලේ තියෙනවා කූපන් එකක්. ඔන්න ඔය කූපන් එක වැරදිලාවත් අම්බල කනවා හැම නෙවෙයි. ඔය කූපන් එකේ තමයි තියෙන්නේ කන්ටැක්ට් නම්බර් එකක්. අන්න ඒ නම්බර් එකට WhatsApp මෙසේජ් එකක් හරි කෝල් එකක් හරි අරගන්න. එතකොට ඒක ආන්සර් කරන්නේ හරි මෙසේජ් එක බලන්නේ හරි මේනක සහල් නියෝජිතයි. කූපන් එකේ තියෙනවා කියන්නකො මොකක් හරි තෑග්ගක නමක් හරි රූපයක් හරි ගහලා ඔයාට බැලුවට පස්සේ අන්න ඒ තෑග්ග අරයා උස්සගෙන එනවා ඊට පස්සේ ඔයාගේ ගාවට. කවුද මේනක සහල් නියෝජිතයා? ඊට පස්සේ ඉතින් තෑග්ග සන්තෝෂෙන් බාර අරගෙන බත් ටිකක් කාලා ඉන්න තමා තියෙන්නේ. බත් කෑව වගේ නෙමෙයි ඔය බත් එක රස කරගන්න ෆ්‍රීලන් කුළු බඩු එකතු කරගන්න අනිවාර්යෙන් ඔයා හදන ව්‍යංජන වලට එළවලු වලට ඒ හැම දෙයකට. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. දැන් ඔයාලට ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්

ඉන්දියාවේ රසාරගනාවලට කිසිම වෙලාවක કૃતિම රසකාරකයක්වත් පිටරටින් ගේන මොකක් හරි අමුද්‍රව්‍යයක්වත් එකතු කරගන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි ශ්‍රීලන් නිෂ්පාදන හැම එකක්ම නිෂ්පාදනය වෙන්නේ. උපන්දින ගොඩාක් තියෙනවා. මේ හැම උපන්දිනයකටම සුබ පතන්න කියලා තමයි බැලුවේ. මුලින්ම යන්න හදන්නේ කිතුල්කොටේ පැත්තට ගිහිල්ලා ඉන්න අපේ ප්‍රේමසිරි අයියව හම්බෙන්න. ප්‍රේමසිරි අයියලගේ ගෙවල් ගාව ඉන්න අපේ සන්ධ්‍යා කුමාරි නංගි. නංගි නෙවෙයි හොඳේ මට නම් ඇවිල්ලා අක්කෙක්. 41 වෙනි උපන්දිනේ අද දවසේ සමරනවා සන්ධ්‍යාක්කා. සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා කියනවා අපේ ප්‍රේමසිරි අයියගේ නෑදෑ වෙන දුවෙක් තමයි මේ සන්ධ්‍යා කුමාරි කියලා කියන්නේ. නංගි කෙනෙක් නෙවෙයි. කොහොම හරි සුබ පතන්න එකතු වෙනවා අපේ ප්‍රේමසිරි අයගේ අම්මා ගුණවති, එතකොට අසංක මල්ලි, ඊට පස්සේ දිනෝෂා, ගණේෂා, චමිලානි, කිරණිදු, බිම්සර, මේ කට්ටියම ඇතුළු වෙන්නේ FM ටීම් එකේ අපි හැමෝම. ඒ වගේම තමයි අපේ කඩවත ලක්මාලිගේ හොඳම යාළුවා තමයි ලක්ෂිත්. අද එයාගේ බර්ත්ඩේ එකලු ලංකාවේ නම් නෙවෙයි කියනවනේ ඉන්නේ. එයාට සුබ පතන්න කියලා කියනවා ආදරණීය විශ් එකක් දෙන්න කියනවා ලක්මාලි. එහෙනම් ඉතින් හොඳම යාළුවෙකුට වඩා කෙනෙක් වෙන්න ඇති සමහර විට. සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු අපේ ලක්ෂිතට. ඇල්පිටියේ පුන්සරාණන්ගේ මෙසේජ් එකක් දාලා තියෙනවා සින්දුවක් දෙන්න අයියේ මටත් කියලා. ඊට පස්සේ යන්න හදන්නේ ඇහැලියකට චමින්ද මෝටර්ස් එකට. බොස් චමින්ද, සනත්, රසින්දු ඇතුළු කොල්ලෝ සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. ටයිටැනික් සැලුන් එකේ තුෂාර කොල්ලත් අපිට කෝල් එකක් ගත්තා. හොඳටම වහිනවලු. මං ඒව සුන්දරම් බොස් වැඩට ආවද කියලා නැහැල්ලුනේ. එයි, පස්සේ හරි වැඩට එයි. මොකද සුන්දරම් බොස් වැඩට එනවා නම් තමයි වහින්නේ දැන්. රොහාන්, ටිරෝන්, අලුත් මල්ලි කොල්ලගේ නම ආයෙත් අමතක වෙලානේ. හරියන්නේ නැහැ මේක නම්. හොඳේ නම ගහලා බෝඩ් එකක් දාලා තියන්න ඕනි දැන් කඩේ ඇති. තෝණිගල හන්දිය අපේ ත්‍රී වීලර් පාක් එකේ ප්‍රසන්න අයියා කතා කරා. ශාන්ත, රංජුල, දිලීප, දිල්ෂාන්, පතිරණ, ජානක කට්ටියම එකතු කරගන්නවා. වැඩ ගොඩක් ඇතුළු ඉන්න කියලා මට නිකන් තේරුණා කතා කරනකොට සද්ද බද්ද ටිකෙන්. කොහොම හරි දේදුණු මාව තහගෙන ඉන්නවනේ මං එකතු කරගන්න. කොළොන්නරුවේ රමණියක්වත් එකතු කරගන්නවා.

FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura.

දැන් ඉතින් ගොඩාක් වෙලාවට පොත් ප්‍රදර්ශනයේ තියෙන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. ඕක බලන්නත් කටේ යන්නේ නුඹේ මැණිකා එක්ක නේද? මේ මතක් කරන්න හදන්නේ 27 වෙනි වතාවටත් සංවිධානය වෙලා පවත්වන්න සූදානම් කරලා තියෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන. සැප්තැම්බර් මාසේ කිව්ව ගමන් අපි දින ගණගෙන ඉන්නේ මේ පොත් වසන්තය එන්නේ කවදාද කියන දේ දැනගන්නනි. සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් මාසේ 4 වෙනිදා දක්වා කොළඹ BMICS පරිසරයේදී තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 වෙනි වතාවට මෙවර පැවැත්වෙන්නේ. හැම දවසකම උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් ඔයාට මේකත් එක්ක එකතු වෙන්න පුළුවන්. පරිවර්තනද, නව කතාද, කෙටි කතාද, කාව්‍ය සංග්‍රහද, ඕනිම පොතක් අරගන්න වගේම තමයි ලිපි ද්‍රව්‍යද, ඉස්කෝලට අවශ්‍ය කරන පොත්ද, පෑන්ද, පැන්සල්ද, මේ හැමදේමත් වට්ටම් සහිතව අරගන්න අවස්ථාව ඔයාට හම්බ වෙන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක. ඉතින් මේ අවස්ථාව මග හැරගන්න එපා. මේ ඇවිල්ලා තියෙන්නේ සාහිත්‍ය මාසය, එළඹෙන්නේ කියවීමේ මාසය. සාහිත්‍ය මාසයේදී කියවීමේ මාසය වෙනුවෙන් අලුත් පොතක් අරගන්න එන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. දවස් වෙන් කළා තියාගන්න සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙනකන්. සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිල රේඩියෝ විදිහට මෙවරත් මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ නෙත් FM රේඩියෝ ව්‍යාපි. ඒ වගේම තමයි සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර. ගොඩාක් රෝගාබාධ වලට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙන හොඳම තැනක් තමයි කමල්බන්දුල වීරපිරම වෙදමහත්තයා ඉන්න සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර කියලා කියන්නේ. ඒගෙන ඉතින් දැන් ඔයාලට කනින් කනිනුත් ඇහිලා ඇති අනිවාර්යෙන්. අර හොඳ දේවල් පිළිබඳව අපි කට්ටිය කට්ටිය අතරේ කතා වෙනකොට දැනගන්න හම්බ වෙනවනේ. ඒ හින්දා තමයි ඔයාලට නිරන්තරයෙන් මම කමල්බන්දුල වීරපිනෝ වෙදමහත්තයා ගැන මතක් කරන්නේ. කමල්බන්දුල වීරපිනෝ වෙදමහත්තයා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒ හින්දා තමයි එතුමගේ ප්‍රතිකාර වලින් ඔය බටහිර වෛද්‍ය විද්‍යාවෙද සුව කරන්න බෑ කියලා කියන ගොඩක් රෝග නිට්ටාවටම සුවපත් වෙන්නේ. යන්න කලින් කෝල් එකක් දෙන්න. සඳුද අඟහරුවාද පොය දවස් සැරනම ඉතිරි හැම දවසකම විවෘතයි. 0777-300-940 හරි 0773-273-540 හරි තමයි ඔයා කතා කරන්න ඕන. මං කට්ටිය එකතු කරගන්නන් ටග්ගාල වේගෙන් කියාගෙන යන්න වෙනවා නම් ටික. මේ උදේ 10ට ආපු මෙසේජ්වත් තාම කියවල නෑ මම. තංගල්ලේ අප්සරා මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. මං ඔයාව එකතු කරගන්නම්. ගිරිඋල්ල ස්ප්‍රින් මෝටර් එකේ මගේ යාළුව කට්ටිය කට්ටියම එකතු කරගන්නම්. අදත් සුපුරුදු විදිහටම සමන් ෆැෂන් එකේ ඉන්න කෙට්ටු සුදු නංගිවයි එයත් එක්ක ඉන්න සුදු බෝල නංගිවයි එකතු කරගන්න කියලා කියනවා. මරු කොල්ලෝ ටික මොකක් හරි දෙයකට තමයි මේ සැරසෙන්නේ. කළුතර පණාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමරයි තනූජයි එකතු කරගන්න ඕනි. හෙලෝ ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. හෂ ශාමිනී රණසිංහ, මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ගම්බහඩියර් ගාමන්ට් එකේ මගේ යාළුවෝ කට්ටිය, ගුඩ් මෝර්නින් සුදු මහත්තයා කියලා කමෙන්ට් එකක් නෙමෙයි මෙසේජ් එකක් දාලා තියෙනවා, මං එකතු කරගන්නම්. මල්ලෝපිටිය සුනේත් වෙළඳ සැලේ අපේ සුනේත නයනක්කා, ඊට පස්සේ අම්මයි පුතා තිසුන්වයි හස්බන්ඩ් සුනේත්වයි එකතු කරගන්න කියලා කියනවා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. මෙන්න තවත් බර්ත්ඩේ එකක්. ආංගම පාංචාලියේ ඉරේෂා නිලන්ති බොස්සාමානන්ද අයියා එකතු කරගන්න කියලා දිස්නක්ක මෙසේජ් කරනකොට ඒගොල්ලන්ගේ බිනුකි ෂෙනාරා දුවගේ උපන්දිනයත් අද තියෙනවා කියලා මට මෙසේජ් එකක් දාලා කියලා තියෙනවා. සුබ උපන්දිනයක් වේවා බිනුකි. නෙත් FM ටීම් එකේ අපි හැමෝම ඔයාට සුබ පතනවා සුබ උපන්දිනයක් වෙන්න කියලා. කාලියල ගලවුඩ 12 කණුවේ පුල් ඉලෙක්ට්‍රොනිකස් එකේ අපේ උපුල් අයිය ඇතුළු සෙට් එක එකතු කරගන්නවා. ඊට පස්සේ හොරණ සත්හෙල ගාමන්ට් එකේ මගේ යාළුව කට්ටිය එකතු කරගන්න කියලා කියනවා නම් ටික ඔක්කොම ඉතින් කියන්නම්. යසන්ති, නිලෝ, ප්‍රසාදි, නදී, දේවි, සුජී, අශෝකමිස්, ඉන්දිකා, රේනු, අනුරාධා, නිරෝෂා ඇතුළු කෙල්ලෝ සෙට් එක. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. ඉන්ද්‍රවංශ, අපේ සිසිර ඉන්ද්‍රවංශ අයියා බණ්ඩාරවෙල ඉඳන් මෙසේජ් එක දාලා තියෙන්නේ. දුව කිනුරිවත් එකතු කරගන්න කියලා කියනවා. බණ්ඩාර දුව, අම්පාර බණ්ඩාර දුවේ මුතුහර බ්ලොග් ගල් එකේ යාළුවෝ කට්ටිය
හැමෝම එකතු කරගන්නම් මේ සින්දුවට අපේ චින්තක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපේ සෙව්වන්දි අටියන් තොටින් දැන් මෙසේජ් එකක් දාලා තියෙනවා. දුව ජෙනුදි, ලොකු දුව යොහානි, ඊට පස්සේ මහත්තයා අනුර, අම්මා ඉන්නවා සිරියාවති, ඊට පස්සේ සීතා අම්මා, තාත්තල දෙන්නා, ඊට පස්සේ ආනන්ද මහින්ද, නංගි නිසංසලා, මල්ලි පබසර ඇතුළු කට්ටියම එකතු කරගන්නවා. ගලේ කඩේ රයිග මහන්දිය සරච්චන්ද්‍ර ඩයස් අයියා එකතු කරගන්නවා. ඊට පස්සේ වැරදුනා නේද, ගලේ කඩේ රයිගම ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙන සරච්චන්ද්‍ර ඩයස් අයියා. ඊට පස්සේ බරුදැල්පොළ SL ප්‍රනාන්දු අයියා. ඊට පස්සේ ත්‍රිගුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩ අයියා. පවුලේ හැමෝම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 12 විනාඩි 43යි.
4: Lanka Tiles Mobile Showroom den obe nagareta September 9 වනදා අපි එන්නේ උදේ මීරිගම සහ සවස අලව්ව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පෑ සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: පොල්වතු හිමියනේ, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. September 8 වනදා නුවර පොදු වෙළඳපොළ ඉදිරිපිට SLT Mobitel Fiber, Real Fiber, Real Performance.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොළේ.
7: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
8: හිත නටන තාලෙට, තාලෙට දවස ගෙවෙන රිද්මෙට, රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: අම්මේ, රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
10: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
9: ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
11: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: වේලාව 12 විනාඩි 45යි. මේ වයිෆ්
12: මොකද හස්බන්ඩ්?
3: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංගා, පතෝල, වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
12: අයියේ,
3: රිස්ක් එක වැඩිනේ.
12: ඒ කිව්වේ?
3: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
12: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
13: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
3: කෙලියේ කෙලියේ යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා ගැන කෙට්ටුවට ඇවිල්ලා තියෙන්නේ. 12:46 වෙලාව ටට්ටක් ගාලා නම් ටික කියන්නම්. වරකාගොඩ අනුරගාමන්ටගේ වැඩ කරන සම්පත් රාජපක්ෂගේ අද 37 වෙනි උපන්දිනය තියෙනවා කියලා මෙන්න මට මැසේජ් එකක් දාලා පණිවිඩේ දාලා කියලා තියෙනවා. රුමේෂ් මල්ලි සුබපතන් එකතු වෙනවා. ඒ ඇතුළු අනුරගාමන්ටගේ සෙට් එකම ඔයාට සුබපතන් එකතු වෙනවා. මම එකතු කරගන්නම්. හයි ජනි, මම සුනිත්‍රා කුමාරි දෙයන්දර ඉඳන් මාවායේ පුතා විහංග දුල්මිනවයි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ජනී බබෝ, අපි හුන්නස්ගිරියෙන් ඇපරල් ආයතනයෙන් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ජුඩෝ තමා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සන්ධ්‍යා, වාසනා, මදු අනිවාර්යයෙන්ම එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හාලියල ගලවුට 12 කණුවේ නිෂාන් සැලුන් එකේ අපේ නිෂානුත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔක්කොම එකතු කරගන්නම් මේ සින්දුවට. කිරුළවන සෝමාදේවි ප්ලේස් එකේ අපේ රංගන මෙන්න කොල්ල අදත් උයන ගමන් ෆොටෝ එකක් එවල හරි නෑ ඔය වැඩ හොඳේ. මම එකතු කරගන්නම් ඔයාවත් ගොඩක් ආදරෙන්. ඊට පස්සේ සඳලංකා ඔය කමල් ජයසිරි වගේම තමයි අපේ නිමාලි තිස්සමහාරාම ඉඳන් අපි වහගෙන ඉන්නවා එකතු කරගන්න කියලා තියෙනවා. ප්‍රියන්ත, සිරිල්, කුමුදුනි, වාසනා ඇතුළු සෙට් එකම මම එකතු කරගන්නම් මේ සින්දුවට. කටාන කෝන්ගස් සඳිය අරෝෂ් ටේලර්ස් එකේ අරෝෂ් ඇතුළු සෙට් එක, ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන් මේ කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ යන්නාදන්නේ හැලියගොඩ සැලෝන් ෂී එකට. නිරෝෂා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ක්‍රිෂාන්ති, දනු එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ වාදු එන්ඩී අපරල් එකේ සෙට් එක කට්ටියම එකතු කරගන්නවා. උරුබොක්ක සිරිකුමාර අයියා එකතු කරගන්නවා. ඊළඟට ඇහැලියගොඩ ඉඳන් අපේ ලාලනී මැසේජ් එකක් දාලා තියෙනවා. වැඩත් එක බිසී වෙලාලු හිටියේ. දුව පංචාලේ, පුතා ලක්ෂිත ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියනවා. බිනුල් බබාවත් එකතු කරගන්න කියනවා. ඒ වගේම තමයි ඊයේ මගේ පුතාගේ උපන්දිනය තිබුණා කියලා මට මැසේජ් එකක් දාලා කියලා තියෙනවා. ඉරේෂා බුත්තල ඉඳන්, පුතාගේ නම සයුල්, එයාගේ 7 වෙනි උපන්දිනය තිබිලා තියෙන්නේ. සයුල් පුතා දවසක් පරක් වුණා කියලා නෑ, සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඔයත් හස්බන්ඩ් නීල්, පුතා සයුල්, බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. දුම්බර ලලිත්, ප්‍රියංකර අයියා, ඒ වගේම තමයි ඉබ්බාගමු හේමා, නාගොඩ විතාන, කෑගල්ලේ රාමයියා කට්ටියම එකතු කරගන්නවා. පානදුරේ දනුෂ්ක මල්ලි ඉන්නවා. බුත්තල මැක් ගාමන්ටගේ යාළුවෝ කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. යටියන්තොට පරුස්සැල්ලේ සේපාලි හොටෙල් එකේ සේපාලිකා ඔයාවත් එකතු කරගන්නවා. සුජානි චන්දිමා මොරටු ඉඳන් අහගෙන ඉන්නවා. සුජානිවත් මං එකතු කරගන්න. මඩපාත, ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, පුංචි පුතා ඉන්නවා, තේජාවෝ, ඊට පස්සේ භාග්‍යාවිෂ්ක, සේරුවාවිල KDA සමරසිංහ මේ කට්ටියත් එකතු කරගන්න ඕනේ. ජනී, ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මට මෙසේජ් එකක් දාලා තිනවා කෙනෙක්. ඒ කෙනා කියනවා වඩුමුල්ල හන්දිය එළවලු කඩේ ඉන්න කෞශල්‍ය නංගිව ආදරෙන් මතක් කරන්න කියලා. රෝසමල් ගොඩක ඉමෝජිස් ටිකක් එවලා තිනවා. ඒ ටික මං හිතන්නේ කෞශල්‍ය නංගිට වෙන්නේ නැති, මට නෙවෙයි වෙන්නේ නැති. ඊට පස්සේ සුබ දහවලක් වේවා ජනී කියලා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් EG අනුරයි අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම තමයි හයි හයි ජනියෝ කොහොමද, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මිහින්තලේ ඉඳන් දුලංජලි මට මැසේජ් එකක් දාලා තියෙනවා. දුලංජලි අපේ ගේම් එකට ජොයින් වුණා නේද? මට මතකයි. ඊට පස්සේ යන්න හදන්නේ 10:90 පාරේ මංගලි ෆැෂන් ගාමන්ටකට ගිහිල්ලෙන්න. සාලිය, මංගලිකා, ශිරන්ති, ඊට පස්සේ සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත මේ කට්ටියම එකතු කරගන්නවා. ජපානෙට ගියාට පස්සේ අපේ ජපානෙ ඉන්නවනේ ගාමිණී අයියා ඉන්නවා. ඒ වගේම තමයි යාගේ වයිෆ් අරුණ සංජීවනි, පුතා ඖෂධ, දුව සේනාශ්‍රී, අම්මා මේ ඇතුළු කට්ටියම ඉන්න ලංකාවේ ගොඩලින්ද ගමේ. එහෙ ඉන්න යාළුව හැමෝමයි. මලින්දු මෝටර්ස් එකේ අධිපතිතුමා කුමාරයි ඇතුළු සෙට් එකයි එකතු කරගන්නේ. ජනි, ඔයාව ගොඩාක් ආදරෙන් අහගෙන ඉන්නේ. එහෙම කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ මීරිගම ඉන්න මදු. මං ඔයාව එකතු කරගන්නම්. ජනි, අපිවත් ගේම් එකට එකතු කරගන්නකෝ. අපිට එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ කවිත්මි එක්ක උපුලා උපුලිකා වගේ නමක් තියෙන්නේ. මට හරියට ඒක කියවගන්න බෑ කොහොම හරි. ආ, උපුල්. මං එකතු කරගන්නම් ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්නයි එහෙම කියලා කියන්නේ කහබොල හේලිත ෆැෂන් එකේ ඉන්න අපේ චතු නංගිගේ කාන්තා බලෑණියේ නංගි බබාලා සෙට් එකම එකතු කරගන්නවා මේ සින්දුවට. සමන්ති, මානෙල්, කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජන්ති, නිශාන්ති, සුනේත්‍රා, දේවමි, නිලු කට්ටියම එකතු කරගන්නවා. සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දි, මකුලලුව රංජිත් දිසානායක අයියා, ඒ වගේම තමයි අපිව එකතු කරගන්න කියලා ඇඹිලිපිටියේ ගල්වංගු ඉන්දික ටේලර්ස් එකේ කට්ටියත් අපිට මැසේජ් එකක් දාලා තිනවා. අම්පාර මුවන්ගල රම්‍ය අක්කා, එයාගේ හස්බන්ඩ් සරත් කුමාරයි, පුතා ශෂී, පොඩි පුතා සදේව්, දුව ගාල් ලිහිල කිඹිය ඉන්න සමාධි, එයාගේ දුව, එයාලගේ දුව ඉන්නවා ෂනුදි, මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. අවසාන වශයෙන් එකතු කරගන්නවා අපේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා. කෑගල්ලේ නිදහස් භාවතේ ඉඳන් අහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ යන්න වෙලාව එනවා කියලා දැනගන්නේ අර උදේට කුකුල කෑ ගහනවා වගේ මෙතෙන්ට ජානුවාවට පස්සේ තමයි මම දැනගන්නේ. ආ හරි යන්න වෙලාව ඇවිල්ලා තමයි කියන්නේ කියලා. යන්න කලින් මම යනවා යටියන්තොට තරිඳු වෙජිටබල් ෂොප් එකට ගිහිල්ලා එන්න. මොකද එතන ඉන්න කට්ටිය මට මැසේජ් එකක් දාලා කියලා තියෙනවා නම් ටික කියන්න කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න ගමන් තමයි දේදුණු මාවතෙන් ගිහිල්ලා එන්න හදන්නේ. මේ පැතර කෝල් කරපු වට්ස්ඇප් මැසේජස් එවපු කට්ටියම එකතු කරගන්නවා. මම මේ කල්පනා කරේ ජානු ඇඳගෙන ඇවිල්ලා තියෙන ඇඳුමට මොනා හරි කියලා යනවද කියලා. නෑ වඳිනවා මොකෝත් කියන්න එපාලු. මම ඕගොල්ලන්ට බාර දෙනවා ජානු වෙන Facebook live එකේදී මේ අදාළ දේවල් කියන්න. එහෙනම් ඉතින් අපි හෙට උදේ 10ට දේදුණු මාවතෙන් සුපුරුදු විදිහට හම්බ වෙමු. මේ ප්ලේ කරන සින්දුවයි ජානුගේයි අතරේ කිසිම සම්බන්ධතාවයක් නැත. ගියෙන් එන්නම් මම ජනි.
1: දැන් කාලේ ගෙලෝ පිලි වෙලකට ඇඳගෙන පිනුමට හිටියට දැන් කාලේ ගෙලෝ පිනුමට පිලි වෙලකට හිටියට වකඩ වාගේ කටවල් නම්

0: apitat saiku. FM Anupaha. FM Anuhatarai Dashmata. Net FM.
1: De Dunumavata. Brought to you by
2: Akunulake Namahubavan Ratapuram Rasaganayana. Aule Sam Rasakarakana. Mather Freela Noodles. Taste a Trustaka.
1: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
3: මට උන වගේ සේන
4: ලිං පස් පංගුව බමු
5: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
3: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
1: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණිය ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
6: Meltol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sahalia, Meltol, Paracetamol Vishishaki.
7: SMSA Kagneve, make a Visivasaraka Sakshya.
8: Diri in Tinan Sri Lanki, Vyaparikan, get you in water. Visivasaraktisi Sakshunu, Dimo Bata. Obe Vyapari Tat Adamaka Tukaragan, Dahatunai Asu Atamatan.
9: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණකාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387
10: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් ඔබත් අදම රස බලන්න
11: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය සස්තත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ
1: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540
12: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද
13: කවුදානේ මේ කලුවට කලුවේ
12: මං තමයි නංගි කලු කුමාරයා මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක
13: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න මං හතරට කලින් ගෙදර යන්න ඕනේ ඒක නෙවෙයි අයියා දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි
12: දැන් අපි හවසට ඩියුටි නෑනේ අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ
13: මොනවා දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ මෙහෙත් එහෙමයි
14: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
15: net fm හතර වටේ හතර වටේ
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
18: එහෙම ගණන් නැහැ අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
17: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
19: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
0: දවල් එකයි දැන්

0: සත්‍ය. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියුස්.
4: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම තරංග. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට දිනේ එක් දින වැඩවර්ජනයක නිරත වීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිත් සම්මේලනයේ පවසනපා. එම සම්මේලනයේ පැවසුවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති බරපතල අර්බුද සම්පාදයෙන් සිය සංගමයේ පසුගිය සතේ පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹුණු පවයි. රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් හිඟය මෙන්ම සුදුසු ආචාර්යවරුන් නොමැතිවීම බරපතල ගැටලුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එමෙන්ම පවතින තත්ත්වය තවත් ගැටලු කිහිපයක් පිළිබඳ ඒද මුල් කරගනිමින් හෙට දිනේ වර්ජ නිරත වන බව විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමිත් සම්මේලනය වැඩිදුරටත් පැවසුවා. මිලග නිත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නිත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: ගින්දර හැන්දෑව.
7: Brought to you by.
8: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
10: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
13: FM 95 94.8.

0: Kinder Hände war. Kinder Hände war.
1: Hi, Andavalle Kai, Vinadi Navayai. Ada September Masi Atavenida. ඔන්න ඉතින් තවත් අලුත් දවසක ඔයාගේ මගේ හොඳම ටයිම් එක තමයි මේ පටන් ගන්න හදන්නේ. දැන් ඉතින් හොඳට කාලා පොඩි නිදිමතක් එහෙම ලවඩ් වෙන ගමන්නේ ඉන්නේ. අලංශක ගන්නවත් තාම වෙලාවක් හම්බුන් නැත්නම් මං කියන්න බොස්ට ඔයාට දැන් හොඳටම බඩගින්න ඉන්නේ ලන්ච් එක ගන්න යන්න දෙන්න කියලා. දැන් ඒක ඇහුණ ගමන් මගේ වැඩ ටික නතර කරලා ඔයාට යන්න පුළුවන්. ඉතින් කොහෙද ඉන්න මේ වෙලාවේ කොහේ කොතන කොහොම හිටියාත් ඔයාට ඉතින් අද තවස හතර වෙනකම් මම මේ පැති ඉන්න නිසා මගෙත් එක්ක පොඩි චැට් එකක් දාගෙන ලස්සන සින්දු ටිකක් අහගෙන ඉන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් සුපුරුදු විදිහටම කාල එකක් දෙන 0112553703 මගේ WhatsApp නම් එක මම චැට් එකේ ඉන්නවා. අපි චැට් එකෙන් සෙට් වෙමු. දැන් මේ වෙනකොටත් කීප දෙනෙක්ම මාතක චැට් එකේ හිටියා. දැන් ඉතින් ඔයාටත් ඒ විදිහටම මේ පැත්තට චැට් එකට එන්න පුළුවන්. හරිද? යමුක බලන්න හිමීට net fm official facebook fan page එක පැත්තට එහෙම ගිහිල්ලා අද wall post එකට comment එකක් දාන්න අමතක කරන්න එපා. මුලින්ම හැබැයි ඔයා කරන්න ඕනි ෆෑන් පේජ් එක ලයික් කරන්න ඕනි, ෆලෝ කරන්න ඕනි. ඊට පස්සේ තමයි ඔයාට වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න පුළුවන්. අද වෝල් පෝස්ට් එකේ වැඩියෙන්ම මේ උත්තරේ මම බලාපොරොත්තු වෙන්නේ පිරිමි ළමයින්ගෙන්, ගෑනු ළමෙක් විදිහට මම දැනගන්න කැමති ඔයාට වැඩියෙන්ම වටින්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වද එහෙම නැත්නම් වයිෆ් වද නැත්නම් ඔයාගේ ඔයාතේ තියෙන ෆෝන් එක කියලා කිව්වොත් බලා ගන්න පුළුවන්. ගෑනු ළමයින්ට අපිට නම් ඉතින් අපිත් එක්ක ඉන්න සුදු මහත්තයව තමයි වටින්නේ. හරි, එහෙනම් ඉතින් අදත් සුපුරුදු විදිහට හවස හතර වෙනකන් ওই විදිහට ගොඩාක් දේවල් අපි දෙන්නට තියෙනවා කතා කරන්න. බර්ත්ඩේ විෂස් එහෙම තියෙනවා නම් ඒවත් අරගෙන මේ පැත්තට හිමීට ගොඩ වෙන්න. අපි පටන් ගමු හොයාගේ මගේ ගින්දර හැන්දාව මේ විදිහට. ඉන්න හවස හතර වෙනකන් මං චානු.

මෙන්න මේ ටිකක් චග්ගල මතක් කරගෙන යමුද මේ සින්දුවට. මොනවද මතක් කරන්න තියන්නේ? ඔයාලට මුලින්ම මතක් කරනවා මම ෆෙම්සෑගෙන මෙන්න මෙහෙම මතක් කරන්නම්කෝ. ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ කොච්චර අපහසු කාලයක්ද කියන එක මං හැමදාම ඔයාලට කියනවා. දැන් ඔයා දන්නවා ඔයාට කොයිතරම් අපහසු කාලයක්ද මේ පටන් අරගෙන තියෙන්නේ කියලා. පීරියඩ්ස් කාලේ පටන් ගත්තාම නේද? එතකොට ඉතින් අර ළඟින් ඉන්න කෙනාවත් අල්ලලා පොඩි කරලා දාන්න කියන තරම් හිතනව නේද එහෙම දවස්වලට? ඇත්තටම ඔයා ඔය දවස් ඔය තරම්ම ස්ට්‍රෙස් කරගෙන තියෙන හේතුව තමයි ඔයා පාවිච්චි කරන පෑඩ් එක. හරිම පෑඩ් එක ගත්තනම් කිසිම වෙලාවකදී ඔයාට ඔයා වෙපා වෙන්නෙත් නෑ, ඔයා ආසාවෙන් කරපු වැඩේ පා වෙන්නෙත් නෑ. හැමදේම හරි ලස්සනට ඔයාට වෙනදා විදිහටම කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් හරිම පෑඩ් එක දැන් ඔයා මාකට් එකේ තියෙනවා, අන්න එක තෝරගන්න ඕනේ. කොහොමද මාකට් එකට ගිහිල්ලා පෑඩ් එකක් තෝරගන්නකොට මොනවද මුලින්ම හිතන්නේ? මේක ඇඳගෙන ඉන්න පහසුයිද? ලීක් වෙන්නේ නැති වෙයි නේද? ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එකක් නේද? ඔන්න ඔය කියන දේවල් ටික හරියටම සලකලා බලලා ඔයා ඔයාගේ පෑඩ් එක තෝරගත්තොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව අන්න ඒ දවසොත් හරිම පහසුවෙන් ඔයා කැමතිම විදිහට ගෙවන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් ඔයාට දැන් තෝරගන්න තියෙන්නේ FM සෑම තමයි SLS ISO සහතික සහිතව ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට දැන් මාකට් එකේ ඔයාට ගන්න තියෙනවා. එහෙනම් ඉතින් FM සෑය ඔයාත් අරගන්න පාවිච්චි කරන්න. දිවෙන පුරා තියෙන ඔන්නෑම සුපිරිවෙලන් සලකින් ෆාමසි වලින් ඔයාට FM සෑය දැන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මතක් කරනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන. ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන ඕන කෙනෙක්ට මුලින්ම මතකෙට එන්නේ වෙන කවුරුත් නෙමෙයි වෙන කොහෙවත් නෙමෙයි ඒ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් මේ විදිහට හැමෝගෙම හදවත එළියවිච්ච ආයතනයක් වෙලා තියෙන්නේ ප්‍රතිඵල 100%ක් නිසාමයි. ඉතින් එහෙනම් මම ඔයාලට කියනවා ඒ විදිහට 100%ක් ප්‍රතිඵල ගන්න නම් ඔයත් හරියට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මේ කියන නිෂ්පාදන අරගන්නකෝ. ඔයත් කාලයක් තිස්සේ දියවැඩියාව හිඳ දුක් හිඳ කෙනෙක්ද? අන්න එහෙනම් ඔයාට තියෙනවා සෙවනගල මధుමේහාරණි කැප්සියුල් එක. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධයක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මේ වෙනකොට තියෙනවා. ඉතින් ඔයාට අරගන්න පුළුවන් එක. මොකද හිටි හැටියේ හිටපු ගමන් ගෙදරින් හොඳට එළියට යන හස්බන්ඩ් වෙන්න පුළුවන්, වයිෆ් වෙන්න පුළුවන්, දරුවා වෙන්න පුළුවන්, මේ කවුරු වුණත් එක එක අමුතු විදිහේ දවසින් දවසට ලෙඩ රෝග අරගෙන එනවනේ. ඔය ලෙඩ අතරේ අනිවාර්යෙන් කියවෙන දෙයක් තමයි ප්‍රතික්ෂාව කියයි, කැස්ස කියයි, උණ කියයි, අගපත වේදනාව කියලා කියයි. ඔය ඔක්කොම දේවල් හරියටම සුව කරන දිව්‍යම ඖෂධය සෙවනගල මදු කැස්සට පැනිය බෝතලයක් ගෙදර ගෙනල්ලා තියා ගන්න ඕනි. පැටිලිව වලට තිත තියන නම් සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, කැමොප්‍රියන බඩ පිපෙනෝ නම් බඩ කැක්කුම නම් බඩ ජීර්ණය නම් 100%ක් ස්වභාවික සෙවනගල සමෝධකම් තියෙන අන්න ඒකට තමයි. ඉතින් මේ විදිහට එකීමකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම පෙවරුමය 40 අසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න 047 31 340 Hi, මගේ වස්සුවේ. Good afternoon, Nata. අද වේලාසනින් නාම මණිකේ දෙනවද අපිට ධනපාල උඩවත් මහත්මයාගේ සින්දුවක්. Sure, මන් දෙනවන්නේ වරෙම. අද ගෙදර කවුරුත් නැහැ. එයාලා ගමනක් ගිහින්. මම ඉතින් ආදරෙන්නේ මගේ කෙලි පැටියට. උම්මග කොණි. කලතර අපේ රමණි සමය දක්කා. ඔයාව දාලා ගියාද පැටියෝ? ශෂි දෙවුලි බාති තුසිත කල්හරි පුංචි ඇවින්නෙක් ඉන්නවා කියලා තියනවා. Canada-ving Shannon, Michelin, Adrian, Pointy, Sophia. මේ හැමදාම අපේ ජනී යනකොට මට මොන හරි කියලා යනවනේ. දැන් අදාර සින්දුවක් ප්ලේ කරලා මට මොකද්ද කියලා ගියේ? අන්න ඒක මට එවලා තියනවා මෙන්න එක්කෙනෙක්. ඒක ඇල්ලමන් කියන්නේ. ජාන බෝලි ආදරේ උම්මා. හැබැයි ඉතින් නම එවලා නැහැ. නමේ වණ මන් දණී කරන්න ඕනේ දේ. මාබිම කාන්ති අම්මවත් එකතු කර ගන්නකෝ බලන්න කවුද මේ කියලා. ගුඩ් ආෆ්ටර්නූන් චානනාගේ අපි කනත දෙයලගම් බේකරි රසිකායියා. මාලියුසලින් සංගීත් මාලි, පළඹිටි හිරාණි අක්කා, කැලිමලේ රේණුකා අක්කා, යටියන්දර ටයිටනික් සලෝනගේ තුෂාර කොල්ලා එකතු කර ගන්න මාබිම කාන්ති අම්මවත් එකතු කරගෙන සෙදුවක් අහමු කියලා තියනවා. අහමු මේ සෙන්දුවට එකතු කර ගන්නම් කට්ටියම.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් එකයි වෙනාඩි 23යි.
3: විෂන් කෙයා නවතම ශාඛාව අම්බලංගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වෙනි දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවි කාච මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලංගොඩ. අමතන්න 076 544 1518.
4: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට. ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 8 වනදා නුවර පොදු වෙළඳපොළ ඉදිරිපිට SLT Mobitel Fiber. Real Fiber, Real Performance. Lanka Tiles Mobile Showroom දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 9 වනදා අපි එන්නේ උදේ මීරිගම සහ සවස අලව්ව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
7: හෙලෝ,
8: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව.

මට මුලින්ම කියන්නකෝ, දැන් අද දවසේ ගියාද ඔයා ඇක්ටිව් ප්ලස් එකට? අද ලෝක බෞද්ධ චිකිත්සක දිනය, සැප්තැම්බර් 8 වෙනිදා. මේක මතකයි නේද? ඉතින් ඊට සමගාමීව තමයි අද, හෙට සහ අනිද්දා කියන දවස් තුනේදී බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන අතරින් අංක එකේ ප්‍රමුඛතම ස්ථානයේ තියෙන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙන ඉතින් අද තියෙනවා. දැන් අද යන්න බැරි වුණා නම් හෙට යන ඉදේ දවසක නම් මිස් කරගන්න හදන්න එපා. තාමත් ඔයාට වෙලාව තියෙනවා, ඔයාට යන්න පුළුවන් මේ වැඩේට. අද, හෙට සහ අනිද්දා කියන දවස් තුනේදී තමයි මේ වැඩමුළුව පැවැත්වෙන්නේ. ඉතින් කිසිම විදිහකින් මිස් කරගන්න නම් එපා. පස්සේ කියන්නත් එපා යන්න බැරි වුණා කියලා. ඔයාත් මෙන්න මේ කියන රෝග වලින් දුක් විඳින කෙනෙක් නම්, කාලයක් තිස්සේ පීඩා විඳින කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යන්නම ඕනි. බෙල්ල කොන්ද වේදනාව තුර මොනියම් හරි ස්නායු රෝගයක් තිබුණා නම්, ආතරයිටිස් හරි සන්ධි රෝග හරි තිබුණා නම්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩානතුරු නිසා ඇතිවලා තියෙන ආබාධ, වයස්ගත වීම නිසා ඇතිවන දුර්වලතා, අංශභාගයේ පාකින්සන්, සුපුසනාවේ ආබාධ, ඒ වගේම තමයි වෙනත් පැරලයිස් රෝග, උපතින් හා උපතින් පසුව දරුවන්ට ඇතිවන යම් යම් ආබාධ, ඒ විතරක්ද කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් අද, ඒ වගේම හෙට 9 වෙනිදා, අනිද්දා 10 වෙනිදා, මේ දවස් තුනේදී ඔය යන්න මොනි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට. හොරණ තියෙනවා, කොට්ටාවේ තියෙනවා, බණ්ඩාරගම තියෙනවා. මේ තියෙන ශාඛා තුනේම මේ වැඩේ තියෙනවා. නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුව. ඉතින් මේ දවස් තුනේදී යන ඔයාට ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා සහ ඒ වගේම තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයාට අත්විඳින්න පුළුවන්. ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටමකුත් ඔයාට හිමි වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම යන්න. අද, හෙට සහ අනිද්දා කියන දවස් තුනේදී හොරණ, කොට්ටව, බණ්ඩාරගම තියෙන ඇක්ටිව් ප්ලස් ශාඛාවලට යන්න කලින් කෝල් එකක් දෙන්න. මෙන්න මේ නම්බර්ස් ලියාගන්න. 0342227870, 0342227870, එහෙම නැත්නම් 0775511918, 0775511918 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ අනාගතයේ හොඳම ඉතිරි කිරීමට හොඳම තැන තෝරගන්න මොනි. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඔයාලට මං කියන්නේ දිවෙනේ ප්‍රමුඛතම සහ දැවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව ආඩිබී බැංකුව ඔයාගේ හොඳම ඉතිරි කිරීම වෙනුවෙන් තෝරගන්න වසර 41ක්. ඒ විතරක් නෙමෙයි, මිලියන 6කට අධික ගනුදෙනුකාර ප්‍රජාවක් ඉන්නවා වගේම 272ක් ශාඛා, 272ක් පුරා විහිදුණු දැවන්ත ශාඛා ජාලයක් හිමි වෙලා තියෙනවා ආඩිබී බැංකුවට. ඉතින් ආඩිබී බැංකුව වර්තමාන තරුණ පරම්පරාවේ මූල ස්ථාවරත්වය ශක්තිමත් කරන කරමුණු කරගෙන ඔන්න අලුතින් හඳුන්වා දීලා තිනවා ආඩිබී යූත් ප්ලස් ගිනුම. මේක ගිනුමකට එහා ගිය දෙයක් ළමයි. ඉතින් ඔයාට වාගේ මූල පුරුදු වැඩි දියුණු කරන, මූල සාක්ෂරතාවය ඇති කරන, ඒ විතරක්ද මූල කළමනාකරණයට, මූල විනය ගොඩනගන අනාගත ආයෝජනයන් සඳහා කරන්න ඕනි හොඳම ඉතිරි කිරීම කරන්න දැන් ආඩිබී බැංකුවේ යූත් ප්ලස් ගිනුමක් ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලට තවත් පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන්. ඔයාගේ උසස් අධ්‍යාපනයට, වෘත්තීය පාඨමාලා සඳහා, ඔයාගේ ව්‍යවසායකත්වය සඳහා ණය ගන්න බලාගෙන ඉන්නව නම් ඔන්න ඔයාට පොලි අඩු පොලි අනුපාත යටතේ ඔයාට ණය ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අපකරුවන් රහිත ණය ගැනීමේ හැකියාවත් ඔයාට තියෙනවා දැන් ආඩිබී බැංකුවේ යූත් ප්ලස් ගිණුම හරහා. ඉතින් ඔයාත් යන්න අදම ළඟම තියෙන ආඩිබී බැංකු ශාඛාවට ගිහිලා ඔයාත් අදම ආඩිබී යූත් ප්ලස් ගිණුමක් ආරම්භ කරන්න ඔයාගේ අනාගතය වෙනුවෙන්. එතනින් පස්සේ මෙන්න මේ පණිවිඩෙත් කියලාම ඉන්නම්කෝ. ලංක ඩයල්ස් මොබයිල් ෂෝරූම් දන්නව නේද? මතකයිනේ. ඉතින් පහුගිය දවස්වලත් ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් රට වටේ ගියා. ඉතින් ඔන්න අද දවසේදී, අද 8 වෙනිදා, අද දවසේ උදේ කාලේ උඩුගම්පල තමයි හිටියේ. දැන් ඔන්න හවසට එනවා මේ කට්ටිය දිවුල පිටියට. දිවුල පිටිය එයවට ඉන්න හැමෝම ලෑස්ති වෙලා ඉන්න ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න. මොකද ගයක් දොරක් අලුතින් හදනකොට, එහෙම නැත්නම් අලුත් වැඩියා කරනකොට අපි එවනුවෙන් ටයිල් තෝරගන්නවනේ. මේක අද දවසට හෙට දවසට විතරක් වළංගු දෙයක් නෙමෙයි, මේක දීර්ඝකාලීන තෝරා ගැනීමක්. එතකොට හොඳ විශ්වාසයක් තියන්න පුළුවන්, හොඳ මෝස්තර, ඒ වගේම ගුණාත්මක භාවයේ කල්පවත්ම, මෙන්න මේ හැම දෙම හොඳම විදිහට තියෙන තැනකින් තමයි විශ්වාසයෙන් අපි තෝරගන්න ඕනේ. අපේ ටයිල් ටික වෙන්න පුළුවන්, භාත්‍යා උපාංග වෙන්න පුළුවන්, මේ හැම දෙම. ඉතින් එහෙම

නම් දැන් ඒකට ඔයාට බය නැතුව අඩිය තියන්න පුළුවන් හොඳම තැන තමයි වසර 50ක විශ්වාසය දිනාගත් ටයිල් කරනේ පුරෝගාමියා ලංක ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම දැන් ඔයාට විඳ ගන්න පුළුවන්කම තියෙනවා. දියුල පිටිය පැත්තට ගියොත් අද දවසේදී උදේ හිටිය උඩුගම්පල දැන් හවස ඉන්නවා දියුල පිටියේ. ඉතින් ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පියා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාත් අනිවාර්යෙන් දියුල පිටියවට ඉන්න කෙනෙක් නම් යන්න දියුල පිටියේ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට. ඒ විතරක් නෙමෙයි ලංක ටයිල්ස් වසර මැද වාසියත් විඳින්න පුළුවන්. දැන් ගෙදරට වෙලා මාව අහගෙන ඉන්න ඔයාට. ඉතින් තෝරාගත්ත ටයිල් සඳහා 40%ක් දක්වා ඉතිරියක් හම්බ වෙනවා. ඉතින් ඔයාත් යන්න ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. ඔයාටත් මේ වාසිය අත්විඳින ගමම්ම ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන හොඳම ටයිල් ටික බාත්වයා උපාංග අරගන්න පුළුවන්කම තියෙන ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.

Damale kai minari 39 ay 58 ay 59 ay 40 ekai 40 velawa tappara gana ganan kare harida den me calls answer karana kota මං එකපාර කොමාරි කෝල් එක يعني ගොඩාක් වෙලා try කරලා සමහර වෙලාවට සමහරු ගන්නවනේ අන්න එහෙම answer කරන්න නැතුව ගන්න පළවෙනි කෝල් එකෙන් answer කළාත් මට කියනවා අද ඇනේ අනිත් පැත්තෙන් නැගිටලා වගේ කියලා මම හොඳක් කරත් වැරදීනේ ගින්දරේ අද තව වහගෙන ඉන්නේ ෆ්‍රොන්ට් ලංකාවේ මනෝජ් අයියා මැසේජ් කළා තියෙනවා මනෝජ් අනුරා නැගල යන සින්දුවක් අහමුලෝ දෙන්න මේකෙන් පස්සේ මේකෙ චුට්ටක් නැගලා ගියා කි. හයි හයි ජනෝ අපි තින්නවා සින්දුවකට එකතු කරගන්න කියලා කඩු ගන්නාවේ කුමාරියක් මැසේජ් කළා තියෙනවා මේ සින්දුවට එකතු කරගන්න. චාමරි ස්ටෝස් කළතර පනපිටිය චාමරයා තනුෂක්කා එකතු කරගන්න මෙහෙන සින්දුවට ජනෝ මගේ මැනික ඕ සුද්ධියාවා උම්මා කැටේ ආදරෙයි උම්මා අපිව කියන්න සුදුනෝනා බොකුන්දර නිවන් සිටි දෙවිඳ ෆැෂන් එකේ දීප්ති අක්කා මැසේජ් කරලා තියෙනේ ඉනෝෂ අනුෂා ලලිතා අක්කා ඊට පස්සේ මාලිල අක්කා මන්දිනාංගි නදිෂමීස් ධම්මික මල්ලි ක්‍රිෂාන් දය චන්ද්‍රිකා අක්කා මගේ යාළුව දහයක උමංගලි ෆැෂන් එකේ සෙට් එක සුදියේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා උමංගකුත් ඕනි පැටියෝ වල්පිට මුළු පාලය කතා කළා වයිස් දමියක් කා දුෂාන් මිහිරංග පුතාලා දෙන්න හෙළපන්දෙනිය බලංගොඩ හෙළපන්දෙනිය අපේ ජයපාලත් නායකය කතා කළා ෆැමිලි එක හැමෝම එකතු කරගෙන සින්දක් අහමුකෝ අර එකම කෝල් එකෙන් පළවෙනි කෝල් එකෙන් ආන්සර් කරේ මම රිකිල්ල ගස්කන අරුණ අයියාගේ දැ මේ පිරිමිත් එක්ක ආ ගෙවල් වලත් ඔහොම දරේ කියපු ගමන් වැඩක් කළා දුන්නාමත් කියවනවද මං ජනෝ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් මේ වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්.
1: දවල් එකයි විනාඩි 45යි.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
3: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
5: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: දෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net fm ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව.
1: දවල්ලකයි විනාඩි 47යි. අහන දෙන්න නොන් ස්ටොප් එක ග්ලාසි කරගෙන තියන්නේ. අන්න ඒකට මෙන්න මේ කට්ටිය ටක් ගාලා එකතු කරගන්නද මම? ජානු මණිකට ආදරේ ගොඩම ගොඩක්. අපිවත් ගින්දර හැන්දෑවට එකතු කරගන්න. හලිගුරු ශමින්ද මෝරසගේ බොස් ශමින්ද සනත් රසිඳු කමරාම බින්තිනග මාලින්ද යාලගේ දරුවෝ. ඊට පස්සේ කොටි පිටේ නිලෝ සමන්ත යාලගේ දරුවෝ බලංගුඩින් ඉන්ද්‍රාණියක දිස්නක වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අවිලා ඉන්න හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු කියලා තමයි ගැන හන දෙන්න සින්දු සෙට් එකක් ක්ලාසි කරගත්තා. එකට එකතු කරගන්න. හයි ජානු, මෙයාට වන දෙවනි මැසේජ් එක. ගිරියුල්ලේ ස්ප්‍රින් වෝටර්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න උම්ම එකක තෝනි. හැමදාම මැසේජ් එවන්න ඕනි දෙවනි මැසේජ් එක කියලා බෑ හනිදා. ජනරංගි, අද මගේ පොඩි දුවගේ උපන්දිනේ. තිරිනි නිල්වලා ජයකොඩි. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Thilini, happy birthday. Kaliya pitiyo aage thaati neda janthayya message kewala thiyenne oyata goddama godak aadarin wish karana wage family ge hemoma iting podi duwe thilini na team ekey api tokkom ekathu vela oyata happy birthday kela goddama godak aadarin wish karanawa etanin passe mama yanawa menna meyaage birthday ekata wish karanna කිතුල්කට අපි ප්‍රේමසිරියා යම වෙලා ඉන්නේ බර්ත්ඩේ පාටි එකක. සන්ධ්‍යා කුමාරිගේ අද බර්ත්ඩේ එක

0: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713 13 36
2: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්‍රේ
3: කොල්ල කොට

0: ගලොතරයි මණ්ඩලය.
1: ඇයි ශුග කියල මූනෙල්ල කළ සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-3131-540.
2: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
3: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
4: පොත් අපගේ net වගේ.
1: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
5: කින්දර හැන්දෑව
6: brought to you by
7: youth again ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
1: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
8: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-3131-540.
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734-226-7046.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: අම්මේ, රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
13: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
12: ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
14: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
15: සුබ දහම් ලග්නවල 2යි දැන්.

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
4: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම තරංග. ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාජ්නාථ් සිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා. ඉන්දියා ගුවන් හමුදාවට ඇත් විශේෂ ගුවන් යානයකින් එරට ආරක්ෂක අමාත්‍යවරයා පසරු 1:25 පමණ කට්නායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් නියෝජිත TKG කපිල පැවසුවේ. සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන ලලිත් කණ්ණංගර නොහොත් බස් ලලිත් නැමැත්තා හංවැල්ල පොලිස් ස්ථානයේ වෙත රැගෙන විත් තිබෙනපා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් හංවැල්ල පොලිස් වසමේ සිදු වූ බව කියන අපරාධ ස්ථාන නිරීක්ෂණය සඳහා එලෙස ඔහු රැගෙන ආ බවයි පොලිසිය පැවසුවේ. දැඩි ආරක්ෂාවක් මැද්දේ මධ්‍යාහන 12:10 පමණ හංවැල්ල පොලිස් ස්ථානයේ වෙත රැගෙන ආ බස් ලලිත් නැමැත්තා එම විමර්ශන කටයුතු අවසන් වීමෙන් අනතුරුව මීගොඩ ප්‍රදේශයට රැගෙන ගිය බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා. මිලඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news trail ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8 net FM
6: කින්දර හැන්දෑව
7: brought to you by
8: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus. youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා.
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
10: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0147 31 33 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
13: FM 95 94.8.

0: ZFM Kinder Händeva Vigiano.
1: Ko enna. Niganga ada sinduwa kaviya karano wage ahenawada? Mama. Ha? Dekai vinadi 6යි. එන්න ඉතින් අපේ දෙවනි පැය පටන් ගන්නකොට එන්න මේ පැත්තට සිඳුව කිල්ල ගන්න. සිඳුවට යන්න කලින් අඩිතින් මේ පැයදීත් මේ පැතර එන්න කියලා කියන ගමන් අපි WhatsApp messages පැතර යමු. අපි දෙන්නගේ දෙවනි පැය මේ විදිහට පටන් ගන්නේ. කවුද ඉන්නේ? ශාන්ත ටේලර්ස් නිදහස් මාමද කෑගල්ල මට ලස්සන සිඳුවක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කර ගන්න මේ හැන සිඳුවට. හයි චනු, මම කලවානේ පුෂ්පක්කා. මගේ හස්බන්ඩ් ප්‍රියන්තයි දුවල දෙන්නයි ඔයාවයි නැත්නම් හැමෝම එකතු කර ගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කර ගන්න මේ හැන සිඳුවට. හයි චනු, මම රක්වානි කවිෂා. මරද ලස්සන සින්දක් දෙන සද්දෙට මහගෙන ඉන්නවා ආද්‍රෙයි කියලා හාට් එකක් එවලා තියෙනවා. ආද්‍රෙයි මාත් හරිද? ඊට පස්සේ අපිත් නැත්තහන ගමන් ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා පොළොන්නරුවෙන් රමණියක්ක මැසේජ් කියලා තියෙනවා. රමණියක්ක කොහොමද? ඊට පස්සේ පොනිමා සේවා දිනව සඳ ලංකාවෙන් ආවත් එකතු කර ගන්න. බරුදල්පල එස්එල් ප්‍රනාන්දෝ මැසේජ් කළ දිනව සින්දුවක් ගන්න එකතු කර ගන්න කියලා එකතු කර ගන්න. ගුඩ් ආෆ්ටර්නූන් සුද බොනිකි, මම තංගලේ අප්සරා. බොනිකි, ඔයා ඇතුළු net team එකේ හැමෝම ගොඩාක් ආදරෙන් එකතු කර ගන්නවා කියලා දිනවා. ඕකේ, එකතු කර ගන්න මේ හන සින්දුවට. පණිවිඩ අරුණ අයියා, මන් තරහයි. ලොරි බොඩි වගේ තඩි ජානු බෝලේ. අන්න අපේ ජනියා මඩ කියලා ගියව්වට ප්‍රතිඵල අල්ල ගන්න හෙට. ඔව්වට මම ගිහිලා දෂ්ට කරන්නේ ජනීට තමයි. අපි තාම අහගෙන ඉන්නේ ජෝතිබාල මහත්මයාගේ සින්දුවක් ඕනි කියලා තියෙනවා. දෙන්නම් අනිවාර්යෙන්. හරිද? ඔයාව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තිස්මහරාමේ නිමාලියක්කම සර්ච් කරලා තියෙනවා. නිමාලියක්කේ දැනට මම ඔයාව මේ සින්දුවට එකතු කරගන්නම්. හරිද?

දෙකයි විනාඩිය 11යි. අද යන්න බැරි වුණාද ඔයාට ඇක්ටිව් ප්ලස් එක පැත්තට? අද 8 වෙනිදා මං කිව්වනේ අද යන්න කියලා. අද ගිහිල්ලානේ ඉන්නේ. මොකද අද ලෝක බෞද්ධ චිකිත්සක දිනය. ඉතින් ඊට සමගාමීව ලංකා බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථාන අතරින් ප්‍රමුඛතම ස්ථානීය ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුරුරුතාවර මධ්‍යස්ථානය මගින් අද හෙට අනිද්දා 8, 9, 10 කියන දවස් තුන පුරාවට ඇක්ටිව් ප්ලස් සියලු ආයතනවල ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් මේක මිස් කරගන්න එපා කියලා මං ඔයාලට කිව්වා. ඉතින් ඒ හින්දා මිස් වෙන විදිහක් ඇත්තම නැහැ. අද බැරි වුණා නම් හෙට අනිවාර්යෙන්ම යන්න, අනිද්දා අනිවාර්යෙන්ම යන්න. මොකද මේ දවස් තුන පුරාවට ඔයාට ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා සුවිශේෂී වට්ටමක් හිමි වෙනවා සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම 8, 9, 10 අද හෙට අනිද්දා කියන දවස් තුනේදී යන්න ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටාව බණ්ඩාරගම මේ ශාඛා තුනේම මේ වැඩේ මේ විදිහටම සිද්ධ වෙනවා. ඉතින් ඔයාගේ පවුලේ කෙනෙක් ඉන්නවා නම් බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනෑම හරි ස්නායු රෝගයක් තියෙන ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග, මාංශ පේශි වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇතිවෙච්ච ආබාධ, වයස්ගත වීම නිසා ඇතිවලා තියෙන දුර්වලතා, අංශ භාගයේ පාකින්සන්, සුසුම්නාවේ ආබාධ, වෙනත් පැරලයිස් රෝග, උපතින් හරි උපතින් පසුව හරි දරුවන්ට ඇතිවලා තියෙන ආබාධ, කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් මං කියනවා ඔයාට යන්න අද හෙට අනිද්දා කියන දවස් තුනේ ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටාව සහ බණ්ඩාරගම තියෙන ශාඛාවලට. යන්න කලින් දින වේලාව වෙන් කරගෙන මෙන්න මේ නම්බර්ස් වල කතා කරන්න. 034 22 17 870, 034 22 17 870, එහෙම නැත්නම් 077 511 39 18, 077 511 39 18. අඩිබි යුත් ප්ලස් ගිරුම ගැන කියන්න ඕනේ ඔයාට. අඩිබි යුත් ප්ලස් ගිරුම කියලා කියන්නේ අඩිබි බැංකුව විසින් අලුතින්ම පටන් ගත්ත තරුණ පරම්පරාව වෙනුවෙන් ඒගොල්ලන්ගේ මූල ස්ථාවරත්වය, ඒගොල්ලන්ගේ අනාගතය හොඳම ඉතිරි කිරීම ශක්තිමත් කරන්න ඒ දේවල් අනුමුණු කරගෙන ආරම්භ කරපු ගිනුම. ඉතින් අඩිබි බැංකුව කියලා කියන්නේ කොහොමත් දිවයිනේ තියෙන ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. ඒ ගැන ඔයා දන්නවා. වසර 41ක් පොඩි කාලයක් නෙමෙයි, වසර 41ක් කියලා කියන්නේ ලොකුම ලොකු කාලයක් වසර 41ක් කියන්නේ. ඉතින් ඒ කාලය පුරාවට හොඳ නමක්, හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන ආඩීබී බැංකුව. ඒ වගේම තමයි ශාඛා 272ක් පුරා විහිදුණු හොඳ විශාල දැවැන්ත ශාඛා ජාලයක් තියෙනවා. ඒ විතරක්ද, මිලියන 6කට අධික ගනුදෙනුකාරී ප්‍රජාවක් ඉන්නවා ආඩීබී බැංකුවට. ඉතින් ඒ විදිහට තියෙන මේ ආඩීබී බැංකුවේ අලුත්ම ගිණුම තමයි ආඩීබී යූත් ප්ලස් ගිණුම කියලා කියන්නේ. ඉතින් ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉතිරි කිරීම කරන්න නම් දැන් ඔයාට පුළුවන් ළඟම තියෙන ආඩීබී බැංකු ශාඛාවට යන්න. ගිහිල්ලා ආරම්භ කරන්න ඔයාත් අදම ආඩීබී යූත් ප්ලස් ගිණුම. ඔයාගේ උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන්, වෘත්තීය පාඨමාලා සඳහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඔයාගේ ව්‍යවසායකත්වය, අලුතින් බිස්නස් එකක් මොන හරි පටන් ගන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ඔයාගේ ව්‍යවසායකත්වය වෙනුවෙනුත් ඔයාට අඩු පොලි අනුපාතයට තේ ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ දැන් ඉස්සර වගේ ඔයාට ආඩීබී බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් තියෙනවා නම් අපකරුවන් හොය හොය යන්න දෙයක් නැහැ. අත්සන් කරන්න මේ මට ලෝන් එකක් ගන්න එහෙම කීකේ වැඳ වැටෙන්න දෙයක් නැහැ. ආඩීබී බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් තියෙනවා නම් අපකරුවන් රහිත වුණාට ඔයාට ණය ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේම තමයි විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් පව ඔයාට අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට පහසුකම් රැසක් ඔයාට හම්බ වෙන්නේ ආඩීබී බැංකුවේ යූත් ප්ලස් ගිණුම හරහා. ඉතින් ඒ නිසා ඔයාත් අදම යන්න ළඟම තියෙන ආඩීබී බැංකු ශාඛාවට ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉතිරි කිරීමට ආඩීබී යූත් ප්ලස් ගිණුමක් ඔයාත් අදම ආරම්භ කරන්න. ෆෙම්ස් අය ඒ කියන්නේ ඉතින් ගෑනු ළමයින්ට එයාගේ පීරියඩ්ස් කාලෙදී දැන් පාවිච්චි කරන්න තියෙන හොඳම පෑඩ් එක තමයි ෆෙම්ස් අය කියලා කියන්නේ. ගොඩාක් වෙලාවට මාකට් එකට ගිහිල්ලා පෑඩ් එකක් තෝරගන්නකොට අපි හිතනවා ඇඳගෙන ඉන්න මේක පහසු වෙයිද, ලීක් වෙයිද දන්නේ නැහැ. ලීක් වෙන්න ඇති වෙන්න ඕනි. ගෙවන මිලට උසස් තත්ත්වයේ හොඳ පෑඩ් එකක් වෙන්න ඕනි, සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕනි. ඒ වගේම මිල ගණන් ගැනත් හිතන්න ඕනි නේද? මාකට් එකට ගියාම නම් එක එක නම් වලින් එක එක පාට පාට විදිහට එක එක මිල ගණන් වලට එක එක පැඩ් පැකට් වර්ග තියෙනවා. මෙව ඉතින් ගත්තහම තමයි තේරෙන්නේ රඟේ. හැබැයි ෆිම්ස් අය නම් ඔයා පාවිච්චි කරන්නේ කිසිම විදිහකින් ඔයාගේ පීරියඩ්ස් කාලය අපහසු වෙන්නේ නැහැ. බොරු ස්ට්‍රෙස් එකක් වාගේ ඔලුවට දාගන්න දෙයක්වත් නැහැ. මොකද ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එක තමයි ෆෙම්ස් අය කියලා කියන්නේ. එසෙල සහය සෝසහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා. දැන් ෆෙම්ස් අය දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සලකින් ෆාමසි වලින් ෆෙම්ස් අය මිල දී ගන්න.
මම හැලිය ගොඩ ඉනෝකා හයිනොකක්කා අද මගේ අක්කගේ උපන්දිනයට විශ් කරන්න මම ඇතුළු මගේ දුව පුතා අක්කාගේ දුව ප්‍රියන්ත මෝඩස් එකේ සියලුම දෙනා අක්ක හැමදාම අහන්නේ නෙත් FM ජාන්නංගි ඔය ඇතුළු නෙත් FM අහන හැමෝම අදරෙන් සින්දු කර එකතු කරගන්න

අක්කගේ නමකෝ. ඉනෝක අක්කගේ අක්කේ. හැපි බර්ත්ඩේ. මම වහගෙන දෙන්නේ. අට සුබම සුබ පන්දිරක් වේවා කියලා ඔයාගේ නංගි, ආගේ ෆැමිලි එක හැමෝමයි විශ් කරනවා වගේම ඔයාගේ ෆැමිලි එකේ කෙනෙක් වගේ. අපිත් ගොඩම ගොඩක් ආදරෙන් ඔයාට විශ් කරනවා හැපි බර්ත්ඩේ කියලා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකකින් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් 2 වෙනාඩි 20යි.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 9 වෙනිදා අපි එන්නේ උදේ මීරිගම සහ සවස අලව්ව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් එක අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 8 වනදා නුවර පොදු වෙළඳපොළ ඉදිරිපිට SLT Mobitel Fiber, Real Fiber, Real Performance.
5: අම්බලංගොඩ නගරයේ Medihealth Pro Health පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින විවෘතවන විෂන් කෙයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න Medihealth Pro Health ගලුපාර අම්බලංගොඩ අමතන්න 076 543 1018.
6: ආරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද?
7: කවුදානේ මේ කළුවට කළුවේ?
6: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
7: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
6: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net fm 4 වටේ යනවා.
7: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
3: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
8: net fm 4 වටේ 4 වටේ.
9: ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑවා විචානු.

0: දවල් දෙකයි විනාඩි 23යි වෙලාව. මම නුවර පැත්තට යන්න හදන්නේ මොකද මේ ගැන කතා කරන්නම ඕනි. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩක් අවුල් නම් ඕක ඉතින් ප්‍රශ්නයක් තමයි. ඉතින් ලංකාවේ රියල්ම ෆයිබර් කනෙක්ෂන් එක තමයි SLT ෆයිබර් කනෙක්ෂන් එක කියලා කියන්නේ. ඉතින් ඔයා දන්නවා මේ ගැන කියන්න රට වටේ අපේ කට්ටිය යනවා කියලා SLT ෆයිබර් කනෙක්ෂන් එකත් එක්ක. ඉතින් අද දවසේදී ඉෂාන් ඉන්නවා නුවර. මං හරි නේද? සුබ සැන්දෑවක්.
1: සුබ සන්ධ්‍යාවක් දැන මතක් කළාගේ ඕන නවර සෙන්කර කළ පොරවරේදර තමයි අත්තවසේදීත් අපි මේ ලස්සන වැඩ කටයුත්ත මතක් කරන්න තියෙන අර රියල්ම ෆයිබර් දෙන්නේ අපේ චානු මතක් කළා වගේ වෙන කවුරුවත් නෙවෙයි SLT මොබිටල් එක තමයි අංක එකේ සංවේදන ජාලය. ඉතින් අපි දැනට ලංකාවේ තියෙන පුළුල්සම ආවරණ ඒක විතරක් නෙවෙයි වේගවත්ම සහ ස්ථාවරම අන්තර්ජාල පහසුකම ඒ විතරකුත් නෙවෙයි චානු තප්පරයට මෙගාබයිට් 3000 දක්වා හිතා ගන්න බැරි වේගයක් දෙන එකම එක කනෙක්ෂන් එක තමයි SLT මොබිටල් ෆයිබර් කියලා කියන්නේ. චානු මේ ෆයිබර් කනෙක්ෂන් එක කිව්ව පළට රැවටෙන්න හොඳ නැහැ. ෆයිබර් කනෙක්ෂන් එක වෙන නම් ෆයිබර් කේබල් එක කරා තමයි චානු කනෙක්ෂන් එක ලැබෙන්න ඕනේ. ඉතින් ඒක අපි කියන්නේ රියල්ම ෆයිබර් දෙන්නේ වෙන කවුරුත් නෙවෙයි SLT මොබිටල් ෆයිබර් කනෙක්ෂන් එක. ඉතින් අද දවසේ මේ සෙන්කට කළ පුරවරේට අපි ලොකු වටිනාකමක් කරගෙන ඉවරලා රුපියල් 12500ක ෆයිබර් කනෙක්ෂන් එකක් අද රුපියල් 4500ක මුදලක් ගෙවලා ඉතුරු මුදල වාරික විදියට ගෙවන්න ඕන අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි චානු පොඩි රවුටරයක් කියම කෙනෙකුට ගන්න හිතලා තියෙනවා රුපියල් 7590ක් වගේ මුදලකට අද දවසේ ඔන්න මේ SLT මොබිටල් 4G රවුටරයක් ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ අපි කතා කරන්නේ වේගින් අධිවේගින් ඉන්ටර්නෙට් යන විදිය ගැන. හැමෝම දන්නවා ඉන්ටර්නෙට් පාවිච්චි කරන රුපියල් 2690 ඉඳලා ෆයිබර් පැකේජ් දින රුපියල් 5900 ඉඳලා අන්ලිමිටඩ් පැකේජ් දින. ඉතින් මෙන්න මේ වගේ වාසි වටිනාකම් ගොඩක් අතරේ බෑගි බෝග ගොන්නකුත් අරගෙන තමයි අද දවසේ අපි ඇවිල්ලා තියෙන මේ ආදරණීය නුවර සෙන්කරකල් පුරවෙදී අපි හැමෝම ආරාධනා කරනවා මේ වෙලාව අපි ජානු මෙක්ක ගින්දර හැඳ වහන් ඉන්න හැමෝටම පුළුවන් මේ වටිනාකමත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි SP 95.94 මේ වෙලාව අපි වහන්නේ හැමෝටම මතක් කරන්නේ ඔබටත් පුළුවන් නුවර පැත්තේ ඉන්න කෙනෙක් නම් මේ වටිනාකම එකතු කරගන්න. ඔයගලන්ටත් පුළුවන් නුවර වෙළඳ සංකීර්ණ ඉදිරිපිටට ආවොත් ඔන්න අපි ඉන්න ඔබත් එක්ක.

ගන්න ලංක ඩයල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්‍යා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න දියුල පිටියාවට ඉන්න හැමෝටම යන්න පුළුවන් ලංක ඩයල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට. එතෙන්ට ගිහිල්ලා ඔයත් ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ඔයාගේ ගෙදරට ඕන කරන ටයිල් ටික ගන්න, ගේ අලුතින් අලුතැඩියා කරන්න, නවීකරණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවනේ, එහෙම නැත්නම් අලුතින් ගෙයක් දොරක් හදන්න හිතාගෙන ඉන්නවනම් ඒ තෝරගන්න ටයිල් ටික ටයිල් කරණයේ පුරෝගාමි ලංක ටයිල්ස් එතින්ම අරගන්න කියලා මං ඔයාලට මතක් කරනවා. මොකද ටයිල් ගන්නවා කියන එක දිගු කාලීන තෝරා ගැනීමක්, ගෙයක් හදනවා කියන්නේ අද හදලා හෙට කඩලා ආයෙත් හදන්න නෙමෙයිනේ නේද? එතකොට හරිම දේවල් හරිම තැනින් අරගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙනම් පරම්පරා ගානකට විශ්වාසයෙන් යුතුව පාවිච්චි කරන්න පුළුවන් ලංක ටයිල්ස් ඔයාගේ ගෙදරටත් තෝරගන්න. වසර 50ක විශ්වාසයක් දිනාගෙන තියෙනවා. ඉතින් ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න ඔන්න යන්න පුළුවන් දිවුල පිටියට. දිවුල පිටියේ ඉන්න ඔයාට තමයි මේ චාන්ස් එක. ඒ වගේම තමයි හෙට උදේ එනවා මේගොල්ලන් මීරිගමට. ඒ වගේම තමයි හවස එනවා අලව්වට. අද හවස ඉන්න දිවුල පිටිය, හෙට උදේ ඉන්නේ මීරිගම, ඒ වගේම හෙට හවස ඉන්නවා අලව්වේ. එහෙනම් ඉතින් ඔන්න හැමෝටම තියෙනවා මේ විදිහට ඒ චාන්ස් එක අත්විඳින්න. මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න ලංක ටයිල්ස්. දැන් මම මෙහෙම කියනකොට කො අපිට එහෙම චාන්ස් එකක් නැද්ද? අපිටත් ගෙයක් දොරක් හදාගන්න ප්ලෑන් එකක් තියෙනවා, ගේ අලුත් වැඩියා කරන්න, ටයිල් ටික වෙනස් කරගන්න ප්ලෑන් එකක් තියෙනවා. අපිට වාසි නැද්ද? එහෙම කියලා හිතුවනම් ඔයාට තියෙනවා ලොකුම ලොකු වාසියක්. යන්න ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශන අංගණයට. ලංක ටයිල්ස් වසර මැද වාසි වෙතින් තෝරාගත් ටයිල් සඳහා 40%ක් දක්වා ඉතිරියක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඔයත් යන්න ඔයාට ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශන අංගණයට. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවා තැන් එකන මතක් කරගෙන. මම යනවා ටග්ගල WhatsApp messages පැත්තට. කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. සුබ දහවලක් වේවා. සරචන්ද්‍රයසය ගලිකරි රයිගමි මැසේජ් කියලා තියෙනවා. එකතු කරගන්න මැසෙන්දුවට. සුදු බෝලේ වගේ ඉන්න අපේ ජානු නගා. උම්මා දිදි පිස්සු හදයි අපේ ජානු නගා. ලෝකේ වටේ උනා යව්ව හැකි ජානු නගා. තිසරණ සරණයි මැනිකේ ඔයාට අපේ නගා. අනේ ආදරේ හරිද? ජානු පැටියෝ අපි දෙහිවල නැදිමල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝර්ස් එක අපේ චන්දන අයියා චන්දනී අක්කා ජය වේවා. ප්‍රදීපවයි නිමල් අයියවයි එකතු කරගන්න කියලා තියෙනවා.

0: Net FM Kinderhändeva mit Janu.
1: දවල් දෙකයි විනාඩි 36යි ඉංග්‍රීසි ට්‍රැක් එකක් අහන්න දැන් ලෑස්ති කරගතවට කට්ටියම මේ සින්දුවට එකතු කරගන්න කලින් කියන්න ඕනේ මම නේද FM official Facebook fan page එකේ මේ වෙලාවේ Facebook live එකක් ඇවිල්ලා තියෙනේ මොකෝ එහෙනම් හිමීට කට්ටිය live එක පැත්තට හරි live එකට කට්ටිය join වෙනකන් WhatsApp ඉන්න කට්ටිය මතක් කරනවා හැබැයි ඊට කලින් මඩවඩ මතක් කරන්න දෙයක් තියෙනවා ඒ තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නිෂ්පාදනය වෙන සෙවනගල මధుමේහරණි කැප්සියුල් එක කියලා කියන්නේ sugar තියෙන කෙනෙක්ට නම් හරියටම හරියන දෙයින් 100%ක් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා මේව తాවකාලික විසඳුම් නෙමෙයි ළමයි මේව හරියටම 100%ක් වට සුව කර ගන්න පුළුවන් සාවර විසඳුම් ඉතින් ඒ හින්දා තමයි මම ඔයාලට කියන්නේ සෙවනගල මధుමේහරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න ඔයාට දියවැඩියාව තියෙනවා නං ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපද වේදනාව තුරන් කරන දෙවෙම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැනියා මේක අරගෙන පාවිච්චි කරන්න ගෙදරක මේක තියෙන්න ඕන දෙයක් මොකද ඉතින් උදේට ගෙදරින් හොඳට යනවා හවසට එනකොට කොහෙන් හරි ලෙඩක් හදාගෙන එන කට්ටියට තියෙන්න ඕනි ගෙදර සෙවනගල මදුකා කැස්සට පැනියා මේ දවස්වල පොඩ්ඩක් අර හිටපු ගමන් දේශගුණේ එහෙම එහාට මෙහාට වෙනවනේ වෙනස් වෙනවනේ අන්න එතකොට හරි ඉක්මනට ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපද වේදනාව ඇති වෙන්න පුළුවන් ඒ වගේම තමයි පැටිලිව වලට බය වෙන්න එපා පැටිලිව වලට බය වෙච්ච කාලි ඉවරයි සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එකේ වෙනුවෙන් තියෙනවා ඒ වගේම කැමාප්‍රියා නම්බර පිපෙනවා නම්බර කැක්කුම නම්බර ජීර්ණ වෙනවා 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් දැන් වාගේ ගෙදරක තියෙන්න ඕනි ඒ අතරේ මේ නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි හාවයිල එක සෙවනගල ජීව ශක්ති රසායනිය සෙවනගල ජීව බල අම්ල පිත සෝය සෙවනගල හන්දි රාජ්‍ය තෛල මේ විදිහට එකීමකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපිටුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම අපේ උරුම යහත ලිස්සස රකා බීමානිය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්නකෝ. 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 40 you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday, Hirusha. Hirusha ned? Hirusha nemey ne? Hari kohomunat kamanne, kaatunat kamakne. Happy birthday. Ina. එතනින් පස්සේ හයි ජානු ගින්දුරි අද ලස්සන සිංදු කරා කෝනි අපි ජනනි ග්ලාස් හවුස් එට එක අසංකයා නීල් සංජීව එයාම කියලා තියෙනවා අලුතින් මල්ලියෙක් වැඩට ආවා නම කැකුලා එයාට උම් එකක් දෙන්න කියලා තියෙනවා ඩිලාන් කැකුලා අපි ආව ගොඩම ගොඩක් ආතරෙන් පිළිගන්නවා ගින්දර හැන්දෑවටයි ජනනි ග්ලාස් හවුස් එකටයි ආපු ගමන් මෙහෙම ලොකු උම්ම දෙන්න ඕනේ. හයි ජානු මණිකේ අපි තවහගෙන ඉන්නේ වැඩ කරන ගමන් ලස්සන සින්දු ගොඩකට අපිවත් එකතු කරගන්න. බොකුදර 10 කනෝ පරිමංගලී ෆැෂන් ගාමන්ටිකේ සාලිය මංගලිකා. ශ්‍රාන්ති සංජීව මහේෂ් ලක්මුතුමා දුවන්ත සිටකම එකතු කරගන්න මේ සින්දුවට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: දවල් 2 විනාඩි 46යි
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම. SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර. දැන් මම තන්න. 0711834487.
5: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
6: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 සිට 30 දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 9 වනදා අපි එන්නේ උදේ මීරිගම සහ සවස අලව්ව නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවන් චිකන් රස සෝයා මීට්
9: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
10: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි එක අහන්න net fm කින්දර හැන්දෑවා කින්දර හැන්දෑවා
2: දෙකයි විනාඩි 48යි එන්න කොයික්මනට නෙත FM ඔෆිෂල් Facebook ෆෑන් පේජ් එකේ Facebook ලයිව් එක පැත්තට අපි බලමු ලයිව් එක පැත්තට ගිහිල්ලා කවුද මේ වෙලාවේ මාව බලාගෙන ඉන්න කියලා පුදුම දේවල් තමයි කියන්නේ ලක්මාලියක් ඉන්නවා ඔයාව එකතු කරගන්න ප්‍රදීප් ශාලික හයි ඊරෝෂ් පෙරේරා ඉන්නවා ඊට පස්සේ නලින් සංජීව ඉන්නවා අපේ නර්තනී ඉන්නවා ශෂිකා නිර්මාලි රස කෑමක් හැදුවා නම කියන්නේ මම පව්හින්දත් කියන්න බලන්න මොනවද හැදුවේ ඊට පස්සේ අපේ ඉෂාරා කරුණාරත්න ගොඩ දවසකින් මාව හොයාගෙන ඇවිල්ලා ඉතින් ලයිව් එක පැත්තට අර ජනී මට එක එකව කියනවනේ එහිඳ ජනී ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා යන ටයිම් එකක් බලලා ජනීම උස්සමුළු ටිකක් අමාරු වෙයි හැබැයි අපිට වැඩේ කරන්න පෙරලගෙන තමයි යන්න වෙන්නේ මෙව දිගේ ජීවිතේට උස්සන් යන්න බෑ ඊට පස්සේ චන්ද්‍රන් සුපෙරේරා ඉන්නවා මම දෙකතු කරගන්න රංජිත් ධර්මසිරි ඉන්නවා චන්ද්‍රිකා උඩුවෙල සුදු බෝලේ කෑගල්ල හෙන්ද මේ අම්බලම් පිටිය චන්ද්‍රිකා කා එකතු කරගන්නම් මේ හැන සින්දුවටම එතනින් පස්සේ කෙනුලි ඉන්නවා හායි සුදු බෝලේ කියලා තිනවා දිලිනියක් අයිනා දිල්ලි ගමගේ හායි කොහොමද මාවත් එකතු කරගන්න අප්සරාක් අයිනා අප්සරා හේ වගමගේ යවත් සින්දුවකට එකතු කරගන්න කියලා රංජිත් ධර්මසිරින ඔයාවත් එකතු කරගන්න ඉෂාර ගොඩ දවසකින් ඇවිල්ලා තියෙන්නේ මේ දවස් ටිකේ ජිම් ගිහිල්ලා නියමයි සරේෂාද වවුලසනයි බුදුසරණයි ඔයත් පරිස්සමට ඉන්න ඕනි ධර්මරත්න දෙනි පිටියයි නෝ යාමත් එකතු කරගන්නම් මේ හැන සින්දු ටික අහන්න මං අහන්න දෙලාසි කරගා තේ මිල්ටන් මලවරච්චි මහත්මයාගේ සින්දු සෙට් එකක්

0: FM 95.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
1: බෙල්ලේ කොන්ද වේදනාද ආතරයිටිස් සන්ධි වේදනා හෝ මාංශපේශී වේදනාද ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අද මම තන්න 0.34 22 17 870 හෝ 0.77 511 39 18 ඇක්ටිව් ප්ලස් ඔබේ සූය වෙනුවෙන්
0: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොළේ

අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.

0: இந்த ரஹண்டேவா
1: brought to you by
2: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
4: frames එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී capsule අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046

0: ඉන්න පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: සුබ සඳවා කවස තුනයි දැන්.

0: සත්‍යෝ ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැය විමසුම ඇත් නියුස්.
4: අයිබෝවන්, ජනතා විශ්වාස කරන සත්‍යනිත් නියුස් සමග මම තරංග. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්ති සමිති 24ක් එක්ව ලබන 17 වනදා සහ 18 වනදා යන දෙදින තුල පැය 48ක වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. දුම්රිය සාමණේර අධිකාරීවරයාගේ අත්නොමැතික පරිපාලන හේතුවෙන් දුම්රිය සේවය අර්බුදයකට පත්ව ඇති බවත්, ඒ හේතුවෙන් මගී ජනතාව නිරන්තරයෙන් අපහසුතාවයට පත්වන බවත් වෘත්ති සමිති පැවසුවා. එමෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් හඩනගන වෘත්ති සමිති නිලධාරීන් මර්ධනය කිරීමට එරෙහිවද මෙම වෘත්ති සමිති ක්‍රියාමාර්ගය ගන්නා බවයි එම වෘත්ති සමිති වැඩිදුරටත් පැවසුවේ. මිලගණිත නිවුස් පස්සර 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news, the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: ගින්දර හැන්දෑව.
7: Brought to you by.
8: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus ගිනුමා.
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
10: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
13: FM 95.

0: ZFM Kinder Händeva Vigiano.
1: Sobat Sendemak, how is it tonight? Vinadi Pahai. ඔයාගේ මගේ අන්තිම පැයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ පැය දිත් එහෙනම් ඉතින් කෝල් කරමු, මැසේජ් කරමු. ලයිව් එකද චූටි වෙලාවක් ඉන්නවා. හින්ද ඉක්මනට ලයිව් එක පැත්තට ගොඩ වෙන්න. අපි ලක්මාලි අක්කලගේ ඔෆිස් එකට අලුතින් ඇවිල්ලා ඉන්නවාලු මල්ලි බබෙක්. ඉතින් ඒ මල්ලි බබාට උම්ම එකක් දෙන්න ඕනි. හර්ෂණ ලැජ්ජයිලු අඩිල්ලන්න. ජානු ලක්මාලිට උම්ම එකක් දෙන්න, ඊට පස්සේ ඒක ලක්මාලි අක්කට ඒ මල්ලිට දෙන්න කියන්නලු. අපි ශාරගේ හිතට එන අදහස් තමයි යවුවා, නෝටි අදහස්. හරි හර්ෂණ, හරිසං කරලා තියාගන්න හොඳද? කවින්දි මණ්ඩාර හායි ජානු අක්කී කියලා කමෙන්ට් කරලා දින. හායි, කොහොමද ඉතින්? එයාට ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන්. ඔයාවත් එකතු කරගන්න. සුගත් කුමාරී ඉන්නවා, සුජානි ශාන්තිමා අක්කා ඉන්නවා. ඔයාවත් එකතු කරගන්න. අහන්න දැන් රෙඩි කරගත්ත මේ හැනසින්දුවටම. අපේ ජයන්තයා ඉන්නවා, ජයන්තයා ඔයාවත් එකතු කරගන්න මේ සින්දුවටම. අපි අමුට අගලවත් සම්මසෙජස් පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න. ඉංග්‍රීවාද තැලිකම සංසලා ෆැෂන් එකේ රංජිත් සංසලා රන්දි තවීසා යාසිස්වා සෙට් එකම එකතු කරගන්න. ජය වේවා. සුබදහම ලක් ජනරංගි. අපි තිනවා රශ්මික මෝටර්ස් බෙරිගස් සඳි අහලියගොඩ සමීර කුෂන් වර්ක් එකේ. සමීර අයවත් එකතු කරගන්න. ජය වේවා. මට ජයම වේවා. සුබදහම ලගින්ද්‍ර මණිකේ මම යටි අඳුර පරිසල සෙබාලි හටලගේ සෙපාලිකා අරලිය ස්ටෝස් එකේ හරේන්ද්‍ර මාලිවත් එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. අපි බණ්ඩාරවිල ඇල්ල බල්ලකොටුවේ නිෂා ටේලර්ස් එකේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්නෝ. එකතු කරගන්න මේ හැන සින්දුවටම. ජය වේවා. ජනමණික කොහොමද ඔයාට? මම ඉතින් හොඳින් ඉන්නවා. හොන්නස්ගිරි SMT අපරල්ල කැපි සෙට් එක ආදරේ උම්මා කියලා තියෙනවා. ආදරේ උම්මා ගින්දරේ උම්මා කැටේ. I love you, love you too. උම්මා එක කෝණි අජිච්චමින් ඡාය වදන අය අධි අඳුර ඇල හැරපාරේ සින්දුවක් එක්ක. ඊට පස්සේ පූර්ණිමා සෙවන්දි මමගේ මැසේජ් එක කිව්වා කලින් ආවත් එකතු කරගන්න. සුබ දහවලක් වේවා ජානු. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කෑගල්ලි පුෂ්පාංගිනී අක්කා, හස්බන් නිමල් පොඩි අක්කා, සුභද්‍රා දුව කුමාරි, ඊට පස්සේ සමුතිට තුෂාරට හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. දෙන්නම් අනේ මේ හැන සින්දුවට එකතු කරගන්න. ගින්දරි ගුඩ් ආෆ්ටර්නූන්. කොහොමද අපිට ලස්සන සින්දුවක් ඕනි? කන්දාන දොලේහේන සෙට් එක චන්ද්‍රකාන්ති අක්කා, නිසස්ලා එරන්ද, ඊට පස්සේ එරික්, ශවින්දි ආදරණීය FM ට්වින්ස්ලා දෙන්නට දෙන්නවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මෙතුෂ බෝයිවයි මතිෂ බෝයිවයි කොල්ල දෙන්නම එකතු කරගන්න මේ හැන සින්දුවට. හරිද? මොරන්තඩුවෙන් ඉන්නවා රොෂාන් ශාම සෙනුක රුෂිකා ලක්ෂ්මණ අයියා මේ සින්දුවට එකතු කරගන්න. සනන්දන් සිරි මහත්මයාගේ සින්දුවක් ඉල්ලා තියෙනවා. ඕකේ. ජානු නංගියෝ, ඔන්න මම කැපති සින්දුව. රුවන් කුමාර අය රන්වන් බිම්මාල ඉදිගස් කැටිය බද්දේ ගපා හෙට දෙන්නද? ෂුව හොඳේ. සුදිය පිතාවා ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න. සින්දුව අහගෙන බරටම වැඩ. ලස්සන සින්දු සෙට් එකකට අපිවත් එකතු කරගන්න. හස්බන් වසන්ත, දරුවා මිනිදු මෙත්සර, අම්මා තාත්තා, ඒ වගේම නෙතහන හැමෝමයි විශේෂයෙන් ආවයි. අද බැමිණියන් වෙල කඳ මුද්‍ර හන්දියට ගිහිල්ලා අප ගන්න බලන්න. රසම රස තක්කලි හොද්දක් තියෙනවා. පොල් සම්බල් ටෙම්පරාදුවක් තියෙනවා. අන්න යන්න මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා. මේ තක්කලි හොද්ද දැක්කම නම් මටත් පෙරලගෙන කන්න හිතෙනවා. ඉන්දියා අප්ප අම්බලන්තේ බැබිනියම් විල දම්මික අක්කා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: හවස 3 වෙනාඩි 17යි.
3: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
5: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 8 වනදා නුවර පොදු වෙළඳපොළ ඉදිරිපිට SLT Mobitel Fiber, Real Fiber, Real Performance. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 9 වනදා අපි එන්නේ උදේ මීරිගම සහ සවස අලව්ව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: පෘථිවියෙන්ද ළඟහරට රේල් පාරක්? ඔන්නඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැලපෙන රසම රස බත්වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු, කීරි සම්බා, සම්බා, කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රස බත්වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
7: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
8: ලේකේ මූඩ් බූස්ට් එක Net FM කින්දර හැන්දෑවා විජානු.

අවසතනයි විනාඩි 20 එකයි වෙලාව. බුදු අම්මෝ මේ වෙලාව යන ඉක්ම නෑ. තව හෙම් පිටින්මයි මේ පැයේ දේවල් ටික. මං අහන්නේ බැරිද නැහැ. වඩා වැඩිපුර වෙලාව දෙන්න. මතක් කරන්න තියනවා මෙන්න මේ දේවල් ටික ඔයාට. ලෝක බෞද්ධ චිකිත්සක දින හදනේ. ඉතින් ඒ වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් සිගලුම ශාඛාවල විශේෂ වැඩක් සිද්ධ වෙනවා. අද හෙට සහ අනිද්දා කියන දවස් තුනේදී. දැන් අද දවසේ මේ වැඩේ මිස් වුණා නම් හෙට අනිද්දා දවස් දෙක නම් මිස් කරගන්න එපා. අනිවාර්යයෙන්ම යන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානයේ හොරණ තියෙන කොට්ටාවේ තියෙන බණ්ඩාරගම තියෙන මේ ශාඛා තුනෙන් ඔයාට පහසුම තැනට ඔයා යන්න. ලෝක බෞද්ධ චිකිත්සක දිනයට සමගාමීව ඇක්ටිව් ප්ලස් සියලුම ශාඛාවල නොමිලේ රෝග පරීක්ෂාවන් නිසා විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ තියෙන සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරගෙන ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. මේ හැමදේම ඔයාට ලබා ගන්න පුළුවන්. අංගම තියෙන විතරක් නෙමෙයි මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටමක් හම්බ වෙනවා. ඒ වගේම තමයි තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අද මිස් වුණා නම් හෙටයි අනිද්දා දවස් දෙක මිස් කරගන්න එපා. අනිවාර්යයෙන්ම යන්න ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන මේ ශාඛාව වලින් ඔයාට යන්න පහසුම තැනට මේ ශාඛා තුනේම ඔයාට මේ අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔයාට දින වේලාව වෙන් කරගන්න වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න පුළුවන්. නම්බර්ස් ලියා ගන්න 0742217872 එහෙම නැත්නම් 0775119 0775119 කියන නම්බර් එකට කෝල් කරන්න පුළුවන් ඔයාට වැඩි විස්තර දැනගන්න. ඊට පස්සේ ඔයාට මතක් කරන්න ඕනි සැප්තැම්බර් මාසේ පටන් ගන්නකොට කවුරුත් බලාගෙන ඉන්න දේ තමයි බුක් ෆෙයා කියලා කියන්නේ. ඉතින් නේද 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දේ 1 සැප්තැම්බර් 25 වෙනිදා පටන් ගන්නවා. ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේ මේ අවුරුද්දේ පොත් ප්‍රදර්ශනය තියෙනවා. ඉතින් ඔයාට උදේ 9ට ගිහිලා රෑ 9 වෙනකම්ම මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්කම තියෙනවා. මතකයිනේ දවස් ටික සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනකම් BMICH පරිශ්‍රයේදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අත්දැකීම විඳ ගන්න පුළුවන්. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. මේ කියන්නේ කට කියවන්න නෙමෙයි, පොත් කියවන්න, දැනුම වැඩි කරගන්න. මේ කියවීමේ මාසය හොඳ පොතක් මිලදී ගන්න යන්න ඔයත් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් තියෙන BMICH එකේ තියෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය නිලගුවන් ඉදලිය මේ අවුරුද්දේ නෙත FM අපි ෆෙම්සයි ගැන තවත් ඉක්මනට මතක් කරන්නම්. ෆෙම්සයි කියලා කියන්නේ ඉතින් ගැනු ළමෙක් ළඟ තියෙන මොනි පෑඩ් පැකට් එක. දැන් ඉතින් වෙන වෙන දේවල් හොයාගෙන ගින් හරියන්නේ නැහැ. වෙන වෙන ඔප්ෂන් වලට යන්න ඕනිත් නැහැ. සමහර වෙලාවට මේ මාකට් එකට ගිහිල්ලා බැලුවාම තියෙන පෑඩ් පැකට්ස් වල මිල ගණන් ඊට පස්සේ ඒකේ තියෙන අපහසුතාවය කොච්චරද කියලා තේරුණාට පස්සේ ඔය ගොඩක් දුර ගම් බිම් වල ඉන්න අපේ ආදරණීය අම්මලා නංගිලා අක්කලා වෙන වෙන ඔප්ෂන්ස් පවා හොයාගෙන යනවා. ඉතින් ඒක සෞඛ්‍ය ආරක්ෂිතත් නැහැ. ඉතින් ඒ නිසා මම ඔයාට කියනවා දැන් ඔයාට දරන්න පුළුවන් පහසු මිලකට ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් හම්බ වෙනවා. ඒ ෆෙම්ස් ඇය එසෙලසා යසෝ සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන්නේ. කිසිම වෙලාවක පීරියඩ්ස් දවස් කියලා අමුතුවෙන් මේ දවස් ඔයාගේ ජීවිතේට අපහසු දවස් කරගෙන ආසාවෙන් කරපු වැඩ අතහැරගෙන ඔයාට ඔයාව මිස් කරගන්න ඕන. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයත් ෆෙම්ස් ඇය අරගෙන පාවිච්චි කරන්න. සෙල්ලසාය සෝසාතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා. ෆෙම්ස් ඇය දිවෙන පුරා දින ඔන්නෑම සුපිරි වෙල් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් ඇය මිල දී ගන්න පුළුවන්. හයි ජාන, අපි අනුරාධපුර මෛත්‍රීපුර විශාක ෆැෂන් එකේ අපි සියලු දෙනාටම ලස්සන සිද්ධාක් දෙන අපේ අම්මයි තාත්තයි අවිත් ඉන්නවා. ඒ දෙන්නවත් එකතු කරගන්න කියලා තියෙනවා. අම්ම තාත්තා දෙන්නවම එකතු කරගන්න හොඳද? Thank you මම වහගෙන ඉන්නවට. ඊට පස්සේ හෙට 9 වෙනිදා පළවෙනි බර්ත්ඩේ එක සමරන මේලි එලිෂාගේ බර්ත්ඩේ එක තියෙනවා කියලා ඔන්න මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ අම්මා තාත්තා ඇතුළු ලොකු අම්මලා ලොකු තාත්තලා නැන්දලා බාපලා ඇතුළු ෆැමිලි එකේ හැමෝම ඉඳලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. Meli Elisha Patio. ඔයාට නම් මේ නැන්දි කිව්ව කිසිම දෙයක් තේරෙන්නේ නැහැ මණිකා. හැබැයි කවදා හරි
ඔයාට ඔයාගේ අම්මිලා තාත්තිලා ලොකු අම්මලා බබිලා ඔක්කොම ටික වට කරගෙන කියයි නෙතෙෆෙමගේ ජානුවාටි තමයි ඔයාගේ පළවෙනි බර්ත්ඩේකට ඉස්සල්ලාම විශ් කරේ කියලා. ඉක්මනට ලොකු වෙන්න ආදරේ. හනිද කට්ටියම එකතු කරගන්න මේ හන සින්දුවට. ගුඩ් ආෆ්ටර්නූන් චානුනාංගි. සිසිර ඉන්ද්‍රමාන් ශුබන්ඩාර වෙලින් සිසිර අයියා මටයි දුව කෙනරිටයි ලස්සට සින්දුවක් දෙන්න කියලා තිනවා. ඕකේ මේ හන සින්දුවට එකතු කරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඇලි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Pierce Motor Company Private Limited within.
2: හවස 3 වෙනි 37යි.
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
6: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
5: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියදු වෙන්නේ නැහැ.
7: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
8: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම. SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර. දැන් මම තන්න 0711 834 387.

0: business trending ena maaru enna
1: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: ආරංචි කොහෙද අවසරෙ යන්නේ මේ පද්දපද්ද?
4: කවුදානේ මේ කළුවට කළුවේ?
3: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
4: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
3: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net FM හතර වටේ යනවා.
4: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
5: ඒ ලෝකෙ මේ ලෝකෙ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
6: net FM හතර වටේ හතර වටේ.
7: හෙලෝ,
8: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව.

අපේ සෙට් එක හින්දි සින්දුවක් කියලා තිබ්බ නේද? හවස 3යි විනාඩි 44ක් වෙනකොට මං හින්දි සින්දුවක් අහන්න ලෑස්ති කරගෙන ඔන්න මේ පැත්තට ආවා. මතක් කරන්න ඕනි ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පොත්ගලික සමාගම ගැන සෙවනගල ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට මුලින්ම මතක් වෙන දේ තමයි සෙවනගල මధుමේහාරණි කැප්සියුල් එක කියලා කියන්නේ. ඉතින් දියවැඩියාවට හොඳම විසඳුමක් හොයාගත්තා ඔන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පොත්ගලික සමාගමේ. ඉතින් තාමත් අරගෙන පාවිච්චි කරේ නැත්නම් සෙවනගල මధుමේහාරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න සුගත තියෙන කෙනෙක් නම් ඔයාට හොඳම විසඳුම මේක තමයි. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස උනාංගපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධයක් නිෂ්පාදනය වෙනවා දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. ඒ සෙවනගල මදුකා කැස්සට පැණිය අපි අරගමු නේද? මෙතනක ගෙනලා තියාගන්න ඕනි දෙය තමයි සෙවනගල මදුකා කැස්සට පැණිය කියලා කියන්නේ. හරියට කටට රහට කන්නවත් විදිහක් තියෙනවද දෙයියනේ? ෆැටි ලිවර්. ඔකට බය වෙලා නින්නේ නේද? බය වෙන්න එපා. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරප්පිරිම වෛද්‍යතුමන් එතුමන්ගේ අධීක්ෂණයේ යටතේ නිෂ්පාදනය කරනවා සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක. ඉතින් අරගෙන ඔයත් පාවිච්චි කරන්න. එතකොට ඉතින් ඔයාට පුළුවන් ෆැටි ලිව වලට තිත තියන්න. කැමප්‍රිය නම් බඩ පිපෙනවා නම් බඩ කැක්කුම නම් බඩ ආජීර්ණය නම් ගෙදරක තියන්න ඕනි අසමෝදකම් බෝතලේ තමයි සෙවනගල අසමෝදකම් කියලා කියන්නේ 100%ක් ස්වභාවිකයි. ඒ වගේම සෙවනගල ශ්‍රී ආදේවි හාවිලක තියෙනවා සෙවනගල ජීව ශක්ති රසායනය තියෙනවා. ඒ වගේම සෙවනගල ජීව බල අම්ල පිතසුවේ තියෙනවා. සෙවනගල හන්දි රාජ්‍ය තෛලය තියෙනවා. මේ විදිහට කීමකී නොකි නිෂ්පාදන ගණනාවක් කමල් බන්දුල වීරප්පිරිම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක බිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. කතා කරන්න 0743 30 40 RDB යුත් අස්කිරුමක් තාමත් පටන් ගත්තේ නැතයි යන්න ඔයාට ළඟම තියෙන RDB බැංකු ශාඛාවට. මොකද ශාඛා 272ක් පුරා විහිදුණු දෙවන්ත ශාඛා ජාලයක් RDB බැංකුව තුල තියෙනවා. වසර 41ක විශ්වාසයක් දිනාගෙන තියෙනවා. දිවයිනේ තියෙන ප්‍රමුඛතම සහ දෙවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුවේ විතරක්ද මිලියන 6කට අධික ගනුදෙනුකාර ප්‍රජාවක් ඉන්නවා RDB බැංකුව තුල. ඉතින් ඒගොල්ලන් අලුතින්ම පටන් ගත්ත RDB යුත් ප්ලස් කිරුම ඒ තරුණ පරම්පරාවේ මූල්‍ය ස්ථාවරත්වයේ ශක්තිමත් කරන එක අරමුණු කරගෙන. ඉතින් RDB බැංකුවේ යුත් ප්ලස් කිරුමක් ආරම්භ කරනවා කියන්නේ ඔයාට උසස් අධ්‍යාපනයේ වෘත්තීය පාඨමාල සඳහා වගේ ව්‍යවසායකත්වයේ සඳහා ඔයාට පහසු පොලී අනුපාතය යටතේ ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපකරුවන් රහිතව ණය ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් වලට හම්බ වෙනවා. මේ ඇතුළු පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා තියන්න ළඟම තියෙන RDB බැංකු ශාඛාවට ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉතිරි කිරීම කරන්න RDB බැංකුවේ Youth Plus ගිණුමක් ඔයත් අදම ආරම්භ කරන්න. දැන් ඉතින් මෙන්න මේ කටි ඉක්මන් මතක් කරගෙන යනනම් හෙලෝ ජානුවක්ගේ බොරල්ලෙන් නම් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මේ සින්දුවට එකතු කරගන්න. හායි ජානු කොහොමද? අපි තව වහගෙන ඉන්නේ. ඔයා හරිම ඇක්ටිව් වානේ. හින්දි සින්දුවක් තමයි අහන්න දැන් ලෑසි කරගත්තේ සුදර්ශනී අක්කා දුවෂෙනු පුතමෙතුල්. නාවල් පිටියෙන් මැසේජ් එක කියවලා තියෙන මේ සින්දුවට එකතු කරගන්න කටන කොංගස් හඳි අරෝෂ් ටේලර් ෂොප් එකේ ප්‍රසන්න දාමිකා ෂෙවන් තාරුගුඹේ වන අරෝෂ් ගින්දරි සුදු බෝලේ ජනමණික ලස්සන සින්දක් දෙන්න ආදරේ ශ්‍රේණිමල ඉලෙක්ට්‍රොනික්ස් ආටියන්දර මාත ආදරේ බද්‍රලිය රේණු අක්කා සුභ සිංහ ඊට පස්සේ ලොකු දෝ මේ ශ්‍රීදත් සරණි පොඩි දුව දිලුමි නුවන්ස ලස්සන සින්දුවකට එකතු කරගන්න වැඩසටහන හරිම ලස්සනයි කියලා තියෙන ආදරේ යනේ සුන්දර සැන්දාවක් සුදුනෝන ආදරේ ගොඩාක් ආගේ හිනාව මල් අහලිය ගොඩ මියනකොල තැන්නේ විනිතයි රංගණි අක්කා පණිදුරේ මගේ සුදු පුතා අනිල්වත් ආදරෙන් එකතු කරගන්න කියලා දෙනවා. ඕකේ මේ සින්දුවට එකතු කරගන්න මං එදිරින් පස්සේ. ගුඩ් ආෆ්ටර්නූන් නංගු පැඩියෝ. අද මගේ හස්බන්ඩ්ගේ 50 වෙනි උපන්දිනය. සුබ පදනම් වයිෆ් කුමාරී දුවලා ගගනී නවින්දි ඉමන්දි ආදිති. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Kumari Akkage husband. Aiye, happy birthday. ඔයාගේ වයිෆ් ගොඩාක් ආදරෙන් ඔයාලට wish කරනවා. ඒ වගේම net team එකේ අපිත් ගොඩම ගොඩක් ආදරෙන් ඔයාලට wish කරන ගමන් හැමදාම ආදරෙන් ඉන්න මේ සින්දුවට එකතු කරගන්න. සුදුමණික ලස්සන සින්දුවකට එකතු කරගන්න. ආදරෙයි උම්මා බලංගොඩ පෙටිගලින් ශ්‍රියාණියක් message කළා තියෙන්නේ. ශ්‍රියාණියක්ගේ මේ සින්දුවට මේ එකතු කරගන්න ඔයාවා තෙතනින් පස්සේ. ජානු නංගි good evening බෙන්තර පාලම ළඟ සින්දුව හෙට මං අරගෙන එනවා හරිද? සින්දුවට දැන් එකතු කරගන්න බෙන්තරයා මැසේජ් එකේ වල තියෙන්නේ ජානු නැන්දි.
ඔයාට පුළුවන් සින්දා දෙන්න ප්‍රශ්නයක් අහන්නද? මම ශාමලී සංකල්පනා. ඔයාට ඕන සින්දුව මට එවන්නකෝ මණික. මං එතකොට හෙට ඔයාට සින්දුව දෙන්නම් හරිද? එතනින් පස්සේ ජානුවක්කි මන්නේත් මේ ලස්සන සින්දුවක නම වයි තාතෝයි මල්ලිවයි එකතු කරගන්න, අයවත් එකතු කරගන්න. ඔයා ගියාම පාළු යන්නේ ආදරේ අක්කියෝ. මා ජානුවක්කි ඔයාට ගොඩම ගොඩාරියක් ආදරෙයි. ස්කූල් ගිහින් ආව ගමන් ඔන්න මැසේජ් එක දාලා තියෙනවා මට ආදරෙයි මාත්. එතනින් පස්සේ කොයි තින් මට නමේවල නෑනේ අනේ. සුජානි චන්දිමා අක්ක මැසේජ් කළා තිනා සින්දුවකට එකතු කරගන්න කියලා. මේ සින්දුවට මේකතු කරගන්න අක්කා. මකලුර රංජිත් දිසානායකත් මැසේජ් කළා තිනවා. ඊට පස්සේ මොන්ඩ්‍රාගලි මේනක සඳරුවන් මැසේජ් කළා තිනවා. ඔයාවත් එකතු කරගන්න. හාලියල ගල උඩ 12 කනූපුල් ඉලෙක්ට්‍රොනික්ස්, නිශාන් සලෝන්, GM ස්ටෝර්ස්, පුබුදු පෙරපාසලේ දෙවලි බබා, දෙවුදි බබා. කට්ටියම එකතු කරගෙන සින්දක්කම කියලා තිනවා. කට්ටියම එකතු කරගන්න. මම ගිමන් සක්කේ. ලස්සන සින්දුවකට මාවයි අම්මවයි ලොකු අක්කවයි දෙවණි අක්කවයි තුන්වෙනි අක්කවයි තාත්තවයි ඔක්කොම එකතු කරගන්න කියලා මැසේජ් එක එවලා තියෙනවා. හාට්‍රි ඔක්කොම ටික කිව්වා. එහෙනම් ඉතින් මේ සින්දුවත් අහන්න දීලා මම යනවා කොල්ලෝ. අපි ආයි හම්බ වෙමු හෙට හරියටම දවල් එකට ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන්. එහෙනම් කොල්ලෝ අපි ගියා. මං ඔයාගේ ජනු.

0: වයිබක හිතට දැනෙන මෙලදී සෙකහන්න නෙත්තෙ පෙම් ගින්දර හැන්දෑවා.
1: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 9 වනදා අපි එන්නේ උදේ මීරිගම සහ සවස අලව්ව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පෑ සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
2: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
2: කොල්ල කෙල්ල කොට යන

0: ලොතරැයි මණ්ඩලය
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනියා. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-21-33-540.
3: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
4: ඔතනින් පස්සේ උණ දේවල් හරි පුදුමයි.
5: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
3: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
4: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
5: 69 දී හඳටත් යනවා.
4: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
3: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
6: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
7: Net FM. Algo Town.
8: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
9: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි දම්රෝ.
10: Samsung ගන්න හොඳම තැනයි දම්රෝ.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
12: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
13: ඔව් ඉතින්
12: Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනව ආවත් සම කරන්න බෑනේ.
14: රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
15: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
16: විජයකුරක්කන්
17: එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
7: Net FM Algo Town
18: ඉන්දර හැන්දෑව
19: brought to you by
20: youth again ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
21: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
22: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
23: ඔයාට sugar නම් සෙවණගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-31-33-540
24: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734-226-7046.
25: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
26: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
27: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
26: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
27: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: සුබ සන්දේවක්. හවස 4යි දැන්.

0: සත්‍යෝ ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම Bad News.
4: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍යය Net News සමග මම තරංග. සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා සකස් කළ නව පනත් කැටුපත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඊට දාල යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙසයි. පළදායි ජාතික සහ අන්තර්ජාතික සහයෝගිතාව මගින් බරපතල අපරාධ වැළැක්වීම සහ බරපතල අපරාධවලට එරෙහිව කටයුතු කිරීම, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වලින් එල්ලවන තර්ජන වලින් සමාජය ආරක්ෂා කිරීම, බරපතල අපරාධ වැළැක්වීම සහ ඒවාට එරෙහිව කටයුතු කිරීම සඳහා අවශ්‍ය නෛතික විධිවිධාන සැකසීම මේ පනත් කැටුම්පත ආරමුණ වනවා. නීති කැටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති මෙම පනත් කැටුම්පත් සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනද ලැබී ඇති බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණේ. මිලඟ Net News පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් Net News Tutorial කේ අපගේ වෙබ අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: දිනන ලොකුම සුපිරි තෑගිදන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
7: හිරු පායනුවමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
8: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
9: මරු බං!

සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 9යි වෙලාව. වාගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටේ. අගහරු ආද දවසෙත් වැඩ පටන් ගන්න හදන්නේ. අතිශය කාර්ය බහුල දවසක් ගෙවන ගමන් ඉන්න ඔයාට හවස වරුවේ ඔයාට චිල් එකේ අහන්න පුළුවන් ලස්සනම ලස්සන සින්දු ටිකක් අරගෙන හවස 4 ඉඳලා 6 වෙනකන් ඔයත් එක්ක ඉන්න මං ඇවිල්ලා ඉන්නවා මේ පැත්තෙන්. කතා කරලා මැසේජ් කරලා ඊට පස්සේ ආදරය කරන කට්ටියව සින්දුවකට එකතු කරගෙන අපි දෙන්නත් එක හවස 6 වෙනකන් ඉන්න තමයි තියෙන්නේ නේ. දැන් සමහර වෙලාවට අද උදේ සුපුරුදු විදියට වැඩට ගිහිල්ලා වැඩ ගොඩාක් අස්ස හිර වෙලා ඉන්නකොට ආට එකපාරට දැනෙනවා මාර මහන්සියක්. ඊට පස්සේ ටිකක් පොඩි තනිකමක් දැනෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඔෆිස් එකේ වැඩත් එක්ක වාසැහෙන ස්ට්‍රෙස් වෙලා ඉන්නව නම් මං කියන්නේ ඔය වැඩිපුරම ආදරය කරන සින්දුවක්. ආදරය කරන කට්ටියත් එක්ක ඇහුවාම එහෙම නැත්නම් ආදරය කරන කෙනාගෙන් සින්දුවක් ඉල්ල ගත්තාම ඔයගේ මහන්සියයි තනිකමයි පාළුවයි සේරම නැති වෙලා යනවනේ. මං කියන්නේ වැඩ කරන කට්ටියට දැන් ගෙදරට වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ. ගෙදර ඉන්න කට්ටිය නම් සාමාන්‍යයෙන් මේ ටයිම් එක කියලා කියන්නේ ටිකක් රිලැක්ස් එකේ ඉන්න වෙලාව. ඩබල් කෑම කාලා ඊට පස්සේ අස්පස් කරන වැඩ ටික ඔක්කොම කරලා ඉවරලා තේ එකක් බොන ගමන් හවසරුවේ සින්දුවක් අහන ගමන් ඉන්න වෙලාව තමයි මේක. තේන්සා වාට ටිකක් වැඩිපුර වෙලා මාත් එක්ක මැසේජ් කරන්න කතා කරන්න වෙලාව තියෙනවානේ. අනේ නිසා ඔයා කොහේ කොහොම කොතන හිටියත් හවස 4 ඉඳලා 6 වෙනකන් ඔයාලට මේ පැත්තට එන්න චාන්ස් එක තියෙනවා. 2:55:33 ට ඔයාලට හිතෙනවා නම් මැසේජ් එකක් දාලා විතරක් මදි අසා මටවත් එක ටිකක් වෙලා කතා කරන්න ඕන කියලා ඔයා කෝල් එකක් ගන්න. ඊට පස්සේ අතිශය කාර්ය බහුල වෙලාවක නම් ඉන්නේ ඔයාලට පුළුවන් WhatsApp එකෙන් මැසේජ් එකක් තියන්න. 0711 95 95 95 තියෙනවා. අපි දෙන්නත් එක WhatsApp එකේ chat එකක් දාන්නත් පුළුවන්. වෝල් පෝස්ට් එකක් දාලා තියෙනවා net fm official facebook page එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. දවස ගානේ අලුත් වෙන net fm official facebook page එක ඔයා තාම follow කරලා නැත්තම් ඔයාට අගල follow කරන්න මගේ වෝල් පෝස්ට් එකටත් comment එකක් තියන්න. මම ඔයාව අනිවාර්යෙන් මතක් කරන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. හරි, දැන් ඉස්සරහට අපි අතිශය කාර්යබහුල වෙන්නේ ඇයි? net fm dj night face to face attack show එකත් ළඟ ළඟම එනවා. මොකද පළවෙනි අදියරේ අපි අතිසාර්ථක අන්දමින් ඉවර කරලා ජයග්‍රහණය කරපු ජයග්‍රහකයන් එක්ක අපි ඔන්න ළඟදීම net fm dj night face to face attack show දෙවන වටේ ආරම්භ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ වෙද්දී සඳහා සියලු කටයුතු සූදානම් වෙනවා. දිස්ත්‍රික්ක 14ක් නියෝජනය කරන තරඟකරුවන් 14 දෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා දෙවන වටේ සඳහා තරඟ කරන්න. වැඩි විස්තර ඉස්සරහට කියන්නම්. ඔයා දිගටම net fm අහගෙන ඉන්න ඕන. හරිද? රයිට්. එනං ඉතින් ඔයගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටේ අඟහරු අද දවසේ වැඩ පටන් ගන්න හදන්නේ. කොහෙවත් යන්නේ නැතුව හවස 6 වෙනකන් ඔයා ඉන්න ඕනේ මං ගාවින්ම. දන්නවනේ මම DJ Azar.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 18යි දැන්.
3: නොතරයේ පෙරලිකරන NLB Mega Power තවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: ස්ටස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් ඉස් එකක්ම ගන්නෙ. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ශනීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් ඉස් එකක් අදම බිස්නස් එකට ගන්න 13.88 අමතන්න.
6: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. September 9 වනදා දඹුල්ල බස් නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
9: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් ඔබත් අදම රස බලන්න.

හවස 4 විනාඩි 25යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් හවස් වරුවේ සින්දුවක් අහන්න බලාගෙන ඉන්න කට්ටියට WhatsApp එකේ message කරපු set එක මතක් කරලා ලස්සන සින්දුවක් දෙන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. හයි, කොහොමද සස්? සුබ සන්දේවක් වේවා. මම ඩිලාන් නිරෝෂ් හංවැල්ලෙන් දමිත සංකගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හතර වටේ අහගෙන ඉන්න ගමන් ඕකේ, මම අනිවාර්යෙන් try කරන්නම් ඔයා ඉල්ලපු සින්දුව දෙන්න. ඊට පස්සේ තංගල්ලෙන් අප්සරා සුබ සන්දේවක් වේවාසා. ඔයා ඇතුළු net team එකේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ආන්න කොච්චර සරලයිද කියලානේ. message එක දැම්මා, හරිම short and sweet. ඕකේ, ඔයාව මම අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපිත් හැමදාම net එකත් එක තමයි ඉන්නේ. අයියේ මාවත් එකතු කරගන්න කියලා. තරුෂි message එකක් දාලා තියෙනවා. thank you තරුෂි. මං ඔයාවත් ගොඩාක් ආදරෙන් last එකරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම්. මම අහගෙන ඉන්න ඔයාලට මම මේ මතක් කරන්න හදන්නේ සෑහෙන්න වටින දෙයක්. හරිද? පළවෙනිම දේ තමයි සාමාන්‍යයෙන් අපිට S2 පේන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? කිසිම දෙයක් කරගන්න බැරි වෙනවනේ නේද? ඊට පස්සේ අපි නිරෝගී නැති වුණොත් එහෙම අපි සල්ලි හොයන්න, ඊට පස්සේ අපේ ටාගට්ස් වලට යන්න සෑහෙන්න මහන්සි වෙනවා. හැබැයි ඔයා හිතන්නේ නිකමට හරි මොකක්ම හරි අසනීපයක් හැදුනොත් එහෙම ඔයාව ඒ කරන අනිත් වැඩ සේරම නවත්තලා අපිට සිද්ධ වෙනවනේ තමන්ගේ අසනීප තත්ත්වය හොඳ කරගන්න මහන්සි වෙන්න නේද? ජොබ් එකක් කරන කෙනෙක් නම් සමහර වෙලාවට ජොබ් එකෙන් අයින් වෙලා පවුල කෙනෙක් ලෙඩ වුණොත් මං කියන්නේ ඔයාට එතනින් එහාට ලෙඩේ හොඳ කරගන්න ફોકસ කරන්න වෙනවනේ. මං කියන්නේ අපිට ලෙඩේන එක නතර කරන්න බෑ. හැබැයි අපිට ලෙඩ කලින් අඳුර ගන්න පුළුවන් නේ. විශේෂයෙන්ම දැන් ඔය ඇස් පෙනීම එහෙම. සමහර වෙලාවට අවුරුදු 35 40 පහුවෙච්ච ගමන් කියන්නේ මගේ ඇස් දෙක නිකන් දැන් හරි පේනවා අඩුවේ, නිකන් අර දැලක් දාලා වගේ. දැන් ඉස්සර වගේ පාර යන බස් එකකවත් බෝඩ් එකක් කියව ගන්න බෑ. ඊට පස්සේ පොත් කියවන්න බෑ. ළඟ පේන්නේ නැහැ. ওই වගේ ප්‍රශ්න කියනවනේ නේද? හැබැයි ওই සේරම අපිට පොඩ්ඩක්

කරන්න විෂන්කයා අලුත්ම ශාකාව අම්බලංගොඩ විවෘත වුණා නේද? එතකොට අම්බලංගොඩ විෂන්කයා ශාකාව විවෘත වුණාට පස්සේ දැන් ඔන්න දකුණේ ඉන්න කට්ටියට තමන්ගේ යක්ෂි පරීක්ෂාව ඊට පස්සේ ශ්‍රවණ පරීක්ෂාව නවීන තාක්ෂණය භාවිතා කරලා හරිම විදිහට කරගන්න ගමම්ම තවත් සුවිශේෂී අවස්ථාවක් අරගෙන ඇවිල්ලා තිනවා විෂන්කයා වෙතින්. විෂන්කයා වෙතින් සංවිධානය කරනු ලබන අම්බලංගොඩ විෂන්කයා ශාකාව විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය සායනය නොමිලේ පැවැත්වෙන සෞඛ්‍ය සායනය ඔන්න මේ මාසේ 10 වෙනිදා පැවැත්වෙන. ඉතින් ඒ නිසා ඔයාටත් හැකියාව තියෙනවා ඒ සඳහා සම්බන්ධ වෙන්න. ඉතින් එතකොට සාමාන්‍යයෙන් තමන්ට තියෙන ලෙඩ රෝග පිළිබඳව කලින් දැනුවත් වෙලා තමන්ගේ යක්ෂිවල තත්ත්වය ඊට පස්සේ තමන්ගේ ඇහිීමේ ගැටලු මොන හරි තියෙනවා නම් ඒ පිළිබඳව සියල්ල පිළිබඳව දැනුවත් වෙන්න තියෙන හොඳ දවසක් තමයි සැප්තැම්බර් මාසේ 10 වෙනිදා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා දවස මිස් කරගන්න එපා. අම්බලංගොඩ ගාල්ල දකුණවට ඉන්න කට්ටිය යන්නමත කරන්න එපා. සැප්තැම්බර් මාසේ 10 වෙනිදා විෂන් කියා සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනයට. ජීවිතේ සමහර වෙලාවට අපි වැඩ කරලා විතරක් මදි. මං කියන්නේ අපේ වාසනාවත් ටිකක් කුරගා බලන්න ඕන නේද? තමන්ගේ ජීවිතේට වාසනාව උදා කරගන්න නම් ජාතික ලොතරැයි මණ්ඩලය හරහා එන මෙගා පවර් ලොතරැයිය තමයි අරගන්න ඕන. මොකද දන්නවද? ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා රටේ දැවැන්ත සංවර්ධනයකට දායකත්වයක් ලබා දෙන ගමන්ම ඔයාගේ ජීවිතේත් ලස්සන කරන්න හැමදාමත් වාසනාවන්ත විදිහට ඔයාලට අවස්ථාව අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් එතකොට NLB මෙගා පවර් ලොතරැයි අරගත්තට පස්සේ දැන් ඔයාලට හිතා ගන්න බැරි තරම් සුපිරි තෑගි හිමි කරගන්නත් අවස්ථාව තියෙනවා. ඒ ගැනත් මතක් කරලා මම යන්න හදන්නේ ලස්සන සින්දුවකට හවස 4 විනාඩි 29 වෙලාව අපි මේ සින්දුවත් අහලා පැගල මේ පැත්තට එමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉති විය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
2: සුබසන්ධ්‍යාවක්. හවස 4:37 දැන්.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
5: සුවපහසුව කල් පැවැත්ම වගේම නිමාවක් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
6: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
8: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMICH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
9: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
10: පොත් අපගේ net වගේ.
11: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4. ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
12: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
13: කින්දර හැන්දෑව විඥානු
14: දිනන ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය NLB මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
15: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
16: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කරා.

හවස 4යි විනාඩි 46යි වෙලාව හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි ලස්සන සින්දු ටිකක් අහලා මේ පැත්තට ආවේ. දැන් හවස වැඩ ඇරලා ගෙදර යන ගමන් ඉන්නේ නේ. නැත්තම් ගෙදර යන්න මේ වෙද්දි ලෑස්ති වෙනවා ඇති නේද? එහෙම ලෑස්ති වෙලා ඉන්නකොට ඔයාලට එකපාරට වයිෆ් කෙන් කෝල් එකක් එනවා. බබා ගෙදර හාල් ටික ඉවර වෙලා තියෙන්නේ. පුළුවන් නම් එන ගමන් ගෙදරට හාල් ටිකක් අරන් එන්නකෝ මේ සතියේ. මේ ගෙදර බඩු ටික පොඩ්ඩක් ඉවර වෙලා තියෙන නිසා කියලා. රයිට්. එතකොට ගෙදරට හාල් පොල් ටික අරන් යන්නේ ඔයා නම්. හරිද? හස්බන්ඩ් වෙන්න පුළුවන්, වයිෆ් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙදර අයට අපි ගෙනියන චූටි දේපවා, ඒ කියන්නේ කැම වලට එකතු කරන පොඩි දේපවා හොඳම ගුණාත්මක දේවල් වලින් ගන්නනේ අපි ට්‍රයි කරන්නේ. මොකද අපි ගෙදර අරන් ගිහලු යන දේවල් තමයි ගෙදර හැමෝම කන්නේ බොන්නේ. ගෙදර බබාලා, ඊට පස්සේ අම්මා තාත්තලා, ආච්චි සීයලා හැමෝම. ඉතින් එතකොට ගෙදරට හාල් අරන් එන්න කියලා ආට දැන් කෝල් එකක් ආවා නම්, ඔයා ගුණාත්මක භාවය ගැන 100%ක් හිතන කෙනෙක් නම්, විශ්වාසවන්ත දේවල් විතරක්ම අරගන්න කෙනෙක් නම්, ඔයා හාල් අරගන්නවා නම් අනිවාර්යෙන් අරගන්න ඕනේ එකම වෙළඳ සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. මොකද ලංකාවේ හිරු සහල් කියලා කියන්නේ විශ්වාස කරන්න පුළුවන් අංක එකේ වෙළඳ නාමය, සහල් වෙළඳ නාමය. තේන්ස මේකට මම මෙහෙම කියන්න හේතු ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි හිරු සහල් නිෂ්පාදන ක්‍රියාවලිය. ගොවියාගේ කුඹුරේ ඉඳලා ඔයාගේ ගෙදර කෑම මේසේ බත් පිඟානට එනකම්ම හිරු සහල් වල මේ සෑම පියවරක්ම 100%ක් පූර්ණ අධීක්ෂණය සහ විශ්වාසය තියන්න පුළුවන් ක්‍රියාවලියක් කරා තමයි හිරු සහල් නිෂ්පාදනය වෙන්නේ. අනිත් කාරණාව තමයි දැන් සාමාන්‍යයෙන් ගෙදර උදේ කෑම වේලෙන්නේ අපි දවස පටන් ගන්න. ඒ කියන්නේ උදේ නැගිටිනකොටම අපිට එනවා අම්මා බට්ටික උයන සුවඳ. ඒ කියන්නේ අම්මා බට්ටික ලිපේ තිබ්බට පස්සේ බත ඉදෙන සුවඳ අපිට එනවා. ඒ සුවඳත් එක්ක තමයි අපි දවස පටන් ගන්නෙ නේද? ඊට පස්සේ කෑම මේසේ වාඩි වුණාම අම්මා රසට බට්ටික පිඟානට බෙදලා කරලා දුන්නාම බෙරි වෙලා නැති, ඊට පස්සේ අමු නැති බට්ටික කනකොට කෑම මේසේ ප්‍රශ්නත් නැහෙනි. කෑම මේසේ ප්‍රශ්න නැහැ කියලා කියන්නේ දවසම ප්‍රශ්න නැහැ තමයි. හරිද? හිරු සහල් වලින් බත්තු වෙනවා කියලා කියන්නේ ඔය බෙරි වෙන, ඊට පස්සේ හාල් අමු ගතියට එන ඔය කිසි ප්‍රශ්නයකට වාට මූණ දෙන්න වෙන්නේ නැහැ. මේක මම නෙමෙයි කියන්නේ, අපේ විශ්වාසයෙන් මිලදී ගන්න ගෘහණියන්. ඒකනේ එදා ඉඳලම අපේ ආච්චිලාගේ අම්මලාගේ කාලේ ඉඳලම හිරු සහල්ම මිලදී ගන්න ගෙදර. එතකොට දැන් සමහර වෙලාවට ඉතනක හිරු සහල් මිලදී ගන්න එකේ තවත් තියෙන ලොකුම ප්‍රතිලාභයක් තමයි ගොඩ වෙලාවක් කිසි ප්‍රශ්නයක් නැතුව තියාගන්න පුළුවන් බට්ටි කිව්වට පස්සේ. දැන් හිතන්න හස්බන්ඩ්ට දවල්ට බත් එක බැඳලා දෙනවනේ ගිහිල්ලා කන්න කියලා. 12:01 විතර වෙනකොට හස්බන්ඩ්ට වැඩ ගොඩ වෙලා හවස 3-4 වෙනකම් බත් කන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ බඩගින්නේ බත් එක දිගාරලා බලනකොට හාල් එක සවුත් වෙලා. ඒ කියන්නේ බත්තික සවුත් වෙලා නම් පිළුණු වෙලා නම් ප්‍රශ්නයක් නේ. හැබැයි හිරු සහල් කියලා කියන්නේ පෑය 7-8-9ක් බය නැතුව තියාගන්න පුළුවන් රයිස් කුකර් එකේ දාලා ඔන් කරලා තියන්න ඕනේ. රයිස් කුකර් එක නිකන් තිබ්බත් එහෙම පිළුණු වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඉතින් එක එක ගෙවල් වල එක එක හාල් ජාතිනේ කන්නේ. ඉතින් එතකොට නාඩු, කීරි සම්බා, සම්බා, කැකුළු හාල් මේ දවස්වල වැඩිපුරම කට්ටිය ඉල්ලනවා. කැඩුණු හාල් එක, කැඩුණු නාඩු, කැඩුණු කීරි සම්බා මේ සියලුම සහල් වර්ග ඔයාට හිරු සහල් හරහා මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා කෑම වේල රසවත් කරගන්නවා වගේම පෝෂදායි ගුණාත්මක ආහාර වේලකට නම් ඔයා බත්තු යද්දි අනිවාර්යෙන් අරගන්න ඕනේ සහල් එක තමයි හිරු සහල් කියලා කියන්නේ. ලංකාවේ ඕන වෙළඳසැලකින් මිලදී ගන්න පුළුවන් හිරු සහල් හිරු පායනෝමින් විශ්වාසයි. ඊට පස්සේ සැප්තැම්බර් මාසෙ ගැන අපි කතා කරන්න ඕන. සැප්තැම්බර් මාසෙ කියලා කියන්නේ පොත් කියවන්න ආසාවෙන් ඉන්න කට්ටියගේ මාසෙනේ නේද? දැන් ගොඩක් වෙලාවට මම දන්න කියන අයත් ඉන්නවා ජනවාරි මාසෙ ඉඳලාම සල්ලි එකතු කරනවා සැප්තැම්බර් මාසේ මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන්න ඕන කියලා. මොකද තමන් කාලයක් තිස්සේ මෙන්න මේ පොත ගන්න ඕන, මේ පොත් ටික ගන්න ඕන, එකපාර ගන්න ඕන, ටිකක් අඩුවට ගන්නත් පුළුවන් නේ කියලා ගොඩාක් කට්ටිය බලාගෙන ඉන්නවා. කවද්ද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ පටන් ගන්න කියලා. ඉතින් ඔන්න එහෙම බලාගෙන ඉන්න කට්ටියට මේ මතක් කරන්නේ 27 වන සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් BMICH එකේ තියෙන උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් කියවීමේ මාසයේ පොතක් මිලදී ගන්න බලාපොරොත්තු වෙමින් ඔයාලට ඔන්න ගොඩක් ආදරයෙන් මතක් කරනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මෙදා පාරත් එන්න අමතක කරන්න එපා. හැමදාමත් වගේ සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය නිල ගුවන් විදුලිය වෙනුවෙන් අනුග්‍රහකදායකත්වය ලබා දෙන්නේ net fm අපි. ඉතින් ඒ නිසා ඒ ගැනත් මතක් කරන ගමන් ලස්සන සින්දුවකට යන්න හදන්නේ. හවස 4:50යි අපි සින්දුවක් අහලා මේ පැත්තට එමු.

අලුතෙන් ගයක් හදනවා කියලා කියන එක ඔයාටයි මටයි අපි හැමෝටම තියෙන සෑහෙන ලොකු බලාපොරොත්තුවක් නේ. සාමාන්‍යයෙන් කෙනෙක් ජීවිත කාලේ කරන ලොකුම ආයෝජනය තමයි තමන්ටම කියලා ගයක් හදාගන්න එක. සාමාන්‍යයෙන් දැන් අපි හම්බ කරලා ඊට පස්සේ මහන්සි වෙලා උපයන රුපියල් සත වියදම් කරලා හරිද තමන්ගේ තියෙන හැම දෙම කැප කරලා අපි ගයක් හදාගන්නේ ලස්සනට ජීවත් වෙන්නනේ. එතකොට මේ මහන්සි වෙලා හදන ගෙදරට අවශ්‍ය කරන හැම දෙම අපි හොඳම විදිහට දෙන්න තමයි ට්‍රයි කරන්නේ. මම ඔයාලට නිතරම කියනවානේ වා හදන ගෙදරට ගේන ඇන මුරිච්චිය පවා දෙපාරක් හිතලා අරගෙන එන්න. මොකද ජීවිත කාලෙට මේකයි. ගෙවල් 10ක් 12ක් හදන්නෙත් නෑ. අනිත් එක ගයක් හදන්නේ මේ සතියකට දෙකකට මාසෙකට ඉන්නත් නෙමෙයි. පරම්පරා ගානකට ඉන්න නේද? ඉතින් එතකොට ගෙදර ටයිල් ටික ඊට පස්සේ බිත්ති වලට ගාන පේන්ට් එක උළුහවු ජනෙල් ඊට පස්සේ ගෙදරට ගෙන ගෘහවිදුලි උපකරණ මේ සියල්ල ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න ට්‍රයි කරන හැමදේම වගේම ගෙදර පිටපෙනුම ලස්සනට තියාගන්නත් ඔයාලට සෑහෙන දේවල් කරන්න තියෙනවනේ. එතකොට වා හිතන්න පුළුවන් නෑ අසා අපි මෙන්න මෙහෙමයි මෙන්න මේ විදිහට ප්ලෑන් කරලා තියෙන්නේ ගෙදර බිත්ති ටික මෙන්න මෙහෙමයි එළිය පේන්ට් කරන්න ඊට පස්සේ වහල පළ දෙකකට හරි තුනකට හරි මෙන්න මෙහෙම ප්ලෑන් කරලා තියෙනවා හරි ඒ ඔක්කොම හරි හැබැයි උනාට මම මේ වාට කියන්න හදන්නේ වා සමහර වෙලාවට චුට්ටක් වරද්ද ගන්න එක තැනක් ගැන. මොකද්ද දන්නවද ගෙදර වහලට රූෆින් ෂීට් දානකොට සාමාන්‍යයෙන් වා මොකද්ද කරන්න අයිඩියා එක තියාගෙන ඉන්නේ කලර් රූෆින් ෂීට් දානවා. හා හරි ඕකේ කලර් රූෆින් ෂීට් දාන්න හිතාගෙන ඉන්නේ කොහොමද? වහල ගහනවා ඊට පස්සේ සාමාන්‍ය රූෆින් ෂීට් එකක් ගෙනල්ලා දානවා ඊට පස්සේ ඉතින් අසා අපි කැමති කලර් එකක් මේකට ඇප්ලයි කරනවා. අන්න ඒක තමයි වැරද්ද. හරිද? සාමාන්‍ය ලංකාව කියලා කියන්නේ නිතරම කාලගුණේ වෙනස් වෙන රටක්. වහිනවා ඊට පස්සේ කාලයකට පායනවා. මේකත් එක්ක ඔයා නිකම්ම රූෆින් ෂීට් එකක් ගෙනල්ලා පේන්ට් එකක් දාලා ඔවා වහලට රූෆින් ෂීට් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? කාලයක් ගියාම වැස්සට මේ කලර් එක ෆේඩ් වෙන්න පුළුවන්. ඊට පස්සේ අවුවට මේ පිට ගාලා තියෙන පේන්ට් එකේ පතුරු ගැලවෙන්න පුළුවන්. අර සමහර ගෙවල් වල අපි දකින්නේ වහලවල් කල්ලුම කළුපාට වෙලා ඈතින් ඉඳලා එනකොට සාමාන්‍ය කෙනෙක්ට මුලින්ම පේන්නේ ගෙදර වහලනේ නේද? එතකොට සමහර ගෙවල් තියෙනවා ඇතුළ මාර ලස්සනයි ඔක්කොම පිළිවෙලයි. හැබැයි වහල කළුම කළුයි. ඒ මොකද? හරිහමන් රූපින් ෂීට් එකක් දාලා නැහැ. අන්න ඒ නිසා තමයි මම වාට කියන්නේ ඔයා ගෙදර වහලේ අලුතරියා කරනවා නම් එහෙම නැත්නම් අලුතෙන් ගයක් හදනවා නම් වහලට රූපින් ෂීට් දානවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. මොකද කලර් ඔෆ් රූෆින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන්නෙම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට. ඒ කියන්නේ අවුවට වැස්සට කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ. පේන්ට් එකේ පොතු ගැලවෙන්නේ නැහැ. අනිත් එක තමයි මේකේ හොඳම කාරණාව වසර පහක වගකීමක් ඔයාට මේ මතුපිටින් තාලේපණය සඳහා කලර් ඔෆ් රූෆින් ෂීට් එකෙන් හම්බ වෙනවා. ඊළඟ කාරණාව තමයි ෂීට් එකට වසර 25ක වගකීමක් තියෙනවා. ආයෙත්ින් ජීවිත කාලෙට මේකයි කියන්නේ නිකන්ද නේද? අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා කලර් එක පොඩ්ඩක් හරි ඩැමේජ් වුණොත් එහෙම ඔයාලට මේගොල්ලන්ටම කතා කරලා රීපේන්ට් එකකට යන්නත් පුළුවන්. වැඩි විස්තර දැනගන්න 0115යි 748යි 738 0115යි 748යි 736ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන තමයි විදිහට මතක් කරේ. අපි අලුත් පැයදී හම්බෙමු.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
4: හවස 5යි විනාඩි 2යි දැන්

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
4: අයිබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. මාස තුනකට අධික කාලයකට පසු වැල්ලවාය නගර සීමාවට අද වැසි ලැබී තිබෙනවා. වැල්ලවාය නගරයේ ආශ්‍රිත ප්‍රදේශයට පමණක් එලෙස වැසි ඇදහැළුණු බවයි වැල්ලවාය නිත් නිවුස් නියෝජිත ජයන්ත වීරසේකර පැවසුවේ. මොන්රාගල් දිස්ත්‍රික්කයට මේ දිනවල දැඩි වියලි කාලගුණික තත්වයක් බලපා තිබෙනවා. එම කාලගුණික තත්වය හේතුවෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටද දැඩි බලපෑම් එල්ල වී තිබූ බවයි ඔහු පැවසුවේ. මේ අතර බස්නාහිර සහ සබර්ගම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරිපැය 36 තුළ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, නූරෙලි සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද පසරු කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සැද වැසි ඇති විය හැකි බවයි අද පසරු 4ට නිකුත් කෙරුණු කාලගුණනාවකයේ දැක්වෙන්නේ. මිලක නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: බරුබන්!

සුබසන්නාවක් හවස 5යි විනාඩි 12යි වෙලාව 4 වටේ අහගෙන ඉන්න ගමන් අපි දෙන්නගේ දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් වා මේ වෙලාවේ නම් ඔෆ් වෙලා ගෙදර යන ගමන් වෙන්නේ නැතිනේ නැත්නම් ඉතින් ගෙදරට වෙලා ඉන්න කට්ටිය නම් දැන් රැට කන්න ටික ලෑස්ති කරන්නේ ඊට පස්සේ හස්බන්ඩ් වැඩ ඇරලා එනකොට බබාලා ක්ලාස් ගිහිල්ලා ඉස්කෝලේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා එනකොට එහෙම නේද කැම ටික ලෑස්ති කරලා තියන්න එපයි ඔයත් ඒකක් එහෙම බීලා දින්නේ එහෙනම් නියමයි ඉතින් මේ වෙලාව තමයි ඔයාලට වැඩ කරන ගමන් සින්දුවක් අහන්න තියෙන හොඳම වෙලාව සමහර වෙලාවට ඔයා නයිට් ඩියුටි වලට ඔන් වෙන ගමන් ආවහගෙන ඉන්නවත් ඇති නේද ඔය කොහොම හිටියත් හරිද යමින් එමින් ගමන් පාර තොටේ නම් මේ වෙලාවේ ඉන්නේ ඔයා පොඩ්ඩක් බලන්න ළඟපාත ඉන්නවද කියලා ලොතරැයි විකුණන මහත්මයෙක් රයිට් ඔයාට දැන් පේනවනේ නේද ලොතරැයි විකුණන මහත්මයෙක් ළඟ ඉන්නවා කියලා රයිට් ඔයාට අහගලා ගිහිල්ලා නම කියලම ඉල්ලන්න NLB මෙගා පවර් ලොතරැයියක් දෙන්න කියලා මොකද දන්නවද වසර ගණනාවක් පුරාවටම මහජනතාවගේ විශ්වාසය දිනාගත් රටේ සංවර්ධනයට සහ සුබසාධනයට වගේම ජීවිතේ සවිබල ගන්වන්න දැවැන්ත දායකත්වයක් ලබා දෙන ලොතරැයි ලොවේ ප්‍රමුඛයා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. එතකොට ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ලොතරැයි කලාවේ පෙරලියක් සිදු කරපු. ඒ කියන්නේ රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්. ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු එකම ලොතරැයිය තමයි NLB මෙගා පවර් ලොතරැයිය කියලා කියන්නේ. එතකොට මේ වார்த்தාව යලි යලිත් මේගොල්ලෝ අලුත් කරමින් ඔන්න ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව දැන් වාට් chance එක තියෙනවා රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් වාගේ කරගන්න. බලන්න ජීවිතේ මහන්සි වෙලා සල්ලි හම්බ කරගලා ඊට පස්සේ ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙන හීන හැබැයි කරගන්න දැන් යන්නේ රුපියල් 40ක් විතරයි. ඉතින් එන්ස ළඟපාත තියෙන ලොතරැයි විකුණන මහත්මයෙක් ළඟට ගිහිල්ලා ඔයා අනිවාර්යෙන් NLB මෙගා පවර් ලොතරැයියක් අරගන්න මං කියනවට අදාර ගන්න ඔයාගේ ජීවිතේ වාසනාව උදා වෙන දවස අද වෙන්න පුළුවන්. NLB මෙගා පවර් ලොතරැයි ගැන තමයි විදිහට මතක් කරේ. අනිත් කාරණාව තමයි ජීවිතේ තමන්ගේ බලාපොරොත්තු වලට පියවරෙන් පියවර ඉස්සරහට යනකොට ඔයා හැමදේම සාර්ථක කරගන්නවා වගේම තමයි ඔයා අනිවාර්යෙන් නිරෝගීව ඉන්නත් ඕන නේද? ඔයා නිරෝගීව ඉන්නවද කියලා පොඩ්ඩක් චෙක් කරගත්තද ළඟදී? ඒ කියන්නේ ඔයාගේ අයි චෙක් අප් එකක්, ඊට පස්සේ ඔයාගේ ශ්‍රවණ පරීක්ෂාවක්, ඊට පස්සේ ඔයාගේ රුධිර සීනි පරීක්ෂාව, ඊට පස්සේ රුධිර පීඩන පරීක්ෂාව, ඔය දේවල් ටික පොඩ්ඩක් චෙක් කරගත්තද ළඟදී? නෑනේ නේ. ඒ නිසා තමයි මම මේවට මතක් කරන්න හදන්නේ. දැන් ඔන්න විෂන් කියා අම්බලංගොඩ නවතම ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය සැප්තැම්බර් මාසේ 9 වෙනිදා හරිද සැප්තැම්බර් මාසේ 9 වෙනිදා අම්බලංගොඩ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේදී තියෙනවා. ඉතින් එන්සා ඔය අම්බලංගොඩ ගාල්ල ඊට පස්සේ රත්ගම ඔයාවට ඉන්න කට්ටිය පොඩ්ඩක් ඒ පැත්තට යන්න අමතක කරන්න එපා. සැප්තැම්බර් මාසේ 9 වෙනිදා අම්බලංගොඩ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේදී තමයි මේ වැඩසටහන තියෙන්නේ. එතකොට ඊට සමගාමීව ආට මූලික අක්ෂි පරීක්ෂාව, ඊට පස්සේ රුධිර සීනි පරීක්ෂාව, ඊට පස්සේ රුධිර පීඩන පරීක්ෂාව, ශ්‍රවණ පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශක නිර්ණය සහ ඔයා ඇස් කණ්ණාඩි දෙකක් එම් මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නම් ඉන්නේ. ඔයාට හිතා ගන්න බැරි තරම් සුවිශේෂී වට්ටම් යටතේ වාට ඇස් කණ්ණාඩි මිලදී ගන්නත් හැකියාව තියෙනවා. දවසේ කියන්නේ 9 වෙනිදා කියන්නේ හෙටනේ. ඉතින් එතකොට හෙට දවසේ වා පොඩ්ඩක් නිවාඩුවක් දාලා හරි වැඩට යන එන ගමන් හරි ඒ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එන්න මතක් කරන්න එපා. 0746යි 544-15-18 කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ මතක් කරේ විෂන් කියා අම්බලංගොඩ ශාඛාව සංවිධානය කරන ලබන සෞඛ්‍ය සායනය ගැන. දවස මතකයිනේ. හෙට තමයි තියෙන්නේ අම්බලංගොඩ මෙඩිහෙල්ප් රෝහල් පරිශ්‍රයේදී. ඒ ගැනත් මතක් කරලා අපි යන්න හදන ලස්සන සින්දුවකට මේ පැයදිත් ඔයාට බෝරින් නැතුව ඉවිනින් ඩ්‍රයිව් එකේ ඉන්න ඕන නම් හවස 6 වෙනකන් 4 වටේ අහගෙන ඉන්න.

0: Hatara Aten, Sindhu Ahena, Net FM, Hatara Wate.
1: Right, වෙලාව හවස 5යි විනාඩි 20යි අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් මට මැසේජ් කරපු අලු සෙට් එකක් මතක් කරන්න හදන්නේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකොල්ලොළු වෙන රංජිත් දිසානායක මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවාසා. මම මඩපාත ලක්ෂ්මන්, තමරවයි, නිෂානිවයි, චේතනවයි, ඊට පස්සේ තේජ අවෝර් පවුලේ ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ, අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඊට පස්සේ අම්පාරින් ඩිලූෂා අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. මේ වෙලාවේ පවුලේ කට්ටියත් එක්ක මාතාව හගෙන ඉන්නවා කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම මම කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. ඒ වගේම ඇහැලියගොඩ රංගේගම සංජීව මෝටර්ස් එකේ සෙට් එක සංජීවව ඊට පස්සේ මේ වෙලාවේ අනිත් අහගෙන ඉන්න හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම මම එකතු කරගන්නම්. Thank you message කරාට. ආතම මට කෝල් එකක් ගත්තේ නැත්නම් 255 33 63 නම්බර් එක තියෙනවා. අටගල කෝල් එකක් ගන්න හවස 6ට කලින් අපිට කතා කරන්න පුළුවන්. ගෙදර ඉන්නවනම් ටිකක් ෆ්‍රී වෙලාවනේ මේකනේ. අපි චුට්ටක් කතා කරමු.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
3: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට. අමතන්න 13:22 Prime Lands.

0: සැම්සුන්ගන්න හොඳම තැනයි දම්රෝ.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
4: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: අම්බලංගොඩ නගරයේ මෙඩිහෙල්ත් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින විවෘත වන විෂන්කයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා 12%ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න මෙඩිහෙල්ත් රෝහල ගාලුපාර අම්බලංගොඩ අමතන්න 076544151018.
6: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද?

කරන්න හදන්නේ. දැන් සාමාන්‍යයෙන් ගයක් හදනකොට අපිට තියෙන ප්‍රධානම කාරණාවක් තමයි ගෙදරට ලස්සනට ටයිල් ටිකක් අල්ලගෙන යන්න ඕන නේද? ඉදන කාමරේට, ඊට පස්සේ ආලින්දයට, ඊට පස්සේ නාන කාමරේට. ටයිල් විතරක් නෙමෙයි, නාන කාමරේට එහෙමනම් අවශ්‍ය කරන ටයිල් සහ වාත්ව්‍ය උපංග සියල්ල ගන්න වෙනවනේ. අද කාලේට ගැලපෙන විදිහට මොකෝ මේවා කාලෙන් කාලෙට මාරු කරන්න කියලා ඈ නේද? කොහෙන් හොයන සල්ලිද? එකපාර මේ වැඩ ටික හරියටම කරගන්න ඕනනේ නේ. එතකොට ගෙදරට අවශ්‍ය කරන ටයිල් ටික, වාත්ව්‍ය උපංග ටික ගන්න ඕනේ නම් ඒ කාලේ ඉඳලම ලංකාවේ අපිට විශ්වාසවන්තම සන්නාමය තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඒතර ලංකා ටයිල්ස් එක මේ දවස්වල ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් වගේ නගරයට එනවා කියලා වා දන්නවනේ නේ. එතකොට අද දවසේදී උඩුගම්පොළ සහ හවස්වරුවේ දිවුලපිටිය නගරවලට තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන ආවේ. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා එතකොට ගොඩක් කට්ටිය තමන්ගේ නිවසට, අලින්දේර නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් සහ වාත්ව්‍ය උපංග සුවිශේෂී මිලකට මේ දවස් කිහිපෙම ලබා ගත්තා. එතකොට වා කල්පනා කරනවා නම් අපේ ටවුන් එකට කවද්ද එන්නේ කියලා. ඔන්න මීරිගම සහ අලව්ව කට්ටියට මතක් කරන්නේ හෙට දවසේදී ඔන්න උදෑසන කාලේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම උදේට මීරිගමට එනවා. ඊට පස්සේ හවස අලව්ව කියන නගරවලට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම එනවා. ඉතින් එතකොට ළඟපාතේ ඉන්නවනම් මේ ලොකේෂන් වලට ගිහිල්ලා ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල්ස් සහ වාත්ව්‍ය උපංග සුවිශේෂී මිලකට ලබා ගන්න ඔයාට හැකියාව තියෙනවා. අද කාලේට ගැලපෙන ඩිසයින්ස් වලින් හොඳම ක්වොලිටි එකකින් කල්පවැත්ම උපරිමයටම තියෙන සන්නාමයක් තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඒ නිසා මේ ළඟම ලොකේෂන් එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන විදිහට මේ සියල්ල තෝරගන්න අමතක කරන්න එපා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවා තැන්. ගෙදර දවස පටන් ගන්නේ සාමාන්‍යයෙන් උදේ කෑම වේලෙන් කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවාද? විශ්වාස කරන්න වෙනවා. මොකද සාමාන්‍යයෙන් දැන් අපේ ගෙදර විතරක් නෙමෙයි ගොඩක් ගෙවල් වල උදේ නැගිටිනකොටම අම්මා දවස පටන් අරගෙන ඉවරයිනේ. අපිට පේනවා කුස්සියේ ලයිට් එක දාලා තියෙනවා. ඊට පස්සේ අපිට පොඩ්ඩක් දැනෙන්න ගන්නවා ගෙදර ලිපේ බත ඉදෙන සුවඳ නේද? සාමාන්‍යයෙන් ওই බත ඉදෙන සුවඳ හැම හාල් එකෙම එන්නේ නැ නේද? හොඳ ක්වලිටි එකක් තියෙන, ගුණාත්මක භාවයේ 100%ක් තියෙන හාල් වල තමයි හොඳට සුවඳට බත ඉදෙන්නේ. සුවඳට බත ඉදුනොත් තමයි ගෙදර කෑම මේසේ ප්‍රශ්නයක් නැති වෙන්නේ නේ. ওই සමහර වෙලාවට ගෙදරට කෑම ටික මේ උදේ පාන්දර වල කෑම මේසෙට අරගෙන ආවහම ගොඩාක් වෙලාවට ප්‍රශ්න ඇති වෙන හේතුවක් මං කියන්නද? බත් එක බෙරි වෙලා. එහෙමත් නැත්නම් බත් එක අමුයි. ওই ප්‍රශ්නේම ඇති දවසම නිකන් සවුත්තු වෙලා යන්න නේද? හැබැයි හිරු සහල් මිලදී ගන්න ගෙවල් වල ওই ප්‍රශ්නේ නැහැ. මොකද බත හරියටම ඉදෙන්න නම් ගොඩාක් ගෘහණිය විශ්වාසයෙන් අරගන්න සන්නාමයක් තමයි සහල් වෙළඳ නාමයක් තමයි හිරු සහල් කියලා කියන්නේ. බත බෙරි වෙන්නෙත් නැහැ, අමු වෙන්නෙත් නැහැ. අනිත් කාරණාව තමයි ගොඩක් වෙලා ගියාට පස්සෙත් බය නැතුව පරිභෝජනයට ගන්න පුළුවන්. මොකද මේක ඉක්මනට පිළුණු වෙන්නෙත් නැහෙනි. අර මං කියනවා වගේ හස්බන්ඩ්ට ළමයින්ට බත් එක බඳලා දීලා ඉස්කෝලේ යවුවහම වැඩට යවුවට පස්සේ දැන් හිතන්නකෝ හස්බන්ඩ් එහෙම වැඩ ගොඩ ගැහිලා ටිකක් හවස් වුණා කියලා කෑමෙක් කන්න. එතකොට ඉතින් හවස 3ට විතර බත් එක දිගාරලා බලද්දි බත් එක පිළුණු වෙලා නම් එහෙන් පිටි මේක ඩස්පින් දානවනේ නේ. මොන අපරාධයක්ද? හැබැයි උනාට හිරු සහල් අරගත්තාම උදේ පාන්දර ඉවුවට පස්සේ හවස් වෙලා වුණත් බත් ටික කන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මං ඒකයි කිව්වේ මේකේ ගුණාත්මක භාවය සහ ක්වොලිටි එක හොඳයි කියලා නේ. ලංකාවේ අපේ ගෘහණියෝ අම්මලා ආච්චිලා ඊට පස්සේ බිරින්දෑබරු එහෙම බය නැතුව ලංකාවේ සහල් වෙළඳ නාමයන් අතරේ ප්‍රමුඛ ස්ථානය තමන්ගේ තියාගෙන ඉන්නේ හිරු සහල් කියලා. ඒකක් අය පිළිගන්න කාරණාවක්. අනිත් කාරණාව තමයි ඉතින් මේක ඇවිල්ලා නිෂ්පාදන ක්‍රියාවලියේදී, ඒ කියන්නේ ගොවියාගේ කුඹුරේ ඉඳලා ඔයාගේ කෑම මේසෙට බත් පිඟානට එනකම්ම හිරු සහල් වල මේ සියලු ක්‍රියාවලියන්ට හැම පියවරකටම වටිනාකමක් එකතු කරලා සියල්ල අධීක්ෂණය කරලා තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට ඉතින් දැන් එක එක ගෙවල් වල එක එක සහල්නේ කන්නේ නේද? එතකොට නාඩු කියයි, සම්බ කියයි, ඊට පස්සේ කීරි සම්බ කියයි, ඊට පස්සේ කැකුළු සහල් කියයි. මේ ඕනම සහල් වර්ගයක් හිරු සහල් සන්නාමය යටතේ වාට මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ගොඩක් කට්ටිය හොයනවානේ කැඩුණු හාල් එක නේද? කැඩුණු නාඩු, කැඩුණු කීරි සම්බ, පොල් සම්බෝලයක් හදාගත්තත් කන්න පුළුවන්. කියද්දිත් කටට කෙලවුණානේ. ඉතින් අන්න ඒ නිසාම තමයි කියන්නේ දැන් ඔය අද රෑට එහෙම වයිෆ් කිව්වා නම් ගෙදර එනකොට හාල් ටික අරන් එන්න, ගෙදර හාල් ඉවර වෙලා කියලා. හොඳ හස්බන්ඩ් කෙනෙක් විදියට දරුවන්ට, වයිෆ්ට, ඊට පස්සේ පවුලේ අයට හොඳම දේවල් දෙන හස්බන්ඩ් කෙනෙක් විදියට හිරු සහල් අරගෙන යන්න අමතක කරන්න එපා. ගෙදරට බඩු ගේන්නේ ගෘහණියා නම්, ගෙදර ගෘහණියා නම් ආයෙත්ින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. විශ්වාසනීය සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. හිරු පායනවා මින් විශ්වාස, හිරු සහල් වැඩි වැඩියෙන් අරගන්න අමතක කරන්න එපා.

රයිට් වෙලාව හවස 5යි විනාඩි 32යි හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි ලස්සන සින්දුවක් අහන්න ලෑස්ති කරගෙන ඉන්නවා.

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්.
2: ඔයා ගත්තෙත් ෆෝර්චුන් ඔයිල්ද?
3: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝර්චුන් ඔයිල්ම තමයි.
2: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝර්චුන් ඔයිල්ම තමයි.
3: ඕල් තෙල් විතරක් කේ?
2: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්.
3: ඕ ඉතින්
2: ෆෝර්චුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
3: පැය ගාණක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කුන්ති කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
4: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
5: හිරු පායනුවමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
7: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳ පොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
8: යහතුන වඩන අපේ රස විජේ.
7: වෙළඳ පොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
9: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
10: නෙත් FM බුදු ගුණ හැන්දෑව.

0: සුගේන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: දිනන ලොකුම සුපිරි තෑගිදන එකමලොතරයිය එල්බී මෙගාපව ඔබත් අදම මිලදීගන්න.
3: හිරු පායනෝමෙන් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලෙන් අදම මිලදී ගන්න.
4: ඔයත් පහලට වශී වෙන්න. පිනිසිං වහලක් නම් කලරක් තමයි.

රයිට් වෙලාව හවස 5:49 අපිට යන්න වෙලාව ඇවිල්ලා තිනු හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා ඒ නිසා ඉතින් පිළිවෙලට ඒ සේරම ටික මතක් කරලා තමයි යන්න ඕනේ නේද ගයක් හදන කෙනෙක් නම් අලුතෙන් ඔයා මතක තියාගන්න ඕනේ ප්‍රධානම කාරණාවක් ගැන තමයි මේ කතා කරන්න හදන්නේ ඔයා වියදම් කරලා මහන්සි වෙලා හදන ගේ පුළුවන් තරම් ලස්සනට පිළිවෙලට හදාගන්නනේ ඔයා ට්‍රයි කරන්නේ නේද ඒ නිසාම තමයි ඔයා ගේ හදන කොට ගෙදරට අවශ්‍ය කරන ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන් ටයිල් ටික වෙන්න පුළුවන් ඊට පස්සේ බාත්รูම් එකට අවශ්‍ය කරන දේවල් වෙන්න පුළුවන් මේ සියල්ල මං කියන්නේ ගෙදරට ගේන ඇනමුරිච්චි ඉඳලම ඔයා හිතට බල්ලන්නේ අරගන්නේ නේද මොකද ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියෙන්න ඕනි කියන එක ඔයා සෑහෙන්න විශ්වාස කරනවානේ රයිට් ගෙදර ඇතුළත පෙනුම වගේම තමයි සාමාන්‍යයෙන් ඔයා සෑහෙන්න අවධානයක් යොමු කරන්න ඕනේ කාරණාව තමයි ගෙදර පිටපෙනුම කියලා කියන්නේ. මොකද කෙනෙක් ගෙයක් හදනවා කියලා කියන්නේ ජීවිත කාලයටම එකයි. පරම්පරා ගානකටම තමයි ගේ හදන්නේ. ඉතින් එතකොට ගෙදර ඇතුළත පෙනුම වගේම පිටත පෙනුමත් ලස්සනට තිබ්බොත් තමයි සාමාන්‍යයෙන් ගෙදරට එන කෙනෙක්ට උනත් ඔයා ගැන ප්‍රසන්න හැඟීමක් ඇති වෙන්නේ. ඉතින් එතකොට ගෙදර වහලය මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ගෙදර පිටත පෙනුම ලස්සනට තියෙන. මොකද ඔයා වුණත් දැන් කොහේ හරි ගෙදරකට යනකොට ඈතට මුලින්ම පේන්නේ මොකද්ද? ගෙදර වහලේ. ওই සමහර ගෙවල් වල එහෙම අපි දැකලා තියෙනවා වහලේ රූෆින් ෂීට් එක කළුම කළු පාට වෙලා තියෙනෝනේ. මොකද ඒකට හේතුව තමයි මේ ලංකාව කියලා කියන්නේ නිරන්තරයෙන් කාලගුණේ වෙනස් වෙන රටක්. එතකොට ඒකට ඔරොත්තු දෙන විදිහට රූෆින් ෂීට් එක තිබ්බේ නැත්නම් ওই වගේ ප්‍රශ්න වෙනවා. දැන් ගොඩක් අය ගේ හදද්දි කලර් රූෆින් ෂීට් වලට යනවනේ. හැබැයි උනාට මේ කලර් රූෆින් ෂීට් වලට යද්දි කරගන්න ලොකුම වැරද්දක් තමයි මහල ගහලා ෂීට් එක දාලා ඔක්කොම කරලා ඊට පස්සේ පේන්ට් එකක් ඇප්ලයි කරන එක. හරිද? ඕක කරාම තමයි ටික කාලයක් ගියාම අවුවට වැස්සට ඔරොත්තු දෙන්නේ නැතුව කලර් එක ෆේඩ් වෙන්නේ ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නේ ආයි මාස දෙක තුනකින් විතර ආයෙ පාරක් වාඩ පේන්ට් එකකට යන්න වෙනවා. ඉතින් ඔක ජීවිත කාලෙම කරන්න ගියාම ඉතින් පොඩි වියදමක් දෙන්නේ නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ එකපාර කලර් රූෆින් ෂීට් එකක් දැම්ම නම් ඉතින් ආයි ඔයාලට ජීවිත කාලෙටම එකයි. මොකද මේකේ ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක් ඒ වගේම ප්‍රීමියම් කෝටින් එකක් වගේම ටොප් කෝටින් එකක් යූස් කරලා දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාලට හම්බ වෙන්නේ. ඒ කියන්නේ එතකොට ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන කලර් එක ෆේඩ් වෙලා යන්නේ නැති ඊට පස්සේ අර මං කිව්වා වගේ පේන්ට් එකේ පොතු ගැලවෙන්නේ නැති නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් තමයි ඔයාගේ අතට හම්බ වෙන්නේ. ආයිතින් ජීවිත කාලෙට මේකයි වසර 5ක වගකීමක් හම්බ වෙනව මතුපිට තින්තාලේපණය සඳහා අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා පොඩි හරි කලර් ඩැමේජ් එකක් වුණොත් මේගොල්ලෝ ආයි රීපේන්ට් එකක් කරලා දෙනවා. වගකීමක් සහිතව අනිත් එක ඉතින් ෂීට් එකට වසර 25ක වගකීමක් තියෙනවනේ. ආයි ඉතින් එතකොට ඔයාට ජීවිත කාලෙටම වහලේ ගැන හිතන්න දෙයක් නැහැ. ඔයාට අවශ්‍ය ඕනම කලහකින් මිලදී ගන්නත් හැකියාව තියෙනවා. එතකොට ගෙදරට ගැලපෙන කලයක සිලෙක්ට් කරගන්න ඔයා වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011157487738ට මම ආයෙත් නම් එක මතක් කරන්න 011157487738ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. මං කියන්නේ ගයක් හදන්න උනත් සල්ලි ටිකක් අතේ තියෙන්න ඕනනේ නේද? ඔයාගේ ජීවිතයේ සීනෙට හැමදාමත් වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා පාට වැඩිපුරම වාසනාව උදා කරන ලොතරැය තමයි NLB මෙගා පවර් ලොතරැය කියලා කියන්නේ. මොකද හිතාගන්න බැරි තෑගි ගොඩාක් එක තමයි NLB මෙගා පවර් ලොතරැය එන්නේ. ලොතරැයි කලාවේ පෙරලියක් සිදු කරපු රුපියල් කෝටි 47ක වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්, ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු ලොතරැය තමයි NLB මෙගා පවර් ලොතරැය කියලා කියන්නේ. එතකොට මේ වාර්තාව යලිත් අලුත් කරමින් ලංකාවේ ලොතරැයිකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑගි අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ගත් ඒ වගේම ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක දිනා ගන්න අවස්ථාව අරගෙන ඉන්නේ NLB මෙගා පව ලොතරැය තමයි. එතකොට රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ මුදල් සිහිනයයි ඊට පස්සේ ඔයාගේ මෝටර් රථයක සිහිනය දෙකම සබෑ කරගන්න පුළුවන් කියලා කියන්නේ. මේ චාන්ස් එකයි වෙන කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. ඔයාට හම්බ වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ NLB මෙගා පව ලොතරැයියෙන්ම තමයි. ඉතින් ඒ නිසා වාසනාව උදා කරගන්න ඔය යමින් යමින් ගමන් අනිවාර්යෙන් මෙගා පව ලොතරැයියක් අරගෙන යන්න අමතක කරන්න එපා. ඒකනත් මතක් කරලා ඊට පස්සේ මතක් කරන්න හදන්නේ ගෙදරට අවශ්‍ය ටයිල්ස් ආ බාත්වය උපාංග ටික විශ්වාසෙන් අරගන්නවා යන්න ඕනේ කමතන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් එතකොට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් මේ දවස්වල ලංකාව පුරාම ඔයාව හොයාගෙන එනවා. ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන
නානකාමරයට ඊට පස්සේ නිදන කාමරයට ආලින්දයට අවශ්‍ය කරන ටයිල් සහ විශේෂයෙන්ම නානකාමරයට අවශ්‍ය කරන බාත්ව්‍ය උපංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකකට ගියාම දැන් හෙට දවසේදී මීරිගම සහ අලව්ව උදෑසන කාලයේ මීරිගම හවස්වරුවේ අලව්ව කියන නගරවලට තමයි එන්නේ. ඉතින් ඒ නිසා ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට ගැලපෙන ඊට පස්සේ නිදන කාමරයට ගැලපෙන නානකාමරයට ගැලපෙන ටයිල් සහ බාත්ව්‍ය උපංග සුවිශේෂී මිලකට ලබා ගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. ඒකනම් මතක් කරලා අදට මගේ වැරදි කිවර කරලා මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි හම්බ වෙන්නේ හෙට දවසේදී හවස 4ට. ඔයාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ. කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. ඊළඟ ජය වේවා. මම DJ Aza. Good night.

0: දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: මාස්ටර් ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya. මාස්ටර් ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
4: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
6: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
7: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
8: ඔව් මන් දන්නවා. TravelNet.
7: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet අමතන්න 0112-863-363 0776-716-3672.
9: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो. ඔච්චරක් ලඟ වෙන්න එපා. I am the rasin berry way. හිතක උපන් කාන්දම් හැඟීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට net අහන්න.
10: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
11: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස්කේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: කවදත් අලුත් කාගෙත් නෙත්.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: ප්‍රියතම අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
2: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ ක්ෂේත්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනීය සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස

0: ವಿಶ್ವಾಸ ಕರನ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා

0: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 01112 863 363 076 7162
2: යුත්තකයින් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: ආයි බොවන් අද 2026 සැප්තැම්බර් 8 අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළ හිස්සත් යන අවර්ණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහබුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරිය සිට මම තරංග රුක්ෂාන්ච ඇසේකර ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: සිරස්තල 22ට එරෙහි පෙත්සම් නිසා මැති සභය අදත් උණුසුම් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු ආව නාමල්ගෙන් ආණ්ඩුවට පණිවිඩයක් නාමල් බලන්න බන්ධනාගාරයට එන අයට විශේෂ වරප්‍රසාද දීලාද ආණ්ඩුවෙන් උත්තර ඉන්දිය ආරක්ෂක ඇමති දිවයිනට පැමිණේ මාස 3ක ඉඩෝරේට නිමාවක් වැල්වායට වැස්සක්
1: net news the truth people trust
0: විස්තවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද තිබුණා. ඒ අතර ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා අද දහවල් මෙරටට පැමිණියා. එම තොරතුරු ඇතුළු දවස උණුසුම් කළ පුවත්පෙළෙහි සත්‍ය අනාවරණය. විස්තවන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාද තිබුණා. ඒ අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී කතානායකවරයා විසින් 22 සංශෝධනයට දාල විදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබී තිබූ නිවේදනයක්

0: ඉදිරිපත් කළ අවස්ථාවේදී. එම අවස්ථාවේ නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස ප්‍රශ්නයක් මතු කළා.
1: ගරු කථානායකතුමනි, ඔබතුමා මීට පෙර නිවේදනය කරපු කරුණු කාරණා ඔබතුමා පැහැදිලි කරා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඔබතුමා ලේඛනගත කරා මෙච්චර පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත් කළා තිබෙනවා කියන එක. මේ පෙත්සම් ඉදිරිපත් කරන්නට දින 14ක කාලයක් ලබා දීලා තිබෙනවා. හැබැයි මම ඔබතුමාට කියන්න කැමතියි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මේ මොහොත වෙන විට මේ කාල සීමාව තුළ පෙත්සම් ඉදිරිපත් කරපු පෙත්සමක්, ඒක ඇත්ත වශයෙන්ම මේ පෙත්සම් කරුවන් මම කියන්න කැමති දුලාර ගුණතිලක සහ ශාන්ත
2: ජයතිලක. ශේෂාධිකරණයේ විවාදයට භාජනය පවතිලා තියෙන කාරණාවක් ඔබ පොයින්ට් පොඩ් එක. ඒ කාරණාව ඔබට ඔබතුමාට බෑ කරු විපක්ෂ නායකතුමා.
0: කථානායකවරයා සහ විපක්ෂ නායකවරයා අතර මෙවැනි සංවාදයක් මතු වූ අතර, එම සංවාදයට සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාද මැදිහත් වුණා.
2: නෑ, ආණ්ඩුක්‍රම ගරු විපක්ෂ නායකතුමා 50 කිරුණ ශේෂ්ඨාධිකරණය අතර ලැබී තීරණ ලැබෙනතරු ඒකී 50 කිරුණපත් න්‍යාය පත්‍රයක් නොකළ යුත්තේ කියලා තියෙන ගරු විපක්ෂ නායකතුමා. මේ එහෙනම් ඔබතුමා 53 මොකද්ද කියන්නේ සභානායකතුමා?
3: ගරු කථානායකතුමනි, පළවෙනි දේ තමයි එකක් තමයි උසාවිය බේර ගන්න ඕන. පස්සේ උසාවිය බේර ගන්න මෙතන පාර්ලිමේන්තුවට වාර්තා කළ තිබෙන විදිහට තමයි පාර්ලිමේන්තුව කටයුතු කරන්න.
2: කොහෙද යන්නේ මල්ලිපොල්? උපක්ෂනායකතුමා,
3: මෙන්න යන්නේ මල්ලිපොල්.
2: ගරු හඳුන්නේ නැත්තේ මන්ත්‍රීතුමා ඔබතුමා
3: පොයින්ට්. ඒ නිසා ගරු කතානායක
2: ගරු අමත් ඔබතුමා හඳුන්නේ නැත්තේ මන් අමත්තුමා ඔබතුමා සභානායකතුමා. ඔව්,
3: නායකතුමා. ඒ නිසා කරුණා කළා. අපි කියන්නේ මේකයි, ඔබතුමාලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරිපත් කරපු පෙත්සම් ප්‍රමාණය තමයි මම හිතන්නේ මහලේ කන්නට ලැබිලා ඔබතුමාට ලැබේ. ඔබතුමාට ඕවයි වන්නේ නැහෙනේ, ඒනිස් කෙලින් එවන්නේත් නැහෙනේ. ඒ නිසා ඒක තමයි ඔබතුමා කරන්න තියෙන්නේ. මම දන්නා තරමින් අනික මෙතුමා ඉදිරිපත් කරපු පොයින්ට් ඔෆ් ඕඩර් එක 50-53 කියන එක කිසිම රිලවන්ස් එකක් නැහැ තියෙන ඉෂුව එකට. අඩු ගන්න විපක්ෂ නායකතුමාට හරි උපදේශකෙක් කරන් දෙන්න ස්ටෑන්ඩින් ඕඩර්ස් ගන්න පරණ නවුෆර් මාත්‍යා ගන්න.
0: 22 වන ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරි කටයුතු කෙසේ සිදුවේද යන්න සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මේ එම මාධ්‍ය හමුවට වූ අමාත්‍ය විජිත හේරත් මහතා.
4: පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥවරුන්ගේ සංගමේ සභාපති ස්ටීවන් තිරුණීලකන්දන් මහත්මයා වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා මේ 22 සංශෝධනයේ සම්බන්ධව. ඒතරයි තමා සඳහන් කරනවා මේ සාධාරණ හා පක්ෂපාති විදියට මේ අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. සහ මේ විමසුරන්පත් කිරීම ගැන වගේ මේ ප්‍රශ්න කරලා තියෙනවා. එතකොට ඒ වාර්තාව රජය ඔබතුමාලා පිළිගන්නවද?
5: අපි රජයක් විදියට පිළිගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව. ශ්‍රේෂ්ඨාධිකරණය 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව සහ අධිකරණ සංවිධාන 50 වෙනස් කිරීම පිළිබඳව නඩු විභාගයක් පැවැත්තුණා. සාමාන්‍යයෙන් අපේ රටේ නඩු විභාග වෙන ක්‍රමවේදයට අනුව තමයි ඒ නඩුවත් විභාගයට ලක්ුණේ. ඒට අනුව ලබන සතිය විතර වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දෙයි. ඒක තමයි අපේ රටේ පවතින නීතිය. ඒ නීතියට අනුකූලව අපි පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග
6: අතමාර මේ පේරුවල තිබර ඇසීමේ ජනාධිපතිවරයා කියපු කාරණය මේ වෙනකොට විශේෂම සමාජ මාධ්‍ය ජාලවල යම් යම් සැක සංකා මතු කරනවා. කොහොමද ජනාධිපතිතුමා මේක කිව්වේ කියලා එතුමායි කතාව. එතුමා කියනවා 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන් ජනමත විචාරණයක් යෝජනා වෙයිද, එහෙම නැත්නම් පාර්ලිමේන්තුව තුනෙන් දෙකක් පමණක් සෑහීමකට පත් වෙයිද කියන එක අපි තාම දන්නේ නැහැ. අවිනිශ්චිතයිනේ. ඔය තරම්ම විශ්වාසයක් ඇති උනේ කොහොමද ඒ තීන්දුව?
5: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ නීතිය දන්නවනම් ඕන කෙනෙකුට තේරෙනවා. එහෙම ජනමත විචාරණයකට ආයුතු වගන්ති තියෙනවා, නොආයුතු වගන්ති තියෙනවා. ඕක තේරෙනවා පොඩි ළමයෙකුට උනා. ඉතින් තේරෙන කෙනෙකුට ඔක් කියන්න පුළුවන්. හරි සරලයි.
6: විජිතවතුමා, ඒ කියන්නේ ඔබතුමාලාට විශ්වාසයි ජනමත විචාරණයක් පවත්වන්නේ නැහැ කියන එක.
5: ඒක අපි බලමු. නඩු වාර්තා නඩු තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති බැලුවම තේරෙනවා.
0: රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු රැස්වීමට පැමිණ සිටියා. පාර්ලිමේන්තුවේදී දස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාව රවටමින් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි බවයි.
7: ඉස්පිරිතාල වලට අවශ්‍ය බෙහෙත් ටික දෙන්න මැදිහත් වෙන්නේ නැහැ. දැන් ඇවිල්ලා කියනවා ඉස්පිරිතාල යන්නත් එපාලු. ගමේ ඉන්න දරුවෝ, ගමේ ඉන්න දෙමව්පියන් තමන්ගේ දරුවන්ට අසනීප වුණාම රැය යන්න තියෙන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාල. ඒ ඉස්පිරිතාලෙ බෙහෙත් ටික තියෙන්න ඕනේ. කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න කියලා ජනාධිපතිතුමාට කියන්න අයිතියක් නැහැ. දැන් ජනාධිපතිතුමා හිතනවා නම් කොත්තමල්ලි බීලා ගෙදර හිටියම වැඩේ හරි. ආ බෙහෙත් ටික අරන් දෙන්න ඕන නැහැ ඉස්පිරිතාල වලට. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. බෙහෙත් ටික අරන් නොදී ඉස්පිරිතාල වල ලෙඩු ටික තියාගන්න පුළුවන්. ළමයි ලෙඩු ටික ගෙවල් වල තියාගන්න පුළුවන් කියලා ඉතින් ඒකෙ මිතා ගන්න පුළුවන්. අද මේ රට පාලනය කරන ජනාධිපතිවරයාගේ මානසිකත්වය. ඒ හින්දා කරුණාකරලා ගරු සභාපතිතුමිය අපි ආණ්ඩුවට කියන්නේ මේ ඉස්පිරිතාල වලට අවශ්‍ය බෙහෙත් ටික දෙන්න. ඒ පුද්ගලයන්ට අයිතියක් තියෙන්න ඕනේ ඉස්පිරිතාලකට යන්න ඕන නැහැ යන්න. ජනාධිපතිතුමා හිතන් ඇති පොලට ගියාම පොලේ තියෙන බඩු වල මිල ඇහුවම උණ හැදෙනවා කියලා. ඇත්ත. බඩු මිල වැඩි. පොළවල් වලට ගියාම ඒ මිල ගණන් ඇහුවම මිනිස්සු අසරණව තමයි. හැබැයි ඉතින් පොළට යන හැම කෙනාම මේ එහෙම බඩු මිල වැඩි කියලා ස්පිරිතාලට යන්නේ නැහැ බෙහෙත් ගන්න. ඒ වගේම තමයි කර සභාපතිතුමා අපි පැහැදිලිවම කියන්නේ අපි ඔබතුමාලාගෙන උත් ඉල්ලන්නේ මේ කරුණාකරලා මේ රටේ ජනතාව රවට්ටන්න නැතුව මේක මේ සුරංගනා කතා කියලා රැස්වීම ඇතින් ගැරඬියක් ගියාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි සුරංගනා කතා කියලා ඔබතුමියලා හිතනවා නම් මේ රටේ මිනිස්සුන්ව අන්දගෙන මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා ඒක සාර්ථක වෙන්නේ නැහැ.
0: රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැලීමට බන්ධනාගාරයට පැමිණෙන පුද්ගලයන්ට විශේෂ වරප්‍රසාදයක් ලබා දී ඇතැයි අද පැවති කැබිනට් තීරණ දෙනුම් දී මේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරුණා. ඉදිරිපත් වූ ප්‍රශ්නවලට අමාත්‍ය විජිත හේරත් මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
8: නාම රාජපක්ෂ බලන්න ශ්‍රීලංකා රාජපක්ෂ ඔහුගේ වාහනයෙන් බන්ධනාගාරය ඇතුළට යනවා. එතකොට ඒක කොහොමද යන්නේ? දැන් අනිස්සිරකරුවන්ටත් ඒ කියන්නේ අපි කියන්නේ ඔහුට ඒක දෙන්න එපා කියලා. අනිස්සිරකරුවන්ට පුළුවන් ද එහෙම වාහනයෙන් ඇතුළට ගිහිල්ලා බලන්න ඒ දේවල් කරන්න? නැත්නම් ඒක නාම රාජපක්ෂට විතරක් තියෙන විශේෂ වරප්‍රසාදයක්ද? කොහොමද ඒ වරප්‍රසාදය ලබා ගන්න අනිත් පුද්ගලයන්ට ඒක කරන්න?
9: කියන්නේ මෙහෙමයි. දැන් සැකපිට අත්තරුංගට ගත්ත අය රැඳුම් බාරේ ඉන්නේ බන්ධනාගාර. එතකොට එවැනි අයව බැලීම සඳහා වෙච්ච බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව තමයි පවුලේ අයට හරි වෙනත් අයට බලන්න දෙන්නේ. ඉතින් ඒ ක්‍රමවේදයේ තියෙන කරුණු හොයා බලන්න ඕනේ. මම පෞද්ගලිකව ඒ ගැන ගොඩක් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් පවුලේ අයට ඉතින් බලන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒ ක්‍රමවේදයට අනුව වෙන්න ඕනේ. ඒක වෙන්න ඇත්තේ මම හරියටම දන්නේ නැහැ. ජනාධිපති කෙනෙක්ගේ භාර්යාව නිසා වෙන්න ඇති දෙන්න ඇත්තේ මේ මම හොලබල්ලා කියන්න. විශේෂ වරප්‍රසාදයක් නෙමෙයි ජනාධිපති කෙනෙක්නේ. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ ආරක්ෂාව තාම තියලා තියෙන්නේ. ඒවා අපි නැති කළා නෑනේ. එතකොට එවැනි කෙනෙකුට අර දුර ඉඳලා යන්න දුන්නා මේක ගැටලුකාරී වෙන්න නිසා වෙන්න ඇති. බන්ධනාගාරයේ තීන්දුව ගන්න ඇත්තේ මං හරියටම දන්නේ නැහැ. මොකද අපි මේ සියල්ල ඇත්තරම කටයුතු වෙන්නේ මේ අර කාගෙන්වත් පරිගැනීමේ හෝ වෛර චේතනාවකින් නෙමෙයි. ඒ නිසා තමන්ගේ දෙමව්පියන්ට බලන්න. ඉතින් දෙමව්පියන්ට යම් ආරක්ෂාව ලබා දීලා තියෙනවා නම් ඒවටත් හානියක් නොවන විදිහට කටයුතු කරන්න බන්ධනාගාරනිලධාරීන් වග බලා ගන්න ඇති.
0: ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා සමග දූත පිරිස ලෙස එරට ආරක්ෂක අමාත්‍ය අංශයේ උසස් නිලධාරීන් 12 දෙනෙකුද මෙරටට පැමිණ තිබෙනවා. ඉන්දියාවේ නවදිල නුවර සිට එම පිරිසරගත් ඉන්දියා ගුවන් හමුදාවේ ගුවන් යානය අද පස්වරු 1:25 පමණ කටුනායක ගුවන්තුරුපළ වෙත පැමිණි බවයි කටුනායක ගුවන්තුරුපළ නෙත් නිවුස් නියෝජිත TKG කපිල පැවසුවේ. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේ ජෙනරාල් අරුණ ගුණසේකර, ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තුරුපළ වෙත පැමිණ සිටියා. ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිස සිය ශ්‍රී ලංකා සංචාර නිම කරමින් දිවයිනෙන් පිටත්ව යාමට නියමිත වෙත්තේ ලබන 10 වනදායි. සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා සකස් කළ නව පනත් කැටුම් පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊට දාල යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා හා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙසයි. පළදායි ජාතික සහ අන්තර්ජාතික සහයෝගිතාව මගින් බරපතල අපරාධ වැළැක්වීම සහ බරපතල අපරාධවලට එරෙහිව කටයුතු කිරීම, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වලින් එල්ලවන තරචන වලින් සමාජ ආරක්ෂා කිරීම, බරපතල අපරාධ වැළැක්වීම සහ ඒවාට එරෙහිව කටයුතු කිරීම සඳහා අවශ්‍ය නෛතික විධිවිධාන සැලසීම මෙම පනත් කැටුම් පතේ අරමුණ වනවා. නීති කැටුම් පත් සම්පාදක විසින් සකස් කර ඇති මෙම පනත් කැටුම් පත් සඳහා නීතිපතිවරයාදී නිෂ්කාශනද ලැබී ඇති බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණේ. ඒ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඉදිරිපත් වූ ප්‍රශ්නවලට අමාත්‍ය විජිත හේරත් මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
6: සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ එක දැන් ආණ්ඩුව බලයට ආපු දවසින් දැන් දැඩිව ක්‍රියාත්මක කරන දෙයක්නේ. ඔබතුමාලගේ රජයට යම් يعني අපහසුතාවයට පත් වෙච්ච අවස්ථා තිබෙනවද? දැන් සමහරක් අපරාධකරුවෝ ගෙනේම සම්බන්ධයෙන් ඊළඟට පොලිසිය නිලධාරීන් ක්‍රියා කරද්දී ඒ රටවල් වලට ගිහිල්ලා දැන් තව දේශපාලනික වශයෙන් අපරාධ කරපු අය රට පැනලා ඉන්නවා යම් යම් අය. මේ පනත ගේමේ බලාපොරොත්තු ඒ වගේ ආණ්ඩුව හිර වෙච්ච තැන් තියෙනවද? මේ වගේ පනතකින් ආවරණය කරගන්න මොකද අපේ රටේ දැන්ටත් නීතිපද්ධතියක් තියෙනවනේ.
9: වඩාත් පහසු කරන්න මේ කටයුත්ත වඩාත් පහසු කළා කාර්යක්ෂම කරගෙන යන්න. දැනට මෙවැනි අපරාධකරුවන් රඳවත් තබා ගන්නේ ඇත්ත ගත්තොත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අතරොංගට ගන්න අය රඳවත් තබා ගන්නවා. ඉතින් ඒක අපි දකිනවා වෙනස් වෙන්න ඕනි දෙයක්. මොකද මේ අය ත්‍රස්තවාදී කියන කාණ්ඩයට අයිති වෙන අය නෙමෙයි. මේ අය මද්‍රව්‍ය චාවාරමේ යෙදෙන පාතාල ක්‍රියාකාරී. සර් අර්ථකතනේ සම්පූර්ණ වෙනස්. තේ අලුත් තත්වයට අනුරූප වෙන විදිහට තමයි මේ පනත අපි ගේන්නේ. මේ පනත අනුව එවැනි අපරාධ වලට සම්බන්ධ අයව රඳවත් තබා ගැනීමේ ප්‍රතිපාදන තියෙනවා. ඒ වගේම ඔබ සඳහන් කරපු ආකාරයට විවිධ රටවලට පැනලා ඉන්න අපරාධකරුවන් නැවත ලංකාවට ගේන්න අපි ඒ රටවල් එක්ක නීතිමය වශයෙන් ගිවිසුම් අත්සන් කරපු රටවල් තියෙනවා. තේ අනුව තමයි පහුගිය කාලය තුල රතු වරෙන්තු නිකුත් කරපු සමහර අපරාධකරුවන් අපි ලංකාවට නැවත ගෙනාවේ. තේ ප්‍රතිපාදන තියෙනවා. තවත් රටවල් එක්ක අපි එවැනි නීතිමය එකඟතාවයන් ඇති කරගනිමින් යනවා. ඇත්තටම මේ පනත ක්‍රියාත්මක වෙන්නේ රට තුල මේ අයව අතරොංගට ගැනීම සහ එයට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම මේකේ ප්‍රතිපාදන තියෙනවා මේ පනත පාවිච්චි කළා වැරදි විදිහට රඳවා තබා ගැනීමටත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒකත් අපි පාලනය වෙන විදිහට වගන්ති ඇතුළත් කරලා තියෙනවා.
0: මාස 3කට අධික කාලයකින් පසු වැල්ලවාය නගර සීමාවට අද වැසි ලැබී තිබෙනවා. වැල්ලවාය නගරයේ ආශ්‍රිත ප්‍රදේශයේ පමණක් කෙලස වැසි ඇදහැල්ලුන බවයි වැල්ලවාය net news නියෝජිත ජයන්ත වීරසේකර පැවසුවේ. මොන්රාගල් දිස්ත්‍රික්කයට මේ දිනවල දැඩි වේලි කාලගුණක තත්වයක් බලපා තිබෙනවා. එම කාලගුණක තත්වයේ හේතුවෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයටද දැඩි බලපෑමක් වී ඇති බවයි net news නියෝජිතයා පැවසුවේ. මේ අතර බස්නාහිර සහ සබරගම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 36 තුළ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් මඩගලපුව, අම්පාර, පොළොන්නරුව, නූරිලි සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද පසරු කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අද පසරු 4ට නිකුත් කරනු කාලගුණ නායකයේ සඳහන් වන්නේ. net news nimaba net news meelanga pradhana pravruti prakashaya heta udasana 6:45ට mohotin mohota wenas wana alutma torotoru sadaha net news youtube nalikawata saha net news facebook pituwata pivisenna netahot net news tutel ke apage webadwiyata pivisenna
10: net news rava pratirava ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ MRD කසුන් ගුණරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා.
11: ජනමාධ්‍යයක ප්‍රමුඛ පෙළේ වගකීමක් වෙන්නේ ජනතාව සඳහා නිවැරදි, සමබර, අපක්ෂපාතී ප්‍රවෘත්ති සම්පාදනය. ඒ වගේම කාලානුකූලව, වේගයෙන්, පැහැදිලිව, සරලව, සදාචාරාත්මක සීමා ආරක්ෂා කරමින් නිසි තාක්ෂණික ප්‍රමිතියෙන් යුක්තව තොරතුරු ලබා දීම ප්‍රවෘත්ති සම්පාදනය ජනමාධ්‍යයක ප්‍රමුඛ වගකීමක් වෙනවා. ඒ අර්ථයෙන් net FM ප්‍රවෘත්ති මේ රටේ ජනතාවට ඉතාම සමබර, නිවැරදි, තොරතුරු, වේගයෙන් සහ ඉහළ ප්‍රමිතියකින් ලබා දීමට දරන උත්සාහය පිළිබඳව අප තුළ ඇති ලොකු ප්‍රසාදයක්. ඒ වගේම සදාචාරාත්මක සීමා ආරක්ෂා කරගනිමින් ප්‍රවෘත්ති වලට අතිරේක අර්ථකථන එකතු නොකරමින් තොරතුරු ලබා දීම අතින් ඔවුන් ඉතාම ඉදිරියෙන් ඉන්න බව විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒ වගේම ශ්‍රාවකයාට වඩාත් ලෙන්ගතු, ලබැඳි ශෛලියක් ඔවුන් අනුගමනය කරනවා. net FM ප්‍රවෘත්ති වඩාත් ජනතාව අතරට සමීප වෙන්නේ මේ කාරණා නිසා කියලායි මම විශ්වාස කරන්නේ.
10: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
12: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
10: FM 95.8 net FM දිවයින පුරා
12: ඔබ තවමත් මේ වරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි අපදේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
13: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
14: එහෙයි
13: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදී කරන්නේ නැහැ.
14: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
13: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
12: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: කවුද කැමති එක වෙන්න? බිස්නස් කරන අපේ එකම බලාපොරොත්තුව මේ රේස් එකෙන් දිනන්න. ඒකට ඉතින් බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නෙ. නඩත්තු අඩුයි, තෙල් කරනවා ඉහළයි, සුව පහසුව උපරිමයි. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.80 අමතන්න. බිස්නස් එකේ රේස් එකට ටාටා සුපර් එස් එක.
15: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
16: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
15: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ, මතුරුවන් පළවා හරින විශේෂඥයා.

සමහර වචනකට වැඩිය එක බැල්මක් වචන දහහක් කියනවා. ඒ වචනවල අර්ථය හුස්ම.

I love you. മങ്ങാട്ട ആദരെ කියලා කියන වචන පෙළේ ජීවිතේ කී වතාවක් ඔබ කියලා තියනවද? මං අහන්නේ එක මෙක්කෙනාට නෙමෙයි. වතාවෙන් වතාව. එක මෙක්කෙනෙක්ට විතරක් කියලා මුළු ජීවිතේම ඒමත් නිවා ගන්න තිබුණා නම් හොඳයි. ඒත් සමහර ජීවිත කතාවල එහෙම නොවෙනකොට I love you මං ඔයාට ආදරේ කියලා දෙතුන් දෙනෙක්ට කියන්න වෙනවා. හැබැයි ඒකට අපිට චපලකම කියන්න බෑ. මොකද අපි මේ අනතුරු ප්‍රේමය හොයන අය නිසා. බිඳ වැටීමක් ලඟාත් මේ මහමාරි කර ගන්නවට වැඩි. හරි මට වැරදුනා නේද කියලා හිතලා එතනින් අලුතෙන් පටන් අරගෙන. ආදරේ හොයලා තියනවද? මං අහන්නේ අද. ආදරේ ඇති වෙන්න එක පාරයිද කියලා. බිඳුවයි හත්සිය කොළහයි අනුපහයි අනුපහයි අනුපහෙන් ඇවිත් කියනවාද ආදරය ඇති වෙන්නේ එක පාරයිද?

ආදරණීය තරංග ජීවිතය කියලා කියන්නේ හිමිවීමත් එක්ක අහිමිවීම ලියවන තෑග්ගක්. අද හිමි වෙන දේවල් හෙට අහිමි වෙනවා. අද නැති වෙන දේවල් හෙට වෙද්දි නැති වෙන්නත් ඇති වෙන්නත් පුළුවන්. අද ඇති වෙන දේවල් හෙට වෙද්දි නැති වෙනවා. ඒ තමයි ජීවිතේ. හිමි අහිමි වීම මැද අපි ගලපන ජීවිතේ. උදේශිකා

0: மந்தாரம் ரே வித் தரங்கா மந்தாரம் ரே மந்தாரம் ரே
1: அம்மே ரம்புட்டா
2: ஜினி கணம் தீல கேச ஹதா கர்ணத ஹதன்னே
1: எஹம கணம் நெஹே அனிக கீல்ஸ்கே ஹம எலவலு பலதுரக்ம ஃப்ரெஷ்
2: ஊனேன்னங் மேக கலெந்தனங் ஹிட்டியானங் அத்தன மெத்தன ரஸ்தியாது வென்னே நெ
3: கீல்ஸ் நௌம் பவை அடும மிலை
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
5: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
6: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්
7: අක්මා විතල් ෆැටි ලිව බය වෙන්න එපා සිවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද 0.47 31 33 540

ආදරය මට කියා දුන් දේ. ආදරය මට සිනාසෙන්න ඉගැන්විය. කඳුළු හඟ ගන්නත් ඉගැන්විය. ළඟ සිටීමේ වටිනාකමත් වෙන්වීමේ වේදනාවත් ඉගැන්විය. අවසානයේ මට කියා දුන්නේ කෙනෙකුට ආදරය කිරීම ඔහු අයිති කර ගැනීමක් නොවන බවය. ආදරය යනු අනිකාගේ ජීවිතය ලස්සන වේවායි තමන්ගේ හදවතින් නිහඬව ප්‍රාර්ථනා කිරීමය. කිසිවෙකු විමසුවේ නැත. ඉතින් මා පැවසුවේ නැත. එබැවින් මා පමණක් දන්නා ඒ සංවේදී කතා මා සමගම දවසක මිය යනු ඇත. මං ඔයාගේ පනා.

සුබම දරම්රයක් වේවා තරංගා. ඔව් ආදරේ ජීවිතයට මැති වෙන්න එක මතාවක් වෙන්න පුළුවන්. ඒක මගේ හැරෙන්න පුළුවන්. ඒත් මගේ ජීවිතේ නම් තාම මේ වගේ දෙයක් වෙලා නැහැ. බලාගෙන ඉන්නවා නියගේ නිරිතල්පු මහපලවක් වගේ. කවදා හරි දවසක ඇවිත් නුඹේ ප්‍රේමයේ බීජ වපුරනතුරු. ඔව් හම්බලා ඉන්න මං පබෝ.

තරංග හදරේ ඇතිවෙන්න එකපාරක් වෙන්න බෑ. ඒත් මගේ දරු පැටිය වෙනුවෙන් ඇතුණු ආදරේ ජීවිතේට ඇතිවෙන්න එකපාරයි. ඒක ජීවිතේ නොයනසු බව තියෙන ගැඹුරු ආදරේ. ආත්මීය ආදරේ. වීර ගැටියන් දුල්ලා.

ජීවිත රාත්‍රිය කියන්නේ එකපාර ගහක් වගේ වැවෙන දෙයක් නෙවෙයි. එක් උදේට තේකේ සුවඳ වගේ. වැස්සට පස්සේ පොළවේ සුවඳ වගේ. අම්මා කෑවද කියලා අහන එක වගේ. පොඩි පොඩි දේවල් වලින් එකතු වෙලා මහා ගඟක් හැදෙන හැඟීමක්. එක්පාර ප්‍රේමයක් ආවට ඒක රැඳෙන්නේ නැහැ. ඒත් ඔයා හැමදාම ඔයාගේ ජීවිතේ දෙන වටිනාකම, ඔයා ආණ්ඩල ඉවර වෙලා ආයේ නැගිටින එක, ඔයා තාමත් හිනා වෙන එක, ඔයා තාමත් බලාපොරොත්තු තියාගෙන ඉන්න එක, ඒක තමයි ඇත්ත ආදරේ. ජීවිතේ ඔයාට රිදෙව්වත් ඔයා ජීවිතේට ආදරේ කරන දවසට ජීවිතෙත් ඔයාට ආදරේ කරන්න පටන් ගන්නවා. ඒක පොතේ අලුත් පිටුවක් පෙළනවා වගේ, පරණ චරිත මකලා අලුත් කතාවක් ලියනවා වගේ. ඔයා නැතුව මේ ලෝකේ අඩුපාඩුයි කියලා ජීවිතේ ඔයාට විස්පය කරන දවස එන්න කම්මයින් අන්නෙදාට ඔයා ආදරේ තේරුම් ගනීවි. ජනනී භවන්තික ආදරණීය තරංග රෑ හස දැක්කට හැමදාම තරු දිහා බලන් හිටිය නිහඬවම දිලිසි දිලිසි තරු බැලුවේ ඔච්චමට. නුඹට කොයින්ද සඳක්? තරු කිව්වේ එහෙම. දුක හිතන මගේ හිතට පායපු පුන්සඳ. ඒ ඔයා පුළුවන් නම් ආයි ඉපදුනොත් අපි එකට කාගෙවත් වෙන්න දෙන්නේ නැතිව කාටත් කලින් මං ඔයාව මගේ කරගන්නවා. ඔයාට සුබ උපන්දිනයක්.

අක්කෝ එයා දන්නවද මගේ මහත්තයා අවුරුදු 9කට කලින් දාලා ගියා. ඒත් මං තාමත් පින්තූර දිහා බල බල යට ආදරය කරනවා. අවුරුදු 9කට කලින් වුණ පොරොන්දු තාමත් මං ඒ විදියටම රැකිනවා. නමංගමක් නැති වුණත් ආදරය කියලා කියන්න පුළුවන් ලස්සන හිතක්.

0: ඇන්ටි ප්ලස් වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අදම මතන්න 0174-22-1870 හෝ 0177-511-3918 ඇක්ටිව් ප්ලස් ඔබේ සූය වෙනුවෙන්. 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
1: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
2: පොත් අපගේ net වගේ.
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණියේ දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.

ආදරයෙන් එක පාරද ජීවිතයට ආදරයෙන් එක පාරද නැත්තම් හිතට දැනෙන හැම දෙයක්ම ආදරය කියලා අපිම පිරවට්ට ගන්නවද? කෙනෙක් එනවා අපේ නිහඬකම තේරුම් ගන්නවා, අපිටත් නොදැනී අපේ හිතේ හිස් තැන් පුරවනවා. ඒ මොහොතේ අපි හිතනවා මේ තමයි කියලා. ඒ දවසක් ඒක නම් අපේ ජීවිතෙන් ඈත් වෙලා යනවා. ඉතිරි වෙන මතක ටිකක්, පරණ පණිවිඩ ටිකක්, හොරෙන් බලපු ඇස් දෙකක්, නොකියපු වචන ගොඩක්, ඒත් පුදුමයි. හිත ආයෙත් කෙනෙක් ළඟ වෙන්න බය වෙනවා. මොකද එක පාරක් මුළු හදවතින්ම ආදරය කරලා අහිමි කරගත්ත කෙනෙක්, ඒ කෙනෙක්ගේ හිස් තැන ඊළඟ කෙනාට කොච්චර ආදරය කළත් පුරවන්න බැරි නිසා. එනිසා මට හිතෙනවා ආදරේ ජීවිතයට එන්නේ එක පාරක් විතරක් නොවෙන්න පුළුවන්. ඒත් සමහර මිනිස්සු අපේ ජීවිතේ එන්නේ ආදරේ කරන්න විතරක් නෙමෙයි, ආදරේ කියන්නේ මොකද්ද කියලා අපිට උගන්නලා ආයෙත් කාටවත් ඒ තරම් ආදරේ කරන්න බැරි තරමට අපේ හිත වෙනස් කරලා යන්න. සමහර විට ඔයත් එහෙම කෙනෙක්, මං ඔයාට ආදරේ කළාද කියලා අරිතත් මට හරියට කියන්න බෑ. ඒත් ඔයාව අහිමි වුණාට පස්සේ මගේ හිතට දැනෙන වේදනාව, ඔහ් ආදරේ නැවුනනම් මෙච්චර ගැඹුරු වෙන්නේ කොහොමද ඒ දුක? ඒ නිසා ආදරේ එක පාරද කියලා මං තවදුරටත් අහන්නේ. මං දන්නවා ජීවිතේට මිනිස්සු ගොඩාක් යන්න පුළුවන්, ආදරේ කීප වතාවක් දැනෙන්න පුළුවන්. ඒත් හිතෙන් නිහඬම තැනක ජීවිතේ පුරාම ඉතුරු වෙන්න එකම එක්කෙනෙක් විතරයි ඉන්න පුළුවන්. ඒක නෑ ඔයා වෙන්න පුළුවන්. මට ලැබුණ මගේ ආදරේ, මං නොකියපු මගේ වචන, අදටත් ඔයාගේ නම හොවම හිත ඇතුලෙන් රිදෙන මගේම නිහඬ කතාව, මගේම නිහඬ කතාව. ආදරේ එක පාරක්ද කියලා මන් දන්නේ. ඒත් මන් දන්න එක දෙයක් තියෙනවා. ඔයාට පස්සේ මං ආදරේ කළත් මගේ හිතේ ඔයාට තිබුණ තැන කවුරුත් ගත්තේ නැහැ. නිහඬ කවිකාරයා මිලන් මාලක. ඒත් මන් දන්න එක දෙයක් තියෙනවා. ඔයාට පස්සේ මං කාට ආදරේ කළත් ඔයාට තිබුණ තැන කවුරුත් ගත්තේ නැහැ.

Radical. AI කියන්නේ ආදරය කරන්නලු. ආදරය කරන්නලු.

අනෝරා වැසි වැටන හැම රැහැකම වගේ තෙමන වීදුරු කවුලුවක් ළඟ මම තාමත් මතක් කරන්නේ ඔයාව. තොල් අතර නතුරුවේ අන්තිම හාදුවත් අත්තතර ගුලිබූ නුසුමත් දැන් මතක විතරක් වෙලා. කාලය කිව මතක වෙයි කියලා. ඒත් කාලයට බැරිුණා හිතේ ගැඹුරුම තැන කොයා ලියපු නම මකන්න. ඒ නිසාම මට හිතනවා ජීවිතයට ආදරේ එන්නේ එකම එක පාරයිද කියලා. ඒත් හදවතට ඇත්තටම ආදරේ දැනෙන්නේ නම් සමහර විට එකම එක පාරයි. ඒක පාර ඔයා වෙලාව නිසා. ආයි කෙනෙක්වත් මගේ හිතට ආදරේ කියන වචනය ඔයාගේ නමින් තොරව උච්චාරණය කරන්න බැරි වුණා. ප්‍රාර්ථනා දෙවමිනේ.

0: ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
1: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
2: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
3: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
1: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
2: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
3: 69 දී හදටත් යනවා.
2: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
1: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
4: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
5: Net FM. Algo Town.
6: Brought to you by
0: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
7: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
8: Samsung ගන්න හොඳම තැනයි Damro.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත 0.117388 අමතන්න.
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
11: ඔව් ඉතින්
10: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
12: ගිනි රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
13: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
14: විජයකුරක්කන්
15: ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.

ආදරය අහිමිවන අවස්ථාවකදීම නැවත නැවතත් අපි ආදරය හොයනවා. කාගෙන් හරිවද ඕ මමත් එහෙම දවසක් එනතුරු බලා ඉන්නවා. ප්‍රේමය හමුවනතුරු

එකම බස් එකේ මං ඒ ඇස් දිහා කොහේ තරම් බලන් ඉන්නත් එයා දගිද්දි ඇස්වලට කඳුළු එද්දි ඒ මොන දැක්ක ගමන් පපුව පිච්චිලා යද්දි එයා බස් එකේ පේන්නේ නැති වුණාම මගේ ඇස් එන ගැසේ ඇස් දකින්න වැහසෙන තරම් කර්මික මහත මට එදා තේරුණේ නෑ තරංගය තමයි ආදරේ කියලා මම අද වෙන කෙනෙකුගේ වෙලා ඒත් අදටත් මට එදා දැනුණු ආදරේ කවමදාවත් දැනිලා නැහැ අවුරුදු 17ක් මම ඇස් දිහා බලන් හිටියා අදටත් මම බස් එකේ යද්දි ඒ සුපුරුදු ඇස් හාම්බෙන් හරි දකී කියලා බලන් ඉන්නා ඒත් කවදාවත් මට එය සම්මෝන්න නෑ තරංග ඔව් ඇත්ත ජීවිතේ දැනෙන ආදරයක් හම්බෙන්න එක පාරයි චතුරිකා දබරැල්ලෙන්

සුබමන්දරම් රාත්‍රියක් වේවා ආදරණීය තරංග. මේ විශ්වය තුළ හුස්ම ගන්න හැම ආත්මයකටම ආදරය කියන්නේ ඔක්සිජන් එකක්. ඒක නැතුව නම් හුස්ම ගන්න බෑ. ඉතින් සැබෑ ආදරය හැම උණු දවසට දැනුණු දවසට කී පාරක්ද ආදරය දැනුනේ කියන එක අදාළ නැහැ. ආදරයට අවංක වූ කෙනෙක්ට රැවටීම් නැතිව ආදරය විඳින්න අනේක උදා කැමැති. එකවරක් ආදරය කළ හදවතක් ආයත ආදරය කළොත් ඒක චපලකමක්ද නෑ. රැමටීම් වලින් බිඳුන හිතකටත් සනසීමක් හමු විය හැකි වෙනත් නෙත් දෙකක. එදානුමට ආදරය කළ මමත් සැබෑයි. අද වෙනකෙකුට ආදරය කරන මමත් සැබෑයි. මන්ද ආදරය මේ යන්නේ මිනිසෙකු අහිමි වූ විට නොව, හදවතට ආයත ආදරය කළ නොහැකි වූ විටයි. අලව්වෙන් හදි. මම කැමති ඔබේ කියවීමේ අවසාන වචන පේලියට. ආදරේ මේ යන්නේ මිනිසෙකු අහිමි වූ විට නොව, හදවතට ආයත් ආදරය කළ නොහැකි වූ විටයි. එන්න මම යන්නේ නැත්තේ FM Facebook පිටුවට ඔබේ ලස්සන හිතේ උපන් නිර්මාණ ටික කියවන්න.

පාට තෑගක් බඳ තරඟක්කේ ඔයා දෙසබමන් නරම් රැහක් වේවා. අනේක විද රටා වැටුණු දිලිසන තෑගි කොලස්ස හැංගිච්ච තෑගි ජීවිත කාලෙටම එකක් නැත්තන් කීපයක් වුණත් ලැබෙන්න පුළුවන්. ඇස් බැඳෙන්නේ ආවරණය පෙනුමටද නැත්තන් ලිහල නබලන තාක් ඇතිවෙන කුතුහලයෙන් පිරුණු හැඟීමටද, එමත් නැත්තං කොළුඳලේ තුරුළු කරගන්නකට පපුවට දැනෙන ගැඹුරු බරටද? ඒ ගැන හරියට ගලපන්න මට නොතේරෙන්නේ මට ලැබුණු තෑග්ග විනිවිද පෙනෙන අසරුම් කොලයකින් පිළිවෙලට හැඩකර තිබුණු නිසා වෙන්න පුළුවන්. මන්දන්නේ මෙච්චරයි මුළු ජීවිත කාලයටම එකමක තෑග්ගක් ලද මිනිසෙක්ට වුවද, වරකට එක බැගින් විටින් විට තෑගි රොත්ත ලැබුණු මිනිසෙකුට වුවද, විච්චූරණ කොළවලින් හැඩන වූ නමුත් ආත්මය හැඩකරන තෑග්ගක් ලැබෙන බව විතරයි. ඉතිං ස්වර්ගයෙන් ලද ත්‍යාගයක් බඳු ආදරය ජීවිතයට එන්න එකමක වරක් බව නම් විශ්වාසයි. නෝරා තිනුවේ නහත් නැතු අනුත්තරා. ඉතිං ස්වර්ගයෙන් ලද ත්‍යාගයක් බඳු ආදරය ජීවිතයට එන්න එකමක වරක් බව නම් විශ්වාසයි.

ආදරණීය තරංගා කොල්ලෙක්ට පුළුවන් ද එකපාර දෙන්නෙකුට ආදරේ කරන්න? එහෙම නැත්නම් එක්කෙනෙක් හැම වෙලේම එයා මට ආදරේ කියලා රැවටෙනවද? ඇත්තටම එයාලා අපිට ආදරේ නම් එකපාරක්වත් ඇයි එක්කෙනෙක්ව තෝරගන්නේ නැත්තේ? නිර්නාමික ප්‍රශ්නයක්. ඕනම කෙනෙක්ට පුළුවන් ඕනම ගානක් තෝරගන්න. ප්‍රශ්නෙ තියන්නේ තන ආදරය තියනවද නැද්ද කියන එක විතරයි. හැබැයි අපි කියමුකෝ ඒක ආදරය වෙන්න තියෙකෙනා ප්‍රේම කරන ස්වභාවය එකයි කියලා. හැබැයි අපිට පුළුවන් නොරැවටි ඉන්න. අපිට පුළුවන් ඒ මාර්ග මුවස්සෙන් පලා ගිහිල්ලා අලුත් තැනක ස්වාධීනව පිපෙන්න. අපි හැමතිස්සෙම රැවටෙන්නේ අපි කාගේ හරි බැඳීමක යටත් වෙලා ඉන්නකොට. ආත්මය ඇතුළෙ ස්වාධීන වෙන්න පටන් ගන්නකොට කාටවත් බෑ අපිව රවට්ටන්න. තේරුණාද ලස්සන ගෑනු ළමයා?

0: Prayer with Taranga.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
2: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
1: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.

තරංගක්කා. මං හිතන්නේ ආදරගෙන හරීම අමාරු ගණිත ගැටලුවක් වගේ එකක්. සමහරු එක පාරින් ඒ ගැටලුව ලස්සනට විසඳනවා, සමහරු දෙවෙනි වතාවේ, සමහරු ඊටත් වඩා උත්සාහ කරලා මේ අමාරු ගණිත ගැටලුව විසඳ ගන්නවා. මං නම් කියන්නේ අපි උත්සාහ කරලා කොහොම හරි උත්තරේ හොයා ගන්න ඕනි කියලා. මොකද මේ අපේ ජීවිතේ අපිට ගැළපෙන අපිට දැනෙන ආදරය හොයාගත්තොත් තමයි අපි අපි මේ ආත්මෙම සැනසීමෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්නේ. කවුරු මොනව කොහොම කිව්වත් විනිශ්චය කළත් අපි නවතින්නේ අපේ හදවත දැනුණු අපි කැමති තැනට, අපිට හුස්ම කරන් දෙන්න පුළුවන් ආත්මේ ඉන්න තැනට. මාත් ඒ වගේ. මං ඒ ජී.

තරංගා, ආදරේ කියන වචනේ සිය වතාවක් කීප දෙනෙකුට කිව්වත් හිත බර වෙලා දරාගන්න බැරි. ආදරේ හිත හිර වෙලා වද දෙන ඒක නමලක් වන්න බෑ කියලායි මට හිතෙන්නේ. ඔව්, හැම මොහොතකම ආදරේ අලුත් නිපුණී.

මේකවේදනාව මිහිරි වේදනාව මේ වේදනාවට කියන නම ආදරේ නම් ඕමං ආදරේ තමයි ඔබට ටුවම දැනෙන රසන්සන් බවට කියන නම ආදරේ නම් ඔවේ ආදරේ තමයි ඔයාලඟ දැනෙන නිශ්ශබ්දතාවයට කියන නම ආදරේ නම් එයා

ආදරය කරලා මේ හැටි විඳවන්න මේ හිතට දැනෙන ආදරයක්. මේ ආදරයක් ලැබුණොත් මම පිළිගන්න දෙසරයක් හිතන්නේ. එහෙම කියන්නේ රේෂා. සමහර වෙලාවට බැඳීම් ඇතුළේ හිස්තෙන් හදන්නේ අපි අපිමයි. හිස්තෙන් හදලා ඒ හිස්තෙන් අස්සෙන් යක්කු හරි සුරදෝතය හරි රිංගුවට පස්සේ අනෙක් පාර්ශවයේ ආත්මය ස්වර්ගයක් වෙනව බලාගෙන ඉන්න බැරුව ආපස්සට ආදරය අදින්න හදන්නෙත් අපිමයි. ළඟෙන් ඉන්නකොට අගේ දැනෙන්නේ නැති නැත්තටම නැති වෙන්න යද්දි මහා මොකද්ද ආකර්ෂණයක් දැනෙන්නේ. ඒක ආදරයමද කියන නොදන්නෙත් අපිමයි. හැබැයි තියෙද්දි පරිස්සම් කරගන්න. ගියාට පස්සේ යන්න අරින්න.

0: rõm ràng, ta rõm ràng.
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: මම සමරවික්‍රමව අරගෙන ඉන්නේ. මගේ මේ කකුල අමාරු අවුරුදු 30ක් විතර වයි කාලයක් තිබුණා. බෙහෙත් කරා හැම තැනකින්ම මම මේක අතෑරලා මගේ වේදනාව උගලගෙන මේ නෙට් එකේ මේක හම් බෙදම හත්ය විස්තරේ කියනවා. ඊට පස්සේ මම ටග් ගාලා නම්බරේ අරගෙන ඒකට කතා කරලා ගිහින් බෙහෙත් කරලා කරනකොට ඉතින් මම වාර දෙකක් වගේ ගියා. ඇත්තටම හොඳටම හොඳයි දැන්. මේ විද්‍යාත්මකයෙන් ගොඩාක් ප්‍රසිද්ධ වෙනවා එන්නේ.
2: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.

0: වාස්තකයිත් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313636.
1: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය.
2: නෙත්තෙම් ධර්ම දක්ෂිනා.
4: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
5: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
6: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
7: Taman tamange sasara gane hitala karana pinkam pinothuni karannu nandu wenna.
3: දිවයිනි චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
2: නෙත්තෙම් ධර්ම දක්ෂිනා. ධර්ම
3: දක්ෂිනා හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

హుదికలా జీవితే మందిగా అమీవ గహన హదరిద్మే పరయమి హీన్సులగ దరాగెన నిష్కలంక విన్న మమ దియ తలావ తరంగా కీ దినట ఆదరేకవత్ కిసిమ దయక్ బలాపొడుతు నవి కెనగెన ఆదరక్ ఎతివెన జీవితేట మేక పారై ఏమ కేనే నిమా శుభ మందారం రాక్ వేవాలా బందియ කෙනෙක් ජීවිතයට එනවා අපි නොදැනුවත්වම හිතේ දුරවල් අරනවා ඔහුගේ වචන ඇයගේ වචනවලට හිත හුරු වෙනවා ඒ නිශ්ශබ්දතාවය පවා පිට කතාවක් වෙනවා දවස අවසානයේ මතකන එකම මනුස්සයෙක් ගැන බවට පත් වෙනවා එහෙම එහෙම ගලාගෙන ගිහිල්ලා අන්තිමට අවසානයත් පහු කරලා තව තවත් අපේ ජීවිතයට එන්න ඉඩ තියෙනවා පරණ ආදරේ අමතක කළ නිසා නෙවෙයි නවාදරයට හිත විවෘත කළේ හදවතකට පුළුවන් තවමත් ආදරය කළන් මතක හිතේ තියාගෙන සමහර මතක වලට අවසානයක් නැ ඒව තියන්නේ අපි නිහඬ වෙන හැම රැයකම අපිත් එක්ක කතා කරන් එම කිව්වේ ලෙරංගන බස් නායක සුබමන්දරම් රැක් වේවා තරංග මලානික මලකට පණ දුන්නා හැඩ වෙලා ලස්සන වෙලා මල පිපී ගෙන ආවා මුරණ්ඩුමලා ආයෙත් පරවෙලා ගිහින් ආයෙත් නොයන්න වගේ චාමර තමයි එහෙම කිව්වේ උපදෙස් ඕනෑ කර තිබේ මේ ලෝකෙ මිනිහෙක්ට දැනෙන ලස්සනම හැඟීමලු ආදරේ රෙද්ද එතකොට ආදරේ හින්දා උස්ම ගැනිද්දිත් ආදරේ පාට හදවත්වල පණ යන්නේ ලස්සනම හැඟීම හින්දාද රියල් ආදරයක් නම් ඔයා ඔහොම කියන්න රියල් ආදරේ පපු අසට එන්න එක පාරයි එකම එක පාරයි ඒ රියල් ආදරේ දැනෙනකොට ඔයාට හුස්ම ගන්න අමතක වෙයි තේරුණාද මට තේරුන්නේ අයියෝ අහසේ හදින් අතර තියෙන දවසක කහපාට එළිය තියෙන ලයිට් කනවා යටට ගිහින් එයාගේ ඇස් දෙක දිහා බලන්න ඔයාට දැනේ රියල් ආදරේ වලකුළු ආදරවන්ති අහසේ හදින් අතර තියෙන දවසක කහපාට ලයිට් එළියක් ළඟට ගිහින් එයාගේ ඇස් දෙක දිහා බලන්න එතකොට ඔයාට දැනේවි රියල් ආදරේ

ආත්මය ආදරය නිසාම 2004 දොළසුනි මාස 29 වෙනිදා මට ලස්සනම ලස්සන මල් පොකුරක් ලැබුණා. තාමත් මං ඒ මල් ටික පරිස්සම් කරනවා අදටත්. ඒ ආදරයට ලෝභයි. ඔව්. මුළු ජීවිත කාලෙම එක ආදරයයි. සිංගප්පූරුවෙන් සමිතා.

මේ මල් වාරයයි. ගම්පානගරේ හැම ගැසක්ම දැන් මල් වාරය. ඔහේ ඇදෙන සෙනගඩු බස්රේක අසුනකට ගුලි වෙන මම ඔබ ගැන සිතමි. අගමුල නැති අපේ ස්නේහය ගැන සිතමි. රබරෝසියා මල් තද රෝස පැහැන් විසිතුරු පිපේ. කිනිත්තක් ගාන මල් වලින් වෑහේ. ඔබේ ආදරයත් මගේ ජීවිතය සැරසුවේ. එලෙසින්නියා. කෙමෙන් ලා රෝස පැහැට හැරෙන මල් අවසන මරණය වාගේ සුදු මැලිව බිම් වැටේ. ඔබේත් මගේ ආදරය රොබරෝසියා මල්ලයායක් වගේයි මම ලියා දබමි. සුදු මැරි මරණය වාගේ හිස්කමක් හැරෙන්නට වෙන කිසිවක් ආදරය මට ඉතිරි කරන්නේ නැත. ඉතින් මගේ මැණික ඉහිරුණු රොබරෝසියා මල්ලයායි සදාතනික පරමල් සුගන්ධය අපේ ආදරය නොවේද? ලක්ෂරි ඩයස් වීරසිංහ මාතර තෙලිච්ච විල සිට සුබමන් දරම් රැක් වේවා තරංග. අවුරුදු 16ක් පරවී සිටි මම පිපුණේක ආදරයකට විතරයි. මම ඔහුගේ අප්‍රකාශිත ආදරය තියාගෙන තාම විඳවනවා. ඔහුගේ ආදරේ ප්‍රකාශ කරන තුරු මම බලන් ඉන්නවා. ඔහුට ආදරේ මට පවසන්න කියන්න. මගේ හිත රිවෙන්න. කොයිතින් නිර්නාමිකයිනේ. මම ඔහුට කොහොමද කියන්නේ? ඇයට ආදරේ කියන්නේ? ඇයි කල්ප කාලාන්තරයක් තිස්සේ බලන් ඉන්නවා. එකම හදවතක් වෙනුවෙන් ජීවිත කාලයටම දැනෙන එකම ප්‍රේමණීය හැඟීම වෙනුවෙන් ඇයි බලන් ඉන්නවා.

ආදරේ කොපමණ වාරයක් කළත් ආදරේ විඳින්න පුළුවන් හරියට මේක පාරයි. නැත්තම් කොහොමද අද වෙනකන් එකම රුවක් විතරක් ආදරේ දි ඇඳෙන්න හිතේ? ඉන්දික සමරනායකයි එහෙම කියන්නේ. මේ ආදර කතා කොච්චර හවත් එපා වෙන්නේ නැන්න. ආදරේ මන්දාරම් රාත්‍රියට තරංගව යටත් මාතලෙන් එහෙම කියන්නේ. කොකෝ ඇය කොහෙද ගියේ? මාතලෙන් නිශාන්ති මට එහෙම කියන්නේ. ඊට පස්සේ හිතක් තිබුණා ඔබ ලබන්නට. අපට අපි ආදරය කළ මතක අතරේ දැනෙනවා මට ඔබ ලබන්නට බැරි බව. මම හොයපු ඒ හීන පොඩි කර දිය කරමි කඳුලක් ලෙස. නිර්නාමිකයි ආදරණීය තරංග මම ඔයව අහගෙන ඉන්නේ. පරක්කුණා හැබැයි එක දෙයක් පරක්කුණත් ආදරේ ජය ගන්නවා. මං චම්පික.

මොහොතක්න අතර වෙලා ඉතිං අහන්න ආයතුව තව කාතරය කරන්න බෙහදවත සුදුසුයි නේද කියල හිත ඕ කියලා කියනවන ඔපට ඇත්තේ ප්‍රේමය දරාහුන් දිව්‍යමය හිතක් තරංගා.

0: ගියා
1: FM 95 94.8 Net FM දිවයින පුරා
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: මොහොතේ වතුර බොන්න පුළුවන්ද බෑනේ හැබැයි සයුරේ පැන් තොට සොයමින් වැළපෙනවා වතුර හැදෙන මල් කඳ මුදුන් වල දකින්න පුළුවන්ද බෑනේ ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා දැනෙනවද දැනෙනවද සාහිත්‍යයත් ජීවිතයක් ජීවිතයත් සාහිත්‍යයක් ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට උදේ 6ට
4: brought to you by
5: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා
1: අයිබෝවන් සෝදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෙෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කරන්නටයි. මේ උතුම් ධර්මදේශනාවට යොමු වන්න පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා නෙතෙෆම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අති පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. ඔබට සිහිපත් කරන්නට ඕනේ නෙතෙෆම් රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වයේ සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වයේ දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ත පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය 2 ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. ඒ සියලු සිහිපත් කිරීම සමගින් අදත් අපි ගෞරවයෙන් නමස්කාරපූර්වකව ආරාධනා කරමු නෙතෙෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා කඳාන පොල් පිටිමුව කලාන ධර්මශ්‍රී විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, පොල් පිටිමුව කලාන ශ්‍රී වජිරවංශාරා මහදීකාරී, ගණේමුල්ල ගලහිටියාව හේමමාලී ජාතික පාසලේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය, අධ්‍යාපනපති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, අති පූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක සුපින්වත්නි, මේ පින්වත් හැම දෙනාටම තුරුණුවන්ගේ අනන්ත ගුණානුභාව බලය තුළින් හැම දෙනාගේම මෙලව පරලොව දෙලව ජීවිතය යහපත් වීම උදෙසාම මේ සද්ධර්ම දේශනාව උපනිශ්‍රය වේවා කියලා හැම දිනාම පළමුව සාදු නාද පවත්වමු. සාදු සාදු සාදු. කාරුණික ශ්‍රද්ධාවන්ත ගුණගරුක සුපින්වත්නි, ඔබ අප හැම දිනාම අද මේ වෙලාවේ මේ මොහොතේ මේ අවස්ථාවේ සූදානම මාගේ අමාමෑණී සාන්තිනායක ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන ඔබට මට මේ සංසාර ගමනෙන් එතර වීම පිණිසම අපට අනුග්‍රහය පිණිසම භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා අපගේ දෙලව ජීවිතය වාසනාවන්ත කරගෙන උතුම් අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මන් පෙත් විවර කරගන්නට කාලේන ධම්ම සවන. එන්වත්නි, අපි සුදුසු කාලයේදී බණ අහන්න ඕන, ධර්මය ශ්‍රවණය කරන්න ඕන. බණ අහන කෙනාටයි මේ සසර ගමන කෙටි වෙන්නේ. බණ අහන කෙනාටයි මේ සසරේ ගැඹුර තේරෙන්නේ. ඒ වගේමයි බණ අහන කෙනාටයි පින්වත්නි නිවැරදි මාවත හඳුනගෙන මේ ගමන බොහොම ලස්සනට බාධකයන්ගෙන් රහිතව ගමන් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒක නිසායි මේ ලෝකයේ තියෙන උතුම්ම මංගල කරුණු අතරට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කාලේන ධම්ම සවන. සුදුසු කාලයේදී බණ අහන්නට, කාලේන ධම්ම සාකච්ඡා, සුදුසු කාලයේදී පින්වත්නි ධර්මය සාකච්ඡා කරන්න ඕන. මේ ලෝකේ මංගල කරුණු 38ක් තියෙනවා නම් පින්වත්නි ඒ 38ම තමයි මේ මංගල සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒනොත් පින්වත්නි දෙකක්ම අපි මේ ධර්මය ශ්‍රවණය කිරීම, ධර්මය සාකච්ඡා කිරීම ලෙස භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ මේ සසර ගමන එතර වන්ට අපිට අවස්ථාවක් උදා වෙනවනම් උදා වෙන්නේම පින්වත්නි බණ ඇසීම තුලත් මේ ධර්මය සාකච්ඡා කිරීම තුලත් අපේ හිත හදාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපේ කායික වාචසික මානසික මේ කටයුතු නිවැරදි ආකාරයට යහපත් විදිහට සිද්ධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ධර්මය ඇසුරු නිසුරු කරන කෙනාටම පමණයි. නිසා හැමෝටම පින්වත්නි ධර්මය කෙරෙහි කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. හැමෝටම බණ අහන්න හිතෙන්නේ නැහැ පින්වත්නි. හැමෝටම ධර්මය ඇසුරු කරන්න හිතෙන්නේ නැහැ. හැමෝටම ධර්මයට අනුව ජීවත් වෙන්න හිතෙන්නේ නැහැ. එකට පෙර පින් තියෙන්න ඕන. ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද මගෙන් පිහිට ලබන්න ඉන්නේ කවුද කියලා බැලුවේ. බුදුහාමුදුරුවෝ කොයිම අවස්ථාවකවත් පින්වත්නි මේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා කර්ම විපාකයන් වළක්වන්න ගියේ නැහැ. භාග්‍යතුන් වහන්සේට ඒ කර්ම විපාකයන් වළක්වීමේ හැකියාවක් ඇත්තේ නැහැ. උන්වහන්සේම කර්ම විපාකයන් වළක්වන්න ගියේ නැහැ. උන්වහන්සේ හැම වෙලෙම බැලුවේ අද ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවන්තයෙක් ඉන්නවද කියලා.
පෝතිගත්තිස්ස හාමුදුරුවෝ වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනාරාමයමයි. උන්වහන්සේ තිස්ස තමයි උන්වහන්සේගේ නම. ඉතින් උන්වහන්සේගේ ශරීරයේ පුංචි බිබිලි මතුවෙලා ඒවා අබ ඇට තරං වෙලා, ඊට පස්සේ ඒවා මුං ඇට තරං වෙලා, ඒවා මෑ ඇට තරං වෙලා, ඒවා නෙල්ලි ගෙඩි තරං වෙලා, මේවා පැහිලා පැලීලා, මේ හඳන පොරෝණ සිවුරුවල අඳනවල මේ ලේ මේ වගෙන් සම්පූර්ණයම ගහන වෙලා හිටි. කිසිම භික්ෂුවක් උන්වහන්සේ හිටපු තැනට වැඩියේ නැහැ. බොහොම අපිරිසිදු, ඒ වගේමයි මහා විශාල දුඟදක් ඒ උන්වහන්සේ වැඩ හිටිය කුටිය පැත්තෙන් පැතිරෙන්න ගත්තා. නිසා කිසිම කෙනෙක් එතෙන්ට ගියේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් සමවැදිලා පින්වන්නි බලනකොට උන්වහන්සේව දකිනවා. ඒ උන්වහන්සේව දකින්නේ උන්වහන්සේට දහම අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ, ධර්මයේ දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ, ඒ දහමේ පිහිට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන අවස්ථාවේ. ඒ නිසායි උන්වහන්සේ එතනට වැඩම කළේ. උන්වහන්සේ එතනට ගිහිල්ලා පොදිගති සහාමුදුරුවන්ට ගිලානෝපස්ථානය කරලා බණ කියලා දහම අවබෝධ කරලා ඒ උතුම් නිර්වාණ ධාතුව සාත්සාත් කරලා දුන්නේ පින්වන්නේ. ඉතින් අපිට ශාසන ඉතිහාසයේ තුල භාග්‍යතුන් වහන්සේගේ චරිතය තුල අපිට ඕනෑ තරම් මේ වගේ අවස්ථාවන් පින්වත්නි ගන්න පුළුවන්, දකින්න පුළුවන්. එනිසා මේක හරි අවබෝධයෙන් හරි පරිස්සමට අපි පින්වත්නි මේ ධර්මය ඇසුරු නිසුරු කරන්න ඕන. අපි මේ ජීවිතය තුළ මේ ධහමට කැමැත්ත ඇති කර ගන්නවා නම් අපිට පුළුවන්කමක් ලැබෙනවා පින්වන්නි සසර පුරාවටම ඒ ධර්මයට තියෙන කැමැත්ත වර්ධනය කරගන්නට, වැඩි කරගන්නට. අන්න ඒ උත්සාහය තමයි අපි ගන්න ඕන. නිසා පින්වත්නි අද ඉතාමත් වටිනා කියන සූත්‍රයක් තමයි මේ පින්නතුන් සමග මං සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. උපවඩ්ඩ සූත්‍රයේ පින්වත්. මේ උපවඩ්ඩ සූත්‍රයේ පින්වත්නි කතා කරන්නේ කල්යාණ මිත්‍රත්වයේ සම්බන්ධව. ඉතින් කල්යාණ මිත්‍රත්වය තුලින් කොහොමද නිවන් මඟ අපි හෙලිපෙහෙලි කරගන්නේ? නිවනට යන මාර්ගය කොහොමද මේ කල්යාණ මිත්‍රත්වයේ තුලින් පාදගන්නේ? එතකොට මේක සංයුක්ත නිකායේ අන්තර්ගත සූත්‍රයක්. සංයුක්ත නිකායේ පින්වත්නි මහා වග්ගය කියලා වග්ගයක් තියෙනවා. ඒ මහා වග්ගයේ මග්ග සංයුත්තේ, මහා වග්ගයේ මග්ග සංයුක්තියේ තියෙන එක සූත්‍ර දේශනාවක් තමයි පින්වත්නි මේක දෙවන සූත්‍රය, උපවඩ සූත්‍රය. එතකොට භාග්‍යතුන් වහන්සේ පින්වත්නි විශේෂයෙන්ම සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට තමයි මෙන්න මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාවට බෙහෙවින්ම හේතුකාරකයක් බවට පත්වෙන්නේ අපේ ආනන්ද හාමුදුරුවෝ. භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ දිනක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් කියන්නේ පින්වානි ආනන්ද හාමුදුරුවන්ගේ හිතේ තියෙන අදහසක් තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ නිවන් මාගේ හරි අඩක් පවතින්නේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් එක්ක නේද කියලා අහනවා. එතකොට මේ කල්යාණ මිත්‍රයන් මත නේද මේ නිවනේ හරි අඩක් පවතින්නේ? එතකොට මේ නිවන් දකින්න සහායකයා බවට පත්වෙන්නේ භාග්‍යතුන් වහන්ස මේ කල්යාණ මිත්‍රයා නේද? කලණ මිත්‍රත්වයට නැඹුරු වීම තුළ නේද මේ නිවනේ හරි අඩක් පවතින්නේ කියලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. ඉතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්නනි ආනන්ද හාමුදුරුවන්ට, මා හේවං ආනන්ද, මා හේවං ආනන්ද. දෙවතාවක්ම කියනවා පින්නවනි භාග්‍යතුන් වහන්සේ, ආනන්ද එහෙම කියන්න එපා, එහෙම කියන්න එපා. සකලමේව හිදං ආනන්ද බ්‍රහ්මචරියං යදිදං කල්යාණ මිත්තතා. ආනන්දය
මේ ශාසනය තුල මේ උතුම් නිර්වාණ මාර්ගයේ සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ තුලයි. අඩක් නෙවෙයි ආනන්ද, මේ නිවන් මඟ සම්පූර්ණයෙන්ම පවතින්නේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලමයි. බලන්න පින්වන්නේ, භාග්‍යතුන් වහන්සේ මුන්නතරම් ලස්සනට මේ කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳ ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරාද කියන එක. ආනන්ද හාමුදුරුවෝ එතනදී හිතුවේ මේ බණ භාවනා කිරීම තුළ, ධර්මයේ ආශ්‍රය නිශ්‍රය කිරීම තුළ, ඒ වගේමයි ශීලය ආරක්ෂා කර ගැනීම තුළ, මේ ඒ වගේමයි මේ ධර්මය වඩා වර්ධනය කරගන්න වඩන්ඩ විදර්ශනාව වඩන්ඩ මේ උත්සාහය ගැනීම තුළ අඩක් නිවනේ මඟ පෑදෙනවා, ඉතිරි අඩ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළ පවතිනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සමස්ත නිවන් මාර්ගයේම දොරටු විවර වෙලා තියෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ මත. එතකොට අපේ මේ ජීවිතයේ තුල තියෙන එදිනදා ජීවිතයේ අපිට එන ප්‍රශ්න ගැටලු බොහෝ දේවල් වලටත් පින්වත්නි පිළිතුර පවතින්නේම මේ කල්යාණ මිත්‍රත්වයේ තුලම තමයි. අපි ලෞකික ජීවිතයේ සාර්ථක කරගත්තත් කල්යාණ මිත්‍රාශ්‍රය තිබිය යුතුමයි. ඒ වගේමයි අපේ ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගත්තත් පින්වත්නි අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රත්වයේ තිබිය යුතුමයි. එතකොට පින්වත්නි මේ ලෞකික ජීවිතයේ අනන්ත අප්‍රමාණ ප්‍රශ්න හමුවේ මං උලාවටපත් වෙලා ඉන්නේ. මානසික පීඩණයෙන් පිරීලා එන ඒ වගේමයි අනාගතය ගැන බියෙන් සැකෙන් පසුවන මිනිස්සු පිරිසක් බිහි වෙලා තියෙන්නේ. ඒ වගේමයි දරුවාගේ අනාගතේ, පෞල් ජීවිතයේ ගැටලු, රැකියා ප්‍රශ්න, ආර්ථික අර්බුද, ඒ වගේමයි සමාජයේ පවතින සාරධර්ම පිරිහිලා මේ හමුවේ හැම දිනාටම බොහෝ ගැටලුකාරී ජීවිතවල, ප්‍රශ්නකාරී ජීවිතවල තනි වෙලා මේවා ගැන හිතමින් දුක් වෙමින් තමන්ගේ ජීවිතය ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා පින්වන්නේ. එතකොට මේ කියන මානසික අසහනය, මේ කියන මානසික ගැටලුකාරී තත්වය අපි කොහොමද නිදහස් කරගන්නේ? කොහොමද අපි මේ මානසික ගැටලුව තුලින් අපේ නිදහස් වෙලා මේ මානසික සහනය ලබා ගන්න? අන්න ඒකට බොහොම වටින කියන සූත්‍ර දේශනාව තමයි පින්වත්නි එහෙනම් මෙන්න මේ කියන උපවඩ්ඩ සූත්‍රය. සංයුත්ත නිකායේ තියෙන අවුරුදු 2600කට පෙර මාගේ ලෞතුරු භාග්‍යවතුන් වහන්සේ විසින් අපිට උපකාරයේ පිණිසම දේශනා කරන්නට යෙදුන මේ වර්තමාන සමාජයේට බොහෝ සෙයින්ම ගැළපෙන සූත්‍ර දේශනාවක් තමයි පින්වත්නි මේ උපවඩ සූත්‍රය කියලා කියන්නේ. එනිසා පින්වත්නි අපි හැම වෙලේම මේ ජීවිතයේ අපිට කලන මිතුරෙක් ඉන්න ඕන. කල්යාණ මිත්‍රයෙක් හිටියේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම ජීවිතේ නරකට යනවා පින්වත්නි. අපේ ජීවිතේ මේ අසත් ධර්මයන්ගෙන්, ඒ වගේමයි ධර්මයෙන් ඈත් වෙන්න ප්‍රධානම හේතුකාරකයේ තමයි පින්වත්නි කල්යාණ මිත්‍ර ආශ්‍රය නැතිවීම. එනිසා භාග්‍යතුන් වහන්සේ පින්වත්නි එක ආත්මික උපත්ති ලැබුවා ජෝතිපාල කියලා බ්‍රාහ්මණයෙක් වෙලා. ජෝතිපාල කියලා බ්‍රාහ්මණයෙක් කියලා මේ කාශ්‍යප බුදුහාමුදුරුන්ගේ කාලේ. එතකොට මේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා බවට පත්වලා හිටියේ ඝටිකාර කියන කුඹල්කරුවේ. එතකොට මේ කුඹල්කරුවන් සහ ඒ වගේමයි බ්‍රාහ්මණයන් අතර එහෙම ලොකු සම්බන්ධතාවයක් එහෙම නැහැ පින්වන්නේ. බමුණෝ කියලා කියන්නේ එයාලා හැම වෙලේම කුලමාන්‍ය තිබුණනේ එයාට. ඒ අය තමයි කල්පනා කළේ මේ සමාජයේ ඉන්න ඉහළම වරප්‍රසාද විඳින්න ඕන, ඒ වගේමයි මේ සමාජයේ ඉන්න ඉහළම මිනිස්සු කොට්ටාසය සහ ඉහළම උසස්ම කුලවන්තයෝ තමන් කියන අදහසින් තමයි ඉන්නේ.
එතකොට ගටිකාරයෙක් කියලා කියන්නේ කුඹල්කරුවෙක් කියලා කියන්නේ ඒ සමාජය තුල ඒ තරම් ප්‍රසාදයටපත් වෙච්ච ඒ තරම් පිළිගැනීමකටපත් වෙච්ච කෙනෙක් නෙවෙයි. හැබැයි මේ ජෝතිපාලගේ හොඳම යාළුවා බවට පත් වුණා මේ ගටිකාර කියන කුඹල්කරුවා. ඉතින් මේ කුඹල්කරුවා නිතර නිතරම කාශ්‍යප බුදුහාමුදුරුව දකින්න බලන්න ගියා. ඉතින් මේ ජෝතිපාල බමුණවත් අරගෙන යන්න උත්සාහ කළා, අරන් යන්න බෑ කවදාවත්. ජෝතිපාල කියනවා අනේ මට ඕ වගේ නම් යන්න බෑ. ඔය බුදුහාමුදුරුව කියන්නේ කවුද? මේ මහා බ්‍රහ්මයාට වඩා කෙනෙක් උසස් කෙනෙක් මේ ලෝකේ ඉන්න විදිහක් නැහැ. එහෙම අය නැහැ කියලා මෙයා හැම වෙලේම ගොඩාක් වෙලාවට ප්‍රතික්ෂේප කළා. හැබැයි මේ දෙන්න නිතර නිතර හම්බ වුණා. කතා බහ කළා. බොහොම සතුටු සාමීචයේ යෙදුණා. ඉතින් ඒ සෑම අවස්ථාවකම මේ ගටිකාර කුඹල්කරුවා අමතක කළේ නැහැ බුදුහාමුදුරුව ගැන මතක් කරන්න. බුදුහාමුදුරුන්ගේ ගුණ කියන්නේ. හැම වෙලේම මෙයා මේ කුඹල්කරුවා මොකද කරන්නේ? අර ජෝතිපාලට බුදුරජාණන් වහන්සේගේ ගුණම තමයි ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේ දේශනා කරන දේශනාවන් පිළිබඳව තමයි කතා කරන්නේ. හැම වෙලේම බුදුහාමුදුරුවන්ගේ පැත්තට මෙයා යොමු කරගන්නේ කොහොමද කියන කල්පනාවෙන් තමයි මේ ගටිකාර උපාසකතුමා හිටියේ. ඉතින් දවසක් දැන් මේ දෙන්න ගංගාවට බැහැලා දැන් නාන ගමන් ඉන්නේ. නාන ගමන් ඉන්නකොට මේ ජෝතිපාලට කල්පනා වුණා පින්වන්නේ, එකපාරම මගේ මේ හොඳම යාළුවා වෙච්ච මේ ගටිකාර කුඹල්කරුවා හැමදාම යනවා බුදුහාමුදුරුව දකින්න බලන්න. බුදුහාමුදුරුව ගැන හරි ප්‍රසාදයෙන් කතා කරන්නේ. හරි සන්තෝෂයෙන් කතා කරන්නේ. හරි ප්‍රියමනාපව කතා කරන්නේ. උන්වහන්සේ පිළිබඳව, භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කතා කරන තරම් සතුටක් මෙයාගේ මූණේ වෙන දේවල් පිළිබඳව කතා කරනකොට නැහැ. මාත් යන්න ඕන බලන්න කියලා අර කුඹල්කරුවට කියනවා, යාළුව ඔබ ඔය කියන බුදුහාමුදුරුව දකින්න මටත් ආසයි. මමත් අද එන්නද ඔබ පන්සල් යනකොට උන්වහන්සේ දකින්න කියලා මෙයාට කියනවා. ඊට පස්සේ මේ කුඹල්කරුවා ඒ වෙලාවෙම කියනවා, යාළුව එනං අපි අදම යන්, දැම්ම යන්, මේ කටයුතු ඉවර කළා දැම්ම යන් කියලා දෙන්න නා කියාගෙන පිරිසිදු වෙලා පෙන්වන්නේ ගියා බුදුහාමුදුරුව දකින්න. බුදුජාණන් වහන්සේ ධම් සභා මණ්ඩපේ වැඩ හිටියා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරමින් මේ ජෝතිපාල අරබයාම තමයි එදා දේශනාවත් උන්වහන්සේ සිද්ධ කළේ. ඉතින් ජෝතිපාලට භාග්‍යතුන් වහන්සේ පිළිබඳව හරි සතුටක් ඇති වුණා. පුදුම ප්‍රසාදයක් ඇති වුණා. ඉතින් අනේ ඇයි මම මෙච්චර පරක්කුනේ මේ භාග්‍යතුන් වහන්සේ දකින්න කියන සිතුවිල්ල ආවා. ඒ සිතුවිල්ල එන ගමන් දැන් දෙන්නත් එක්ක නැවත ආපහු ගෙදර එනකොට කතා කර කර එනකොට මේ ජෝතිපාල අහනවා, යාළුවා ඔබ ඇයි දැන් මෙච්චර කාලයක් ඔය බුදුහාමුදුරුව දකින්න ගිහිල්ලා බලන්න ගිහිල්ලා බණ අහලා මේ හැම දෙයක්ම කළා, ඇයි දැහුවා එක දවසක්වත් මේ පැවිදි වෙන්න අදහසක් ආවේ නැත්තේ? ඔබට පැවිදි වෙන්න අදහසක් ආවෙම නැද්ද කියලා අහනවා. කියනවා මට පැවිදි වෙන්න නම් අදහස ඕන තරම් ආවා. හැබැයි මට ඒ දේ සිදු කරන්න පුළුවන් කමක් නැහැ. මගේ ඇස් නොපෙනෙන අම්මා තාත්තා දෙන්න රැක බලා ගන්න ඕන, පෝෂණය කරන්න ඕන මම. අන්න ඒ නිසා මට ඒ කටයුත්ත සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. කවදා හෝ දවසක ඒ දෙන්න නැති වුණ දවසක තමයි පැවිදි වෙන්න පුළුවන්. ඉතින් බලන්න පින්වත්නි, දැන් අද වර්තමාන සමාජයේ බලන්න මොන තරම්නම් ඔය කුල මාන්නෙන් මෙය වෙලා ඉන්නවද? ධනය තුලින් මිනිස්සු මයින්නවා, කුලය තුලින් මයින්නවා. මේ විදියට ඕන තරම් අද සමාජයේ මේ කුලයෙන් මිනිස්සු මනින අවස්ථාවන් අපිට ඕන තරම් දකින්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි පින්වත්නි, කල්පනා කරලා බලන්න ඕන.

පුළුවන්කමක් නැහැ කවදාවත් ධර්මයේ දකින්න. කවදාවත් ධර්මයේ අහන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අර යහපත් ඇසුර, කල්යාණ මිත්‍රතාවයේ නිසාමයි එදා ජෝතිපාලට පුළුවන්කමක් ලැබුණේ. පින්වත් මොනවා කරන්නද? බුදුහාමුදුරුවෝ දකින්න. ඒ නිසා කුලයෙන් මත් වෙන්න හොඳ නැහැ. ධනයෙන් මත් වෙන්න හොඳ නැහැ. කුලයෙන් ධනයෙන් මත් වුණාම, මාන්නයට පත් වුණාම පින්වත්නි, කවදාවත් අපිට යහපතක් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැම අවස්ථාවකදීම කල්පනා කරන්න ඕන, තමන් යහපත් දේවල් වලට යොමු කරගන්නේ කවුද? තමන් යහපතට හරවගන්නේ කවුද? තමන්ගේ යහපත වෙනුවෙන් කතා කරන්නේ කවුද? තමන්ගේ වැරදි වළක්වන්න හේතු සාධක සාදන්නේ කවුද? අන්න එහෙම බලන්න ඕන පින්වත්නි. එනිසා අපි කෙනෙක් යාළුවෙක් මිත්‍රයෙක් තෝරා ගන්න මුදලවත්, ඒ යාළුවා තුල තියෙන තේජසවත්, ඒ යාළුවා මොන කුලේද කියන එකවත් බලපාන්නේ නැහැ පින්වත්නි. එයා මොන තරම් ධර්මයට ළඟයිද කියලායි බලන්න ඕන. ධර්මයට ළඟ නම් අන්නේ ධර්මයට කිට්ටු කෙනා, ධර්මයේ ඇසුරු කරන කෙනා, ආශ්‍රය නිෂ්ක්‍රය කරනකොට පින්වත්නි, නිවැරදි මාර්ගයට අපි ඉබේම යොමු වෙනවා. නිවැරදි මාර්ගයට පින්වත්නි අපි ඉබේම යොමු වෙනවා. එහෙම නැතුනොත් අපිට පුළුවන් කමක් නැහැ පින්වත්නි, හැමදාමතර අන්ධයාගේ මාර්ගයේ වගේ අපිත් හැමදාම ගිහිල්ලා පින්වත්නි වැටෙන්නේ ප්‍රපාතයකටමයි. අපිත් වැටෙන්නේ ප්‍රපාතයකටමයි. කොහොම ලස්සන උපමා කතාවක් තියෙනවා පින්වන්නේ. එක්තරා අන්ධ පිරිසක් දැන් කාටවත් අන්ධය වුණාම ඇස් පේන්නේ නැහැ. ඉතින් දැන් මේගොල්ලෝට මාර්ගය පෙන්වන කෙනා තන්දේ. ඉතින් කන වැල අල්ලගෙන අර පළවෙනි අන්ධයා ගිය මාර්ගයේම පිටිපස්සෙන් ආපු අන්ධයෝ ටිකක් යනවා. මේ අන්ධයා යනවා මහා ප්‍රපාතයක් ළඟට ගිහිල්ලා, මෙයා මේක තමයි නිවැරදි මාර්ගය කියලා හිතලා ප්‍රපාතයෙන් පල්හාට ඇද වැටෙනවා. පිටිපස්සෙන් ආපු අන්ධයෝ ටිකත් මොකද කරන්නේ? මෙයා නිවැරදි මාර්ගයේ යන්නේ කියලා අර ප්‍රපාතයෙන්ම පහළට වැටිලා පින්වත් මොකද්ද වෙන්නේ? මැරිලා යනවා. එතකොට අපිට දැන් අද සමාජයේ වෙලා තියෙනෙත් මොකද්ද? අපිට අද සමාජයේ වෙලා තියෙනෙත් ඔන්න ඔය කියන කාරණාවම තමයි පින්වන්නේ. අන්ධයෝ ගිය විදිහට අර අන්ධේ කල්ලගෙන ගිය කනවැල තමයි පින්වන්නේ අපිත් අල්ලගෙන ගිහිලා තියෙන්නේ. අපිත් වැටෙන්නේ කවදා හරි ප්‍රපාතයකටම තමයි. අපිත් වැටෙන්නේ ප්‍රපාතයකටමයි. ඒ නිසා පින්වත්නි අපි හැම වෙලේම කල්පනාවෙන් බුද්ධිමත්ව තීරණ ගන්න ඕන. සමාජයේ බොහෝ දෙනෙක් කරන්නේ මේ වැරද්දම තමයි පින්වත්නි. සම්මා දිට්ඨිය බොහෝ දෙනෙකුට නැහැ. යෝනිසෝ මනසිකාරය බොහෝ දෙනෙකුට නැහැ. නිරන්තරයෙන්ම පාප මිත්‍ර ආශ්‍රය නිසා, වැරදි දැකීම නිසා වැරද්දටම තමයි හැම කෙනාම පෙළඹෙන්නේ. අරයා මේ විදිහට කරනවා නම් මාත් මේ විදිහට කරාම මොකද කියලා අපි හිතනවා පින්වන්නේ. බොහෝ දෙනා එහෙම තමයි. අරයට මේ වැරද්ද කරන්න පුළුවන් නම් ඉතින් මමත් කළාම මොකද? තවත් කෙනෙක් අරගොල්ලොත් මේ වගේ ජීවත් වෙන්නේ, ඒගොල්ලොත් මේ වගේ දේවල් කරනවා, ඉතින් අපිත් කළාම මොකද කියලා. ඒ වගේ තා සමහර වෙලාවට අසත්පුරුෂයන් කරන වැරදි දිහා බලබලා, ඒව දිහා බලබලා තමන්ගේ වැරද්ද නිවැරදි කරගන්න යන සමාජයක් අපිට ඕනතරම් දකින්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා අපි එහෙම වෙන්න හොඳ නැහැ පින්වන්නේ කිසිම අවස්ථාවක. අපි එහෙම වෙන්න හොඳ නැහැ කිසිම අවස්ථාවක. එහෙම වුණොත් වෙන්නේ කවදා හෝ දවසක අපිටත් ප්‍රපාතයට වැටෙන්නේ. අපි වැටෙන්නේ මොන ප්‍රපාතයටද? මේ සංසාරය නැමැති ප්‍රපාතයට වැටෙන්නේ. මේ සතර මහා අපාය කියන මේ මහා ගෙදරට තමයි පින්වන්නේ වැටෙන්නේ. නැවත නැවත මේ ඉපදී ඉපදී මැරි මැරි මේ අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ දුකෙන් නිදහස් වෙන්න නම් පින්වත්නි අනිවාර්යයෙන්ම අපි යහපත් මිත්‍ර ආශ්‍රය සිද්ධ කළ යුතුමයි. සමහර වෙලාවට පින්වන්නි අපේ ජීවිතය අපිට යහපත් මිත්‍රයෝ හමු වෙනවා. ඒ යහපත් මිත්‍රයෝ නිවැරදි මාර්ගයේ පෙන්වන්න යනකොට තමන් අල්ලගත්ත දිට්ඨියේ තුල තමන් ජීවත් වෙනවා. ඒක පිළිගන්න සූදානම් නැහැ. තමන්ගේ අහංකාරකම, මාන්නය ඔළුවට ගහලා තමන් හිතන දේම තමයි හරි. තමන් දන්න දේම තමයි හරි. තමන් දන්න දැනුම තමයි හරිම දේ කියලා හිතාගෙන පින්වන්නේ කටයුතු කරන බොහෝ පිරිස් මේ සමාජයේ අපිට ඕන තරම් දකින්න පුළුවන් කමක් ලැබෙනවා. අර ආර මැඩියගේ කතාව වගේ පින්වන්නේ. අර එක මැඩියෙක් පුංචි විලක ජීවත් වෙනවා. මේ මැඩියා හිතාගෙන ඉන්නේ මේ ලෝකයේ තියෙන විශාලතම
ජලාශ

මේක තමයි. මේ ජලාශයට වඩා ආයේ තවත් ජලාශයක් නැහැ. එනිසා එයා ඒක හරී මාන්නෙන් හරී සන්තෝෂයෙන් වගේම ඒක එයා ඔළුවට තදින් වැදිලා තමයි ඒක මමත්වයේ තුල සහ ඒක තුලම ජීවත් වෙන්න උත්සාහ කරන මැඩිය. ඉතින් දවසක් මේ සාගර මැඩියෙක් ඇවිල්ලා දැන් මෙයාත් එක්ක කතා කර කර ඉන්නකොට කියනවා, යාළුවේ මේ මහා විශාල සාගරයක් තියෙනවා. මුහුදක් තියෙනවා. ඔය මුහුදේ රැලි ගහනා මීට වඩා දහස් ගානකින් විශාලයි. වතුර ඕන තරම් තියෙනවා. කවදාවත් මේ සාගරේ නම් හිඳෙන්නේ නැහැ. මේ විල් නම් ඔය පෑයිල්ලක් ආවම මේවා හිඳිලා යන්න පුළුවන්. ඒව නම් කවදාවත් මෙයා වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ මැඩියා මොකද කරන්නේ? අර අනිත් මැඩියට බයිනවා. ඔයා ඔය කියන සාගරේ මේ හරියට මගේ මේ විල තරම් භාගයක්වත් නැතුව ඇති. ඔයා ඔය කිව්වට මම නම් හිතන්නේ මේ විල තරම් මහා විශාල විලක් තවත් තියෙනවා කියලා. මේක තමයි විශාලතම විල. මේක කවදාවත් හිඳෙන්නේ නැහැ. මේක තමයි මේ ලෝකේ තියෙන විශාලතම විල කියලා අර යාළුවා කොච්චර කතා කළත්, එහෙම නැත්නම් අර සාගර මැඩියා කොච්චර මෙයාට එන්න කිව්වත් මෙයා ආවේ නැහැ. දැන් ඕ සමාජෙත් ඕ වගේ තියෙනවා. කොච්චර යහපත් දේ පෙන්වන්න හැදුවත් පෙන්වන්නේ ඒක ගණ්ඩ සෝදානක් නැහැ. පිනක් නැහැ, පවක් නැහැ, ඕ සීල් සමාදන් වෙලා වැඩක් නැහැ, බණ අහලා වැඩක් නැහැ, ඔය හොඳ කියලා දේවල් නැහැ. මේ ජීවිතේ විතරයි තියෙන්නේ, මේ ලෝකේ විතරයි තියෙන්නේ, මේ ආත්මේ විතරයි තියෙන්නේ. ඔය වගේ අදහස් තුල ජීවත් වෙන මිනිස්සු ඕන තරම් පින්වන්නේ අද සමාජයේ අපිට දකින්න පුළුවන් කමක් තියෙනවා. එතකොට අර බද බොහෝ දෙනාගේ ජීවිත පින්වන්නේ හරියට අර පුංචි මැඩියාගේ අර පුංචි විල වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. කොච්චර පෙන්වුවත් ඒක ගණ්ඩ උත්සාහ කරන්නේ අර මුහුදු මැඩියා ඇවිල්ලා මේ ලෝකයේ පිළිබඳව පෙන්නලා දෙනවා. ඒ ලෝකයේ පිළිබඳව පෙන්නලා දෙනවා කියන ධර්මකාරණයට ගත්තොත් මේ ඉපදීම, මැරීම, කර්මය, මේ පුනර්භවය, නිවන, එදවාසේ මේ දේවල් තමයි පෙන්වන්නේ. මේ මහා සාගරයේ විදිහට අර සාගර මැඩියා පෙන්වන්නේ මේ ආධ්‍යාත්මික සාගරයේ පෙන්වන්නේ. මේ ආධ්‍යාත්මික ලෝකයේ පෙන්වන්නේ. මේ ආධ්‍යාත්මික ලෝකයට තමයි ඒ කලන මිතුරා මෙයාව අරගෙන යන්න උත්සාහ කරන්නේ. හැබැයි මේ ආධ්‍යාත්මික ලෝකයට කොච්චර අරගෙන යන්න උත්සාහ කළත් පෙන්වන්නේ මෙයා ඒකට සූදානම් නැහැ. අද සමාජයේ ඉන්න ඕන තරම් සමහර වෙලාවට පින්වන්නේ සමහර ඇත්තෝ ඇවිල්ලා කරන්නේ මොකද්ද? අර ආධ්‍යාත්මික ලෝකයට ගොඩ වෙච්ච අයත් මොකද කරන්නේ? ආයත් මේ ලෞකික ජීවිතයට ඇදලා දාලා ආයත් මේ සංසාරේ දීර්ඝවන අර අකුසල ජීවිතයට පුරුදු පුහුණු කරන අය ඉන්නවා. දැන් බලන්න වර්තමාන සමාජයේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය කොයි තරම්නම් ඉන්නවද කියලා බලන්නකෝ. මේ සමාජයේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒවා තුල තමන්ගේ ධනේ නාස්ති කරගෙන, තමන්ගේ පෞල් ජීවිත නාස්ති කරගෙන, දරුවන්ට දෙමාපියන් නැති කළා, ඒ වගේමයි දෙමාපියන්ට දරුවෝ නැති කරලා, සහෝදරයන්ට සහෝදරියෝ නැති කරලා, පෞලේ සාමකාමීත්වයේ බිඳ වැටිලා, ඒ වගේමයි ඒගොල්ලොන්ගේ තියෙන දරිද්‍රතාවයෙන් වැඩි වෙලා තමන්ගේ ජීවිතේ ජීවත් වෙන්න ක්‍රමවේදයක් නැතුව විනාශ ස්වභාවයටපත් වෙලා මෙහෙම අවස්ථා කොච්චරනම් තියෙනවද? මේ හැම දෙයකටම හේතුකාරකයේ වෙලා තියෙන කවුද පින්නවන්නේ? පාප මිත්‍රාශ්‍රය. පවිතු මිතුරන් ඇසුරු කරපු නිසා තමයි කෙනෙක් ඒ වගේ දේවල් වලට යොමු වෙන්නේ. නැත්තම් කෙනෙක් හිතලා තමන් තනියෙන්ම ඔය වගේ දේවල් වලට සම්බන්ධ වෙනවද පින්නවන්නේ? නෑ, එහෙම සම්බන්ධ වෙන්නේ නෑ. කවුරු හරි පාප මිත්‍රයෙක් ඇවිල්ලා අපි මෙහෙම කරමු මේක තමයි, මේකෙන් තමයි නියම ජොලියක් දාන්න පුළුවන්නේ, මේක තමයි මේ ලෝකයේ තියෙන උතුම් ආස්වාදේ, මේ වගේ ආස්වාදයක් වෙන කිසිම දෙයකින් අපිට ලබන්න බෑ, ඔන්න ඔය වගේ දේවල් කියලා, විවිධාකාරයේ දේවල් කියලා මොකද කරන්නේ පින්වත්නි? අර පැත්තට, අර වැරදි පැත්තට නැඹුරු කර ගැනීම ඕන තරම් අපිට දකින්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ධර්මයේ ඇසුරු නොකරපු කෙනා, කල්යාණ මිත්‍ර ආශ්‍රය නොතිබුණු කෙනා මොකක්ද වෙන්නේ පින්නවන්නේ? අර අගාධයට වැටෙනවා නේද? අර අන්ධයෝ ටික ගිහිල්ලා අර ප්‍රපාතයට වැටිලා විනාශ වුණා වගේ පින්වත්නි, අර පුජ්‍යලියත් මොකද වෙන්නේ? අර අගාධයටම වැටිලා ඒ අගාධයම විනාශ වෙනවා නේද? සසර තමන්ට වාසනාවන්ත ජීවිතයක් හම්බ වුණා,
ඒ හම්බ වෙච්ච ජීවිතේ තමන් යහපත් ප්‍රයෝජනයක් යොදාගත්තේ නැහැ. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා, හොඳ ධර්මයක් ලැබුණා, ඒ ධර්මයේ තුල ජීවත් වෙලා සසර බොහොම හොඳින් සැලසුම් කරගන්න පුළුවන් කමක් ලැබෙන වාග්යක් ලැබුණා. හැබැයි ඒ සියල්ලක්ම පින්වත්නි මොකද්ද? උදෑසන අර හෙළු කෙළ පිටක් වගේ සියල්ලක්ම පාප මිත්‍ර ආශ්‍රය නිසා මොන වුණාද පින්වත්නි? නැති වෙලා ගියා. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දහමට යොමු වෙනවා නම්, නිවනට යොමු වෙනවා නම් පින්වත්නි එකම මාර්ගය තමයි මේ කල්යාණ මිත්‍රාශ්‍රය කියලා කියන්නේ. බණ්ඩේ ලෞකික ජීවිතයේ සහ මේ ලෝකෝත්තර ජීවිතයේ අපිට මොන තරම් නම් පින්වත්නි මේ දහම තුලින් අපිට හදලා දෙනවද කියලා, මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපිට මොන තරම් නම් ඒක සකස් කරලා දෙනවද කියලා බලන්න පින්වත්නි. එනිසා මේ පෞල් සංස්ථාව බිඳ වැටීමට අද ස්වාමි පුරුෂයාට බිරිඳ කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. එතකොටයි මේ පෞල් සංස්ථාව බිඳ වැටීම නතර වෙන්නේ පින්වත්නි. ඒ වගේමයි බිරිඳ ස්වාමි පුත්‍රයාට හොඳ කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. සමාජ මාධ්‍ය ජාලා මේ සෝෂල් මීඩියා තුල නේද මිතුරන් මිලියන ගණන් හිටියත් වැඩක් නැහැ. මිතුරන් මිලියන ගණන් හිටියත් වැඩක් නැහැ. අමාරු මොහොතක ළඟින් ඉන්නේ සැබෑම කල්යාණ මිත්‍රයා තමයි පින්වත්නි. අද සමාජයේ එහෙම අමාරු අවස්ථාවක ළඟින් ඉන්න සැබෑම කල්යාණ මිත්‍රයෝ හරිම දුර්ලභයි පින්වත්නි. පාසල, තමන්ගේ රැකියා ස්ථානවල, ඒ වගේමයි තමන්ගේ ගෙදර පීඩණයට පත් වෙලා මේ වගේ පින්වන්නේ ඉරිසියාව, තරඟකාරීත්වය, වංචාව, මේ වගේ මේ සියලු දූෂිත දේවල් වලින්, දූෂිත සිත් වලින් පිරිච්ච වැපිරුණු පරිසරයක් අද සමාජයේ අපිට දකින්න පුළුවන් කමක් ලැබෙනවා, නිර්මාණය වෙලා තියෙනවා පින්වත්නි. ඉතින් මේ වගේම පින්වත්නි අපි නිදහස් වෙන්න ඕනේ. දා විසාකා මහා උපාසිකාවට, විසාකා දේවියට පින්වත්නි මිගාර සිටුතුමා දුන්න අවවාද අනුශාසනාවන් අහලා, ඒ අවවාද අනුශාසනාවන් අනුව ඒ තමන්ගේ ජීවිතේ කොයි තරම්නම් හොඳට සාර්ථක කරගත්තද, තමන්ට මොන තරම් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණාද. ඉතින් ඒ අභියෝගයන් වලට මුහුණ දුන්නේ ඒ ඉවසීම, ප්‍රඥාව, මෛත්‍රිය, මෙන්න මේවා හරහා ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළ ඒ ලැබිච්ච යහපත් උපදේශයන් අනුව කටයුතු කරමින් ඒ ඉවසීමත්, ඒ වගේම ඒ ප්‍රඥාවත්, ඒ මෛත්‍රිය සහගත ක්‍රියා කිරීම තුළ පුළුවන්කමක් ලැබුණා නිවසේ සිටින හැබෑම කල්යාණ මිත්‍රයා බවට පත්වෙන්න. තුඩේ නිවසේ සිටින සියලු දෙනා ධර්මයේ කෙරේ යොමු කරගන්න පුළුවන්කමක් ලැබුණා. ධර්මයට නැඹුරු කරගන්න පුළුවන්කමක් ලැබුණා. අද අපේ සමාජයට අවශ්‍ය වෙන්නේ එකිනෙකාගේ වැරදි අල්ලගෙන පාප මිත්‍රයන් වෙනුවට ඒ පාප මිත්‍රයන් ආශ්‍රය කරලා වැටෙනකොට අත දෙන විසාකාව වැනි කල්යාණ මිත්‍ර ආශ්‍රය තමයි පින්වන්නේ අපිට වැදගත් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි, ඉදානන්ද බික්කු සම්මා දිට්ඨින් භාවේති. මහණෙනි මේ සම්මා දිට්ඨිය තමයි අපි හැම වෙලේම ඇසුරු කරන්න ඕන. සම්මා දිට්ඨියෙන් යුක්තවයි අපි කටයුතු කරන්න ඕන. නිවැරදි දැකීමෙන් යුක්තව ලෞකික අදහස් වලින් මිදී මේ කර්මය, කර්මඵලය විශ්වාස කරමින් ජීවිතයේ යථාර්ථය, යථාර්ථවාදී ලෙස අපි දකින්න ඕන පින්වත්නි. ජීවිතයේ යථාර්ථය, යථාර්ථවාදී ලෙස අපිට දකින්න බැරි වුණොත් පින්වත්නි කවදාවත් මේ සසරෙන් ගොඩ වෙන්න පුළුවන් කමක් නැහැ. මේ සසරෙන් ගොඩ වෙන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේට පුළුවන් කමක් නැහැ පින්වත්නි මේ රෝගී වෙන එක වළක්වන්න, මේ මරණයට පත් වෙන එක වළක්වන්න, වයසට යන එක වළක්වන්න, අප්‍රියන්හා එක්වීම වළක්වන්න, ප්‍රියන්ගෙන් වෙන්වීම වළක්වන්න, තමන් කැමති දේවල් නොලැබීමෙන් වළක්වන්න. හැබැයි උන්වහන්සේට පුළුවන් පින්වත්නි යලි ඉපදෙන්නේ නැතිව ඉන්න අවස්ථාව සලසලා දෙන්න. යාලි ඉපදෙන්නේ නැතිව ඉන්න අවස්ථාව සලසලා දෙනවා කියලා කියන්නේ පින්වත්නි නිවන් අවබෝධ කරලා දෙන්න පුළුවන් කමක් ලැබෙනවා. මේ දහම අවබෝධ කරවලා කෙනෙක් නිර්වාණයට පත් කිරීමේ හැකියාව තමයි තියෙන්නේ. හැබැයි පින්වත්නි නිවන් දැක්කා කියලා කියන්නේ, නිවන් දැක්කා කියන එක තුල තියෙන්නේ මොකක්ද? එහෙනම් නිවන් දකින්නවා කියලා කියන්නේ යාලි ඉපදෙන්නේ.
යාලේ ඉපදෙන්නේ කියලා කියන්නේ. අපිට යාලේ ඉපදීමක් නැති වෙනකොට පින්වන්නේ අපි යාලි වයසට යන්නේ. යාලි අපි මරණයටපත් වෙන්නේ. යාලි අපි රෝගාතුර තත්වයටපත් වෙන්නේ. ළඩ වෙන්නේ අපි. අපි කැමති ආපෙන් ඉවත් වෙන්නේ. අකමැති අය අපිත් එක්ක එකතු වෙන්නේ. කැමති දේවල් අපිට ලැබෙන්නේ නැතුව යන්නේ නැහැ. ඒ නිසා ඉපදීම නතර කරපු තැන තමයි පින්වත්නි මේ සසර සැනසුම හිමි වෙන තැන. අන්න ඒ තැන තමයි පින්වත්නි නිවන කියලා කියන්නේ. අනේ නිවන සාත්සාත් කරගන්ටයි එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මාහේවං ආනන්ද මාහේවං ආනන්ද. එහෙම කියන්න එපා ආනන්ද, එහෙම කියන්න එපා. මේ සසර නිවන කියන එක තියෙන්නෙම කලන මිතුරු ආශ්‍රය තුලමයි. සමාජයේ පින්වත්නි ඔය සිරගෙදරකට ගිහිල්ලා බලන්න, ඔය සිරගෙදරක ඉන්න කීප දෙනෙක් පිළිබඳව කතා කරලා බලන්න, සාකච්ඡා කරලා බලන්න. සමාජයේ ඔය මද්‍රව්‍ය වලට විවිධ අසත් ධර්මයන් වලට පෙළිච්ච මිනිස්සුත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරලා බලන්න. ඒගොල්ලොන්ගේ අතීතයේ දිහා පොඩ්ඩක් මේ දේවල් වල ඔබ කොහොමද ආරම්භ කළේ, මේ දේවල් වලට ඔබ කොහොමද ඇබ්බැහි වුණේ, මේ දේවල් වලට ඔබ පෙළඹුණේ කොහොමද කියලා බලන්න. මූලාශ්‍රයන් හොයාගෙන යනකොට පින්වන්නේ මේ වගේ මූල හොයන් යනකොට මූල හම්බ වෙන්නෙම කවුරු හරි පාප මිත්‍රයෙක්ගේ මාර්ගයෙන් තමයි. ඒ වැරදි දේවල් වලට මේගොල්ලෝ ඇබ්බැහි වෙලා තියෙන්නේ. ගොඩාක් කාලවට ඒ වැරදි දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඒ වැරදි දේවල් වලට යොමු වෙලා තියෙන්නේ පින්වත්නි අර පාප මිත්‍රාශ්‍රය නිසාමයි. ඒ නිසා මානසික නිරෝගීතාවය ඇති කර ගන්නට නම් පින්වත්නි අපි යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව කටයුතු කරන්නට ඕන. තමන් ඇසුරු කරන අසල්වැසියා වෙන්න පුළුවන්, gedara කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, මිත්‍රයෙක් වෙන්න පුළුවන්. බලන්න පළවෙනි කාරණේ ධර්මයට කැමතිද කියලා. ධර්මයට අනුව ජීවත් වෙනවද කියලා බලන්න. පුද්ගලයා තුළ ලෝභය, ద్వේසය, මෝහය මේවනම් තියෙන්නේ, ඉරුසියාව, මාන්නය මේවනම් තියෙන්නේ, වෛරය නම් තියෙන්නේ. මේ දේවල් නම් නිරන්තරයෙන්ම වපුරන්නේ, මේ දේවල් නම් නිරන්තරයෙන්ම තමන් එක්ක කතා කරන්නේ, මේ වගේම නිරන්තරයෙන්ම විවේචනය නම් අනිත් අයව කරන්නේ. අන්න ඒ ආශ්‍රය තුලින් ඈත් වෙන්න පින්වන්නේ. ඒ ආශ්‍රය ඔබට හොඳ ආශ්‍රයක් නෙවෙයි. ඒ ආශ්‍රය හොඳ ආශ්‍රයක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ බලන්න පින්වානි මංගල සූත්‍රයේදී අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා. පළවෙනියට උන්වහන්සේ දේශනා කළේ නෑ පින්වානි පණ්ඩිතාණංච සේවනං අසේවනාච බාලාණං කියලා දේශනා කළේ නෑ. උන්වහන්සේ එතන පළවෙනි කාරණාව ගත්තේ අසේවනාච බාලාණං. බාල ආශ්‍රය ඈත් කරන්න. බාල ආශ්‍රයෙන් ඉවත් වෙන්න. එතන මේ බාලයා කියන අදහසින්ම අපිට දෙන්නේ මොකක්ද පින්නවනේ? මේ පාප මිත්‍ර ආශ්‍රය. තමන් වැරද්දට යොමු කරවන, තමන් වැරද්ද කරා අරගෙන යන, තමන් වැරද්දට පොළඹවන මේ ඇසුර. අනබාණ්ඩ අන්න එහෙනම් පළවෙනියට අපි වීරිය ගන්න ඕන අපේ ජීවිතේ. එහෙනම් මොනා කරන්නද? පාප මිත්‍රයන් අපේ ජීවිතෙන් ඈත් කරන්න. පාප මිත්‍රයන් අපේ ජීවිතයෙන් ඈත් කරනකොට තමයි පින්වත්නි අපිට ඊළඟ කාරණාවට එන්න පුළුවන් කමක් තියෙන්නේ. ඊළඟ කාරණාව මොකක්ද? පණ්ඩිතානංච සේවන. පණ්ඩිතයන්, නුවණැත්තන්, බොහෝ ඇසූ පිරූ අය, ධර්මයට කැමති අය, ධර්මයට යොමු කරවන අය, අපිව ධර්මයේ කරා අරගෙන යන අය ඇසුරු කරන්ට අපිට අවස්ථාව, මාර්ගයේ පෑදෙන්නේ අන්න අර බාල ආශ්‍රයෙන් ඈත් වෙනකොට. ඇයි එහෙම කියන්නේ පින්නවනේ? බාලයා ඇසුරු කරන්න ඇසුරු කරන්න බාලයා කරන්නේම පින්වත්නේ අපි වැරදි දෙයට පොළඹවන එකමයි. අපි වැරදි දෙයට අරගෙන යන එකම තමයි පින්නවනේ බාලයා සිද්ධ කරන්නේ. එතකොට බාලයා වැරදි දෙයට අපි අරගෙන යනකොට පින්වත්නේ අපිට කල්පනා වෙන්නේ නැහැ කල්‍යාණ මිත්‍රෙක් ආශ්‍රය කරන්න ඕන කියලා. දර දීගායු කුමාරයාගේ කතාව බලන්න පින්නවනේ. දීගායු කුමාරයාගේ කතාවේදී පින්වත්නේ දීගායු කුමාරයාගේ තාත්තා පුත දුර බලන්න, ළඟ නොබලන්න කියලා දුන්න අවවාදය අනුව එයා හැම වෙලේම කල්පනා කළා අර සත්පුරුෂ අවවාදය. අවවාදය කල්පනා කරලා සත්පුරුෂ ඇසුරට මෙයා යොමු වුණා.
මෙයාගේ හිතේ හැම වෙලේම වෛරය කැකෑරි කැකෑරි ආවා. ඒ වෛරය බලන්න අර ක්ලේශ ධර්මයන් ක්ලේශ සිතුවිලි ආවත් පින්වත්නි, අර සත්පුරුෂ සිතුවිලි තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වෙනකොට අරකට ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. අරකට ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. එයා කොහොමහරේ බඹදත් රජතුමාගෙන් පලිය ගන්න ඕන කියලාම හිතුවා. අනිවාර්යෙන් මරන්න ඕනම කියලා හිතුවා. ඒ වෛරයේ සහගත චේතනාව තිබුණා. තමන්ගේ තාත්තා අම්මා මරපු පලිය මම ගන්නවා. හැබැයි ඒ හැම අවස්ථාවකම මෙයාට ආයෙත් මෙයාගේ හිත ඇතුලෙන් ඉස්මතු වෙනවා අර සත්පුරුෂ අවවාදය. පුත දුර බලන්න, ළඟ නොබලන්න. දුර බලන්න ඕනේ, ළඟ බලන්න එපා. වෛරයෙන් වෛරය නොසංසිදේ, අවෛරයෙන් වෛරය සංසිදේ. දුන්න එක උපදේශය දීඝාය කුමාරයාට පින්වත්නි මුළු ජීවිතේම සාර්ථක කරගන්න බලපෑවා. ඒ කුමාරයාට පුළුවන් කමක් ලැබුණා, නැවත තමන්ගේ රාජ්‍ය ගන්න පුළුවන් කමක් ලැබුණා. ඒ වගේමයි ඒ තමන්ගේ අසල්වැසි රාජ්‍යයන් සමග බොහොම සාමූහිකව සතුටෙන් තමන්ට අහිමි වෙච්ච ධනය, බලය, නිලය මේ සියල්ලක්ම කිසිදු වෙහෙසක් මහන්සියක් නැතිව ආක්‍රමණයකින් තොරව කිසිදු ලේවැගිරීමකින් තොරව ලබා ගන්න පුළුවන් කමක් ලැබුණා අර සත්පුරුෂ කල්යාණ මිත්‍ර අවවාදය උපදේශයේ පිළිපැදීම තුල. අනේකයි පින්වන්නේ, ඒ නිසා ජීවිතේ අපිට පුදුම තරම් වටිනවා. මේක ජීවිතේ පුදුම තරම් වටිනවා. ඒක අපි හැම වෙලෙම පින්වත්නි මනසේ තියාගන්න ඕන. හැම වෙලෙම මනසේ තියාගෙන තමයි පින්වන්නේ අපි ඒ කටයුතු කරන්න ඕන. එහෙම නැතුනොත් අපි කවුරුත් කමන්නේ තමන්ට හිතයිසී කෙනෙක් ආශ්‍රය කරනවා කියලා හිතාගෙන එහෙම ආශ්‍රය කරොත් පින්වත්නි අපිට මේ ජීවිතයේ මේ සසර ගමන ගොඩ යෑමක් නැහැ. අපි මේ සූත්‍රය තුළ අපේ ජීවිතයට මේ වත්මන් සමාජය තුළට වර්තමානයට අපි ගන්න ඕන බොහෝ දේවල් තියෙනවා පින්වන්නේ. අපේ නිවසෙන් පටන් ගන්න ඉස්සලාම. ඔබේ නිවසෙන් පටන් ගන්න. ඔබේ නිවසෙන් පටන් ගන්න ඔබගේ දරුවාට, ඔබගේ බිරිඳට, ඔබගේ ස්වාමි පුත්‍රයාට හොඳම කල්යාණ මිත්‍රයා වෙන්න ඔබ. ඒ වගේම ඇසුර පරීක්ෂා කරන්න. ඔබ වටා සිටින්නේ කවුද? ඔයාගේ ළඟ ඉන්නේ කවුද? ඒ අය පිළිබඳ හොඳට පරීක්ෂාවෙන් සිටින්න. කුසල් වඩන අයද? අකුසල් වඩන අයද? පාප මිත්‍රයෙක්ද? කල්යාණ මිත්‍රයෙක්ද බලන්න. එතකොට කුසල් වඩන කල්යාණ මිත්‍රයෝද කියන එක බලලා තමන්ට ඒ ආශ්‍රය ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට දහමේ යෙදෙන සිල්වන්ත කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම තුළ අපිට පුළුවන් කමක් ලැබෙනවා පින්වන්නේ අපේ මෙලව ජීවිතයත් යහපත් කරගන්නට, පරලව ජීවිතයත් යහපත් කරගන්න. එනිසා ජීවිතේ නිවන් මඟ කියන්නේ පින්වන්නේ සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රයා තුල, මුළු මනින්ම යහපත් කල්යාණ මිත්‍රයා තුල, ඒ කල්යාණ මිත්‍ර ඇසුර තුල පවතිනා. ඒක තමයි මේ උපවඩ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා හැම අවස්ථාවකම ඔබ උත්සාහ ගන්න ඕන කල්ලන මිත්‍රම් මිතුරන් මැසුරු කරන්න. එවැනි කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ සසර දුකින් එතර වීම පිණිසම ඔබට හේතුකාරක වෙනවා. නිසා පින්වන්නේ කල්පනා කරගන්න මේ උතුම් ධර්මානුශාසනය මට මේ සංසාරයේ පුරාවට කවමදාකවත් අසත්පුරුෂ ආශ්‍රයක් නොමවීම පිණිසම උපනිශ්‍රේ වේවා, පාරමී ධර්මයක් බවටම පත්වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් ධර්මානුශාසනාව පින්වත්නි ඔබටත් මටත් මේ සංසාරේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සත්පුරුෂ ඇසුර පිණිසම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සසර වසන තුරු නිවන් දකින තුරු කවමදාකවත් පාප මිත්‍ර ආශ්‍රයක් නම් නොම වේවා. සසර වසන තුරු නිවන් දකින තුරු පින්වන්නේ කල්යාණ මිත්‍ර ඇසුරම අපට ලැබේවා. ඒ වගේමයි මේ උතුම් ගෞතම බුදු ශාසනයේ තුලම ඔබට මට අපි හැම දිනාටම උතුම් නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ ධර්මානුශාසනාව පාරමී ධර්මයා බවටම
පත්වේවා පත්වේවා පත්වේවා කියලා සාදුකාරය දීලා ප්‍රාර්ථනා කරමු. සාදෝ සාදෝ සාදෝ. උතුම් ධර්මානුශාසනාවෙන් ලබාගත් ආ වූ සියලුම පින් ලොව සසුන ඔබ අප ආරක්ෂා කරන ඉන්ද්‍රෝපෙන් චන්සේකර ප්‍රජාපති ආදී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම පින්වානි භූමාටුක දෙවියන්ගේ සිට අකනිටා බඹලොව දක්වා වෙසෙන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. මේ උතුම් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගනිත්වා, ධර්මය ආරක්ෂා කරගනිත්වා, දහමේ හැසිරෙන ඔබව අපව ආරක්ෂා කරගනිත්වා, දෙවියන් පතන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එවැගේම විශේෂයෙන්ම ඔබ නමින් අප නමින් නැසීමේ පාලෝගිය අනන්ත සංසාරයේ පටන් මේ දක්වා පින් බලාපොරොත්තු වෙන්න යම් ඥාතිවරයෙක් ඇත්නම් ඒ සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් වේවා. මෙපින් අනුමෝදන් වීමෙන් ඒ ඇත්තෝ සසරගත දෝෂයකින් හෝ දුකක නන්දුකින් නිදහස් වේවා, සැපතටපත් වේවා, සැප වඩා වර්ධනය කරගනිත්වා, පතන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. ඒ වගේමයි නෙත් FM ගුවන් විදුලියේ ප්‍රධාන මේ ධර්මානුශාසනාවන් සිද්ධ කරන්නට, ඒ වගේමයි ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්නට මහඟු අවස්ථාවක් ලැබලා දීලා තිබෙනවා. ඉතින් ඒ කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් අද වන් වූ දවසේ මේ උතුම් ධර්මානුශාසනාව මේ නෙත් FM ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කළපු හැම දෙනාටමත්, ඒ වගේමයි මේ ධර්මය ශ්‍රවණය කරලා ඒ පින් උපදවාගත් ඔබ අප හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ගෞතම බුදු සාසනය තුලදීම වහා වහා අවබෝධයෙන් උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙලොව වශයෙන් ඔබ හැම දෙනාටම කායික මානසික සුවසහනය, නිදුක් නිරෝගී භාවයේ සලසේවා. රැකී රක්ෂා වෙළඳාම් ගොවිතැන්පත් ආදී කටයුතු හැම දිනාගේම දිනෙන් දින දියුණුවෙන් දියුණුවටපත් වේවා. කායික මානසික සුවසහනයෙන් යුක්තව ජීවිතයේ දහමින් පෝෂණය කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව තුරුමංගේ ආශිර්වාද ශක්තියම සලසේවා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු.

0: සියලුම දෙනාට තුනුවන්ගේ ආශිර්වාදය, සියලුම දෙවියන්ගේ දීව ආරක්ෂාවම සලසේවා. සාදු සාදු සාදු
1: සාදු සාදු සාදු. අද net FM රේඩියෝවේ අඟහරුවාදා ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු කඳාන පොල්පිටිමූ කලාන ධර්මශ්‍රී විපස්සනා භාවනා මධ්‍යස්ථානාධීපති පොල්පිටිමූ කලාන ශ්‍රී වජිරවංශාරා මහදීකාරී ගණේමුල්ල ගලහිටියාව හේමමාලී ජාතික පාසලේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය අධ්‍යාපනපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහන පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේ ඔබ විහාරස්ථානයේ ප්‍රදේශයේ ධර්මදේශනාවන් ආශිර්වාද බෝධි පූජාවන් ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සඳහා සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වනවා නම් 075-730-6249 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න කියලා ඔබට සිහිපත් කරනවා. එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා net FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. එලෙස සිහිපත් කරමින් net FM රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වයේ සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වයේ දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධවන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට එක රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84-79-43-85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0712-41-52-77 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ පළමු වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 වනදා දක්වා තමයි මේ ගමන නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක්ක මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචිය වැඳපුදාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කරගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ ට්‍රැවල්නෙත් සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සේල දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363, 0112-863-363, එවැගේම 0076-7173-872, 0076-7173-872 තමයි දුරකථන අංක.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Nit FM, Spirit Mandapil. ආරණ්‍යවාසීව සිල් ගුණ දම්පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කෙවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

celu dinātam jāpata udāvīvā. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහරති අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහරති

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM Spirit Mandebeeld. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net Spirit Mandebeer. Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM, Nit Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුසන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.